පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පින්බරව දැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: වෙසක් පොහෝදා සඳ සෙවණේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක වෙසක්
3: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: වෙසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සැදැහැගි
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
4: බැති බරදායකත්වය
5: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තම තන්න 0112 863 363 0776 716 1072.
7: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
8: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
7: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න
8: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
7: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
9: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජමහා විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි

0: මහපොළගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි. මෙවරත් මේ අසම සම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෆෙම් රේඩියෝ ඔස්සේත් සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.
1: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කෝරගල රාජමහා විහාර පින්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු.
2: බැති බරදායකත්වය. සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
2: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
2: කවදත් අලුත් කාගේ

0: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. මෙන අද සුභාරංචිය ඔබට රැගෙන එනවා තවත් චූටි සිතුවිල්ලක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා සරෙන්ඩ. අපි සිංහලයට ඒ වර නගනවා අවනත භාවය. ඔබ අවනත වුණොතින් ඔබ ඔබව අප සමිධානන් වහන්සේට අවනත වෙන්න ඉඩහැරියුතින්. අන්නේ එවිට පමණයි මගේ ආදරණීය දරුවෙනි සමිධානන් වහන්සේට ප්‍රේම කරන වහන්සේ තුල වැඩෙන උන්වහන්සේ තුල ජීවිතයේ ගෙවන ජීවිතයක් ඔබට හිමි වෙන්නේ. දැන් ඔබ කෙසේද අවනත වෙන්නේ? දැන් ශුද්ධ සුභාරංචියේ පුරාණ ගිවිසුමෙහි දිවසිවරයව හැඳින්වුවේ මහ පුදුම විදිහට. ඔහුට කිව්වා හෙබ්‍රෙව් භාෂාවෙන් අනාවීම් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා අනාවීම් ඔෆ් යාවේ. දෙවි සම්විධානන් වහන්සේගේ දිලිඳ වූ ශ්‍රාවකයා. ඔහු සියල්ල අතහරිනවා. මොනවා අතහැරියත් වැඩක් නැහැ, පලක් නැහැ, ඒ නිනව්වක් නැහැ. ඔබ ඔබව අතහැරියේ නැත්නම් සමිධානන් වහන්සේට අවනත වීමේ කීකුරු කමට ඔබ ඇතුළු වන්නේ නම් මගේ ආදරණීය දරුවෙනි ඔබට සිද්ධ වෙනවා අවනත වෙන්න. අවනත වෙනවා කියන්නේ මටය, මගේය, මමය යන මමංකාරය බිඳුවටම නැත්තෙටම නැති වෙන තරමට ඔබ ත්‍යාජ කිරීමයි. එනම් අඩියටම, පොළොවටම, පතුලටම ඔබට ඔබව නැති වෙන්න හිස්වීමයි, මමත්වෙන් මිදීමයි. ඒ භාග්‍ය අද දවසේදී ඔබට ලැබේවායයි මාත්මයන් වහන්සේට යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදරවරුනි, මා ආදරණීය දෙමව්පියනි,

0: මේ සුන්දර උදෑසන අපි අපගේ අසල්වැසියා ගැන පොඩ්ඩක් බලමු. අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරෙක් වන්නට පුළුවන්. මගේ සහෝදරෙක් වන්නට පුළුවන්. මගේ නෑදෑයෙක් හිතමිතුරෙක් වන්නට පුළුවන්. ඒ වගේම මුස්ලිම් කෙනෙක් වන්නට පුළුවන්. බෞද්ධ, කතෝලික, හින්දු, මැලේ, බර්ග වැනි ඕනෑම ජාතිය කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔහු මගේ අසල්වැසියා. ඔබගේ අසල්වැසියා සමග කොහොමද ඉන්න ඕනේ කියලා කියනකොට නබිතුමා නම් කිව්වා, ඔබගේ අසල්වැසියා කුසගින්නේ ඉන්නා විට ඔබ බඩ පිරෙන්න අනුභව කරනවා නම් ඔබ මාගේ කෙනෙකු නොවන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නම් පැවසුවා. එනිසා මේ මගේ අසල්වැටියා මගේ සතුට පිනවන කෙනෙක්, මගේ අසල්වැසියා මට ආරක්ෂකයෙක්, සෑම වෙලාවකම මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට සිටින්නේ මගේ අසල්වැසියා. එනිසා ඒ අසල්වැසියා සමග උදව් උපකාර කරගනිමින් හැම වෙලාවෙදීම මද සිනාහව පෑමින්, ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂාව අපගේ ආරක්ෂාව යන මේ සීල් දේවල් වලට අපි කැපවිය යුතුයි. එනිසා ගෞරවනීය සහෝදරවරුනි, අපි සෑම කෙනෙක්ම අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරයෙක් කියන හැඟීමකින් ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි. එහෙම කරනකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා අපගේ අසල්වැසියා ඒ අනිත් පුද්ගලයා අනිත් අයගේ අසල්වැසියා කියන හැඟීම එනකොට අපගේ සමාජයේ සෑම කෙනෙක්ම යහපත්ව ඉන්නට හැකියාව ලැබෙනවා. ඒට දෙවියන් වාගේ ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: XFM Alpha Studio with Kosumi and Lehansa.
1: ලියවෙන දැස හිස් අහස පුරා විසිරනෝ මිනිස් තනිය මැද කසුනිගේ මෘදුස්වරය සුවඳැති තෙතමනයක් වහනය කරයි. එම ස්වරයටම බද්ධවී ලෙහන්සා අඳින සමාන්තර රේඛාව මේ රළු පොළොවේ වේදනාව සීරුවෙන් පිරිමදී. හෙලෝ, ගුඩ් මෝර්නින් රාමිතුමල්ලි.
2: කොහොමද අක්කේ? ඉතින් අද රාසිතින් හදුම හරිම ප්‍රබෝධමත් දවසක්. ඒකට අපි පොඩ්ඩක් කතා කරමු නේද ලෙහන්සක්කේ?
1: කතා කරමු. ඉතින් මට මල්ලිව දැක්ක ගමන්ම අහන්න ප්‍රශ්නයක් තියෙනවා. අහන්නද?
2: මොකක්ද?
1: නෑ, හැම අමාරු දාන ප්‍රශ්නයක් නෙවෙයි. මට කියන්නකෝ මල්ලි, උදේම කොහොමද දවස පටන් ගන්න කියලා?
2: දවස නම් සාමාන්‍යයෙන් පටන් ගන්න අක්කේ උදේම නැගිටලා. ඉස්කෝලේ තියෙන දවස්වලට උදේම නැගිටලා ඉස්කෝලේ යනවා. එතකොට නිවාඩු දවස්වල නම් උදේම නැගිටලා ඉතින් වැඩ පටන් ගන්න තමයි හදන්නේ. මොකද උදේම නැගිටින එක ළමයට අනිවාර්යම වැදගත්, අතිශය වැදගත් ළමාකම ගත කරන්න. මොකද ඒක උදේම වැඩ කළොත් නැගිටවෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හත්ත කොහොමද උදේම නැගිටිනවද?
1: මම මේකනේ, මට උදේම නැගිටින වෙනවා. මොකද මං ඇල්ෆා ස්ටුඩියෝ එනවනේ. එතකොට ඉතින් මං උදේම සතිය දවස් හැම එකක්ම පටන් ගන්නේ net fm ඇල්ෆා ස්ටුඩියෝ එක. ඉතින් එතකොට මට මේ උදේම නැගිටින ලස්සන හේතුවක් තියෙනවා. මොකද මං දන්නවා උදේට මං ඇල්ෆා ස්ටුඩියෝ එකට ගිහින් එතනින් දවස ලස්සනට පටන් ගන්න මට හේතු ගොඩාක් හැදෙනවා කියලා. ඉතින් ඒ වගේම ඔයත් ඔයාගේ දවස ලස්සනට පටන් ගන්න හේතු හොයාගන්න ඕනේ නේද මල්ලි?
2: එහෙමනම් අද මේ වැඩසටහනට අක්කට එන ලස්සන හේතුවක් තියෙන. අද මේ වැඩසටහනේ ලස්සන හේතුවක් ඉන්නෙපේ.
1: ඒකයි.
2: ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි අපි ලස්සන කසුණියක් තමයි.
3: ඔනේ මම බලන් හිටියේ මේ දෙන්නගේ වැඩ. හොඳයිනේ අනේ. අසයිනේ ඉතින් ආඩම්බරයිනේ. හරිෂෝක්. ඉතින් බලන්නකෝ මට ඒ හේතුවම ඇතිනේ දවස ලස්සනට පටන් ගන්න. නේද? හරි දමිතු, ලෙහන්සා ආදරෙන් පිළිගන්නවා අදත් ඇල්ෆා ස්ටුඩියෝ එකට. ඔන්න ලස්සන හේතුවක් ඔයත් හදාගන්න. මං ඒකට පුංචි දෙයක් කියලම සින්දු අහන්න දෙන්නද ලෙහන්සා දමිතු?
1: අනිවාර්යයෙන්මනේ.
3: මේක ලස්සන කතාවක් වෙයි හැමෝටම. දැන් අම්මා හදවත නිර්මාණය කරන්න, අපේ හැමෝගෙම අම්මා අපේ හදවත නිර්මාණය කරන්න කොච්චර කාලයක් ගත්තද?
1: මාස 9ක් වගේනේ.
3: එතකොට අපි ඒක කියන්නේ මාව කුසේ දරාගෙන හිටිය මාස 9ක් කියලානේ නේද අමිතු?
2: ඕනේ.
3: ඒක වෙන වෙනම හිතලා බලන්න. හදවත නිර්මාණය කරන්න, ඔයාගේ හදවත ඔයාගේ අම්මා නිර්මාණය කරන්න මාස 9ක් ලොකු කැපකිරීමක් කරා හොඳේ. ඉතින් ඒක එක තප්පරයෙන් විඳලා දාන එක හොඳ නෑනේ.
1: අනිවාර්යෙන්ම කාටවත් ඒ හදවත අමාරුවෙන් හදපේ ලස්සන හදවත බිඳලා දාන දෙන්න පිට දෙන්න හොඳ නෑ.
3: අන්න ඒ නිසා ඔයාට ඒ හේතුවම ඇති දවස ලස්සනටම පටන් ගන්න. හාද?
1: හා.

0: ZFM Alpha Studio with Cosini and Lehansa.
1: අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දමිතු ප්‍රනාන්දු මල්ලි.
2: දමිතු ප්‍රනාන්දු කියවහම පුංචිතිරේ රිදීතිරේ දක්ෂයෙක්, එවගේම හොඳ ප්‍රසන්ට කෙනෙක්, ඩබින් ආටිස් කෙනෙක්, ප්ලේ කරන්න පුළුවන් හොඳට ගිටා, හැම
1: ඩාන්ස කෙනෙක්,
2: ඔව් කටකාර දඟකාර වැටෙක්. හරිනේ මම?
3: ඔව් මං එහෙමතර.
2: ඔව් ඒක එහෙම තමයි. ඉතින් දමිතුව ගොඩක් අය දන්නවා. දමිතුව සම්මාන ලබාගත්තු, දැන් මේ වෙනකොට ෆීල්ඩ් එකේ වැඩ කරන, කලා ක්ෂේත්‍රයේ වැඩ කරන දක්ෂතරුවක්. ඉතින් දමිතුව අද ආසාවෙන් හිටිය ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා එයාගේ ටැලන්ට්ස් ගැන රටටම ලෝකෙටම ඇහෙන කතා කරන්න නේද?
3: අනිවාර්යයෙන්ම.
2: ඉතින් අර හින්ද පුළුවන් මෙයාට, අපි ඒ වැඩේ කළ බලමුද?
3: මේක කියන්න ඕනේ, මම පාසලේ තමයි හින්දි ඉගෙනගන්නේ අපේ ශෂී මැඩම්ගෙන්. අපිට සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ අනිවාර්යයෙන්ම ලැංග්වේජ් එක කරන්න ඕනේ. ඒක ෆ්‍රෙන්ච් තියෙනවා, ජර්මන් තියෙනවා, ජපනීස් තියෙනවා, චයිනීස් තියෙනවා, හින්දි තියෙනවා, කොරියන් තියෙනවා, ඒ වගේ ගොඩක් ලැංග්වේජස් තියෙනවා. මං තෝරගත්තේ හින්දි. මේ අමං කාගෙන්ද හරි මොන අක්කගෙන්ද හරි අක්කේ, මේරා නාම දමිතු, තුමාරා නම් ක්‍යාහු,
2: මේරා නම් කසනි.
3: අච්චා
2: අච්චා,
3: එවාගේ තමයි. ඉතින් හින්දි අපිට ගන්නනවා, ප්‍රයිස් එකත් හම්බුණා මට. එයාගේ ඉතින් හින්දි හරිම ලස්සන භාෂාවක්.
2: ආසය රච්චා අච්චා කියලා කියන්නේ අර වාව් වගේ එකක්ද?
3: හොඳයි මරු ෂෝයි වගේ එකක් තමයි.
2: එතකොට මේ දමිතර වැඩියෙන්ම මාක්ස් තියෙන හින්දි වලටද?
3: සාමාන්‍ය හින්දි වලටත් තියෙනවා. තව ඉතින් විශේෂයක් නැතුව සමහර විෂයන් වලටත් තියෙනවා. වෙස්ටර්න් මියුසික් වලට තියෙනවා, සිංහල වලට තියෙනවා, සයන්ස් වලට තියෙනවා. ඒක විෂයන් වලට ඒක ඩිපෙන්ඩ් වෙනවා පේපර් යනවා.
2: හරි. දැන් දමිතුගේ ටැලන්ට්ස් ගැන මේ අපි කතා කරන්නේ. දමිතු හරි ලස්සනට කතා කරනවා. හරි ප්‍රසන්නයි නේද? ඕන තැනක ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න බය නැති කෙනෙක්. ඉතින් දමිතු ගැන කියන්න කියලා කිව්වොත් කාට හරි, දමිතු මොනවද කියන්නේ?
3: මං ගැන කියන්න කිව්වොතින් ඉතින් මම මගේ විස්තර ටිකක් මුලින්ම කියනවා. ඒ තමයි මගේ නම දමිතු ප්‍රනාන්දු. හැබැයි මට දිග නමක් තියෙනවා. ඒ කියන්නේ මගේ දිග නම කෙලිම කියනවා නම් වන්නකුවත්ත වඩුගේ දමිතු ඩියුක් රජිත ප්‍රනාන්දු. එතකොට මං ඉපදුන ගම තමයි මොරටුව. මට දැන්ට වයස අවුරුදු 14යි.
2: ඔව් ඉස්සරහට වයස වැඩි වෙනවා.
3: ඊළඟ වෘද්ධි වයස වැඩි වෙනවා. මට අම්මා කෙනෙක්, අම්මයි තාත්තයි, අයියා ඉන්නවා මගේ ගෙදර. අම්මයි තාත්තයි අයියා තමයි අපි ගෙදර ඉන්නේ. එතකොට විශේෂයෙන් කියනවා මම ඉගෙන ගන්න, කියන්නේ මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය, මගේ කලින් පාසල වේල්ස් කුමාර විද්‍යාලය. ඒ වගේ කරුණු ටිකක් තමයි මට කියන්න පුළුවන් ඉන්නේ මං ගැන.
2: හරි. ටැලන්ට්ස් ගැන ඔයා දැන්, ඔව් හරි ඒක දන්නවා. මෙතන තියෙන මේ අවෝඩ්ස් අපි දැන් Facebook live එකෙන් ඇවිල්ලා ඉන්නේ නේද ලෙහන්සා?
1: ඔව් එන්න එන්න. අද නම් මිස් කරගන්න එපා මේ හැඩකාර කටකාර මල්ලි බබාව බලන්න එන්න.
2: හරි. ඉතින් මෙතන ට්‍රෝෆීස්, අවෝඩ්ස්, සර්ටිෆිකේට්ස් මේ හැම දෙයක්ම තියෙනවා. මෙඩල්ස් ගොඩක් එහෙම තියෙනවා. මේ අතරින් මම ඇහුව දමිතුට වැඩියෙන්, මේ කියන්නේ හැමදේම වටිනවා තමයි, වැඩියෙන්ම දැනුනේ මොන අවෝඩ් එකද?
3: මට අවෝඩ් කිහිපයක් වැඩියෙන් දෙනවා. එකක් තමයි අපේ 2025 රයිගම් උළෙලේ මට හම් වුණ ජූරියේ කුසලතා සහතිකේ. ඒ වගේම සිල්වර් ස්ක්‍රීන් අවෝඩ් එක මට හම් වුණා බෙස්ට් චයිල්ඩ් ඇක්ට් කියලා. ෂෝට් ෆිල්ම් 11,000ක අප්ලෝඩ් කරලා තියදී ඒ වලින් හම්බුනේ තමයි මට හම්බුනේ බෙස්ට් චයිල්ඩ් ඇක්ට් අවෝඩ් එක. තව මේ ළඟදී ගියානේ යුරෝපා සංචාරයක්. ඒ යුරෝපා සංචාරයේ නෙදර්ලන්තේ අපි මම ගියේ අංගම්පොර සටන් කලාව නියෝජනය කරමින්. එතකොට එහි හිටියා මාර්ෂල් ආර්ට්ස් කරන අපේ ග්‍රෑන්ඩ් මාස්ටර්ස්ලා යුරෝපාවෙන්න. ඒ හැමෝම එකතු වෙලා කොරියෝ ජුජුට්සු කියලා ෆෙඩරේෂන් එකක් තිබ්බා. අන්නේ ෆෙඩරේෂන් එකේදී අර අංගම්පොර සටන් කලාවත් ඒගොල්ලන්ට පැහැදිලි කරලා අපිත් ඒගොල්ලන්ගේ සටන් කලාවල් ඉගෙනගෙන සමහර පහරක් තිනවනම් ඒ පහර වළක්වන විදිහ අපි සටන් කලාවට වෙනස් වෙන ආකාරය අපි දැනගත්තා. අපි ඒ සටන් කලාවේ වෙනස, ඒකට ඒක වෙනස් වෙන්නේ කොහොමද, ඒක යුනික් වෙන්නේ කොහොමද, ඒ වගේ දේවල් කතා කර කර ඉන්නකොට මට එහෙදි හම්ුණා බෙස්ට් චයිල්ඩ් මාස්ටර් ආර්ටිස්ට් ඔෆ් ද ඉයර් කියලා අවෝඩ් එකක් ඒ කොරිය ජුරිස් ෆෙඩරේෂන් එකේ.
2: ඕ නියමයිනේ, රටට ආඩම්බරයක්නේ. ඉතින්
3: එතකොට මම නෙදලන්තේ ගියා, ඉතාලි ගියා, සිතලන්ත ගියා. එතකොට ඒ අපේ ඒ මාර්ෂල් ආර්ට්ස් ගොඩක් වෙනස්, සමහර එකින් එකට අනිවාර්ය වෙනස්. ඒකේ රටවල් ගණනාවක් ආවා. ප්‍රංශෙන් ආවා, චීනෙන් ආවා, එතකොට ඉතාලියෙන් ආවා, ලංකාවෙන් ආවා. අපි ලංකාවේ තව දකුණු ආසියාවෙත් ගොඩක් කට්ටිය එන්න හිටියා. හැබැයි විශ්වදුනේ මගේ මටයි මගේ තාත්තටයි විතරයි. තාත්තයි මගේ අංගම්පොර ගුරුවරයා. එතකොට අංගම්පොර කියන සටන් කලාව නියෝජනය කරමින් තාත්තයි මම තමයි ලංකාවෙන් ගියේ.
2: හරි ආඩම්බරයි නේතල හන්සා.
4: අනිවාර්යෙන්ම ෂෝක් අනේ, කතා කරන විදිහ ඇත්තටම මම බලන් හිටියේ මේ අහන් ඉන ආස හිතනවා නේ, ඊළඟට මොකක් කියයිද කියලා බලන් ඉන ආස හිතනවා.
2: හිනාව ලස්සනයි, ඇස් දෙක ලස්සනයි, ඇස් දෙක කරකව කතා කරනවා. ඒ කියන්නේ අංගම්පුර සටන් කලාව දමිතු ඉගෙන ගන්නවානේ, ප්‍රගුණ කරනවානේ.
3: ඔව් ඔකේ.
2: දැන් දමිතුට ස්ටාර්ට් එක ගැන හිතුවොත් දැන් කොතනද ඔයා ඉන්නේ අංගම්පුරවල?
3: ඒකෙදී හරියටම කියන දැන් අපේ තාත්තා ඒ කියන්නේ අවුලක් නැහැදී මම උනර
2: කරගෙන යනවා
3: නේද, මම කරගෙන යනවා. තාත්තා නම ඒක හොඳට දන්නේ.
2: තාත්තට වැඩි ඉස්සරහට යන්න ඕන හොඳේ. ඉතින් ලෙහස,
4: ඉතින් ඇත්තටම මේ මලිකෙන් මට අහන ප්‍රශ්න ගොඩක්ම තියෙනවා, කිහිපයක්ම තියෙනවා. මම මුලින්ම මෙහෙම අහන්නම්කෝ, දැන් මලිට මොකක්ද හිතෙන්නේ කලාව ගැන? දැන් මම ඔය කියන්නේ මම ආස දේවල් තියෙනවනේ, අපි හැමෝම ජීවිතේ ආස දේවල් තියෙනවනේ. කෙනෙක් මැත්ස්, සයන්ස් ඒ වගේ දේවල් වලට ආස වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ලොජික් පැත්තෙන් නේව ගොඩක් යන්නේ. එතකොට දැන් ආර්ට්ස් කියන්නේ කලාව, ආර්ට් කියන දේ අර අර මිනිස්සේ කර ලස්සනට හිතන විදිහ, හිතන පතන විදිහ නිසදස්. ඔය කලා කිවම හැම දෙයක්ම අයිති වෙනවනේ, රඟපාන එකද, ඔය ඇඩප් කරන එකද, ඔය ඔක්කොමනේ. ඉතින් කලාව ගැන මලිට මොකද හිතෙන්නේ? ඒ වගේම මේ කලාව තුලින් මලි ජීවිතේට ගත දේවල් තියෙනවා නම් අන්න ඒවත් කියන්න.
3: කලාව ගැන කෙලින්ම කියනවා නම් අක්කත් අහලා තියෙ, කලාව කියන්නේ විශ්ව භාෂාව. එතකොට සංගීතය, මේ රංගනය, චිත්‍ර, ඒ වගේම මේ හැම එකක්ම මේ කලාවට එකතු වෙනවා. එතකොට සමහර කට්ටිය ඉන්නවා නම් කතා කරන කියන්නේ විශ්ව භාෂාවක් කියන්නේ අපි හැමෝටම ඒක තේරුම් ගන්න පුළුවන් නිසා. එතකොට කලාව කියන එකෙන් මිනිස්සුන්ගේ හැඟීම්, මිනිස්සු හිතන පතන විදිහ පවා වෙනස් කරන්න පුළුවන්. ඒකනේ අපේ ඒ කාලේ කෝටි යුගෙහිම ගත්කතුවරු එහෙම ලියලා, ඒ කවි ලියලා මිනිස්සුන් ඇතුළත දේශමාන හැඟීම, දේශමාන දේශාභිමානී හැඟීම ඇති කරේ. එතකොට ඒ වගේ හැඟීම ඇති කරන්න පුළුවන්, මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් කලාවෙන්. ඒ වගේ මම දකින දේ නම් කලාව කියන්නේ ඇත්තටම හරිම ලස්සන දෙයක්. ඒක කියන්න නිම කළ නොහැකි ලස්සන වටිනා මිනිස් ගුණයක් කියලා කිව්වොතින් හරි. එතකොට තවත් ඇත්තෝ දැන් ඩබින් රංගනය සංගීතය, මට රංගනේ සින්දු කියන්න බෑ. ඒක වෙනක සින්දු කිව්වොතින් එහෙම මම හිතන්නේ අක්කලට අහන් ඉන්න පුළුවන් නේ කියලා. දැන් රංගනය, ඩබින්, මේ එතකොට කතික හෝ වේවා, ගිටා ගහන මියුසික් හෝ වේවා, මේ හැම එකක්ම මිනිස්සුන්ට රස විඳින්න පුළුවන්. එතකොට එකින් එකට එකින් එකක් වෙනස්, එකින් එකට එකින් එකක් යුනික්. දැන් මම අකමැණි මං ගිනගත්තේ මොනවද කියලා මම මේක අවස්ථාවක් කරගන්නවා. මගේ රංගනයට මට ගොඩාම පිටුහලක් වුණ අපේ තාත්තා. තාත්තා තමයි මට ගොඩාම මේ වෙනුවෙන් මට උදව් කරේ. ඒ වගේම මම වැඩ කරපු
2: තාත්තගේ නමත් කියන්න.
3: මගේ තාත්තගේ නම සඳුන් ප්‍රනාන්දු. එතකොට තාත්තගේ විස්තර පස්ස කියන්න.
2: පස්ස කියන්න.
3: එතකොට තාත්තා මට ගොඩක්ම කියලා දුන්නේ පොඩි කාලේ දා මේ කලාවට යොමු කරේ, කලාව කොහොමද සදාචාර සම්පන්නව මට හොඳ ළමෙක් කරත් අපේ තාත්තා තමයි.
2: හරි. ඔය ඔක්කොම විස්තර අපි කතා කරමු. මං කියවනේ ආයි නවතින්නේ හොඳේ. දමිතුට කතා කරන්න දුන්නම පේනවනේ ආයි කතා කරගෙන යනවා. ඒක හොඳයි. මං ඒකට කැමතියි. ඉතින් ඒ එනර්ජි එක අපි දවස් 30ම අරගෙන යන්න ඕන නේ ලිහන්සා.
4: අනිවාර්යයෙන්ම අපිට මේ මාලිට කතා කරලා නවත්තන්න බෑ වගේ අපිට නවත්තන්න හිතෙන්නේ නෑ නේද මාලි කතා කරද්දි?
2: ඒකනේ ඒකනේ, හැම වෙලේම දමිත කිව්ව රසවත් කියන වචනේ. කලාව කියන්නේ රසවත් දෙයක්. ඉතින් ජීවිතය කියන්නේ කලාවක් නොවේද? කලාවක් නේද? ජීවිතය කියන්නේ කලාවක්. ඉතින් ඒක හරි රහයි. රහට අරගෙන යන්න ඕන. අර හරියට රහත ඒකෝපයක් බොනෝ වගේ, රහ කෝපිය උගුරක් බොනෝ වගේ, හොඳට උදේට කැඳ වේදුරුවක් බොනෝ වගේ, හරිම රහයි. ඒ නිසා මේ රහ ජීවිතේ වා රහට අරගෙන යන්නකෝ. අද ජය.

0: FM Alpha Studio with Cosmi and Lehansa.
1: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වන වාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
2: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද උසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
2: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
5: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777777610.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මගේ අවංශ කුමාර හම්බන්තොට තමයි ගම. අත්තයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩු නැහැ. මාම කෙනෙක් කිව්වා මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ. ඒක ලා කිව්වා දෙත මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 කින් එන්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳට හොඳ කරේ ගොඩක් ස්තුති සින් වෙද මහත්මයාට.
2: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 විසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල්සුවනේ බුදුගුණ මුමුණන විසක් උදානය
5: පූජ්‍ය වතුර කුමරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක විසක්
5: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
5: විසක් තොරණ
2: පහන් කූඩෝ
5: සදහැගී
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
5: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
2: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
5: පුදුපුදට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න.
7: බැටි බරදායකත්වය
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672
8: FM 95 FM 94.8 Net FM
0: Net FM Alpha Studio with Cosmi and Lehansa.
2: ස්ටඩියෝ දෙහය විනාඩි 27යි. ඉතින් අපි උදේ 6 මාරට කලින් ඔන්න ඔයාගේ මේ බර්ත්ඩේ විෂස් ටික අපිට එවන්න ඕන. එතකොට අපි ටක් ටක් ගාලා ඔක්කොම බර්ත්ඩේ විෂස් ටික කියලා බර්ත්ඩේ කේක් එකක් කපන ඕනේ ලෙහන්සා.
9: ඔව් අද මේ දමිතු මල්ලිගේත් විෂස් අපිට එකතු කරගන්න
2: පුළුවන්. ඒක නිසා ඉක්මනටම උපන්දින සුබ පැතුම් තියෙනවා නම් ඒව එවන්න. අද අපි බලමු කවුද උපන්දිනේ සමරන්නේ කියලා. ඒ අතරේ ඉක්මනටම එන්න ඕන Facebook Live එක පැත්තට ඇවිල්ලා බලන්න. අද කහකුමාරයෙක් ඉන්නව මගේ ළඟ. ඒයි කියලා බැලුව ටක් ගාලා. රිදිතිරේ පුංචිතිරේ දක්ෂතරුවක් දක්ෂයෙක්. ඉතින් අංගම්පුර සටන් කලාව ඉගෙන ගන්න ඒ පැත්තෙන් ඉදිරියට යන ඒ වගේම ප්‍රසන් කරන ගිටා ප්ලේ කරන ඇක්ට් කරන නේද දක්ෂයෙක්. ඉතින් හරි ෂෝක්. ඒ වගේම අනිත් දේවලුත් අපි කියන්නේ ඉස්කෝලේ වැඩ ටික විභාගවලට ඒව හරියට කරලා පාඩම් ටික හරියට කවර් කරගෙන ඒ දේවලුත් දමිතු හරි ලස්සනට කරගෙන යනවා.
9: ඒකනේ දැන් ඔය ඔක්කොම ටැලන්ට්ස් එක මට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේව ඔක්කොම බැලන්ස් කරගන්නේ. මේ දැන් අධ්‍යාපනය ගත්තොත් මල්ලි එතන උඩටම යනවනේ. ඒක තේරෙනවනේ අපිට තේරෙනා නේද කසිනියකි.
2: මට කිව්වා 85න් ඉහළ ඔක්කොම ලකුණු තියෙනවා කියලා.
9: ඒකනේ එතකොට එතකොට ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒකත් බැලන්ස් කරගෙන යනවා කියලා අපිට පේනවා.
2: ඒ වුණාට අපි දැන් කතා කරමු ඒ ගැන.
9: ඔව් අනිවාර්යෙන්. කොහොමද බැලන්ස් කරන්නේ කියලා කියන්න.
10: බැලන්ස් කරන්නේ මම සාමාන්‍ය ෂූටිං යනකොට හරි වැඩකට යනකොට ඩබින් යනකොට හරි ඔය ප්‍රසෙන්ටින් කරන්න වැඩසටහන් වලට රිහර්සල් වලට යනකොට පවා මං අච්චුපොත් ලිනපොත් අරන් යනවා. එතකොට දැන් ඉස්කෝලේ දවසක මම යනවා නම් ඒ පොට්ටි කරන් ගිහලා යාළුවෝගෙන් වැඩිල්ලගෙන ඉවිලේ මොකක් හරි අවස්ථාවක් හම්බුනොත් නිකන් ඉන්න මම ලියනවා. මොකද මට ගොඩක් හොඳ යාළු කට්ටියක් ඉන්නවා, මට වැඩ ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම වැඩ එවන. ඒ වගේම මගේ මැඩම් පවා මට ගොඩක් උදව් කරනවා, මට ලොකු සහයෝගයක් ලබා දෙනවා මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. එතකොට මම දකින්නේ හැමතිස්සෙම ළමයි මං වගේ අය මගේ කවුරු හරි අක්කා හරි මේ අක්කා හරි අධ්‍යාපනය හරියට කරගන්න ඕනේ. මගේ අම්මයි තාත්තයි මට හැමතිස්සෙම කියලා තියෙන්නේ අධ්‍යාපනයේ අංක 1, අංක 2ත් අධ්‍යාපනයේ, අංක 3ත් අධ්‍යාපනයේ. ඊට පස්සේ තමයි ඒ කලාකටියු වෙන්නේ. ඒ නිසා අධ්‍යාපනය අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. ලංකාවේ අනිවාර්යයෙන්ම අපිට අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් මේ වැඩ කටයුතුත් එක්ක අධ්‍යාපනයේ ඇත්තටම මිස් වෙනවා තමයි. හැබැයි අපි ඒකත් අනිවාර්යයෙන් බැලන්ස් කරගන්න ඕනේ. එහෙම තමයි. ඉතින් මම මගේ වැඩ කටයුතු කරගෙන යන තව ඉතින් මගේ අම්මයි මගේ අයියයි මගේ අධ්‍යාපනය කටයුතු කරගන්න මට ගොඩාක් උදව් කරනවා.
2: දැන් මගේ ළඟ මේ ලිස්ට් එක තියෙනවා. කොච්චර විෂය බාහිර කටයුතු කරලා ජයග්‍රහණ අරගෙන තියෙනවද කියලා ඒව ඔක්කොම කියන්න ගියොත් පැය භාගයක් පැයක් විතර යනවා හරියට විස්තරයතෝ කියන්න ගියොත්. ඉතින් ඔය අනද පැහැසරණියෙන් ජයග්‍රහණය කරලා තියෙනවා නේද? ඉස්කෝලේ ගත්තොත් එහෙම, ඊළඟට ක්‍රීඩා සංගම් මේ 15 වෙනි බැඩ්මින්ටන් වලින් පවා ජයග්‍රහණය කරලා තියෙනවා ඒ කාලේ නේද? 2025 මං හිතන්නේ. ස්පෝර්ට්ස් පැත්තත් ටච් කරනවානේ කතික තරඟ වලින් නේද? ප්‍රවෘත්ති විකාශය, සමස්ත ලංකා ජයග්‍රහණ තියෙන අන්තර් පාඨශාලීය තර්ක, මහේෂ් අබේ වික්‍රම කියලා තියෙනවා කතික තරඟේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා හඬ කැවීම් තරඟ වලින්, කලා කටයුතු වලින් නේද, නාට්‍ය චිත්‍රපට මේ හැම දෙයක්ම. ඉතින් දමිතු, දැන් දමිතුට මේ කාලය ඇතුළත දැන් අවුරුදු 14ක්නේ ඔයාට පැටියෝ, මේ කාලය ඇතුළත ඔය මොනවද ජීවිතය ගැන ඉගෙන ගත්තේ? ඔය මොනවද අම්ම තාත්තගෙන් දැන් කිව්වා? ඉස්කෝලේ ගැන කිව්වා, අධ්‍යාපනය ගැන අම්ම තාත්තා කියලා දීපු දේවල් කිව්වා. ඊට අමතරව ඔයා මොනවද ජීවිතය ගැන කියව ගත්තේ?
10: ජීවිතය ගැන කියව ගත්තේ මං හිතන්නේ අක්කා හොයේ හරිම අමුතු ප්‍රශ්නයක්. ජීවිතේ ගැන කියනවා නම් මගේ ජීවිතේම ඔක්කොම මට හදලා කරන්නේ දුන්නේ මගේ අම්මයි තාත්තයි. එතකොට මේ ජීවිතේ ගැන මම දන්න දෙයක් තියෙනවා නම් ජීවිතය හරිම සුන්දරයි. ඒ ජීවිතේ අපි හරි විදිහට පාවිච්චි කරන්න, හරි විදිහට ගත කරන්න අපි දැනගන්න ඕනේ. එතකොට අපිට මේ ජීවිතෙන් වැරදි විදිහට වැඩ කරන්න පුළුවන්, හරි විදියට ඉන්න පුළුවන්. ඒක ඒ කෙනා සතු ඇති රාජකාරියක්.
2: ඔඩ චැලෙන්ජ් එහෙම ඇවිත් නැද්ද? අභියෝග මොකුත් ඇවිත් නැද්ද?
10: අධ්‍යාපනයේ මේ වැඩත් එක් කරනකොට ඒක අභියෝගයක්. ස්පෝර්ට්ස් මේ වැඩත් එක් කරනකොට අභියෝගයක්. ගෙදරත් එක්ක ඉන්න තියෙන එක ගැන මේකත් එක් කරනකොට අභියෝගයක් ඒව. ඉතින් අපි දරාගෙන කරගෙන ඉන්න ඕනේ.
2: දරාගෙන කරගෙන ඉන්න ඕනේ. නේ ලෙහන්ස?
9: ඔව් අනි, මේ කසුනියකි අපි හමුද මල්ලිගේ ඇම්බිෂන් එක මොකද්ද කියලා
2: අහන්න ඕන එකක්.
10: මට තියෙන ලොකු ඇම්බිෂන් එකක් ඒ කියන්නේ තමයි මොරටු කැම්පස් එකට ගිහිල්ලා ආකිටෙක්චර් කෙනෙක් වෙනකොට ලෝ කොලෙජ් එකට ගිහිල්ලා සුප්‍රීම් කෝර්ට් ලෝයර් කෙනෙක් වෙලා මේ ප්‍රසන්ටින් කටයුතු, ඩබින් කටයුතු, රඟපාන කටයුතු ඔක්කොම කරගන්න. ඉතින් ලොකු ඇම්බිෂන් එකක් තියෙනවා.
9: අනිවාර්යයෙන් කරගන්න පුළුවන්.
2: දරාගෙන කරගෙන ගියෝ?
10: දරාගෙන කරගෙන ගියෝ
2: කරගන්න පුළුවන්. හොඳද ලොක්කෝ? ඉතින් ලොක්කෙක් වගේ යමු හොඳයාද? උදේ 6:32 නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ලොක්කෙක් වගේ වැඩ කරන්න අද ඔයා හොඳ ලොකු ලොකු දේවල් ටිකක් ජීවිතයට එකතු කරගන්න නේ ලෙහන්සා?
9: ඔව් අනේ, අපිත් එක්ක එකතු වෙලා ඉද්දී ඔයාලට එන්නේ වගේ ලස්සනම දේවල් විතරයි ඔයාගේ හිතට.
2: ඉතින් අනේ මේ හැම තත්පරයක්ම විඳින්නකෝ.

0: Alpha Studio with Kasuni and Lehansa.
1: The female for studio, the higher United States high. Come on. Vedakaramu, Vedakaramu, the Honda Davasak. Bada the Davasadida Sissi high, may visi hatwenida. It in a goodak petival to Vassa, Adapu de Nakutat Vahinawa, it in a hematamai, Vassi happy Vedaka Kuraganiam, Kohomari. Hari Nail Hassa?
2: Hari, Adapikani chocolate cake, the strawberry cake, the mona cake.
1: Adunika mixakatin, mixakakame, other up a cake, giddy with it, I will lay.
3: කමු කහපාට කේක්
2: කහපාට හා
1: හරි
2: ඔන්න අහගන්නකෝ අද බර්ත්ඩේ සමරන කට්ටිය අපිට එවලා තියෙනවා අද මගේ මල්ලිගේ උපන්දිනේ එයාගේ නම මදුෂ මම එයාගේ අක්ක දසුනි ඊට පස්සේ අද මගේ මහත්තයා අජිත්ගේ උපන්දිනේ එයාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ආදරණීය බිරිඳ දිනෝෂා ලොකු දුව සද්මි චූටි දුව පිනිදි ඊට පස්සේ අද බර්ත්ඩේ එක සමරනවා පහන් නිම් සරයාගේ 12 වෙනි බර්ත්ඩේ එක
1: ඉස්කෝලේ වන්දන්තනේ ඔය මේ දරු
2: නෑ අනේ මේ කීනම් ඉස්කෝලේ නැහැ
1: ඊට පස්සේ ඉස්කෝලේ වන්න ඕනේ ඉස්කෝලේ නමයි කීවෙනි උපන්දිනේද කියලා වුණා නම් හරි
2: ඉතින් අපිත් එක චූටිම චූටි අයත් මේ චැට් කරනවා කසුණියක් තුන ඒ ශේනිය ජනුක තස්සර මේ ඉතින් ඒ වගේ චූටි චූටි ආදීන ඉතින් දැන් ඔය ඔක්කොගෙන් බර්ත්ඩේ එකට විෂ් කරන්න කියලා මම දමිතු මල්ලිට ආරාධනා කරනවා
3: ඉතින් දැන් අපේ ලෙහන් සක්ක කිව්ව හැම කෙනාටම සුබම සුබ පන්දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජීවිතේ සර වෙන්න සිළු දෙයක්ම සර ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔයගොල්ලෝ හැමෝටම සිරුවන් සරණයි
1: තල්ගහවත්ත කනිට විද්‍යාලයේ මේ දැන් උපන්දිනයක් ආවා තල්ගහවත්ත කනිට විද්‍යාලයේ නිම්නි පබසරා ඔන්න නිම්නිටත් අපි සුබ උපන්දිනේට අසිරි එකතු කරමු හැමෝටම ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන ඉතින් එහෙනම් ටික 6:45ට කිට්ටු වෙනවා අපි 6:45ට උදේ ප්‍රවෘත්ති අහනවා ඊට පස්සේ ඇල්ගටවුන් දේදුරු මාවත ගින්දර හැන්දෑව හතරවටේ මන්දාරම් රැ මේ හැම දෙයක් එක්කම සතුටින් කාලය ගත කරනවා නේ ලෙහන්සා
2: අනිවාර්යයෙන්ම අපිට ප්‍රශ්න එන්න පුළුවන් බාධක එන්න පුළුවන් හැබැයි ඒ හැමදේම තියෙන්නේ චූටි කාලයයි අර මේ කතාවක් අහලා තියෙනවද මල්ලි අක්කා දෙන්නම අහලා ඇති සමහර විට ඕනම හැම අමාරු දවසකටම තියෙන පැය 24යිනේ ඉතින් ඔය පැය 24 ගෙවලා දැම්මම අපිට ලස්සන කාලේ එනවා දරාගන්න අමාරු කාලේ එනවා හැබැයි අපි කොහොම හරි ඒව දරාගෙන ඉස්සරහටම යමු ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම පුළුවන්
3: ඇයි තව කතාවක් තියෙනියක් කන්දක් නැග්ගම පල්ලමක් එනවයි කියලා අපි ජීවිතේ අමාරු ටික ගත කරලා කන්දෙන් මුදුනට වුන් ගියන් පස්සේ ඉතුරු ටික ලේසියෙන් අපිට බෑවුමේ යන තමයි
1: තියෙන්නේ. යන්න කලින් තව හැකියාවන් ගැන ඔයාට කියන්න බැරි වුණ දේවල් දමිතු කියන්නකෝ.
3: ඇත්තටම දැන් අපි ලයිව් එකේ නම් গিටාර් එකක් ගැහුවා. එතකොට හැකියාවන් කියන්නේ මට ඉතින් හොඳ හැකියාවක් තියෙනවා කට්ටියත් එක්ක හොඳට කතා
1: කරලා ඒක තේරෙනවා කලින් ඉස්කෝලෙන් දැන් ඉස්කෝලෙන් ඉස්කෝල දෙකෙන්ම ලැබෙන සපෝට් එක ගැන කියන්න ඕන
3: අනිවාර්යෙන්ම මේ කලා කටයුතු වලට මට ගොඩාක්ම පිටුහලක් දුන්නේ අපේ කලින් ඉස්කෝලේ විලස් කුමාර විද්‍යාලයේ ඒකේ හිටිය ගොඩාක් ඩ්‍රාමා සර්ස්ලා මැඩම්ලා ඒගොල්ලෝ තමයි මට ගොඩක් කියලා දුන්න වේදිකා නාට්‍ය සම්බන්ධව එතකොට මම හිතනවා දැන් මම කතික කරන්න කතා කරන්න ගොඩක්ම යොමු වුණේ කලින් ඉස්කෝලේ නිසා. එතකොට ආනන්ද ගැන ගත්තටින් එම ආනන්ද කියන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය කියන්නේ ගොඩාක් තැන්වලට ගොඩක් ස්ථානවලට අපිට යන්න පුළුවන් පාසලක්. එතකොට ගොඩක් ප්‍රවීණයන්ව මට හම්බෙන්න පුළුවන් වෙනවා ගොඩක් සංගම් ගොඩක් ක්‍රීඩා. එතකොට ලෝකෙත් එක්ක මට එකතු වෙන්න අවස්ථාවක් කොළඹ ආනන්ද විද්‍යාලය. එතකොට මම හිතන එකත් මට ගොඩක් උදව්නා කියලා. මොකද අධ්‍යාපනෙහිත් අතිශය හොඳින් කරනවා. ඉතින් මට අධ්‍යාපන කටයුතුත් ඒ හොඳට කරගන්න පුළුවන් උපරිම ෆැසිලිටීස් ටිකක් තියෙනවා. ඉතින් පාසල් දෙකම මගේ ජීවිතේට ගොඩක් වැදගත් වුණා. ඉතින් මම කියන්න කැමති කසුණියක්
1: ඒ. ඕ ඉතින් පාසලෙන් අම්මා තාත්තගෙන් වැඩිහිටියන්ගෙන් තමයි දමිතු අපි මේ ශක්තිය ගන්නෙ නේද? දැන් අර දමිතු කිව්වනේ අධ්‍යාපනයේ 1 2 3. ඊට පස්සේ තමයි අනිත් හැමදේම අම්මා තාත්ත දමිතුව ඒ තැනට අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි මොන දේ කරත් වැඩක් නැහැ. ඉස්කෝලෙන් ඒ ළමා කාලය ලබන්න ඕනේ වින්දනේ අපි ඉගත්තේ නැත්තොත් නේද? අපරාධ කියලා හිතනවා. දැන් මට ආයි ඉස්කෝලේ ගිහිල්ලා ගන්න බෑ. නෑනේ. මම ඉස්කෝලේ මොනවා හරි වැඩසටහනකට මොනවා හරි අවස්ථාවකට ගියාම මට හිතන ආනේ අපිත් මේ පන්තිය මෙහෙම හිටියා නේද, මේ විදිහට අපිත් මේ ඩෙස්ක් එකට තට්ටු කර කර සින්දු කිව්ව නේද, එහෙම කියන මතක් වෙනවා නේ.
3: අනිවාර්යෙන්.
1: ඉතින් ඒ නිසා ඒ අත්දැකීම උපරිමයෙන්ම භුක්ති විඳින්න ඕනේ අදාළ කාලය තුළ. ඉස්කෝලේ කාලේ ඉස්කෝලේ, ඊට පස්සේ අපි ආයතනයකට වැඩකට ආවහම රැකියා කටයුතු කරනකොට ඒක. ඉතින් ඒ නිසා ඔයා කරන දේ හරියට ඔයාගේ හිතට දැනෙන විදිහට, අපි කියන හෘද සාක්ෂියට හදවතට දැනෙන විදිහටම භුක්ති විඳින්න.
2: ඒක තමයි අනේ, කම්ප්ලේන් කරන්න එපා. ඔයාට දැන් ඉස්කෝලේ යන්න තියෙනවනේ, හරි හිතන්නකෝ, ඔන ජොබ් එකට යනද කම්මැලි වැස්සත් එක්ක ඈලි මෑලි වෙන හිතෙනවා. ඇත්ත, ප්‍රැක්ටිකලි අමාරුයි තමයි,
1: ඈලි මෑලි අඟර දඟර.
2: හැබැයි මේ අපිට පුළුවන් නම් ඔය ඈලි මෑලි වෙන හිතන වෙලාවේ, දෙවියනේ මට යන්න උදේ පාන්දරම ජොබ් එකක් තියෙනවා, මට සල්ලි එන්න විදිහක් තියෙනවා. හැබැයි මේ ලෝකෙ කොච්චර මිනිස්සු ජොබ් එකක් නැතුව සල්ලි හොයන්න විදිහක් නැතුව මේ දුක් වෙනවා ඇද්ද? ඉතින් මට මේ ලැබිලා තියෙන ලොකුම ලොකු තෑග්ගක් කියලා හිතලා ඔයා ප්‍රමෝදෙන් යන්න ඔයාගේ ජොබ් එකට ගිහින් ඉන්න අයත් එක්ක එයාලගේ ලස්සන එයාලගේ දවසත් ලස්සන්ට අරන් දෙන්න. සමහර විට කසුනියක් කි මල්ලි අපේ චූටි හිනාවකට පුළුවන් මිනිස්සෙගේ අඳුරුම දවසක් ලස්සන කරන්න. ඉතින් ඔයා ඒ වගේ අඳුරුම දවසකට සතුටින් මිනිස්සෙක්ව තියන ලස්සන හේතුවක් වෙන්න.
1: එහෙම වයිබ් එකක් ඇති කරගමු. මොනවද ඔයාට යන්න කලින් ඇල්ෆා ස්ටුඩියෝ ගැන දැනුනේ?
3: ඇල්ෆා ස්ටුඩියෝ ගැන දැනුන ඇත්තටම කියනවා නම් මෙතනට ඇවිල්ලා බලනනේ හරිම ලස්සන ඇල්ෆා ස්ටුඩියෝ එක.
2: Thank you.
3: කවුද ඇත්තටම මේක ඩිසයින් කරපු කෙනා? හරිම ලස්සන ඩිසයින් කළා.
1: මම අඳුරලා දෙන්නම්.
3: අක්කද කරේ?
1: අනේ නෑ.
3: එතකොට ඇත්තටම අක්කලා වුණත් හරිම ෂොක්. ඇත්තටම වැඩසටහන කරගෙන යන්න ආසයි තුන වෙලා වෙනවත් දැනුන්නේ නෑ. දැන් අක්ක කිව්වනේ මේ හිනා වෙලා ඉන්න ඕනේ කියලා. මගේ තාත්තේ මට කියන්නේ හිනාව තමයි අපිට දෙන්න පුළුවන් හොඳම සංග්‍රහය. ඕනම කෙනෙක්ට අපිට දෙන්න පුළුවන්. දැන් ඔය අක්කලා දෙන්නම මුදා මුදියම හිනා වෙලා ඉන්නකොට මේක බලන් ඉන්න මේක අහන් ඉන්න හැමෝටම ප්‍රබෝධයක් ඇති වෙනවා. ඇත්තටම දැන් හිනාවල් දැක්කම මිනිහටම මේ හැම කෙනෙක්ටම ප්‍රබෝධයක් ඇති වෙනවා කියලා මම හිතනවා. එතකොට ඇල්ෆා ස්ටුඩියෝ කියන්නේ මේ ප්‍රබෝධයේ බෙදෙන තැනක් කියලා තමයි මන්නම් ඇත්තටම හිතන්නේ.
1: ඒකනේ. ඉතින් ආඩම්බරයි දමිතෝ, ඔයා ඉදිරියටම යන්න. මේ කලාවෙන් ඔයා ඒ ආස කරන විදියට බලාපොරොත්තු ඉටු කරගන්න ශක්තිය හැම දෙයක්ම ලැබෙන කියලා අපි නැත් FM Alpha Studio එකෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අවශ්‍ය කරන උදව් අපිත් Alpha Studio එකෙන් ඔයාට දෙන්න පුළුවන්. ඒ උපරිම සපෝට් එක දෙන්න අනිවාර්යයෙන්ම ලෑස්ති වෙලා ඉන්නවා. හරි, ජය වේවා. ගිහින් එන්නම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා දවස සුබ වෙන්න කියලා. මම කසනි.
2: මම ලෙහන්සා.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම නෙට් නිවුස් උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
3: රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද මාතරදී. කටවරද්ද ගත්ත මාලියාවේ මැති ඇමතිලාට ජනපතිගෙන් උපදෙසක්. රජයේ ඉහළම තනතුරක් ළඟදී වෙනස් වන ලකුණු. කොදෙව් සංචාරයේ සැලසුම් ගැන ශ්‍රී ලංකා නව ක්‍රිකට් නායකයා කතා කරයි. යුද්ධය නතර කිරීමේ සාකච්ඡා මැද්දේ ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් අදින් ආරම්භ වෙනවා. රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන වැඩසටහන මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ මහා විහාරස්ථානයේදී අද පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර ජාතික වෙසක් උත්සවයට සමගාමීව අද සිට වෙසක් සතිය ක්‍රියාත්මක කරන අතර එම කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තේමාව යටතේ සෞඛ්‍ය වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, පොහෝ දින වැඩසටහන්, භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතයි. මීට සමගාමීව ක්‍රියාත්මක වන භෞතික සංවර්ධන වැඩසටහන් අතර දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය, පුණ්‍යග්‍රාම වැඩසටහන, විහාරස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, දහම් පාසල් පහසුකම් සංවර්ධනය කිරීම සිදු කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා.
4: විශේෂයෙන්ම මේ ප්‍රදේශයට විශාල ජනතාවක් සම්බන්ධ වෙනවා කියලා විශ්වාස කරනවා. පළවෙනිද දක්වා තියෙන වෙසක් රාජ්‍ය උත්සවය සඳහා දැන් මේ මිදෙල්ලවෙල විහාරස්ථාන භූමියේ, එවැගේම මේ විහාරස්ථානයේම තවත් විශේෂ වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කරලා තියෙනවා. එවැගේම විහාරස්ථානය මූලික කරගෙන 29 වෙනිදා විවිධ පෙරහැර පවත්වනවා. ඊට අමතරව දක්ෂිණා ප්‍රභා රාජ්‍ය වෙසක් උත්සවයේම කොටසක් හැටියට මාතර නගරය, මාතර කොටුව ආශ්‍රිත මිගදාය විහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය සහ බීච් රෝඩ් එකේ මුහුදු තීරයේ ආශ්‍රිතව භක්ති ගීත, වෙසක් කූඩු ප්‍රදර්ශන, වෙසක් තොරණ, දන්සල් කලාපයක්, ඒ වගේම පළවෙනි වතාවට AI ඩිජිටල් වෙසක් කලාපයක් පවත්වනවා.
3: AI තාක්ෂණයේ භාවිතයෙන් මෙම වෙසක් කලාපය තුළ සිදු කෙරෙන ක්‍රියාකාරකම් පිළිබඳවද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දැක්වුවා.
4: විශේෂයෙන්ම ඩිජිටල් ආශ්‍රිතව 360 මෝඩ් එකට අපි සජීවීව AI නිර්මාණ මගින් වෙසක් නිර්මාණ, ජාතක කතා, ඒ වගේම වෙසක් කාඩ් එක, පළවෙනි අපිට දැන් ගාක් අපේ සංස්කෘතියෙන් වෙසක් කාඩ් එක අතෑරලා ගිහිල්ලා තියෙනවා. ඉස්සර ජනතාව අතරේ වෙසක් කාලයට මානව සම්බන්ධතා පැවතුනේ වෙසක් කාඩ් එක හරහා. තාක්ෂණයත් එක්ක මගහැරුණා. නැවත තාක්ෂණය පාවිච්චි කළාම අපි බලාපොරොත්තු වෙනවා වෙසක් කාඩ්, ඩිජිටල් වෙසක් කාඩ් තරඟයක් පවත්වන්න. නැවත අපේ දරුවන්ට තාක්ෂණය පාවිච්චි කරලා හරි මේ වෙසක් සංස්කෘතිය ජාතික සංස්කෘතියක් හැටියට අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඒකින් ද දක්ෂිණා ප්‍රභා මේ දකුණේ මාතර විතරක් නෙමෙයි මුළු රටේම ජනතාවට වැදගත් ප්‍රතිපත්තිමය, ආමිස පූජාමය වෙසක් කටයුත්තක් රාජ්‍ය අනුග්‍රහයෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
3: පසුගිය කාල සීමාවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ ජාතික ජනබලවේගයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා විසින් කතා කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වනවා. මේ අතර රජයේ ඉහළම තනතුරක වෙනසක් ඉදිරි කාල සීමාවේදී සිදුවීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙතගෙන එන නෙට් නිවුස් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
5: කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා.
6: කණින් කොණින් ඇසුණු කතා අදත් ජූලි පළමුණදා ආණ්ඩුවේ ලොකු තනතුරක් වෙනස් වීමට නියමිතව තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ ලොකු තනතුර තමයි ජනාධිපති ලේකම් තනතුර. වර්තමානයේ ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කරන නන්දික කුමාරනායක මහතා එම තනතුරෙන් ඉවත් වෙලා ඔහු යන්න නියමිතව තිබෙනවා ඇමරිකාව ශ්‍රී ලංකා තානාපති විදිහට. අපි මේ ගැන පහුගිය කණින් කොණින් ඇසුණු කතා වැඩසටහනට කිව්වා. මේ ගැන සම්පූර්ණ විස්තරයක් ඔබට බලන්න පුළුවන් ක්‍රිනෙත් නිවුස් YouTube නාලිකාවට ගිහිල්ලා කණින් කොණින් ඇසුණු කතා සම්පූර්ණ වැඩසටහනින්. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල්වරයා විදිහට පහුගිය කාලේ කටයුතු කරපු ප්‍රභාත් චන්ද්‍රකීර්ති අලුත් ජනාධිපති ලේකම් හැටියට පත්වීම නියමිත තේනා කියලා තමයි වාර්තා වන්නේ. යනු ජූලි පළමුණදා ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති ලේකම්වරයා විදිහට වැඩ බාර ගැනීමට නියමිතව තියෙනවා කියලත් දැන් ඔන්න වාර්තා වෙනවා. පහුගිය කාලේ ලොකුවටම දැක්ක දෙයක් තමයි ආණ්ඩුවේ එක එක අය

0: කරන්න ඕන දේවල් මොනවද? මෙව ගැන සමහර අයට දැනුමක් නැහැ කියලා ආණ්ඩුව ඇතුළෙම කට්ටිය කතා වෙලා තිනෝ. තමන්ගේ විශේෂයට අදාළ නොවන දේවල් කියන්න ගිහලා තමයි කට්ටිය නාගන්නේ කියලා තමයි පහුගිය දවස්වල කට්ටිය දැක්කේ කියලා ආණ්ඩුව ඇතුළෙම කතා වෙලා තිනෝ. ඒ අනුව ආණ්ඩුව වැඩ පිළිලක් සකස් කරන්න යනවා. මොනවද කතා කරන්න ඕනේ? කවුද කතා කරන්න ඕනේ? කවුද ඒ ගැන කතා නොකරන්න ඕනේ? ඒ වගේම කවුද ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇමතිවරයා කතා කරන්න ඕන දේවල් මොනවද? ඊට අදාළව නියෝජ්‍ය ඇමතිවරයා කියන්න ඕන දේවල් මොනවද? ඒ වගේම මේ කට්ටිය කියන්න නොකියන්න ඕන දේවල් මොනවද? ඊට අදාළ විෂය ප්‍රශ්නයක් ගැන හුවත් මේකට අදාළ අමාත්‍යවරයා හෝ ඒ පුද්ගලයා කවුද කියලා කියන්න ඕනේ, නම් කරන්න මෙයාගෙන් අහන්න කියලා වගේ දේවල් කියන්න ඕනේ. මේ වගේ යම්කිසි ගයිඩ්ලයින් එකක් වැඩපිළිවෙලක් හදන්න ඕනේ කියලා තීරණය කරන් තිනවා. ඒකට හේතුව මේ වගේ තැන් තැන්වල කියන්න ගිහිල්ලා කට්ටිය නාගත්තාම ආණ්ඩුවටම තමයි මේ ප්‍රශ්න කියලා දැන් ආණ්ඩුවට තේරලා තිනවා. ඒ අනුව ජනාධිපතිවරයා පෞද්ගලිකවම කතා කරලා පහුගිය දවස්වල විවිධ දේවල් කියලා නාගත්තු අයට දොස් කියලා තිනවා. තමන් කරන වැඩින්ද ආණ්ඩුවේ ප්‍රතිරූපයට තමයි හානි වෙන්නේ කියලා. පහුගිය දවසක මේ මාලිමාවේ මන්ත්‍රීවරයන්ගේ සංසදයේ විශේෂ සාකච්ඡාවක් තිබ්බනේ. මේකට ප්‍රධාන හේතුව තමයි මේ දවස්වල වැඩිපුරම මේ කතාබහට ලක්වන සිද්ධිය සමාජ මාධ්‍ය හැම හිමිනමක්සා දැරියෙක්ගේ සිද්ධිය අනුරාධපුරේ. මේකෙදී ආණ්ඩුව පැත්ත කට්ටිය කියලා තියෙන්නේ මේ සිද්ධිය ගැන මේ විපක්ෂේ කවුරුත් වැඩි හාහුවක් නැහැනේ. ඈ ආණ්ඩුවේ අපි නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් පොඩි දෙයකටත් ගහක් වටනත් පැය ගාණක් අප්ඩේට් දෙන සමහර විපක්ෂයේ කට්ටිය මේ ගැන කිසිම සද්දයක් නැහැනේ. මේ ගැන හොයලා බලන්න ඕන කියලා ආණ්ඩුවට බල කරන්න ඕන කියලා තමයි මේ මන්ත්‍රීවරියෝ ටික කතා වෙලා තියෙන්නේ. දේශපාලන වේදිකාවේ ඉතිරේ පිටපස කතායක යලිත් මුණ ගැහෙනවා. කණින් කොණින් ඇසුණු කතා සමග
1: කණින් කොණින් ඇසුණු කතා කණින් කොණින් ඇසුණු කතා
2: ඉදිරියේදී පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සිය සේවා කටයුතු සඳහා යතුරුපෙදි ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ලබන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පැවති පරිපාලන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිණියන් 275 දෙනෙකු සඳහා සහතික පත් බෙදා දීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා. බටේර ඉන්දිය කොදෙව් දූපත්වල තනතිරිවලට කඩිනමින් හොරවීම කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක් දින හා 20/20 තරගාවලිය ජයගැනීම තමන් ඇතුළු කණ්ඩායමේ අපේක්ෂාව වන බව ශ්‍රී ලංකා එක් දින හා 20/20 ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා. බටේර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
3: නායකයෙක්ට අලුත් ආරම්භයක් නායකත්වය ගැන අලුත් දෙයක්ුත් නෙවෙයි. කොහොමද මේ එක් දින සහ 20/20 තරගාවලි දෙක දිහා බලන්නේ?
4: ඇත්තටම කොට සතුරේ මුලින්ම මට නායකත්වය ලැබිච්ච එක ගැන ඉතින් මම කලින් නායකත්වය දරලා දිනවා. ඉතින් මේ ටූ එක ගැන කතා කරොත් අපි මම දැන් කණ්ඩායමක් ඉදිර අන්තිම සති වගේ අපි ප්‍රැක්ටිස් කරා. ඉතින් ඒක හෙඩ් කෝච් අපේ අලුත් ස්ටාෆ් එකක් ඉන්නේ. ඒගොල්ලන්ත් එක්ක අපි ඒ කන්ඩිෂන් ගැන අපි මොනවද අපි කොහොමද සෙල්ලම් කරන්න ඕනේ, අපේ ප්ලේයර්ස් අත් එක්ක අපි කොහොමද මැනේජ් කරන්න ඕනේ හැමදේම කතා කරා. ඉතින් බලද්දි අනිත් රටවල් එක වාදේ ටිකක් වෙනස්, තනදිලි කන්ඩිෂන් හැමදේම වෙනස්. ඉතින් අපි ඉක්මනට ගිගම ඒකට හුරු වෙන්න ඕන.
2: සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුළ ඇමරිකානු හමුදාව විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ හමුදා යාත්‍රා ඉලක්ක කරගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. අමරිකානු මධ්‍යම අණදෙන බලකාය පවසන්නේ මෙය ස්වයං ආරක්ෂාව උදෙසා සිදු කරන ලද ප්‍රහාරමාලාවක් බවයි. අමරිකානු මධ්‍යම අණදෙන බලකායේ මාධ්‍ය ප්‍රකාශක තිමොති හෝකින්ස් CNN පුවත් සේවයට පවසා ඇත්තේ ඉරාන හමුදාවන්ගෙන් සිය බටපිරිස් වෙත එල්ලවිය හැකි තර්ජනවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපද හමුදාව දකුණු ඉරානයට ස්වයං ආරක්ෂක ප්‍රහාර එල්ල කළ බවයි. ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ මුහුදු බෝම්බ ඇටවීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වූ බවද ඔහු පවසා තිබෙනවා. දැනට පවතින සටන් විරාමය හමුවේ උපරිම සංයමයකින් කටයුතු කරන අතරම සිය හමුදාවන් ආරක්ෂා කිරීමට තවදුරටත් පියවර ගන්නා බවද අමරිකානු මධ්‍යම අණදෙන බලකායේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. පසුගිය අප්‍රේල් 8 වනදා දෙපාර්ශ්වය අතර සටන් විරාමයකට එකඟතාව පළ වූ අතර මැයි මාසයේ මුල් භාගයේදී සිදු වූ එක් ප්‍රධාන ගැටුමක් හැරුණු විට මේ දක්වා එම සටන් විරාමය බොහෝ දුරට ආරක්ෂා වී තිබුණා. මෙම මාසයේ මුල් භාගයේදී හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ අමරිකානු යුද නැව් ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල්, ඩ්‍රෝන සහ කුඩා බෝට්ටු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමරිකාවද ඉරාන හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළා. මෙම නවතම ප්‍රහාරයත් සමග කලාපයේ දේශපාලනමය සාකච්ඡාවල ඉදිරි පැවැත්ම පිළිබඳ ලෝක අවධානය යොමු ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. තමන්ට එල්ල වූ මෙම ප්‍රහාරය හමුවේ ඉරාන විදේශ අමාත්‍යාංශය.

0: ද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. කිසිදු සැකයකින් තොරව ඉරාන ස්ලාමීය ජනරජය තමන්ට එල්ලවන මෙවැනි ඕනෑම ද්වේෂ සහගත ක්‍රියාවකට නිසි පිළිතුරු දීමට පියවර ගන්නා බවත් ඉරාන ජාතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිසේත් පසුබට නොවන බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. Net News නිමාව දවසමෙද වාර්තාකරණය දහවල් 12ට එතෙක් පෑන් පෑය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
1: Net News ඔබ වෙත ගෙනාවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011 2 863 363 076 76 1672. දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 011 2 863 363 076 76 1672.
3: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
6: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
7: මුදලාලි
8: අනෝන
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
9: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැහැ, සරත් නැහැ, මිරිස් පාටත් නැහැ.
8: විජය දාන්න ඔක්කොටම.
9: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
7: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු වෙමු.
10: මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047 31 33 540.
11: Good morning. දැන් වෙලාව 7:01.

0: Death FM Algo Town.
1: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122125125 මතන්න.
6: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: ප්‍රයිම් කලුරා අභිමානවත් කලුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
9: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
11: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න.
12: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
14: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 8යි. Доброе утро.
1: මොකක්? අනේ වන්ද හැමදාම උදේට මේ ඔයා අපිට බහිනවා එක එක භාෂාවල් වලින් නේද?
2: ඒකේ ඔයන් එන්න බෑ.
0: පොඩේක බහිනවා වගේ නේද?
2: ඒකනේ.
0: ඒ භාෂාව කොහොමත් නිකන් කතා කරද්දිත් බහිනවා වගේ.
1: මොකද්ද?
0: රෂියන්.
1: රෂියන්.
0: ඔව්. මේ රෂියන් සගොමත් කතා කරද්දි පොඩක් සද්දයිනේ.
1: සද්දයි.
2: ඒගොල්ලෝ ඇග්‍රසිව් කට්ටිය.
0: ඇග්‍රසිව් කට්ටියනේ.
2: ලීසි නෑනේ මේ කවුද? හිට්ලර්ටත් ලීසි උන්නේ
0: නෑනේ.
1: ඒක තමයි.
2: යමාරු කට්ටියක්.
0: ඔව් ඒගොල්ලන්ගේ කල්චර් එකත් එක්ක රූස් කල්චර් එකත් එක්ක තමයි මේ ඇග්‍රසිව් ගතිය එන්නේ. ඉතින් ලැංග්වේජ් එකත් පොඩ්ඩක් ඉතින් ඇග්‍රසිව් ඒගොල්ලන්ගේ. ඒ වුණාට ඒ කියුවේ ගුඩ් මෝර්නින් සුබ උදෑසනක් කියලා.
1: ඒ සුබ උදෑසනක් කාටද?
2: අනිත් තරක් දැම්ම වගේ.
0: පොඩ එහෙම එකක් එන්නේ.
2: හරි එතන කට්ටියටම ගුඩ් මෝර්නින්.
0: ගුඩ්
1: මෝර්නින් මේ සාරා බොනික්කෝ නලවල ඇති නේද පුංචි.
0: අම්මෝ.
1: දැන් සාමාන්‍ය කාරණේනේ. ගෑනු ළමයි පුංචි කාලෙදි බොනික්ක හොයනවා. පිරිමි ළමයි තරුණ කාලෙදි බොනික්ක හොයනවා.
2: බොනික්ක හොයනවා.
1: ඒක නෙවෙයි නේද? පිරිමි ළමයි පුංචි කාලෙදි අර බැට්මෑන්ලා නේද? සුපර්මෑන්ලා හොයනවා. ගෑනු ළමයි තරුණ කාලෙදි බැට්මෑන්ලා සුපර්මෑන්ලා හොයනවා.
2: පියාඹන්න පුළුවන් අය.
0: දැන් බැට්මෑන්ලා නෑ. ඒකයි ප්‍රශ්නේ.
1: දැන් අන්නේ නේද හොයපු හින්දා නෑ කියලා දැනගත්තේ.
2: ඔව්. නේද? ඒකනේ.
1: මෙච්චර මේ සුපර්මෑනුයි බැට්මෑනුයි ඉන්නවා අද මේ ඇල්ගොටවුන් එකේ.
2: ඔයා දන්නවද?
1: ළඟ තියෙන දේවල් වටින්නේ නෑ කියලා.
2: ලෝකේ පිරිමින්ගෙන් 90%ක් විශ්වාස කරනවලු Taman බැට්මෑන්
0: කියලා. ඔව් මං දැක්කා.
1: ඒකනේ වවුලෙක් කියලාද?
2: ඔව් වවුලෙක් නෙමෙයි අර බෲස් වේන්ගේ රහසිගත ජීවිතය. ධනවත් රහසිගත ජීවිතය.
1: ඔව් නෑ මම හිතුවා පිරිමි කොහොමත් මේ අර කොහේ ගියත් ඒ තැනට සුදුසු විදියට ඉන්නවනේ දැන්. වවුලා ගෙදර ගියා මෙල්ලිලා ඉන්නුණත් අපි ලෑස්ති ඉන්නේ.
2: බැට්මෑන් උත් එහෙමනේ චරිත දෙකක්නේ.
0: ඔව් චරිත දෙක.
2: ඒක තමයි අපි.
1: ඉතින් ඒක තමයි මේ නෑ බොනික්ක කියන්නේ ඉතින් හරීම අපේ ළමා කාලයේ ඇත්තටම මේ ගෑනු පිරිමි ભેදයකින් තොරව අපි කැමති දෙයක්නේ.
0: ඔව්.
1: 1950 මේ ජූලියන් සැන්ටානා කියලා හාදෙක්. මෙයා හිටියේ මෙක්සිකෝවේ.
2: මෙක්සිකෝ.
1: එයා ගෙදර එක්ක පොඩි කචල් එකක් දාගත්තා. දාගෙන මේ එයාගේ පවුල අතෑරලා මෙක්සිකන් සිටි එක ආසන්නේ ඔය තියෙනවනේ අපේ අර වේරස්කංග වගේ තැන්.
2: ඔව්.
1: ඒ කියන්නේ වගුරු බිම් වුණාට මේ ඒවා හොඳට සුද්ධ පවිත්‍ර කරලා දැන් ওই බෙල්ලන්ගුල පැත්තේ යනකොට හරි පැහැදිලිව
2: තියෙනවානේ.
1: මේ ඉතින් එහෙම තැන. එහෙම තැනක ඒ රටේ තිබිලා තියෙනවා ඔය උණ බට ඒවා මේවා යොදාගෙන કૃතිමව හදන මිනිස්සු වගා කරන්න හදන දූපත්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම උණ බට වලින් හදනවා. එහෙම තදා හදලා හදලා ගිහිල්ලා ඊට පස්සේ පස් ගෙනියනවා. මේ මෙහෙම මෙහෙම හදපු දූපත් තියෙනවා. මෙයාගේ පවුලෙන් තරහ වෙලා යනවා මෙහෙම දූපතකට. ගිහිල්ලා මේ යෝධයා ඉතින් පොඩි කූඩාරමක් අහගෙන ඒ දූපතේ ඉන්නකොට දවසක් හරිද යාගේ වටේ තියෙන නැල මාර්ගයක්නේ. ඒවට ගංගවල් කියන්නේ ලොකු ඇලක්. නිකන් පැනමා ඇල සුවස් ඇල වගේ ස්වාභාවිකව හැදිච්ච ඇලක් වෙන එක. මේ ඉතින් ස්වාභාවික හැදිච්ච ඒවට ඇලවල් කියන්නේ නැහැ නේද?
2: ඇලවල් කපනවා සාමාන්‍යයෙන්.
1: ඇලවල් කපනවා මේ ස්වාභාවිකව හැදුන මේකට ඔයක් කරිමක් කරන්න කියන්න ඕනේ නේද? මේ දැන් ඔය බෝල්ගොඩ ඔය කියලානේ අපි කියන්නේ. මේ ඉතින් අපේ බෝල්ගොඩ තමයි මේකට මට හිතෙන්නේ හොඳම මතක තියාගන්න පුළුවන්
2: උදාහරණනේ.
1: ඔව් ඔව්. ඉතින් කොහොම හරි ඒකේ භූවිද්‍යාත්මක එක අපි පස්සේ මේ බලමු. දැන් කතාව නේදක. මෙයා මේ බුදියගෙන නැගිටිනකොට මෙයා දකිනවා මේ කැඩිච්ච බෝනික්කෙක් ඉවුරට ගහගෙන ඇවිල්ලා තියෙනවා. මෙයා ගිහිල්ලා මේ මෙයාගේ හදාගත්ත අට්ටාලෙ එල්ලනවා. ඉස්සෙල්ලම. ඊට පස්සේ ඉතින් හැමදාම වගේ මෙයා දකිනවා මේ කියන්නේ හැමදාම කියන්නේ ටයිම් ටු ටයිම් මේ දකිනවා මේව කැඩිච්ච බෝනික්කොන්ගේ අත් සමහරලාට පා වෙලා ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට අත්පා මුකුත් නැතුව බෝනික්කගේ මේ කවන්දේ විතරක් ඇවිල්ලා තියෙනවා. මේ ඉතින් ඒවත් එල්ලනවා. ඔහොම එල්ලනකොට මෙයාට හිතෙනවා දැන් ඉතින් මං තනියම ඉන්න එකේ පොඩි පාළු ගතිය නැති වෙලා යනවනේ කියලා. මෙයා කරන්නේ දැන් මේ දූපතේ ඉඳන් එන්න පුළුවන් නේ නගරයට. නගරයට ඇවිල්ලා ඒකේ කුණු බක්කිවල කුණු ගොඩවල් වල මේ එහෙම තියෙන අර කැඩිච්ච බිඳිච්ච බෝනික්ක අරගෙන ගිහිල්ලා අලුත් එවුන් ගන්න. කැඩිච්ච බිඳිච්ච බෝනික්ක අරන් ගිහිල්ලා අර දූපතේ
2: එල්ලනවා.
1: ඒ විතරක් නෙමෙයි දැන් අර කොහොමත් වගා කරන්නනේ දැන් මේ දූපත හදලා තිබ්බේ. ඒ කියන්නේ ශාස්ත්‍රීය පසක් තියෙනවනේ. මෙයා එලෝලු වවනවා. එලෝලු වවලා මෙයා කන්න පුළුවන් ප්‍රමාණය කාලා ඉවර වෙලා මෙයා කරන්නේ අර බාටාර් ක්‍රමයට එලෝලු ගිහින් දීලා ගෙවල් වලින් අර දැන් ඔය දෙන්නේ ප්ලාස්ටික් බේසන්.
2: ඔව් බෝනික්කෝ ගන්න.
1: නේද? අර ඔය තියෙන යකඩ බඩු ඒවා මේ ඔක්කොම කැඩිච්ච පුටු ඒවා මේ දුන්නන් පස්සේ දෙනවා ප්ලාස්ටික් බේසනක් එන්න පුටු වට්ට අරගෙන කියලා අර යන්නේ මේ බඩිය.
2: නේද?
1: ඒ වගේ එකතු කරන් යනවානේ. මෙයා ගිහිල්ලා ඉතින් එලෝලු දීලා කැඩිච්ච බෝනික්කෝ අරන් ඇවිල්ලා දූපතේ එල්ලනවා.
0: right.
1: ඉතින් මෙහෙම දූපතේ දැන් එල්ලගෙන එල්ලගෙන යනවා. මේක ඉතින් සමහරවිට එක්කෙනෙක් දෙන්නේ දකින්න නැති මාළු අල්ලන්න යන එහෙම මේ ඕක ඉතින් දැන් මෙයාට පොඩි විනෝදාංශයක් වගේ වෙනවා. දැන් පොඩි මානසික පීඩනයක ඉන්නේ. කෙසේ වෙතත් හිටපු ගමන් අනිත් රටවල රජයට වගේම මෙක්සිකන් රජයටත් හිතනවා මේ අලමාරි සුද්ධ කරන්න
2: ඕනේ.
1: හිටලා ඉතින් ආණ්ඩුවලට ඕවා
2: හිතෙනවා.
1: හරණ හැමදාම හිතෙන්න ඕන දේවල් මේ ඉඳලා හිටලා ආණ්ඩුවලට ඕම හිතෙනවා. මේ හිතුනම දැන් ඊට පස්සේ දැන් ඔය පිළිබඳ දැන් ඇල හැමදාම සුද්ධ කරා නම් ඕක ගාන්ට තියෙනවා. මේ හැමදාම සුද්ධ කරන්නේ නැහැනේ. සුද්ධ කරන්නේ නැති නේද? දැන් මේව ඇලමයින් මේ හොයන්න මිනින්දෝරුව විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ එහෙම බෝට් වල දාගෙන මේ කවුරු හරි ලොක් එකකුත් යන්නේ නැති මාධ්‍ය කණ්ඩායමකුත් මේක පස්සෙන් ගිහිල්ලා මේ සෙට් එක දකිනවා මේ දූපත. දැක්කම මේගොල්ලෝ විශ්මයට පත් වෙනවා. හැම තැනම ගස් කොළන් වල අර මේ මිනිස්සුයා ඉන්න තැන එහෙම කැඩිච්ච බෝනික්කෝ එල්ලලා එල්ලලා වෙසක් කූඩු වගේ මේ තියෙන්නේ. මේක එහෙ ගිය පුවත්පත් කලාවේදියෙක් සහ පුවත්පත් කලාවේදියෙක් මේක ප්‍රචාරය දෙනවා. ඊට පස්සේ මිනිස්සු කැඩිච්ච බෝනික්ක අරන් මේ දූපත බලන්න එනවා. ඇවිල්ලා ඉවර වෙලා අර ජූලියන් සැන්ටාන කරන්න ඕන එයාට දීලා යනවා. එයා ගිහින් දැන් අමුතනම
2: එල්ලනවා.
1: මේක එල්ලනවා. එල්ලලා දැන් මේකෙන් ආයේ නැගලා යනවා. දැන් මිනිස්සු දැන් මේක බලන්න එනවා. එහෙම එහෙම නිකන් අద్భుත දූපතක්නේ. ඊට පස්සේ මේක ගැන කට කතාත් හැදෙනවා. මේ රෑට බෝනික්ක කතා කරනවා. හරිද? බෝනික්ක ඇවිදිනවා. එහෙම කියලා දැන් මේකට වටේ පිටේ පොඩි පොඩි කතා යනවා. ජූලියනුත් ඇවිල්ලා දෙනවා ටෝක් කඩේ පිටින්ද ඇවිල්ලා මම්මයි රෑ බෝනික්ක ඕගොල්ලෝ දන්නේ කියලා කියනවා. ඊට පස්සේ කොහොම හරි මේක මෙක්සිකන් රූපහායනි කණ්ඩායමකටත් මේක ආරංචි වෙනවා. මෙහෙම අපූර්ව දූපතක් තියෙනවා කියලා. ඒ දවස්වල ඉතින් වෛරල් වෙන කන්ටෙන්ට් තියෙන්නේ ටෙලිවිෂන් එකේ විතරනේ. ගිහිල්ලා මේගොල්ලෝ මේක ෂූට් කරනවා. දැන් මේකේ අද්භූත රසය වැඩි කරන්න ඕන හින්දා දැන් දවල්ට බෝනික්ක ෂූට් කරන රැඩියනිය
2: රැටනේ වැඩිලා.
1: S2 නෑ උගේ. එහෙම නිකන් හඳේලිය විෂුවල් එක පේනවා. එහෙම ෂූට් කරනවා. ෂූට් කළා දැන් සමහරවිට නයිට් කැමරා හයි කළා එහෙම තියෙනවා. මේකේ විෂුවල් එක පහුවෙන්දා එඩිට් එකේ බලනකොට බෝනික්ක S2 ඇරලා වටපිට බලන එකක් ෂූට් වෙලා තියෙනවා.
2: දැන් අර
1: වැඩේ ලවත් නැගලා යනවා. හරිද? කොහොම හරි ඊට අවුරුදු ගානකට පස්සේ 1950 මේ සිද්ධිය වෙන්නේ. ජූලියන් සැන්ටානා 2001 එක්තරා දවසක අර පළවෙනි බෝනික් හම්බෙච්ච මේ ඉවුර තියෙන්නේ එතනම මිය ගිහිල්ලා ඉඳලා සිවුර හම්බේ. තවත් මේකේ අද්භූත බීත රසය
2: වැඩි වෙනවා.
1: දැන් රූපහයිනී වැඩසටහනත් ගියා, පත්තරෙත් ගියා. ඊට පස්සේ මේකට අයිතිකාරයෝ එනවා. කොමාරි අවසානයේදී ඒ ප්‍රදේශයේ තියෙන මේ ප්‍රාදේශීය මොකක් හරි මේ ආධිකරණ මේ ක්‍රියාමාර්ග හරි මොනවාරි ගන්න නැතිනේ, අපේ සමත මණ්ඩලය වගේ සීන් නැතිනේ. එහෙම එකකට දාලා මේ දූපත අර මේ යෝධයා ගිහිල්ල ඉවරලා අර දූපත හදන්නේ පවුලෙන් වෙන් වෙලා නෝන මහත්තයත් එක්ක තරහා වෙලා ගිහිල්ලානේ ළමයි ලපටි අතෑරලා ගිහිල්ලානේ මේ බෝනික්කෝ අරන් නලවන්න ගන්නෙ. ඉතින් 1950 වෙන්නේ 2001 අර අතෑරලා දාලා ගිය පවුලේ මේ ජූලියන් සැන්ටානාගේ වැඩිමල් පුතා ඇවිල්ලා මේ දූපතට අයිතිවාසිකම් කියලා මනුස්සයා බිස්නස් එක පටන් ගන්නවා. දැන් මේ බෝනික්කෝ දූපත මෙක්සිකන් සිටියගේ තියෙන ආදායම් අතින් යම් කිසි හොඳ ආදායමක් ලබන දැන් කොෆි ෂොප් පැටිලා ඒවා මේවා වෙලා ගිහිල්ලා බලන්න මේක දැන් සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් වෙලා. ඉතින් අර මනුස්සයා පවුලෙන් තරහ වෙලා ආපු එක පවුලෙම ඉන්න ලොකු පුතා ගිහිල්ලා දැන් ඒක බිස්නස් එකක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මාකටිං කරනවා නම් ඔය වගේ කැඩිච්ච බෝනික්ක වුණත් විකුණන්න
2: පුළුවන්.
1: අලිවිකරණය පිළිබඳව චිත්‍රාකර්ෂණීයම කන්සෙප්ට් ගෙනාවේ කොට්ල. කොට්ල මහත්තයා ඉපදුනේ අද. අන්නවට තමයි මාකටිං කියන්නේ.
2: අපි පිලිප් කොට්ලව තමයි මාකට් කරේ.
1: ඕනම් පාළු දූපතක කැඩිච්ච බෝනික්ක වුණත් විකුණනවා නම් විකුණන්න පුළුවන්. හැබැයි හරි සන්නාමයක් විදියට. ඉතින් ලංකාවේ රේඩියෝ උදෑසන සන්නාමය තමයි ඇල්බම් ටවුන්. මේ අරමෙන්නේ එක.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: උදේ 7:24 දැන්
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
3: ෂෙනාලි ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා
2: ලව්ලි ඊට පස්සේ සහෙලි
3: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියක් ලැබුණා ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ
4: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
5: මාස මැද මෙච්චර මඩු ගන්න කොහොමද ලොතරැයියක්වත් ඇදුනද
6: මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200200
10: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
11: දැන් හැමෝම ගන්නේ කේඩි රයිස් ලීඩ් 1.5 පෙට්‍රෝල් බයික් එක මිල රුපියල් 796500යි ලක්ෂක ඩිස්කවුන්ට් එකක් මුල් ලීසින් වාඩික තුන අපි ගෙවනවා තොග්ගවසන් වෙනතුර පමණයි කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් 077-406-43-97
12: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
13: ඒ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න සන්ඩේ බෝනස් ගලපා ඈගි දිනන්න දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජයහා දරණ විධානයේ ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න
14: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි

FM Anupaha, FM Anuhatra Idashuma Ata, Net FM. Net FM, Algo Da.

0: උදේහතයි විනාඩි 30යි අල්ගොටාව මේ වෙලාව.
1: ඔව් අපි කිව්වනේ අද මේ මාකටර්ස්ලට
2: නේද? මාකටින් කරන කට්ටියට.
1: මාකටින් කරන කට්ටියට. මාකටින් කියන්නේ අලවිකරණය කියන්නේ වෙනම කාරණයක්. විකුණුම් කරන්නේ කියන්නේ වෙනම කාරණයක්. නේද? මාකටින් කරන කට්ටිය ඉන්නවා, සේල්ස් කරන කට්ටිය
2: ඉන්නවා.
1: දැන් අපි සීමා ලෙක්චර් එකක් නෙමෙයි නේද කරන්නේ නේද?
2: අද මාකටින් ලෙක්චර්.
0: අනේ එවතරයි
1: දැන්. මේ නෑ මම කියන්නේ මේ රටක හැම කෙනාම මාකටින් කරන්න දැනගෙන
2: ඉන්නවා.
1: රටේ අධ්‍යාපනයේට අලවිකරණය කියන එක මේ
0: අනිවාර්ය
1: කරන්න ඕනේ. මේ විකුණුම් කරණය කරනවද නැද්ද කියන එක ඒක පිළිසක්. මේක බාර ගන්න එක වෙනම එකක්. සේල්ස් කරනවද කියන එක. අලවිකරණය කියන්නේ මුදල් මතම තීරණය වෙන කාරණයක් නෙමෙයි. තමන්ව හදා ගැනීම. තමන්ගේ සන්නාමයක් හදා
2: ගැනීම.
1: ඒක මං හිතන්නේ මේ රටක් හැටියට අපි හැම කෙනාම පුංචි කාලේදී උගන්වන්න ඕනේ. හරියට දැන් අපේ රටේ තියෙන අධ්‍යාපනයේ ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ රටේ පිහිනන්න දන්නේ 20%කටත් අඩු ප්‍රමාණයක්. දැන් බලන්න අර ඊයේ විදුහල්පතිවරේ තමන්ගේ පාසලේ දරුවෙක්
2: බේරගන්න ගියා.
1: ජීවිතේ පූජා කළානේ. ඉතින් ඒ විදුහල්පතිවරයා සමහරවිට විදුහල්පතිකම දක්වා ආවත් පිහිනන්න දන්න කෙනෙක් නොවෙන්න පුළුවන්. සමහරවිට අර දැරිවිය හැබැයි කොච්චර පිහිනන්න දන්න අය වුණත් මොහොත වගේ තැනකදී හරිම අන්තරාකාරී. ඒක වෙනම කතාවක්. හැබැයි ඉතින් අපි දන්න දේ තමයි අපේ රටේ රටට වඩා 200 ගුණයක් ලොකු මුහුදක් තියෙනවා. රට අපේ රටේ ලෝක රටවල් ගත්තනම් අභ්‍යන්තර ජලාශ විශාල ප්‍රමාණයක් තියෙන රටක් රටේ භූමි ප්‍රමාණයට
2: සාපේක්ෂව.
1: හැබැයි රටේ ජනතාව පිනන්න දන්නේ 20%යි කියලා කිව්වම ඒක නිකන් හරියම ලැජ්ජ හිතෙන කතාවක්නේ. ඉතින් අපි පෞද්ගලිකව දන්නවා රටේ වර්තමාන ජනාධිපතිවරයා ඉතාමත් හොඳට පිහිනන්න පුළුවන් කෙනෙක්. ඒක ඒක ප්‍රසිද්ධ රහස. එතුමාට මේ වැවක මේ කොනේ ඉඳන් අනිත් කොනට පිහිනන්න පුළුවන්. ඉතින් අඩුම ගානේ ජනාධිපතිවරයාගේවත් අවධානය යොමු වෙලා ඒ වගේ දිය මේ මොනවද වතුර වලින් වෙන මරණ මේ වළක්වන්න ඒක හරි. අපි දැන් මේ කතා කරන්නේ මාකටිං ගැන. ඊළඟට අපේ අධ්‍යාපනයේ මූල්‍ය සාක්ෂරතාවය උගන්වන්නේ
2: නැහැ.
1: කියන්නේ සල්ලි හම්බ කරන විදිය සමහර උගන්වනවා. සල්ලි හම්බ කරනට වැඩිය උගන්වන්න ඕනේ සල්ලි වියදම් කරන විදිය. මූල්‍ය කල්පනා කරන එක නේ කියන්නේ. ඒකනේ. ඉතින් ඒක අපිට උගන්වන්නේ නැහැ. මේකින්ද අපි සමහර ලාවට මෙතන තියෙන අදාළ බැංකුවේ ATM එක නැත්තම් ඒකට සල්ලි ගන්න ගියාම රුපියල් 25ක් 30ක් යයි කියලා 200ක් විතර වියදම් කරන් ඒ අදාළ බැංකුවෙම ATM එක හොයාගෙන යනවා. ඒ කියන්නේ සරල දේවල්වත් අපි දන්නේ
2: නැහැ.
1: ඊළඟට කාරණේ තමයි අපේ රටේ මාකටිං උගන්වන්න
2: ඕනේ.
1: ඒ කියන්නේ තමන් කොහොමද තමන්ගේ සන්නාමයක් හදාගන්නේ
2: කියලා.
1: ඉතින් අද 1937 මැයි 27 වෙනිදා ඉපදිලා ලෝකයට අලවිකරණය පිළිබඳව අලුත් මානයක් ගෙන දුන්නු පිලිප් කොට්ලර් මහත්මයාගේ උපන්දිනය අද අපි මේ උදේ වැඩසටහන පටන් ගන්නකොට මම බොනික්කෝ කතාවෙන් කිව්වේ ඒක. ඉතින් ඒකින්ද තමයි අපි උදේම ඔයාට අපේ රටේ තියෙන සේවාවන් වල සහ නිෂ්පාදන වල සුපිරි සන්නාමයන් හැමදාම උදේට අරන් එන්නේ.
2: ඉතින් ඔව් අනිවාර්යයෙන්ම මේ ඒක නිසාම තමයි අපි ඔයාලට මතක් කරන්න ඕනේ ඉස්සෙල්ලම මේ සදාහරිත ගැන. මොකද අපි කියවනේ මේ
1: කියන්නේ දැන් අපිට වෙනම සන්නාමයක්
2: නේ. ඒ කියන්නේ අවුරුදු 23ක් දශක දෙකක් පුරාවට ලංකාවේ අපිට බොහොම හුරු පුරුදු අපි දන්න අඳුරන සන්නාමයක් මේ ෆිලිප් කොට්ලර් ගැන කතා කරේ. එයා කියනවා සාරා මේ මාකටින් ගැන marketing is a process of promoting valuable goods and services kiyala
1: valuable goods and
2: valuable watina
1: kamak tiyana
2: tiyana bahandaha seva pravardhane karana eka tamai marketing kiyala kiyanne api hitan innana me one ekak marketing karanna puluwan kiyala ehema nemi itin sadaharita wage nam tam brands apita echchara watinne yanne e nisa valuable deval apita dunna nisa den sadaharita e golange brand ekak hada gatta wage ma tamai onna wage brand ekak hadanna yana
1: ow e vitarak neme sadaharita tamange brand ekak hadana kota waga karagatta deval godak tiyena
2: godak tiyena
1: e gollo dollar billion ekak dakwa e gollange watkam waga karana kota me rate wanagahane waga karagatta saahena pramanayekin mokada gasne hitewwe
2: iten aya eka tamai e kiyanne den e wage deval walin e wage deval market wenna wenna apita vena impact එක අපි කියන්නේ බලපෑම හරිම යහපත් එකක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔන්න දැන් සදාහරිතත් එක්ක එකතු වෙලා ඔයාට ඔයාගේ වෘත්තීය ජීවිතේ පටන් ගන්න පුළුවන්.
0: රයිට්.
2: තමන්ව මාකට් කරගන්න කියලා කිව්වනේ. තමන්ව මාකට් කරගන්න නම් ඉස්සෙල්ලාම තමන්ට දැනෙන්න ඕනේ තමන් සුවහදීනයි කියලා. එතකොට තමයි ඕනම තැනක ඉස්සරහා ගිහිල්ලා කොන්ද ගෙලින් තියන් හිට ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතනදී තමන් උගත් දෙයි. තමන් ගාව තියෙන කුසලතාවයන් වලින් තමන්ට සරිලන රැකියාවක්, තමන් දක්ෂ රැකියාවක් කරන්න පුළුවන් වීම සහ ඒ රැකියා ශේෂ්ත්‍රයෙන් ඔයාට ඉහළට යන්න පුළුවන් වීම, ප්‍රමෝට් වෙන්න පුළුවන් වීම, අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වීම, ලංකාව ඉගෙන ගන්න දේවල් නැත්තම් පිටරට ගිහිල්ලා හරි ඉගෙන ගන්න පුළුවන් වීම තමයි තමන්ව මාකට් කරන්න අර මුල් පදනම වැටෙන තැන. එතකොට තමයි තමන්ට මාකට් කරගන්න පුළුවන් වෙන්නේ තමාව. ඉතින් ඔන්න සදාහරිත ප්ලාන්ටේෂන් වාට රැකියා අවස්ථාවන් රසක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම වාට දැන් ලොකු රේන්ජ් එක රැකියා ප්‍රමාණයක් තියෙනවා. කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් වාට අයදුම් කරන්න පුළුවන්. ඉතින් අපි අර කිව්වා වගේම ශේෂ්ත්‍රයේ ඉහළම වැටුප්, ඊට පස්සේ ඉදිරි දීමනාවන්, ඊට පස්සේ අතිකාල දීමනා බෝනස්, විදේශ සංචාර හම්බෙනවා, ඊට පස්සේ වාට හම්බෙනවා ශිෂ්‍යත්ව, පිටරටවල වලට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න, ඒ විෂය සමගාමී දේවල් ලංකාව ඇතුලේ නැත්තම්. ඒ වගේම තමයි වාගේ උපාධියට ගැළපෙන ආකාරය රැකියාවක් වාට හම්බෙනවා, වාගේ කුසලතාවයට ගැළපෙන ආකාරය රැකියාවක් හම්බෙනවා. මේ වෙනකොටත් වා විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ගමන් නම් ඉන්නේ. කියන්නේ වාට පාර්ට් ටයිම් ජොබ් එකක් ඕන. ඒත් වාට ඔන්න චාන්ස් එක තියෙනවා පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න. ඉතින් මේ විදේශ සංචාර කිව්වොත් මේක හරිම විශේෂයි. ඒ කියන්නේ ලේසියෙන් ආයතනයකින් එහෙම හැමෝටම හම්බෙන දෙයක් නෙමෙයිනේ. ගිහිල්ලා ඉගෙනගෙන ඉන්න කියලා. ඔයාව ස්පොන්සර් කරලා යවනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ බලාගෙන ඉන්න එපා. මේ චාන්ස් එක බොහොම ලිමිටඩ්. ඉතින් දැන් කට්ටිය හැමෝම CV දාගෙන යද්දි ඔයාගේ චාන්ස් එක මිස් වෙන්න පුළුවන්. බලාගෙන ඉන්න එපා. ඉක්මනට ඔයාගේ CV එක යවන්න. වැඩි විස්තර තියෙනවා නම් දැනගන්න. ඒත් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. 076-441-1648 076-441-1648 නම්බරයකට. එහෙමත් නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකටත් ඔයාට පුළුවන් ඔයාගේ CV එක මේල් කරලා යවන්න. මේ කරියර්ස් කියවම දැන් ඔයා ස්පෙලින්ස් බලනවානේ. CARERS@sadaharita.com. එහෙම නැත්නම් යන්නේ ඔයාලගේ වෙබ්සයිට් එකට. ඒකේ තියෙනවා නම්බර්ස් ගොඩාක්, හොට්ලයින් නම්බර්ස් අනම්මනම් ගොඩාක් තියෙනවා. ඒ නම්බර්ස් වලට කෝල් එකක් දීලා, කැමති නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.
1: ඔව් මේක මේල් කරලා යනකොට මේල්ද ෆීමේල්ද කියන එක එච්චරම අදාළ නැහැ.
2: ඔව්.
0: හරි. දැන් අටිනුවා මේ දෙන්නට මතකයිද?
1: නෑ.
0: මේ ඔයාට නුවා මතක නැතුව ඇති.
1: හරි
0: මතකයිද අර මේ පොඩි කාලේ එක දෙක
1: වසරෙදී
0: අපිට කියනවා මේ අද බැංකුවෙන් එනවා මේ ඔයාලට කවුන්ස් ඕපන් කරන්න
1: පුළුවන්.
0: මේ ඉතින් අර මේ බැංකුවල ඉන්න ලස්සන අක්කලා අයියලා එනවා මේ කැට අරගෙන. අර
1: මේ වටිනා කියන වචනේ අන්තිමට කවන්න කියන්න.
0: ඔයාලා මෙච්චරක් ඉතුරු කරත් ඔයාට මේ තෑග්ග හම්බෙනවා මාසේ අන්තිම. ඉතින් අපි නොදැනුවත්ම ඉතුරු කිරීමේ කියන පුරුද්දට පොඩි අර ආසාවක් එනවානේ තෑග්ග ගන්න බලාගෙන.
2: කොහොමහරි
0: මේ ඉතින් ඉතුරු කිරීමේ පුරුද්ද පොඩි කාලේ ඒ වගේ විදිහට කරාට ලොකු වුණාම අපි සෑහෙන්න කියන එකට දෙන්න ඕන වගකීම සහ බර දෙන්න නැතුව ඔහේ ගිහින් account එක open කරනවා.
2: ඔව් ඒ කියන්නේ මේ ඇත්තටම saving කියන දේ අපි පුංචි කාලෙමනේ පටන් ගන්න. අපිට නිකන් මතකයි ඔය සාර කිව්ව කතාව ඇත්ත. ඉස්කෝලේ යන කාලේ තමයි ඉතුරු කරන්න පටන් ගන්නෙ. හැබැයි ඇත්තටම ඉතුරු කරන්නේ ඇයි? ඉතුරු කළා මොනාද කරන්නේ? සහ ඉතුරු කිරීම වලට ලැබෙන වටිනාකම. ඒකනේ පළවෙනි කාරණාව. අපි ඔය සල්ලි අතේ තියාගන්න එපා. ඔක අල්මාරියේ ලාච්චුවේ දාලා තියාගන්න එපා කියලා කියන්නෙම ඒ සල්ලි වල වටිනාකම කාලයත් එක්ක අඩු වෙලා යනවා. උද්දමනය කියලා සාධකයක් ගැන අපි හැම වෙලෙම කතා කරනවා. අද මාකටින් ආර්ථික විද්‍යාව ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ. ඔයා යන්න LB Finance එකට. LB Premier Saving account එක දැන් තියෙනවා. මේක saving account එකක්. 107ක පොලියක් ඔයාට හම්බෙනවා. අන්න ඒක තමයි පුදුම 7 කියලා කියන්නේ. පුදුමයක්. මෙච්චර කාලයක් පුරාවට ලංකාවේ සේවින් account එකකට හම්බුන නැති විදිහේ interest rate එකක් ඔයාට හම්බෙනවා. ඉතින් ඔයාට තියෙනවා කි සල්ලි ටික විශ්වාසයෙන් වගකීමක් ඇතිව අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක ඉන්න. ඒ කියන්නේ දශක 5කට එහා අපිත් එක්ක ඉන්න LB Finance කියන්නේ මාකටින් වලින් උපරිම කරපු තැන.
0: අන්න
2: ඒක එච්චර කාලයක් පුරාට අපේ හිතේ රැඳිලා තියෙනවා. ඉතින් ඒ වගේ තැනක ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා LB Premier Saving Account එකක් පටන් ගන්න. ඔයාලට ඕනම වෙලාවක money withdrawal කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. withdraw කරා කියලා වාගේ interest rate එක අඩු වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට LB SIM app එක හරහා ලංකාවේ ලෝකේ ඕනම තැනක ඉඳලා පැය 24 පුරාවටම ඔයාගේ සේවින් account එක through payments කරන්න පුළුවන් හැකියාව තියෙනවා, transfer කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ හැමදේම එක තමයි LB Premier Saving Account එක ඉන්නේ. ඉතින් ඒකින්ද යන්න LB Finance එක පැත්තේ ගිහිල්ලා අපි මේ කියනවට පොඩ්ඩක් ආයෙ පටන් ගන්නකෝ saving account එක.
0: save කරන්න නේද? හරියට. ඊට පස්සේ හරි ගියාම ආරම් දාම් කියනවා වගේ අපවත් මතක් කරගෙන පොඩ්ඩක් සලකගෙන එහෙම ඉන්න.
2: එහෙම ඉන්න. හරි. ඉතින් දැන් ඔය ඔක්කොම එක අපිට අමතක කරන්න බෑ සහර මේ වෙසක් සතිය. ඉතින් වෙසක් රාජ්‍ය උත්සවය අද පැවැත්වෙනවා. ඉතින් ඒ ඔක්කොම කාරණා එක්ක ඔන්න වෙසක් එකට අපි යනවා. කොහෙද?
0: කූරගල.
2: අපි යනවා කූරගල. ඉතින් අපි වහන් ඉන්න වාට අපි මතක් කරන්න ඕන අපිත් එක්ක කූරගල යන්න පුළුවන් හැකියාව වාටත් තියෙනවා. FM 94.8 95 වාට පුළුවන් පොය දවස් පුරාම ශ්‍රේත පූජා පින්කම් මාලාවට සහභාගී වෙන්න. ඉතින් සිල් සමාදන් වීම තියෙනවා දවස් පුරාවටම. ඒ සියලු ධර්ම දේශනා කටයුතු වලට සවන් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිත් එක්ක ගිහිල්ලා සහභාගී වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේමයි පොය දවසේ රෑ 10 ඉඳන් පහුවෙනිද උදේ 6 වෙනකන් ලෞතුරු අරණ සනරාමල රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඒ වගේමයි නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර කූරගල පැවැත්වෙනවා. ඒකටත් ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. වෙසක් පහන් කූඩු තොරන් මේ හැමදේම ආවෙනුවෙන් තියෙනවා. ඒ වගේම තමයි කූරගල ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමේ හැකියාවත් ඔයාලට තියෙනවා. ඒ වගේමයි මේ ධාතුන් වහන්සේලා උදෙසා බුද්ධ පූජාව පූජා කිරීමේ හැකියාවක් තියෙනවා. එවෙනුවෙන් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න රංජිත් මහත්මයාට මෙන්න මේ අංකයෙන්. මේක අපි මතක් කරන්නම් 0777 66 70 66 0777 66 70 66 කියන නම්බරකින් රංජිත් මහත්මයාට කෝල් එකක් දීලා වට පුළුවන්. ඒ බුද්ධ පූජා කටයුතු පවත්වන්නේ ඒ වෙලාවල් වෙන් කරගන්න කොහොමද කටයුතු සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරගන්න. ඉතින් මෙවර වෙසක් පොයට ඔන්න ඔයාටත් පුළුවන් net fm අපිත් එක්ක එකතු වෙලා කූරගල යන්න.
0: හරි. දැන් අචි මේ අපි ඒන්ජල්ස්ලා ගැන ගොඩක් කතා කරානේ.
2: කතා කරානේ.
0: මේ ඒන්ජල්ස්ලා හදපු ඒන්ජල්ස්ලා ටික
2: අද එනවා.
0: ඉතින් ඔයාටත් පුළුවන් මිෂන් කියා හියරින් සොලියුෂන් ශාකාවකට වාගේ වැඩිහිටියෙක් එක්කන් ගිහිල්ලා හියරින් ටෙස්ට් එක නොමිලේම කරලා දීලා ඒන්ජල් කෙනෙක් වෙන්න. මේ ඒ විස්තර අපි ඉස්සරහට කියමු නේද?
2: ඔව්. ඒ කියන්නේ මේ සම්බන්ධ සියලුම තාක්ෂණික කාරණා කොහොමද මේක සිද්ධ වෙන්නේ, මේ මුල මැද අග ඔක්කොම ඔයාට අද දැනගන්න පුළුවන්. ඒකින්ද දිගටම අපි වහගෙන ඉන්න. අපි ඔයාට කියන්නම් විෂන් කියා හියරින් ඒන්ජල්ස් ලා ගැන සහ විෂන් කියා හියරින් සොලියුෂන් කියන්නේ මොකද්ද, මේකේ මොනවද ඔයාට ලැබෙන වාසි, අයියෝ හියරින් ටෙස්ට් එකක් කරගන්න ඕනේ, මේකේ විද්‍යාත්මක පසුබිම, මේ හැමදේම අපි තව ටිකකින් කතා කරමු.
0: රයිට්. ඒක මතක් කරන්න ඕනේ ගෙදර ඉඳන් අපි වහගෙන ඉන්න කට්ටිය අද චිකන් කරි එකක් හදනවා නම් විජේ මස් කරි 3-5 දාන්න. ඔයා මෙච්චර කල් හිත හිතියා නම් අයියෝගේ අර සැර පාට එන්නේ නැත්තේ කියලා චිකන් කරියේ. ඔයා විජේ මේ මස් කරි 3-5 දාන්න නැති නිසායි.
2: අන්න හරි. 3-5 උල් වුණාම කොච්චර ට්‍රයි කරත් හරියන්නේ
0: නැහැ. කොච්චර ට්‍රයි කරත් හරියන්නේ
2: නැහැ. ඒ ක්වොලිටි එකේ ඔතෙන්ටික් ගතිය එන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි වඩ මතක් කරන්නේ WP ලාංඡනයේ බල්ලා අනිවාර්යයෙන්ම ගන්න. මොකද විජේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ අවුරුදු 30ක් පුරාවට, දශක 3ක් පුරාවට අපිත් එක්ක ඉන්න නිෂ්පාදනයක් නිසා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: 2:00 විනාඩි 47යි දැන්
2: ප්‍රයිම් කලුරා අභිමානවත් කලුතරෙන් ස්විමින් පූල් ජිම් ඉන්ඩෝ ක්‍රිකට් කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලුරා අනුත්වන කලුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කලුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලුරා අදම කතා කරන්න. 13:22 ප්‍රයිම් ලෑන්ස්.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබ වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබ කොන්දේසි අදාළවේ
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
8: තැන කටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුලකම් පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0712812767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබ වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනස ඉන්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළවේ
9: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට වෙජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
10: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුවොත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබ වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබ කොන්දේසි අදාළවේ
11: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777776710
12: හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර එකක් ගන්න හොඳම ක්‍රමය බාර එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
13: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැම අතින්ම සෙට්
14: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
15: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
16: Non-stop remix එකට හැපෙන DJ blast එක
17: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
15: රේඩියෝ ඉතිහාස
18: පස්සේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
16: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
18: ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
16: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
19: FM 95.8 Net FM. Divaina Pura.

0: උදේ 7යි විනාඩි 53යි අල්ගොටාම වෙලාව. මේ දැන් අචිනවා මම උදේට එද්දි සිරි නරඹ නරඹ එනවා කියලා හිතාගත්තට මට බලන්න තියෙන සිරි මොනවද දන්නවද හැමදාම?
1: මොනවද? ජය සිරිද?
0: BYD සිරි තමයි බලන්න තියෙන්නේ.
2: ආ ඔව් ඔව්. ඒක හරිය සිරියාවන්ත ගෑනු ළමෙක් පාරේ යනවා වගේ නේද?
1: වගේ තමයි.
2: BYD එකක් ලතාවට යනකොට
0: නේද? ඔව්.
1: BYD සිරි අසිරි.
0: සිරි අසිරි at 1 ඉඳන් සීලා and 5 6 ඔය ඔක්කොම මේ පේලියට ඉදින් යනවා ඕවටේක් කරන්නත් තියෙනවා.
2: මහා මාර්ග වාරි මාර්ගද කියලා හිතනවා නේද සමහරවල්. දැන් කොහොමද ඉතින් අපේ රටේ සමහරවල්ලාට එහෙම තමයි. දැන් මට දැන් BYD ඔක්කොම නියම ජලජ ජීවි ඉන්නේ.
1: ජලජ ජීවි ඉන්නේ.
2: නේ ඉන්නේ. ඔව් නිකන් ඒතකොට මහා මාර්ග නියම වාරි මාර්ග වගේ තමයි.
1: සීලා ශාක්ලා සීලයන් ලා.
0: ලයන් ලා.
1: ඉතින් ඔන්න දැන් BYD එක කොහටත් ගන්න පුළුවන් හරි පහසුවෙන් මේ විශේෂයෙන් අපේ රාජ්‍ය සේවකයින්ට. ඔයාට මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවලා රුපියල් 68000ක් ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා දැන් BYD එකක් ගන්න. ඉතින් ලොකු දේවල් කරන්න නෑ. ඔයාට තියෙන්නේ ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන එක. යන්න කලින් ඔන්නම් කෝල් එකක් දෙන්න නම් එක මතක් කරන්නම් 01 1 2 125 125 125 125 125 125 නම් එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන ඔයාට ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට යන්න. ගිහිල්ලා ඔයාට ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න පුළුවන්. පොඩි පරීක්ෂණ ධාවනයක් කරන්න පුළුවන්. එහෙම එකක් කරපු දෙන්නෙත් තමයි මේ ඉන්නේ. කරාට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම වාහනයක් ගෙදර අරගෙන යන්න
0: හිතෙනවා.
1: හරිද? ඉතින් BYD Build Your Dreams කියලා කියන්නන්නේ ඒකයි. වාගේ සිහින ගොඩනගන්න ඉස්සෙල්ලාම තමන්ගේ රෝද හතර ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ පවුල ඇයට ආරක්ෂිතව ගමනක් යන්න නිකන් බජට් වාහනයක් බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. බජට් වගේම තමයි අනිත් පැත්තෙන් ක්වොලිටි එක. මේ වෙනකොට EV වෙළඳපොලේ තියෙන හොඳම ප්‍රොඩක්ට් එක තමයි BYD කියලා කියන්නේ. ඉතින් ඇටෝ 1 එකක් වගේ ගන්න පුළුවන් හරිම පහසුවෙන් 170,000 අතර ප්‍රමාණය තමයි වෙන්නේ. ඒගොල්ලන්ගේ ලෝවස්ම ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන වාහනේ. එතන ඉඳන් ඉස්සරහට සීල් එක තියෙනවා, සීල් ලයන් 6 එක තියෙනවා, 5 එක තියෙනවා, ඊට පස්සේ ෂාක් 6 එක තියෙනවා. මේ වගේ ඕනම BYD වාහනයක් මොඩල් එකක් දැන් මිලදී ගන්න පුළුවන් අපේ රාජ්‍ය සේවකයන්ට අර කියපු විදිහට මාසික වාරිකයේ විදිහට රුපියල් 68000ක් ගෙවන්න. ඉතින් දැන් වාහනේ ගද්දි තවට හම්බෙන දේවල් තියෙනවා. පළවෙනි සර්විසස් පහ වට නොමිලේ හම්බ වෙනවා.
0: නොමිලේ හම්බ වෙනවා.
1: ඔව්. ඊට පස්සේ ලංකාවේ අංක එකේ බැංක BOS එකත් එකතු වෙලා වට පුළුවන්කම තියෙනවා ලෝන් එකකට යන්න, ලෝන් ස්කීම් එකක් හදාගන්න. ඒකටත් පහසුකම් ඔක්කොම හදලා දෙනවා BYD එක. ඒ විතරක් නෙමෙයි ලංකාවේ අංක එකේ ආරක්ෂණ ආවරණ සපයන්න. ඔය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක වට පුළුවන්කම තියෙනවා මේ වාහනේට ආරක්ෂණ ආවරණයක් ලබා ගන්න. ඒ ඔක්කොම එකම තැනකින් ඈ. ඔයාට ඒමේ දුවන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාට වාහනේ රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන් නොමිලේම. ඒ වගේම තමයි හෝම් චාර්ජින් යුනිට් එකත් ඔයාට හම්බ වෙනවා.
0: ඕකේ. ඒ නිසා ඔයා රජයේ සේවකයෙක් නම් මේ මාසෙ ටික ඔක්කොම ඔයාට තියෙන නිසා අද මෙයන්න BYD එක. මොකක්ද ඒකට කියන්නේ?
1: BYD ෂෝරූම්.
0: ශාකාවක්ද? ෂෝරූම්. ෂෝරූම්. ෂෝරූම් කොහෙද තියෙන්නේ යටි? කොළඹ, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාර, ලංකාවේ හැම පැත්තකම තියෙන. ඕගොල්ලන්ට එක්ස්කියුසස් නෑ. ඒක හින්දා ළඟම තියෙන එකට ගිහිල්ලා BYD එකක් ගන්න.
1: ගන්න. ඉතින් ලංකාවේ සියලු පළාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය සභා ඒ ඔක්කොම ආවරණය වෙන විදිහට තියෙනවා. ඒ හින්දා ගිහිල්ලා කට්ටිය ගන්න පුළුවන්. ආයේ එහෙම ළඟ එකක් නෑ කියලා ප්‍රශ්නයක් වෙන්නේ
0: නෑ. ප්‍රශ්නයක් වෙන්නේ
1: නෑ. ඉතින් යන්න කලින් ආයෝ නම් එක මතක් කරන්න 01 1 2 125 125 125 ට කෝල් එකක් දීලාම යන්න.
0: රයිට්. දැන් ඔයාට තියෙනවා අර එක එක ಜಾති ඉන්වෙස්ට්මන්ට් දෙනවානේ ඇති. ඔයාට තියෙනවා වගා කරලා ඉන්වෙස්ට් කරන්නත් ඔප්ෂන් එකක් කසාගල ප්ලාන්ටේෂන්ස් දාගේ.
1: ඔව්.
0: මොනවද දන්නවද තියෙන්නේ ඔයාලා?
1: මොනවද තියෙන්නේ?
0: ඔයාට පුළුවන් පොළොන්නරුවේ නයි මිරිස් වගා කරන්න.
1: වගා කරන්න.
0: හරිද? ඊට පස්සේ මාතලේ අඹ. ඊට පස්සේ තේ.
1: තේ.
0: ගම්මිරිස්.
1: ගම්මිරිස්. හරි.
0: වැදගත්ම එක ගාල්ලේ කුරුඳු.
1: කුරුඳු.
0: හරිද? මේක දන්නවද ගාල්ලේ තියෙන කුරුඳු අයිලන්ඩ්ස්?
1: ආ එහෙමද?
0: කොග්ගල පැත්තේ.
2: ඔව් කොග්ගල විතර නෙමෙයි මාදුගඟෙත්
0: තියෙනවා. ඔව්. මේ දූපත්. මේ ඉතින්
2: අර බෝනික්ක දූපත වගේ තමයි.
1: තමයිනේ.
0: ඉතින් මේ වයින් හම්බෙන මේ පළදාව යන්නේ කොට දන්නවද යුරෝපෙට, ඇමරිකාවට, චීනයට, මිඩ්ල් ඊස්ට් ඊට පස්සේ මේ ලොකු ලොකු මාකට්ස් වලට යන්නේ.
1: ලෝකේ තියෙන දැවැන්තම වෙළඳ පොළවල් වලට තමයි යන්නේ. එතකොට ඔයාලට තේරෙනවා කොච්චර මේ වැඩේ එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවද කියලා. සහ සාමාන්‍යයෙන් චීනයේ වගේ වෙළඳ පොළකට, ඊට පස්සේ ඔය මැද පෙරදිග වගේ මේ වෙළඳ පොළකට, ඇමරිකාව වගේ වෙළඳ පොළකට එහෙම ලේසියෙන් ඇතුල් වෙන්න බෑ. ඒකට යන්න නම් ඒ නිශ්චිත සම්මත ස්ටෑන්ඩඩ්ස් ටිකක් තියෙනවා. ඒව සම්පූර්ණ කරන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ එහෙම බය ඕනේ කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා මේ දැවැන්ත ව්‍යාපාරයේ හවුල් කරුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා. කරන්න තියෙන්නේ ඔයාගේ මූල්‍යමය ආයෝජනය කරන්න. මේ වගාවන් වලට ඔයාගේ සල්ලි ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ප්ලාන්ස් කිහිපයක්

0: ක්ම තියන අවුරුද්දේ අවුරුද් දෙක තුන ඊට වඩා කල්දි වෙන ප්ලෑන්ස් පවා තියෙනවා. ඔයාට කැමති විදියට ඔයාට පහසු විදියට ඔයාට පුළුවන් මේවා ආයෝජනය කරන්න. ඉතින් ආයෝජනය කරන්නේ කොහොමද? මොනවාද ඔයාට ලැබෙන ප්‍රතිලාභ? කොච්චර කාලවලටද තියෙන්නේ? මේ හැම දේ ගැනම වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දීලා
1: 0711 892 1767 කසාගල් නම්බර් එක. අදම කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න, ඉන්වෙස්ට් කරන්න, දියුණු වෙන්න.
0: අන්න හරි. දැන් එහෙම ඉන්වෙස්ට් කළා දියුණු වෙලා අපි ගාව තියෙන ඉන්වෙස්ට් කරපු දේවල්, අපි රැස් කරපු දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒ තමයි අපේ මේ ලයිෆ් එක ක්වොලිටි විදියට ගත කරන එක.
1: රයිට්.
0: එහෙමනම් ක්වොලිටි විදියට ගත කරන්න නම් අපි ඉස්සෙල්ලම අපි ජීවත් වෙන තැන, ඒ වටපිටාව ක්වොලිටි වටපිටාවක් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ ප්‍රයිම් ගෲප් එකේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. මේක තියෙන වෙන කොහෙවත් නෙමෙයි.
1: කොහෙද?
0: අනාගත ආසියානු ආර්ථිකේ ලෑන්ඩ් මාක් එකක් බවට පත් වෙන අපේ පෝට් සිටි එකේ.
1: රයිට්.
0: පෝට් සිටි එකේ තියෙන හොඳම තැන තමයි මරිනා බේ එක කියලා කියන්නේ. මරිනා බේ එකේ කොටස ප්‍රයිම් ගෲප් ලා අරගෙන ඉවරයි. ඔන්න දැන් අපාර්ට්මන්ට් එක හදන්න පටන් ගන්නවා. මේක ලොකු රෙසිඩන්ට් ටවර් එකක්.
1: රයිට්.
0: ටවර් එකක් කියවම තේරෙනවානේ ලොකු වාහස සිබින දැවැන්ත කුළුණක් තමයි ඉදි වෙන්නේ. ඉතින් ලෝකයේ ඉන්න අංක එකේ මේ ගෘහ නිර්මාණ ශිල්පී සමාගමක් වන PNT සමාගම තමයි මේක නිර්මාණය කරන්නේ. මේකේ සියලු සැලසුම් කටයුතු භාරව ඉන්නේ. අපි කලනොත් කිව්වා චීනේ ෂෙන්සෙන් නගර වගේ නිර්මාණ සැලසුම් කරපු දැවැන්ත ආයතනයක් තමයි මේ නිර්මාණ සැලසුමත් කරන්නේ. ඉතින් අර මේ වෙනකොට ගෝලීයව ලෝකයේ තියෙන ඩිමාන්ඩ් එකට නැත්තම් ඔය ගෝලීය නගර තියෙනනේ, ලාස් වේගාස් වගේ නගර තියෙනවා, ඊට පස්සේ ෂෙන්සෙන් වගේ නගර තියෙනවා, ටෝකියෝ වගේ නගර තියෙනවා, බැංකොක් වගේ නගර තියෙනවා. මේ නගරවල තියෙන ඒ පෙනුම, ඒ අපි කියන්නේ අමුතු මොඩර්න් වයිබ් එක, අන්නේ වයිබ් එකට ගැලපෙන විදිහට තමයි මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක නිර්මාණය වෙන්නේ, සලසුම් වෙන්නේ. ඉතින් මරිනා ෆ්‍රන්ට් එකේ, ඒ කියන්නේ මරිනා බේ එකේ මේ කොටස තමයි පෝට් සිටි එකේ තියෙන හොඳම හරිය.
1: මොකද
0: එක පැත්තකින් තියෙන ඉන්දියානු සාගරය, ඒ කියන්නේ view එක බල්කනි එකට ගිහිල්ලා බැලුවම පේන්නේ සම්පූර්ණ මුහුද, හොරයිසන් එක. සිටිජය කියලා අපි කියන්නේ ඉන්දියානු සාගරය, අර නැව් ගමන් මාර්ගයේ සේදමාවත. අනිත් පැත්ත බැලුවම පේන්නේ කෙලින්ම ලංකාවේ ස්කයි ලයින් එක. අර තියෙන එක දිගට හොටෙල්ස් දිගට තියෙනවානේ ලොකු ගොඩනැගිලි එක. ඒ ඔක්කොම තමයි පේන්නේ. ඉතින් ඉහළ වාණිජ වටිනාකමක් තියෙන ගොඩනැගිල්ලක් තමයි මේක, ප්‍රෙසිඩන්ට් එකක් තමයි මේක. බොහොම ලිමිටඩ් ඔපචුනිටීස් ටිකක් ඔයාට තියෙන්නේ. අන්න දැන් ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ අපාර්ට්මන්ට් එකත් වෙන් කරගන්න. මතක තියාගන්න මේක හදන්නේ ග්ලෝබල් ඕඩියන්ස් එකට.
1: ඒ
0: කියන්නේ ග්ලෝබල් මාකට් එකට ගැලපෙන විදිහට ලෝකේ ඉන්න දැවැන්ත ව්‍යාපාරිකයින්, විවිධ වෘත්තිකයින්, විශේෂඥයින් ඉස්සරහට මෙතනට අවිලා පදිංචි වෙන්න නියමිතයි. ඒ අතර ඔන්න ඔයාටත් තියෙන පොඩි ඉඩ, ඔයා ව්‍යාපාරිකයෙක් නම් ඔයාට මේ වෙනුවෙන් බලාපොරොත්තුවක් තියෙනවා නම්, මේක ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් 0715 242 242 කෝල් එකක් දෙන්න. 0715 242 242.
1: රයිට්. ඒක මතක් කරනවා යන්න කීල්ස් එකට අද සතියේ මැද බදාදා. කීල්ස් එකේ දැන් කීල්ස් ප්‍රොඩක්ට්ස් තියෙනවා 360කට වඩා. ඇයි ඔයා කීල්ස් ප්‍රොඩක්ට්ස් ගන්න ඕන ඇති?
0: ඔව්, කීල්ස් ප්‍රොඩක්ට් ගන්න ඕනේ. මොකද ප්‍රධානම දේ තමයි ක්වොලිටි එක. ඊළඟ කාරණාව තමයි ප්‍රයිස් ගැප් එක. වෙළඳ පොලේ තියෙන අනිත් ප්‍රොඩක්ට් එකක් එක්ක ගත්තට පස්සේ 10%ක් මිලෙන් අඩුයි කීල්ස් නිෂ්පාදන. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන කීල්ස් එකට.
2: Living quarters. Run for the

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපි vibe එකට set කළා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Net News මේ pay වටතොට Payen pay අලුත් වන අලුත් pay විපස්සුමා
4: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කසුනි. නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමෝ සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නොරේලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අද උදැස්සන නිකුත් කරනු කාලුකුණ අනාවැකියේ දැක්වෙන්නේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසරු එකින් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන 5 කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මිලගනෙත් නිවුස් පෙරවරු 9ට.
5: සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
6: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
7: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා
9: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710 297 299 0710 297 299

0: උදේ 8යි විනාඩි 11යි අල්ගොටාම වෙලාව මේ පැය තමයි
1: ඔව්
0: අපි අර කියපු ඒන්ජල්ස් ටික ස්ටුඩියෝ එකට ගොඩ බහින වෙලාව
1: ඔව් ඒන්ජල්ස් ලයිනවා විෂන් කියා හෙරින් සොලියුෂන් ගැන කතා කරන්න ඉතින් ඇත්තටම දැන් ඒ ගැන විතරක් නෙමෙයි ඔය ශ්‍රවණ තත්වයන් ගැන මේ ශ්‍රවණ පරිශන වල තියෙන වටිනාකම ගැන ඇයි ඔහට කන් ඇහෙන්න ඕන කියන එක ගැන ඒ වගේ බොහොම වටින දේවල් අපි තවට එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ඒකම මේ පොඩ්ඩක් මතක් කරන්න ඕන ඔයාලට මේ සොයිස්ටෙක් ගැන සොයිස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන ගැන ඔයාලට මතක් කරන්න ඕන මොකද දැන් ඔයා මේ වෙලාවේ ඔයාගේ ගේ හදනවා නම් අලුතෙන්ම ගේ හදනවා වෙන්න පුළුවන් නැත්නම් පරණ ගේ රිනොවේට් කරන්න බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔව් අන්න ඒ වගේ වෙලාවක අපි
0: වාට ස්පේස් එක අලුත් කරනවා වෙන්න
1: පුළුවන් අනිවාර්යයෙන්ම සාරා කිව්වා වගේ ඉතින් මේ වගේ ඕනම නවීකරණයකදී අලුත් කිරීමකදී වාර බලාපොරොත්තු වෙන මොඩර්න් වයිබ් එකක් තියනවානේ නවීන නූතන පෙනුම අන්නේ පෙනුම ලබා ගන්න නම් ඒ ලක්ෂරි ලුක් එක ලබා ගන්න නම් මේ වෙනකොට ලෝකයේ පුරාම භාවිතා කරන දෙයක් තමයි මේ ඇලුමිනියම් නිෂ්පාදන කියලා කියන්නේ එතකොට ඇලුමිනියම් දොර ජනෙල් තියෙනවා ඇලුමිනියම් ජනෙල් දොරවල් උළුහවු තියෙනවා ඊට පස්සේ පැන්ට්‍රි කබඩ්ස් තියෙනවා ස්ලයිඩින් ඩෝස් තියෙනවා මේ වගේ ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට් ප්‍රමාණයක් මේ වෙනකොට ඇලුමිනියම් වලින් තියෙනවා ඒක ලී වලට වඩා හරිම cost effective. ඒ කියන්නේ ලොකු පිරිවැයක් කියන්නේ නැහැ. ලීවලින්ග් එකක් හදන්න ලීවලින්ග් එකක් හදන්න මේ ගේ ඇදලා ගෙදරට ජනෙල් දොරවල් දාන්න. ලීවලින්ග් එක කොහොමත් හදන්න අමාරුයි. මේ ජනෙල් දොරවල් දාන්න ගියත් ඒ යන වියදමට සාපේක්ෂව අඩු වියදමකින් අපිට ඇලුමිනියම් වලින් මේ දේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අඩු වියදම වගේම තමයි ප්‍රමිතිය. ඒ වගේම තමයි ඩියුරබිලිටි එක. දීර්ඝකාලීන පැවැත්ම. ඉතින් ඇලුමිනියම් නිෂ්පාදන ගැන කතා කරනවා නම් ලංකාවේ අපි හැමෝටම මතක් කරන නම තමයි සොයිස්ටෙක් ඇලුමිනියම් කියලා කියන්නේ. ඔන්න දැන් සොයිස්ටෙක් ලා අලුත් වැඩක් පටන් ගන්න තියෙනවා. ඔයාටත් පුළුවන් මේ වැඩේට ජොයින් වෙන්න. ඔයාගේ මේ වෙනකොට හදන ගෙදරට නැත්නම් ව්‍යාපාරික ස්ථානයට රිනොවේට් කරනවා නම් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක්. ඔයා එතනට ඇලුමිනියම් නිෂ්පාදන භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ජනෙල් දොරවල් උළුහව මේ ඕන දෙයක් හැටියට ඔයා තෝරගන්න සොයිස්ටෙක්. අපි දන්නවා තෝරගන්නේ සොයිස්ටෙක් තමයි. එහෙම තෝරගත්තට පස්සේ ඔයාට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔයාගේ ඉන්නවනේ ෆැබ්‍රිකේටර්. එයා එක පොඩ්ඩක් කතා කරලා හදාගන්න කොටේෂන් එකක්.
0: රයිට්.
1: කොටේෂන් එකේ මොනවද තියෙන්න ඕනේ සාරා?
0: කොටේෂන් එකේ තියෙන්න ඕනේ ඔය මෙච්චර ජනෙල් උළු අහු දොරවල් පැන්ට්‍රි කබඩ් ප්‍රමාණයක් දානවා. ඒකට මෙච්චර ප්‍රමාණයක් වියදම් වෙනවා කියලා පොඩි කොටේෂන් එකක් ගන්න.
1: ගන්න.
0: ඊට පස්සේ ඒක ඔයා WhatsApp කරන්න ඕනේ 0766780700 කියන WhatsApp නම්බර් එකට. 0766780700.
1: ඔව් ඒ නම්බර් එකට ඔයාලට තියෙන්නේ WhatsApp message එකක් විදියට ඒ කියන්නේ document එකක් විදියට photo එකක් වෙන්නත් පුළුවන් PDF එකක් වෙන්නත් පුළුවන් ඔය quotation එක යවන්න. යවුවට පස්සේ ඒගොල්ලෝ ඒක verify කරගන්නවා. verify කරගෙන ඔයාලට reference ID එකක් දෙයි. ඒ ID එක ඔයා තියාගන්න. ඒකෙන් තමයි ඔයාගේ ගනුදෙනුව track කරන්නේ.
0: okay.
1: ඊට පස්සේ ඔයාලට තියෙන්නේ installation එක complete කරන්න.
0: right.
1: හදන තැන ගෙදර වෙන්න පුළුවන් ඕන තැනක් හදලා ඉවර කරන්න. ඉවර කරලා ඔයාට ආයෙ service එකකට දැනුම් දෙන්න පුළුවන්. වැඩේ ඉවරයි කියලා.
0: okay.
1: එතකොට ඒගොල්ලන්ගේ technical team එකක් එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ බලනවා. මොනවාද බලන්නේ ඔයාගේ සයිට් එක.
0: සයිට් එක.
1: දැන් අර කොටේෂන් එකේ කියලා තියෙන විදිහට ඔක්කොම ටික හදලාද, ඔක්කොම ටික වෙලාද, සොයිස් ටෙක්නිෂ් පාදනද දාලා තියෙන්නේ. කොටේෂන් එකේ කියනවට වඩා වැඩි මුදලක් වැය වෙලා තියෙනවද මේ ඔක්කොම බලලා ඔයාට ඒ වෙලේම ඔයාගේ බැංක account එකට cash back එකක් transfer කරනවා. රුපියල් මිලියන 2.5ක් දක්වා. මේ cash back එක හම්බ වෙනවා උපරිමයකට යටත්ව. ඉතින් ලොකු වැඩ කරන්න ඕනේ නැහැ. එක දොරක් දැම්මත් ඔයාලා මේ cash back එක දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ දැන් cash back එක විතරකුත් නෙමෙයි සියලු සොයිස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන වලට අවුරුදු 30ක warranty එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි lifetime after sale service එකත් හම්බ වෙනවා.
0: okay. ඒක මතක් කරන්න ඕනේ අචි. දැන් අපි උදේ කතා කරන්නේ marketing ගැන.
1: ඔව් marketing.
0: ඔව් අපි හරියට අපේව market කරගත්තේ නැති වුණොත් අපිට බැරි වෙනවා හරි job එකක් හොයාගන්න.
1: හොයාගන්න.
0: මොකද CV එකේ හදන එකේ ඉඳලා තමන්ව මාකට් කරනවා කියන්නේ හරි CV එකක් තියෙන එකත් එක්තරා විදිහක මාකටිං එකක්.
1: අන්න හරි. ඒ කියන්නේ තමන්ගේ portfolio එක නේ. තමන්ගේ CV එක. ඒක රිච් වෙන්නේ තමන් හරියට තමන්ව මාකට් කරගත්තොත් තමයි. ඒකේ අර ලස්සන්ට ඔක්කොම හරියට පිළිවෙලට එන්න ඕන. එහෙම එන්න නම් ඔයාට අත්දැකීම් ලැබෙන තැනක, එහෙම අත්දැකීම් ඔයාට ලබා ගන්න පුළුවන් තැනක, එහෙම opportunities තියෙන තැනක ඔයා වගේ රැකියාව පටන් ගන්න ඕන. දැන් ඔය සමහර තැන් තියෙන රැකියාවක් කරන්න ගියට පස්සේ ඔයාට කොච්චර එක්ස්පීරියන්ස්
0: තියෙනවා.
1: අපිට ඕනේ අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තියෙන. හන්දට එහෙම ගිහිල්ලා තියෙන. අවසන් චන්ද්‍ර ගමනට සහභාගී වුණ. අන්න ඒ වගේ කට්ටිය වෙන හොයන්නේ.
0: අවුරුදු 24යි උනාට අවුරුදු 10ක එක්ස්පීරියන්ස් හොයනවා.
1: එක්ස්පීරියන්ස් හොයනවා. ඒ කියන්නේ එතකොට අවුරුදු 14 දි වගේ තමයි මේ ළමයා වැඩට
0: යන්න ඕනේ.
1: එහෙම නෙමෙයි. එහෙම නැතුව ඔයාගේ මේ වෙනකොට තියෙන අධ්‍යාපන සුදුසුකම්, ඔයාගේ paper qualification එක, ඔයාගේ වෙන තියෙන skills, talents වලට මුල් තැන දීලා ඔයාට ගැලපෙන කැරිය එකක්. නැත්නම් ඔයාට ගැලපෙන රැකියාවක් හොයාගන්න පුළුවන් තැනක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඔන්න ඒගොල්ලෝ දැන් ලොකු රේන්ජ් එක රැකියාවන් ප්‍රමාණයක් ඔයා වෙනුවෙන් ඕපන් කරලා තියෙනවා. කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කියවන අර ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට ලස්සන දේවල් එකතු වෙනවා කියලා. ඔයාට ශ්‍රේෂ්ඨ ඉහළම වැටුප් දිරි දීමන හම්බ වෙනවා, අතිකාල දීමනාවන් හම්බ වෙනවා, බෝනස් හම්බ වෙනවා. ඊට පස්සේ විදේශ සංචාර වලට හම්බ වෙනවා. පිට රටවල් වලට ගිහිල්ලා ඔයාගේ පෝස්ට් එකට අදාළව දේවල් ඔයාට ඉගෙන ගන්න, ඒ දේවල් තව ප්‍රගුණ කරන්න, අලුත් අලුත් දේවල් try කරන්න. අපි කියන්නේ පෝර්ට්ෆෝලියෝ එක. ඒක තමයි ටික ටික දිගට එන්නේ ලස්සන්ට.
0: වටිනකම වැඩි වෙන්නේ.
1: වැඩි වෙන්නේ. ඉතින් ඒ හැම වටිනකමක්ම ඔයාට දෙන්න ඒගොල්ලෝ සෝදානමින් ඉන්නවා. ඊට පස්සේ ඔයාට ශිෂ්‍යත්ව ලබා දෙනවා ලංකාවේ වගේම ලංකාවෙන් එළියේ. ඉතින් මේ හැමදේම ඔයා සදාහරිත ප්ලාන්ටේෂන් එකක එකතු වුණොත් ඔයාගේ අධ්‍යාපන මට්ටමට වෘත්තීය කුසලතාවයන්ට ගැළපෙන රැකියාවක් ඔයාට කරන්න පුළුවන්. අර්ධකාලීන රැකියාවක් තියෙනවා. පාර්ට් ටයිම් ජොබ් පවා තියෙනවා ඔයාට. ඔයා මේ වෙනකොට විශ්වවිද්‍යාලයක ඉන්න කෙනෙක් නම් ඉගෙන ගන්න ගමන් ඔයාට පුළුවන්කම තියෙනවා සදාහරිත එක්ක එකතු වෙලා ඔයාගේ රැකියා කටයුතු කරගෙන යන්න, ඔයාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න. ඉතින් ඔයාගේ CV එක මෙන්න මේ නම්බරයකට WhatsApp කරන්න 076 441 1648. ඕකට මට මැසේජ් එකක් දාලා වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. ඒ වගේම ඊමේල් එකකුත් තියෙනවා. careers@sadaharita.com careers@sadaharita.com careers@sadaharita.com @sadaharita.com කියන ඊමේල් එකට ඔයාට පුළුවන් ඔයාගේ CV එක මේල් එකක් දාන්න.
0: ඔකේ. දැන් එහි විදිහට අවුරුදු ගාණක් වැඩ කරපු අපේ රජයේ සේවකයෙක් ඉන්නවනේ, වැඩ කරන රජයේ සේවකයන්ට ඔන්න BYD Build Your Dreams ඔගොල්ලන්ගේ ඩ්‍රීම්ස් හැබෑ කරගන්න තව ලේසි කරලා තියෙනවා. මොකද දන්නවද, දැන් ඔයා රජයේ සේවකයෙක් නම් ඔයා BYD එකක් ගත්තොත් ඔයාට මිලදී ගන්න දවස් ඉඳලා සර්විස් පහක් නොමිලේ හම්බෙනවා. ඒ වගේම තමයි ලංකා බැංකුවෙන් ඔයාට විශේෂ ලීසින් වාරික සැලසුමක් හදලා දෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් විශේෂ රක්ෂණ ආවරණයක් හදලා දෙනවා. ඒ වගේම තමයි වැදගත්ම දේ, හෝම් චාර්ජර් එකයි වාහන ලියාපදිංචියයි මේ දෙකමත් නොමිලේ කරලා දෙනවා.
1: ඔව්. ඉතින් මේ ඔක්කොම ඔයාට හම්බ වෙන්නේ BYD එකෙන්. ඔයා රාජ්‍ය සේවකයෙක් නම් ඉතින් අපි මතක් කරනවා ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න 011-2125-125 නම්බරකින් කෝල් එකක් දීලා ඔයාට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයා කැමති වාහනයක් try කරලා බලලා test drive එකක් එහෙම ගිහිල්ලා මිලදී ගන්න. මාසෙට වාරිකය විදිහට රුපියල් 68000ක් ගෙවලා දැන් ඔයාට පුළුවන් BYD එකක් ගෙදර අරගෙන යන්න. ඔයා රාජ්‍ය සේවකයෙක් නම්.
0: හරි. ඔයා රාජ්‍ය සේවකයෙක් වුණත් private sector එකේ සේවකයෙක් වුණත් ගෙදර ඉතියත් ඉගෙන ගන්න ළමයෙක් වුණත් ඔයා යන්න ඕනේ කසාගල සුපර් මාකට් එකට. මොකද පොඩි අයට වැඩි හිටියන්ට, පොඩි හිටි වැඩි හිටි ඔයගොල්ලෝ හැමෝටම ගැළපෙන ජාතිය, හැම වර්ගෙම බඩු අඩුවට සහ හොඳම ප්‍රමිතියට ගන්න ඕන නම් යන්න කසාගල සුපර් මාකට් එකට. දැන් කොහෙද තියෙන්නේ අපි?
1: ආ දැන් තියෙනවා තැන් 6ක. හරිද? එකක් තියෙනවා අතුරුගිරිය, ඊට පස්සේ තියෙනවා කඩුවෙල, ඒ වගේම තමයි මාතලේ තියෙනවා. ඒකෙත් ඉවර නෑ. හරි, තව තියෙනවා ගම්පල තියෙනවා, ඊට පස්සේ ගණේමුල්ල තියෙනවා, නාරම්මල තියෙනවා. ඔය විදිහට ලංකාව පුරාම තැන් 6ක විතර තියෙනවා. තව ඉස්සරහට ඒගොල්ලන්ගේ අලුත්ම ශාඛාව ඕපන් වෙන්නත් තියෙනවා. ඉතින් යන්න කසාගල නෙමෙයි අපේ
0: කසාගල සුපර් මාකට් එකට,
1: ප්ලාන්ටේෂන් එකට නෙමෙයි,
0: සුපර් මාකට් එකට.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදෑසන විනාඩි 23යි දැන්.
4: Hey yo, yamena hamatana anytime set when a flavor delikiri padamak. Well I know gonna then one. Wasakalakiri fun එක පිරි එලකිරි කිරි.
3: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. Shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
6: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 01122 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
7: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
9: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිම සෙට්
11: යනවා හලෝ යන්න තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයගේ වල ඉන්නෝ
12: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
13: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
14: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-788-718 WhatsApp කරන්න.
15: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
16: මෙල්වා එක ලංකාවේ එක.
17: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික 3.5 මාත්තුව විජය මස්කරි 3.5 කුඩු.
18: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
19: Net FM, Algo Town.

0: උදේ 8යි විනාඩි 26යි අල්ගොටාම වෙලාව. දැන් අචි මේ මම
1: ඔව්
0: පොඩි මිෂන් එකක් පටන් ගන්න තියෙන්නේ.
1: මොකද්ද මිෂන් එක වගේ?
0: දිනපතා කීල්ස් එකට යනවා.
1: දිනපතා?
0: ඔව්.
1: ඇයි?
0: මොකද දැනන්නේ?
1: අරමුණ මිෂන් එකේ.
0: අරමුණ ආය අර ගෙදර වගේ කීල්ස් එකේ රාක්කටිය හටපාඩම් කරගන්න.
1: ඒගොල්ල පොඩ්ඩක් ෂෆල් කරානේ.
0: ඔව් ෂෆල් කළා. තව නීට් කළා තියෙන්නේ. කට්ටියට ලේසි වෙන්න දේවල් හොයාගන්න. මොකද දැන් ඒගොල්ලන්ගේ මයින ප්‍රොඩක්ට්ස් තියනානේ. කීල්ස් ලාගේ ප්‍රොඩක්ට්ස් මේ තියනවා 360කට වඩා.
1: වැඩියෙන් තියනවා.
0: ඒතර ඕවා ඩිස්ප්ලේ වෙන විදිහට රාක්කටිය හදන්නත්
1: ඕනේනේ.
0: ඒක තමයි මම හිතන්නේ මේ නිව් ලුක් එක ගෙනත් තියෙන්නේ. ඒක නිසා මම ඉතින් මේ නිව් ලුක් එක ඇහැට පුරුදු කරගන්න ඕනේ.
1: විශේෂත්වය තමයි අපි දන්නවා කීල්ස් කියලා කියන්නේ ඉතින් ඒ ක්වොලිටි එක ගැන ආයි බය වෙන්න කාරණාවක්
2: නැහැ.
1: ආයි හොයන්න කරන්න දේවල් නැහැනේ. ප්‍රයිස් එක ඉතින් ඊළඟට සාධාරණ. අන්න ප්‍රයිස් එක තමයි ඊළඟ ෆැක්ට් එක. දැන් සාමාන්‍යයෙන් මාකට් එකේ තියෙන වෙන ප්‍රොඩක්ට් එකක් ගත්තොත් අපි බිස්කට් එකක් ගමුකෝ. බිස්කට් දෙකක් ගත්තොත් කීල්ස් බිස්කට් එක තියෙනවා, තව මොකක් හරි බිස්කට් එකක් තියෙනවා. ඒ බිස්කට් එකට වඩා කීල්ස් බිස්කට් එක හැම වෙලේම 10%ක්
0: මිලේ
1: අඩුයි. ඉතින් 10% ප්‍රයිස් ගැප් එක කියලා අපි කියන්නේ අන්න ඒකයි. ඉතින් මේක බිස්කට් වලට විතරක් නෙමෙයි, දැන් කීල්ස් ලාගේ ලොකු ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවා. වාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහට ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේ හැම ප්‍රොඩක්ට් එකකටම මේ 10% ප්‍රයිස් ගැප් එක වැලීඩ්. ඒ වගේම තමයි වැලීඩ් කියන්නේ මොකද? වලංගුයි.
0: වලංගුයි.
1: වලංගුයි. ඒ වගේම තමයි දැන් කීල්ස් එක ඊළඟට අපි කිව්වා මේ ප්‍රමිතිය. අපි දැන් දන්නවා ලංකාවේ ෆ්‍රෙෂ් දේවල් ගන්න නම් එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, මස් මාළු වෙන්න පුළුවන් ගන්නවා නම් අපිට යන්න තිබ්බ එකම දෙන කීල්ස් එකනේ. අපි කීල්ස් එකට ගිහලා තමයි ෆ්‍රෙෂ් දේවල් අරගෙන ආවේ. ඒකට හේතුව තමයි අපි දන්නවා කීල්ස් ලා පැය 24කට වඩා ඒ දේවල් තියාගත්තේ
0: නැහැ.
1: ඒ කියන්නේ පැය 24ෙන් 24ට ඒ රාක්ක ටික අලුත් වුණා.
0: ඔය
2: ෆ්‍රෙෂ් දේවල්.
1: ෆ්‍රෙෂ් දේවල්.
2: ඔව් ෆ්‍රෙෂ් නැති දේවල් කල්පවදින විදිහට තියාගත්තා.
1: තියාගත්තා.
2: කීල්ස් රාක් වල මේ තියෙනවානේ විවිධ සන්නාම වලින් ෂැම්පෝ ඒවා මේවා. මේ එහෙම කෙනකේ ග්‍රේඩ් වල
1: තියෙනවා.
2: ඉහළම ග්‍රේඩ් එකේ ඒ වගේ ෂැම්පෝ, කන්ඩිෂනර් යා මේවා මේ හදන ආයතනයක හිමිකරු අපිට ප්‍රශ්න මේ SMS එකක් කියලා
1: තියෙනවා.
2: අපේ වැඩසටහන වල තයා තෑගි
0: දෙනවා.
2: ටිකක් ග්‍රේඩ් ඉහළම ගණේ අර ජාතිය දේවල් අන්න කීල්ස් එකේ තියෙනවා මේවා
1: ගන්න.
2: Earlier one of my old bosses taught me a good lesson. He asked me what is marketing.
0: What is marketing?
2: And marketing yana kotla gana kiyuwane.
0: Right.
1: Kotla gana.
2: It was aya indan kiyana aya pottola tiena I gave all book answers kiyala. Hari pottola tiena. Ita passe aya kiyuwalu he said marketing is creating a market where there is no market.
1: පුදුමහත
0: ගැනත් දැන් ඔයාට පුළුවන් LB ෆයිනෑන්ස් වල ප්‍රීමියම් සේවිංස් account එකක් ඕපන් කරලා 7% පොලියක් ගන්න.
1: ඉතින් මේක සාමාන්‍යයෙන් සේවින් account එකකට හම්බෙන ලොකුම පොලිය
0: අනුපාතය.
1: ඉතින් මීට කලින් ඒ වගේ 7% පොලියක් අපිට හම්බෙලා නැහැ. ඒකයි කියන්නේ සේවින් account එක මේ වගේ එකක් හම්බෙන එක පුදුමයක් නිසා තමයි අපි පුදුම හත කියලා
0: කියන්නේ.
1: ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා බොහොම පොඩි documents ප්‍රමාණයකින් මේ account එක start කරන්න. LB premium saving account එකක් පටන් ගන්න. ලොකු ලොකු කොලානම් මනම් මුකුත් ඕනේ වෙන්නේ නැහැ. පැය භාගයක් යන්නෙත් නැහැ. ඔයාට මේ වැඩේ බොහොම ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි LB මැප් එක තියෙනවා. Android කට්ටියට පුළුවන් කෙලින්ම යන්න App Store එකට නේ. Android App Store එක
0: නෑ, Play Store එකට.
1: ඉතින් ඊට පස්සේ iPhone පාවිච්චි කරන කට්ටියට ඔන්න App Store එකට
0: යන්න පුළුවන්.
1: ගිහලා download කරගන්න පුළුවන් මේ app එක. LBC map එක download කරගෙන ඔයාලා ලංකාවේ ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක ඔයාගේ saving account එක through transactions කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න පුළුවන් bill ගෙවන එක, මේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් LBC map එක තියෙනවා. ඊට පස්සේ ඔයාට ATM card එකක් හම්බෙනවා. බොහොම ඉක්මනින් මේක පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ හැම දෙයකටම වඩා 7% පොලියක් ඔයාට ලැබෙනවා. ඉතින් මේ හැමදේම ඔයාලා දෙන්න LB finance එක අවුරුදු 55ක විශ්වාසයත් එක්ක තමයි අපි ගාවට එන්නේ. යන්න LB finance එකට ගිහිල්ලා LB premium saving account එකක් පටන් ගන්න.
0: Right. Okay. දැන් මම කල්පනා කරේ ඇති අපි මේ කියන හැම එකක්ම මේ අපිට වගේ දෙගුණයක් විතර වයසයි නේද?
1: අපිටත් වඩා වයසයි.
0: අපිටත් වඩා වයසයි මේ මෙල්වා steel කියන්නේ. මෙල්වා කියන්නේ ඒ වගේම වයස වයස බ්‍රෑන්ඩ් එක මොකද ඉතින් ස්ටීල් කියන්නේ කොහොමත් කල් පවතින ඕන දෙයක් නේ
1: අනිවාර්යෙන්ම ඉතින්
0: ඔව් කල් පවතින්නේ නැත්නම් වැඩක් නැහැ ස්ටීල්
1: ඒ කියන්නේ කල් පවතින්නේ නැත්නම් වැඩක් නැහැ නෙමෙයි කල් පවතින්නේ නැත්නම් සෑහෙන දරුණුයි
0: තත්ත්වය භයානකයි තත්ත්වය
1: ඉතින් ඒක නිසා තමයි අපි මෙල්වා ස්ටීල් ගැන වට මතක් කරන්නේ මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර්
0: රයිට්
1: ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති රසකටම භාවිත කරලා තියෙන මෙල්වා ස්ටීල් අපි දැන් පෝට් සිටි එකේ කතා කරන්නේ ප්‍රයිම් ගෲප් ලාගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක අන්න ඒකත් කෙලින්ම මෙල්වා තමයි මෙල්වා තාක්ෂණයත් එක්ක මෙල්වා ශක්තියත් එක්ක තමයි ඉදි වෙන්නේ ලංකාවේ මේ වෙනකොට කොළඹ තියෙන දැවැන්ත අපාර්ට්මන්ට් රසක්ම මෙල්වා ශක්තියත් එක්ක තමයි ඉදි වුනේ ඒ වගේම තමයි ලංකාවේ රජය මගින් කරපු දැවැන්ත ව්‍යාපෘති තියෙනවා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මැනින් මාකට් එක නෙළුම් කුළුණ මේ හැමදේටම මෙල්වා ශක්තිය තමයි ඉතින් එහෙනම් ආයේ මොන කතාවද ඔයාගේ අලුත්ම ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් හදනවනම් ඒ ව්‍යුහය කල්පවතින විදිහට අනාගතයේදී අපිට එන්න පුළුවන් ඕනම ස්වාභාවික ආපදාවකට ඔරොත්තු දෙන විදිහට හදන්න නම් ශක්තිමත්ව පවතින හදන්න නම් වදාන්න ඕන මෙල්වා ස්ටීල්ම තමයි
0: ස්ටීල්ම තමයි රයිට් අපි යනවා පොඩි බ්‍රේක් එකකට
2: බ්‍රේක් එකෙන් ගිහිල්ලා බ්‍රේකෙන් පස්සේ විශේෂයෙන් ඇහෙන කට්ටිය අහගෙන ඉන්න නැහෙන කට්ටිය ගැන සහ ඔබට අත් වෙන්න පුළුවන් ඉරණම ගැන ඔබට කන් දෙකක්
0: තියෙනවා
2: අනිවාර්යෙන් කන් දෙකක් තියෙනවා නම් අපි තව විනාඩි කීපයකින් ආරම්භ කරන සාකච්ඡාව අනිවාර්යෙන් අහන්න ඔබේ ජීවිතයට ඉතාමත් වැදගත්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: උදේ 8යි විනාඩි 34යි දැන්
0: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
3: Kiehl's within that no but a fatty thiriak. Fortune R video oil leader kaksanda seat of sipaka bantama. Renuka pitical pulkiri gram tunse packet kaksanda seat of theka bantama. Ubat adam Kiehl's Nexus app to download kar pratila barasak dinaga. Kondis saitai.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ක්‍රයිම් කලෝරා අපේ මානවත් කළුතරින් ස්විමින් පූල්, ජිම්, ඉන්ඩෝ ක්‍රිකට්, කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. ක්‍රයිම් කලෝරා අලුත් වෙන කළුතරෙන් අපේ මානව ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කළුරා අතම කතා කරන්න 1322 ප්‍රයිම් ලෑන්ස්
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
8: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
9: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
10: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්
11: ඇයි sugar කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
12: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
13: Non-stop remix remake එකට හැපෙන DJ

0: इतिहास से प्रथम वतावटा लांके सुपेरि डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शोएका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න වීලංග ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළවේ
3: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලන්
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළවේ.
8: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
9: දෙයි නෙන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 7672.
2: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: FM 95.8 Net FM Divaina Pura Net FM Algo

0: උදේ 8 විනාඩි 41යි ඇල්ගොටාවමේ වෙලාව. දැන් නුව අපි කිව්වනේ ඒන්ජල්ස්ලා ගැන කතා කරන ඒන්ජල්ස්ලා ටිකක්
1: එක්ක. අතනම ඒන්ජල්ස්ලා ටිකක් තමයි ඇවිල්ලා දින්නේ. මේ සවන් ඇත්තෝ සවන් දෙත්වා කියන එක ඉතින් ඔය අපි හැමදාම කියන එකක්නේ. ඔබට කන් දෙකක් නැත්තම් අඩුම ගන්න එක කනක් හරි තියෙනවා නම් රේඩියෝ එක ටිකක් වැඩි කරලා මේක අනිත් කන් තියෙන අයටත් ඇහුම් කන් දෙන්න පුළුවන් විදිහට මේ සලස්සන්න. මොකද මේක ඔබේ ජීවිතයට ඉතාමත් වැදගත් වැඩසටහනක්. මේ ඉතින් අපි කලින් කිව්වා වගේ විෂන් කේ ආයතනයෙන් තමයි මේ සාකච්ඡාවට ඇවිල්ලා ඉන්නේ. අපේ යසිත් අරුණශාන්ත ශ්‍රවණවේදී සහ සන්නාම කළමනාකාරතුමා විෂන් කියා හියරින් සොලූෂන් ආයතනේ. ඉතින් විෂන් කියා අපිට මෙච්චරකල් පෙනීම ගැන දුන්නේ, දැන් ඇසීමත් අපිට සලස්සලා තියෙනවා. මං කැමති යසිත්ගෙන් අහන්න, දැන් අපි ඔය ඇහෙන ඉඳ ඔය ඇහෙනවනේ, අපිට ඇහෙන් නැති වුණාම තමයි කන් දෙකේ වැදගත්කම තේරෙන්නේ. පේන් නැති වුණාම තමයි විෂන් කියා හරි කොමරි මේක ම කන්නට දෙයක් හරි දාගන්න ඕනේ කියලා මතක් වෙන්නේ. මේ ශ්‍රවණයේ තියෙන වැදගත්කම අපි ඔය සිතන්නන් වාලේ සිතුවට ඊට වැඩිය බොහොම වැදගත් නේ. අපි හරියට හිතුවොත් ඔබ ඒ පිළිබඳ විශේෂඥන්නේ. යහිත් අපිට කියලා දෙන්නකෝ මේ මයික් එකට ලඟ වෙලා, මොකද නැත්තම් කොච්චර කන් තිබ්බත් අනිත් අයට ඇහෙන එකක් නෑ. මේ අපිට කියලා දෙන්න ශ්‍රවණයේ තියෙන වැදගත්කම පුද්ගලයෙක්ට.
2: හොඳයි, හැමෝටම ආයුබෝවන්. ශ්‍රවණය කිව්වහම අපිට දැන් ශ්‍රවණය කියන්නේ සාමාන්‍යයෙන් අපිට ශබ්ද ඇහිීම සහ ශබ්ද හඳුනා ගැනීම හැකියාව කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. නමුත් දැන් ශ්‍රවණය කොච්චර වැදගත්ද කියලා අහන ප්‍රශ්නෙට අපි මෙහෙම කිව්වොත්, අපි කුඩා දරුවෙක් ගත්තොත් කුඩා දරුවෝ දැන් ඉපදිච්ච ගමන්ම කවුරුත් කතා කරන්නේ නැහැනේ. ශබ්ද කරනවා නිකන් එක එක ශබ්ද කරනවා පමණයි. නමුත් කුඩා දරුවෙක් කුඩාවදී ඉඳන් ලොකු වෙනකන් ශබ්දය අයා අම්මා කියලා පළවෙනි වචනේ කියනකන්, ඊට පස්සේ තව වචන කතා බහ කරනකන් සහ වැඩිහිටි අවදීර පත් වෙනකන් මේ කියන කතා බහ ආදී සියලුම දේවල් වර්ධනය වෙන්න නම් අපිට හොඳ ශ්‍රවණයක් තියෙන්න ඕනේ. අපේ ශ්‍රවණය හොඳට තිබුණොත් තමයි ඒ දරුවට කතා බහ ඉගෙනගෙන තමන්ගේ වචන කොහොමද හසුරවන්නේ, මේ ශබ්ද මොනවද ඇහෙන්නේ, මේ ශබ්ද හඳුනගන්නේ කොහොමද, අධ්‍යාපනය සහ සමාජ සම්බන්දතා යාළුවෝ ඇති කරගන්න දේවල් මේ ආදී සියලු කාර්යයන් සිදුවෙන ජීවිත කාලයේ පුරාවටම අපිට හොඳ ශ්‍රවණයක් තිබුණොත් තමයි. ශ්‍රවණය යම් කිසි මොහොතක දුර්වල වෙලා තිබුණොත් ඒ දරුවගේ මේ කියන දරුවගේ කතාබහ වර්ධනය අධ්‍යාපනය ආදී සියලුම දේවල් අඩපණ වෙන්න පුළුවන්. ඒතර අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ශ්‍රවණය හොඳ ශ්‍රවණයක් තිබීම කියන්නේ සාමාන්‍ය යන්තම් ඇහෙනවා කියන එක නෙමෙයි, හොඳ පැහැදිලි ශ්‍රවණයක් තිබීම කොච්චර වැදගත්ද කියලා ඕනෑම පුද්ගලයෙක්ට.
1: ඔව්, දැන් මේ විෂන් කියා යරින් සොලූෂන් ආයතනය දැන් ඔබ ළමයින් ගැන කතාවෙන් පටන් ගත්තේ. හැබැයි අවුරුදු 50ට වඩා වැඩි හිටි හැම කෙනෙක්ටම ආරාධනා කරනවා නොමිලේ ඔබේ ආයතනයේ කන් දෙක පරීක්ෂා කරලා දෙන්නම් කියලා. ඇයි මේ වැඩි හිටියන් ගැන මෙච්චර අවධානයක් යොමු කරේ?
2: හොඳයි, මම හිතන්නේ දැන් මේ හැමෝම මේ වැඩසටහන ආන ඕන කෙනෙක්ට මේ වැඩසටහන පැහැදිලිව ඇහෙනවා නම් ඔබට සතුටු වෙන්න පුළුවන්, ඔබට යම්කිසි මට්ටමක හොඳ ශ්‍රවණයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට ඇහෙන හින්දනේ අපි මේ හැමදේම කරන්නේ. එතකොට වැඩිහිටි කෙනෙක්ට ශ්‍රවණය ඉතාම වැදගත්. අපි දැන් අර කලින් කුඩා දරුවෙක් ගැන කතා කරා. ඒ වගේම වැඩිහිටි අවධියට පත් වෙදී අපේ රැකියා කටයුතු, සමාජ සම්බන්දතා, පවුලේ අය සමග කතා බහ, මේ ආදී සියලුම දේට අපිට ශ්‍රවණය තියෙන්න ඕනේ. නමුත් ශ්‍රවණය ඇත්තරම අපි හිතුවොත් අපි ඉතාම අඩුවෙන් අවධානය යොමු කරන ඒරියා එකක් තමයි ශ්‍රවණය කියලා කියන්නේ. කවුරුත් ඔය ගැන හිතන්නේ නැහැ. නමුත් වැඩිහිටි වෙද්දී අපිට ශ්‍රවණ ඌනතා වැළඳෙන්න තියෙන හැකියාව ඉතාම වැඩි.
1: මොන මොන ක්‍රමවලින්ද වෙන්න පුළුවන් ඒක?
2: ශ්‍රවණ ඌනතා විවිධ හේතු නිසා වෙන්න පුළුවන්. මුලින්ම ගත්තොත්
1: බහුලම හේතුව අපි කිව්වොත්
2: බහුලම හේතුව වෙන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාට වයසට යනකොට ඇතිවන ශ්‍රවණ ඌනතාවේ තමයි.
1: ඔව්, අපි දන්නවනේ ඩෙසිබල් ගාන 20 ඉඳන් 20000 වෙනකන් කොහොමත් එන්නේ එන්න දෙපැත්තෙම අඩුවේගෙන යනවානේ.
2: ඔව්. එතකොට අපිට ඇහෙන සංඛ්‍යාතවල අපිට කොච්චර මට්ටම ඇහෙනවද කියන එක එන්න එන්න වයසත් එක්ක අඩු වෙනවා. ඒක එක එක්කෙනාගේ පුද්ගලයාගේ හැටියට ඇහෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැනට සංඛ්‍යාත්මකව හොයාගෙන තියෙනවා සාමාන්‍ය වැඩි හිටිය අවුරුදු 60-65ට වැඩි කට්ටියකින් 135-55 අතර ප්‍රමාණයකට වගේ ඇහිීමේ දුර්වලතාවයක් තියෙනවා කියලා. සාමාන්‍ය ලංකාවේ ජනගහනයෙන් ගත්තොත් 9%කට ආසන්න ප්‍රමාණයකට ඇසීමේ අඩුවක් තියෙනවා කියන එක සංඛ්‍යාත්මකව தත්ත්ව වලින් හොයාගෙන තියෙනවා. එතකොට වැඩි හිටි කෙනෙක්ට අපි ඒකයි කියන්නේ අවුරුදු 40-50ට වැඩි, විශේෂයෙන්ම 40ට වැඩි හැමෝටම ඇවිල්ලා ශ්‍රවණ පරීක්ෂණයක් කරගන්න කියලා කියන්නේ. මොකද අපි දන්නේ නැහැ අපිට ශ්‍රවණ ඌනතාවයක් තියෙනවද නැද්ද කියලා. ගොඩක් වෙලාවට ඒක ඉතා උග්‍ර තත්වයට පත් වෙනකම් දැන් ඔබතුම ඇහුවා අර කොහොමද ඇති වෙන්න පුළුවන් ශ්‍රවණ ඌනතා කියලා. ඒතර වයස එක හේතුවක්. ඒතර ජානමය හේතු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ පවුලේ කෙනෙක්ට අම්මට තාත්තට සෝ නැදෑ කෙනෙක්ට ශ්‍රවණ ඌනතාවයක් තියෙනවා නම් තමන්ටත් ඒක වැළඳීමේ අනිවාර්යෙන්ම කියලා නැහැ. නමුත් හැකියාවක් තියෙනවා. ඒ වගේම විවිධ ලෙඩ රෝග, ඒ කියන්නේ දියබැඩියා වාදී ලෙඩ රෝග තියෙන කෙනෙක්ට ශ්‍රවණ ඌනතාවේ වයසත් එක්ක ශ්‍රවණ ඌනතාවේ ඇතිවීමේ හැකියාව වැඩි. සහ අපි එක දිගට යම්කිසි බෙහෙත් වර්ග ගන්නවා නම් අපි ඒකට කියන ඔටොටොක්සික් ඩ්‍රග්ස් කියලා. ඒ බෙහෙත් හින්දත් අපිට විවිධ ස්නායු ආබාධ ශ්‍රවණය ආශ්‍රිතව ඇති වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම දැන් කාලේ තියෙන දෙයක් තමයි අර බාහිර ශබ්ද. ඒක අපි වර්ග දෙකක් තියෙනවා. ඔකියුපේෂනල් හැසඩ් කියලා තියෙනවා සහ අපේ අධික හෙඩ්ෆෝන් භාවිතය සහ අධික ට්‍රැෆික් නොයිස් එක ආදී දේවල් හින්ද දැන් කාලේ ශ්‍රවණ ඌනතාවය ටිකක් වැඩියෙන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා තරුණ පරපුරට.
1: ඔව් විශේෂයෙන් මේ දැන් අපේ රේඩියෝ රස්සාවට නම් අපිට හෙඩ්ෆෝන් දාගෙන ඉන්න වෙනවා රස්සාව හින්දා. ඒ වගේ බර යන්ත්‍ර පාවිච්චි කරන කට්ටිය. ඔව් ඒගොල්ලන්ට අනිවාර්යෙන්ම ඔය හෙවි මැෂිනරිස් පාවිච්චි කරන නොයිසි මැෂිනරිස් පාවිච්චි කරන කට්ටියට ගුවන් යාන මේ විශේෂ ඉංජිනේරුවරුන්ට අපි දැකලා තියෙනවා මේ කන් දෙකට ලොකු හෙඩ්ෆෝන් එකක් දානවා. ඒ ශබ්දේ වලක්වන්න දාන හෙඩ්ෆෝන් සහ දැන් අපි නම් දාගන්නේ ශබ්ද ඇහෙන්න දාන හෙඩ්ෆෝන් නේ. ඉතින් මේවා නිසාත් වෙන්න පුළුවන්නේ
2: අනිවාර්යයෙන්.
1: ඔව් දැන් මේ ඔබේ පරේක්ෂණාගාරයේ වගේ ශ්‍රවණ පරේක්ෂණාගාරයකට නොගොස් අපිට නිකන් ගෘහස්ත මට්ටමින් සහ පෞද්ගලික මට්ටමින් අපිට සංවේදීකමක් එන්නේ නැද්ද? අපේ ඇහිමේ දුර්වලතාවයක් එහෙම ජජ් කර ගැනීමේ හැකියාවක් නැද්ද ඇසි?
2: අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා. දැන් අපි මුලින්ම
1: එහෙම හඳුනාගත්නේ අපිට පොඩි උමනාවකුත් ඇති වෙන්නේ මේ යන්න ඕනේ කියලා.
2: ඔව්. මුලින්ම ඒ කියන්නේ හඳුනා ගැනීම හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් ඒකට අපි අපේ ශ්‍රවණය ගැන පොඩ්ඩක් වැඩි අවධානයකින් ඉන්න ඕනේ. ඒක පළවෙනිම කාරණේ ඒක.
1: ඔව්.
2: හඳුනා ගන්න පුළුවන් දේවල් තමයි අපි ශ්‍රවණ ඌනතාවයක් පටන් ගන්නකොට අපිට ගොඩක් දේවල් වලදී ඇහිම අඩු වෙන එක නෙවෙන්නේ.
1: ඔව්.
2: ඒතර අපි දිනපතා කරන අපේ කටයුතු වල උදාහරණයක් ගත්තොත් අපි TV එක බලනවා, රේඩියෝ එක අහනවා, ෆෝන් කෝල්ස් ගන්නවා.
1: ඒතර
2: මේවායේදී අපිට කාලයක් තිස්සේ පොඩ්ඩක් කලින්ට වැඩිය ඇහිමේ පැහැදිලිතාවයේ මදි, ශබ්දයේ අඩුවෙන් ඇහෙන්නේ වගේ දේවල් අපිට දැනෙන්න ගන්නවා. ගොඩක් වෙලාවට වෙන්නේ අපි එක්කෝ TV එකේ ශබ්ද වැඩි කරන්න ගන්නවා, රේඩියෝ එකේ ශබ්ද වැඩි කර ගන්නවා, ෆෝන් එකේ ශබ්දෙත් අපි වැඩි කරලා ඕක අහන්න ගන්නවා. පොඩ්ඩක් ඔබ සැලකිලිමත් වෙන්න, මම කලින්ට වැඩිය TV එකේ වොලියුම් එක වැඩි කරනවද, රේඩියෝ එකේ වොලියුම් එක වැඩි කරනවද? මේකට හේතුව වෙන්න පුළුවන් ඔබේ ශ්‍රවණ ඌනතාවයකට මූලික අවස්ථාවක් හින්දා වෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව හැමදිස්සෙම අපි ඈ කියලා අහනවා, මොකද්ද කිව්වේ කියලා අහනවා,
1: මොකද්ද
2: ආයි කියන්න ඕනේ, මොකද්ද කිව්වේ කියලා අහනවා. ඒක ශ්‍රවණ ඌනතාවේ නිසා වෙන්න පුළුවන්. ඒ වගේම අර ඒක තවත් දැනෙන දෙයක් තමයි ගෙදර කට්ටි ඉන්නවනේ ශ්‍රවණ ඌනතාවේ මුලින්ම දැනෙන්නේ තමන්ට වැඩිය තමන්ගේ.
1: ඔව් ඒක තමයි මම කියන්නේ, මේ ගෙදර අය අවධානයෙන් ඉන්න පෑනේ තමන්ගේ ගෙදර එහෙම කෙනෙක් ඉන්නවද කියලා සංඥා මොනවද?
2: ඔව් ඒ කියන්නේ දැන් කතා කරොත් එහෙම දැන් ඉස්සර අපි හිතමු අපි තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, කුස්සිය හරි සාලිනම් හරි කතා කරොත් ඉස්සර රෙස්පොන්ඩ් කරනවා. දැන් කතා කරාම දෙතුන් පාරක් කතා කරන්න ඕනේ, එක්ක ළඟට අවිල්ලා කතා කරන්න ඕනේ තත්ත්වයකට වගේ පත් වෙනවා නම් ඒ කියන්නේ මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා තමන් තේරුම් ගන්න ඕනේ. මේ ශ්‍රවණ ඌනතාවයක මූලික අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ කතා බහ, ශ්‍රවණ ඌනතාවයක් ඇති වෙනකොට අපිට අර එක්කෙනෙක් එක්ක කතා බහ කරනවට වැඩිය ගෲප් කන්වර්සේෂන් එක කීප දෙනෙක් එක්ක කතා කරද්දි ටිකක් අපහසුයි. බාහිර ශබ්ද වැඩි තැනක කතා කරද්දි ටිකක් අපහසුයි තේරුම් ගන්න. ශබ්ද ඇහුණට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒතර ඔය දේවල් වලින් තමයි අපිට හිතා ගන්න වෙන්නේ මොකක් හරි මගේ ශ්‍රවණයේ ගැටලුවක් ඇති වෙලා තියෙන්න පුළුවන්, මම මේ ගැන පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න ඕනේ කියන දේ අපි හිතන්න පටන් ගන්න එක ඉතාම හොඳයි.
1: හරි ඒකම දැන් මේ අපි විහිං කරගන්න දේවලුත් තියෙනව නේද?
2: ඔව්.
1: ඒ කියන්නේ අපේ ඇසීම අඩු කරගන්න
2: අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් අපි කලින් කිව්වා වගේ අපි හෙඩ්ෆෝන් භාවිතය නිසා අපේ ඒක වෙන්න පුළුවන්. ඒතකොට දැන් රැකියාවෙන් හින්දා හෙඩ්ෆෝන් පාවිච්චි කරන්න වෙන කට්ට ඉන්න ඔබතුමාලා වගේ, සහ අපි දැන් තියෙනවා අපි ගොඩක් මියුසික් අහනවා, ගේමින් කරනවා, ඒ වගේදත් අපි හෙඩ්ෆෝන් ගොඩක් පාවිච්චි කරනවා. ඒතකොට ඒක අධික ශබ්දයෙන් පාවිච්චි කිරීම අනිවාර්යයෙන්ම ශ්‍රවණ ඌනතාවයකට මූලිකයි.
1: ඒ කියන්නේ සරල ශබ්දයෙන් පාවිච්චි කරන්න
2: කමක් නැහැ. ඒතර සාමාන්‍යයෙන් අපි ඩෙසිබල්ස් සාමාන්‍යයෙන් ඉහළ ඩෙසිබල් ගානකින් අපි පාවිච්චි කරනවා නම් දිග කාලයක්. ඒතර කාලයක් යනකොට අපිට ශ්‍රවණ ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්.
1: ඒතර
2: ඒකට අපිට කරන්න පුළුවන් දේ තමයි අපි ටිකක් ලොකු ශබ්ද වලින් එක පාවිච්චි කරනවා නම් අපිට ටිකක් රෙස්ට් එකක් දෙන්න ඕනේ කනට. පැය භාගයක් අපි එක දිගට පාවිච්චි කළා, විනාඩි 5ක 10ක රෙස්ට් එකක් දීලා අපි ආයෙ කන්ටිනියු කරනවා නම් අපිට ටිකක් අරක වලක්වා ගන්න ඉතාම හොඳ හැකියාවක් තියෙනවා.
1: අනිත් එක අපි අර කනේ ලොක් කරිනවා කියලා කියනවනේ අතු ගන්නවනේ කනට. කන ලොක් වෙන එක නේකින් වෙන්නේ නේද?
2: ඔව් කන ලොක් වෙන එකනේ අපි කනට සම්පූර්ණ කන වහලා ෆුල් සවුන්ඩ් එක අපි දෙන්න උත්සාහ කරනවා.
1: ඔව් නෑ මම කියන්නේ අර සමහරවල් කන කසන වෙලාවට.
2: ඔව් කසන වෙලාවට.
1: අපි කියන්නේ කනේ ලොක් එක කරනවා කියලා යතුරු හිටන් දානවනේ කනට.
2: ඔව්. ඒතර ඒක ඇත්තටම අපි ෆිසිකල් ඩැමේජ් එකක් තමයි කරගන්න try කරන්නේ. කියන්නේ අපි ඔය කරන්නේ කලේ කලාඳුරු ශුද්ධ කරන්නනේ.
1: ඔව්.
2: ඒතර ඒක ඇත්තටම කලාඳුරු තියෙන්නේ ගොඩක් වෙලාවට මේ කනේ පරිස්සමට.
1: කියන්නේ
2: කනට ඇතුළට සත්තු යන්නේක හෝ වෙන බාහිර ද්‍රව්‍යයක් පිටින් ඇතුළ වෙන එක වළක්වන්න තමයි කලාඳුරු තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒක කපේ කණෙන් එළියට ස්වභාවිකව
1: වෙනවා.
2: වැටෙනවා. යම්කිසි කොට්ටාශයක් ඉන්න පුළුවන් ස්වභාවිකව එළියට වෙන්නේ නැති.
1: ඒගොල්ලෝ මොකද කරන්න ඕනේ?
2: ඒකොල්ලන්ට ඇත්තටම වෛද්‍ය උපදෙස් වලට ගිහිල්ලා කන සුද්ධ කරගන්න එක තමයි කලාඳුරු අයින් කරගන්න එක තමයි අපි නිර්දේශ කරන දේ. එතකොට එහෙම නැතුව අපි ওই යතුරු දාලා එක එකව දාලා සුද්ධ කරන්න ගියොත් අපිට කනට ඩැමේජ් වෙනවා. අපි ඕන තරම් දැකලා තියෙනවා යතුරු දාලා සුද්ධ කරලා කන තුවාල වෙලා ඕන තරම් කට්ටිය එනවා පරීක්ෂා කරගන්න. ඉතින් ඒ තත්ත්වයකට යන්න අවශ්‍ය නැහැ. එහෙම නැතුව අපිට කන පරිස්සම් කරගන්න එක ඉතාම වටිනවා.
1: හරි දැන් ඒකම මේ දැන් මෙතනින් එහාට දැන් අපි ඔය කිව්ව සංකූලතාව ඔබට තියෙනවා නම් ශ්‍රවණ ඌනතාව තියෙනවා නම් ඔබේ පෞලේ කෙනෙක්ට තියෙනවා නම් අපි මේ හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්න කියලා කියන්නේ ඔබට පුළුවන් විෂන් කෙයා හියරින් සොලූෂන් වෙත රැගෙන යන්න ඔබේ සමීපතමයා ඔබේ අසමලට දැන් ඔබේ ඔෆිස් එකේ ඉන්නව වෙන්න පුළුවන් ඔය වගේ සංකූලතාව තියෙන කෙනෙක්ව නොමිලේම ගිහිල්ලා පරීක්ෂා කරගන්න පුළුවන්. මං අහලා තියෙන විදිහට යසිත් මේ දැන් ඔය බිහිරි භාවය කියලා කියනවානේ ඒක අපි හිතනවට වැඩිය ඒ අයටත් ඇහෙන්න සලස්වන්න පුළුවන් ශක්්‍යතාවය දැන් ලෝකේ බොහොම දියුණුයි.
2: අනිවාර්යෙන්ම
1: මේ අපි රටක් හැටියට මම හිතන්නේ ගන්න ඕන එන්න ඕනේ අදහස තමයි අපි පුළුවන් තරම් මේ ගොළු භාෂාව ඒ අයට උගන්නට වැඩිය ඒගොල්ලන්ට කතා කරන්න අවස්ථාවක් දෙන එකට ඒගොල්ලොත් කැමතිනේ.
2: අනිවාර්යයෙන්.
1: ඒ තත්ත්වය ගැන අපි පැහැදිලි කරොත් දැන් තාක්ෂණයක මේ බිහිරිභාවය බොහෝ දුරට අවම කරගන්න පුළුවන් කියන කාරණේ.
2: අනිවාර්යයෙන්. දැන් ওই බිහිරිභාවය කියන තත්ත්වයේදී මුලින්ම වෙන්නේ අපි කුඩා කාලයේදීම ඇතිවන ශ්‍රවණ ඌනතාව හින්දා තමයි ওই බිහිරිභාවය කියන තත්ත්වය ඇති වෙන්නේ. මොකද පොඩි කාලේ කුඩා දරුවෙක්ට ශ්‍රවණ ඌනතාවයක් ඇති වෙනකොට ඒකෙන් 90% වගේ තත්ත්වයක්ම බිහිරිභාවය දක්වාම වර්ධනය වෙනවා වෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒක

0: තියෙන අපි ඉක්මනට මේකට මොන හරි පිළියමක් කරන්න ඕනේ කියන එක. ඉතින් ඒක හඳුනාගත්තට පස්සේ ඊටාම ඉක්මනින් අපිට ශ්‍රවණ ඌනතාවය සඳහා පිළියම් කරන්න පුළුවන්. ශ්‍රවණ ආධාර ගැන hearing aids වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ දරුවගේ ශ්‍රවණය ඊටාම හොඳ තත්වයකට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් වෙන්නේ ඒ දරුවට නැවත අපිට ශබ්ද ඇහිීමේ හැකියාව අපි ලබා දෙනවා. ඒ ශබ්ද ඇහුනොත් තමයි ඒ දරුව නැවත කතා කරන්න පටන් ගන්නෙ. ඒකට ඕනතරම් තාක්ෂණය දැන් තියෙනවා.
1: දැන් මේ AI තාක්ෂණය යොදා ගන්නවා කියලා අපිත් කියනවනේ. මොකද්ද ඇසිට මේක
0: තියෙන්නේ? ඔව්. AI තාක්ෂණයේදී වෙන්නේ අපි දැන් හැමදාම AI තාක්ෂණයනේ තියෙන්නේ. අපි ෆොටෝ එකක් හදන්න ගියත් මොනවා කරත් AI තාක්ෂණය දැන් පාවිච්චි කරනවා. ඉතින් hearing aids වල AI තාක්ෂණය පාවිච්චි කරන්නේ ශබ්ද පැහැදිලි කරන්න. ඒ කියන්නේ hearing aids වල දැන් අපි ගාව තියෙනවා Oticon, Philips, Starkey කියන hearing aid වර්ග තුනම Denmark සහ USA වලින් එන hearing aids. ඉතින් මේ හැම hearing aid එකකම වගේ AI තාක්ෂණයෙන් බලගන්නවිලා තමයි තියෙන්නේ. ඒකෙදි hearing aid එකට කලින් ශබ්ද හඳුන්වා දීලා තියෙනවා. යාට ශබ්ද උගන්වලා තියෙනවා hearing aid එකට.
1: කලින් දීලා තියෙනවා.
0: කලින් දීලා තියෙනවා.
1: ඒ කියන්නේ කුරුල්ලෙක් කෑ ගහන සද්දට වැඩිය කතා කරන සද්ද තමයි මෙතෙන්දි
0: අවශ්‍ය වෙන්නේ කියන එක. ඒතර යාට ශබ්ද, ඒ කියන්නේ අපි කියන sound scenes මිලියන ගාණක් ඒ hearing aid එකට අපි feed කරලා තියෙනවා. ඒතර hearing aid එක දන්නවා. දැන් අපි මෙතන කතා කර ඉන්නකොට එළියෙන් අපිට මොන හරි අපි හිතමු කුරුල්ලෙක් කෑ ගහන ශබ්දය ඇහුණා කියලා. ඒතර එයා දන්නවා මේ ඇහුනේ කුරුල්ලෙක් කෑ ගහන ශබ්දය. මේක මට ඇහෙන්න ශබ්ද වැඩි වෙන්න ඕනේ නැහැ. මේක මම control කරන්න ඕනේ. කතා කරන ශබ්දය තමයි ඉස්මතු කරන්න ඕනේ කියන එක hearing aid එක අපිටත් කලින් හඳුන ගන්නවා. ඒ හඳුනගෙන කතාව පැහැදිලි කරන්න තමයි මේ AI තාක්ෂණය යොදාගන්නේ බාහිර ශබ්ද අඩු කරලා. ඒතර ওই තාක්ෂණය මේ hearing aids ගොඩක් ඒවයි දැන් තියෙනවා.
1: හරි, දැන් මේ විශේෂයෙන් තාක්ෂණික කාරණා මත කොහොමද යලි ශ්‍රවණ තත්ත්වයේ යථා තත්ත්වයට පත් කරගන්නේ කියන කාරණේ දැන් අපි මේ දවස් ටිකේම මේ ඒන්ජල් කෙනෙක් වෙලා කොහොමද ඔබේ ළඟම කෙනෙක්ට ඔබේ සමහරට අම්මා තාත්තා වෙන්න පුළුවන්, සීයාච්චි වෙන්න පුළුවන්, ළඟපාත කෙනෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අපි කියනකොට නම් ඉඳන් කිව්වේ අවුරුදු 50ට වැඩි කයව එක්කන් එන්න කියලා. එහෙම සීමාවක් තියෙනවා. දැන් මම මගේ යාළුවෙක්ට කිව්වා එයාට තාම අවුරුදු 50ක් නැහැ. හැබැයි අපිට මට තේරුණා මේ ශ්‍රවණ ඌනතාවයක් තියෙනවා කියලා. ඉතින් මම ගිය සතියේත් ඒන්ජල් කෙනෙක් වුණා. හැබැයි විෂන් කියන ආයතනේ එහෙම වයස බලන නෙමෙයි පරීක්ෂණය කරේ.
0: අනිවාර්යයෙන්ම අපි පහසුකම් සලසලා තිනවා ලංකාවේ ඕනෑම කෙනෙක්ට ඇවිල්ලා අපේ ආයතනයේ ශ්‍රවණ පරීක්ෂණයක් කරගන්න. ඒක ඇත්තටම අපි නොමිලේ තමයි කරන්නේ. ඔබට ඔබේ ශ්‍රවණය ගැන අඩුවක් තියනවා වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ශ්‍රවණ සෞඛ්‍ය ගැන හිතලා ඔබ එනවනම් ශ්‍රවණ පරීක්ෂණයක් කරගන්න. අපි අනිවාර්යයෙන්ම මේ සේවාව ලබා දෙන්න සැදී පැහැදී ඉන්නවා. විෂන් ගියා ඕනෑම අපේ hearing solution ශාකාවකින් ඇවිල පරීක්ෂණයක් කරගන්න පුළුවන්.
1: මොකද්ද කරන්න ඕනේ කියන එක අපි එකින් එක කියමුකෝ.
0: ශ්‍රවණ පරීක්ෂණයකට නම් ඔබට අපේ වෙලාවක් වෙන් කරගන්න අපේ ෆෝන් නම්බරයට කතා කරලා මේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් ඕනෑම ශාකාවකින්. ඒ ශාකාවකට ඇවිල්ලා ඔබට කියන්න පුළුවන් ශ්‍රවණ පරීක්ෂණයක් කරගන්න ඕනේ කියලා.
1: ඒ කියන්නේ කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් ගන්නත් පුළුවන්. ඕන්නම් සමහරලාට එතන ඒ අවස්ථාව තිබ්බොත් ඔබට කරයි, නැත්නම් අපොයින්ට්මන්ට් එක කලින් වෙන් කරගන්නත් පුළුවන්.
0: වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ළඟපාත ශාකාවක් තියෙනවා නම් ඔබට එතෙන්ට ගිහිල්ලා වෙලාව තියෙන විදිහකට ඇවිල්ලා ශ්‍රවණ පරීක්ෂණය අනිවාර්යයෙන්ම කරගන්න හැකියාව තියෙනවා.
1: ඒකම මේ දැන් hearing angel ලට තෑගි දෙන අවස්ථාවකත් vision care ආයතනයේ සලස්සලා තියෙනවානේ.
0: ඔව්, මේක ඇත්තටම අපි පටන් ගත්තේ මේ ශ්‍රවණ සෞඛ්‍ය පොඩ්ඩක් ප්‍රවර්ධනය කරන්න. මොකද අපි ශ්‍රවණය ගැන තියෙන අවධානය ඉතාම අඩුයි. ඒතර මේකෙදි ශ්‍රවණ ඌනතාවයක් තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඔබට වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් පරීක්ෂණයක් කරන්න එක්කන් එන්න. ඔබට පුළුවන් එක්කන් එන්න. ඇවිල්ලා මේ වැඩසටහනට සහභාගි වෙන්න පුළුවන් මේ hearing angel කියන කැම්පේන් එකට. මේකෙදි ඔබට අපි අර ඉලෙක්ට්‍රික් බයික් එකක් දිනා ගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා.
1: ඉලෙක්ට්‍රික් බයික් එක කියන්නේ මේ වැඩි සද්ද නැති බයික් එකක්.
0: අනිවාර්යයෙන්ම.
1: ඒ කියන්නේ කනට සනීප බයික් එක.
0: සනීප බයික් එක. ත්‍රය අවස්ථාවත් ඔබට ලබා දීලා තියෙනවා ශ්‍රවණ පරීක්ෂණයක් සිදු කරගෙන ඒ මේ බයික් එකක් දිනා ගන්නත් හැකියාව තියෙනවා.
1: දැන් මේ වගේ දේවල් වලට ආයතනයක් එන්න කිව්වම හිතේ ඇතිවන විචිකිච්ඡාවක් තියෙනවනේ. දැන් මේ විෂන් කයා සහ net fm එකතු වෙලා මේ වෙන වැඩක් කරන්නේ. දැන් හදිස්සියවත් අර නිකන් ගමේ මොකද්ද කපු මහත්තයාගේ මාකටිං මෙතඩ් එක පාවිච්චි කරන්න යනවද කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ ලෙඩ නැතත් යන කට්ටියටත් ලෙඩ හදලා ඉවරලා කොහොම හරි මේ සෙත් සාන්තියක් කරන තැනකට ගේන්න යන්නේ. දැන් විෂන් කයා එකත් එහෙමද කරන්නේ? කාට හරි මොන හරි ශ්‍රවණ ආබාධයක් තිබ්බොත් එයා විෂන් කයා එකෙන් හියරින් ඒඩ් එකක් ගන්නම ඕනේද නොමිලේ පරීක්ෂණය කරයි කියලා?
0: හොඳ ප්‍රශ්නයක්. එහෙම කිසිම අවස්ථාවක් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔබට ශ්‍රවණ පරීක්ෂණය සිදු කරගන්න පුළුවන් අපෙන් ශ්‍රවණ උපකරණයක් ගත්තා හෝ නැතා. ඒකේ කිසිම බාධාවක් නැහැ. ඔබට

0: ශ්‍රවණ පරීක්ෂණයෙන් පස්සේ ඔබට හියරින් ලොස් එක කියන්නේ ශ්‍රවණ උනතාවයක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ අපි කලින්
1: කිව්වා. ඒ කියන්නේ එතනට යනවා කියන්නේ මේ කන් ඇහෙන්නේ නැහැම කියලා මේ පූර්ව නිගමනයකින් යන්න එපා. ඔබ සමහරట్లా එහෙම නිගමනයකින් ගිහිල්ලා ආ මගේ කන් ඇහෙනවනේ කියන தත්ත්වේ
0: අනිවාර්යයෙන්ම
1: එහෙම හදාගන්නත් පුළුවන්.
0: ඔව්. දැන් මගේ ඇහිීම හොඳට තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මට සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් කියන தත්ත්වයට ඔබට එන්න පුළුවන්. එතන හියරින් ලොස් එකක් තියෙනවා කියන එකෙන් අර හියරින් එඩ් එකක් දාන්නම වෙනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. සමහර දේවල් තියෙන්න පුළුවන්. අපිට බෙහෙත් කළා හොඳ කරන්න පුළුවන් සහ Tamanta තව වෙන ප්‍රිවෙන්ටිව් දේවල් තියෙන්න පුළුවන් තව අපිට අවධානය යොමු කරන්න තියෙන තත්ත්ව තියෙන්න පුළුවන් ඒක හැමදිස්සෙම ශ්‍රවණ උපකරණයක දක්වා යන්නේ නැහැ
1: ඒතර
0: ඔබට කැමති නම් ශ්‍රවණ උපකරණ ඔබට අවශ්‍ය නම් ශ්‍රවණ උපකරණයකට යන්න වෙන්න පුළුවන් ඒකත් අපෙන් ශ්‍රවණ උපකරණ ගන්න ඕනේ කියලා අපි කිසිම වෙලාවක බලපෑමක් කරන්නේ නැහැ ඔබට ශ්‍රවණ පරීක්ෂණය ඕන වෙලාවක අපෙන් ඇවිල්ලා කරගන්න පුළුවන් ඒක තමයි අපි ලබා දෙන අවස්ථාව.
1: අනිත් එක එහෙම ගණ්ඩු උනත් අර හිතන් ඉන්න තරම් මේ මහා මිලක් ගෙවන්න ඕනේ නැහැ. සමහරවිට ඉතමත් සුළු මුදලකින් ඔබට මේ ශ්‍රවණ තත්ත්වයේ යථා තත්ත්වයකට පත් කරගන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්. දැන් අපි ගාව තියෙන තාක්ෂණයත් එක්ක يعني අපි තාක්ෂණයත් එක්ක නෙමෙයි කතා කරන්නේ. ඒතර ශ්‍රවණ උපකරණයක මිල ගත්තාම අපි හැමදෙස්සෙම මේක තාක්ෂණික උපකරණ. ඒතර මේ තාක්ෂණික උපකරණ අපි ගේන්නේ ඉතාම ඉහළ තාක්ෂණයෙන් තියෙන උපකරණ තමයි ඔබට හැමදෙස්සෙම ලබා දෙන. ඒතර මේ මිලට වටින තාක්ෂණයක් හැමදෙස්සෙම ඔබට ගන්න පුළුවන්. මොකද ඔබ ඉන්වෙස්ට් කරන්නේ ඔබ ආයෝජනය කරන්නේ ඔබේ ශ්‍රවණය වෙනුවෙන්.
1: ඒතර
0: ඔබේ ශ්‍රවණය ඔබේ ඇහිීම කොච්චර දුරට ඔබට වටිනවද කියන එක අනුව තමයි ඔබ තීරණය කරන්න ඕනේ.
1: මොකද
0: ගන්නගේ උපකරණයක්ද ගන්න කියන්නේ. මොකද ඔබේ අනාගතයේ ඔබේ ශබ්ද ඇහිීම ඔබේ පවුලේ කට්ටියත් එක්ක තියෙන මේ වටිනා කතාබහ නැවත ලබා ගන්න තමයි ඔබ ශ්‍රවණ උපකරණයකට හැමදෙස්සෙම යන්නේ. ඒ නිසා මට කියන්න තියෙන ඔබ ශ්‍රවණ උපකරණ එක මොන විදියට ගත්තත් කොහෙන් ගත්තත් Tamanta ගැළපෙන Tamanta හොඳ Tamanta පැහැදිලිව ඇහෙන ශ්‍රවණ උපකරණයකට හැමදෙස්සෙම ආයෝජනය කරන්න. මොකද ඒක අර නිකන් ශ්‍රවණ උපකරණයක් ගන්නවා නෙමෙයි. ඔබේ පවුලේ ආදරණීයන්ගේ කතාබහ මේ දේ ඔබේ ආදරේ ලබා ගන්න ඔබේ හඬ පවුලයාගේ හඬ නැවත අහන්න අවස්ථාවක් ලබා ගැනීමක් තමයි ඔබ ආයෝජනය කරන්නේ.
1: ඔව්. අපිට කියන්න දෙන්නේ පවුලේ අයගේ හඬ අහනවා වගේම හැමදාම උදේට සහ එක දිගට පැය 24ම net fm වගේ බොහොම සොඳුරු නාලිකාවක් මේ ඇහෙන්න ඕනේ ඔබට. අපි කැමති ලංකාවේ ඉන්න කෝටි දෙකකට ආසන්න සංඛ්‍යාවම අපි වහනවා නම් ඉතින් එතන අපි ඇහෙන්නේ නැති කෙනෙක් තමලට අද ඇහිලා සවසතියකින් ඇහෙන්නේ නැත්නම් ඔබට අපිටත් දුකයි. අපිට ශ්‍රාවකෙක් නැති වෙන්නේ. ඉතින් ඒකින්ද අපි පුන පුනා කියන්නේ මේ අවස්ථාව. මේක නිකන් අර දොළොස් මහේ දන්සලක් වගේ. දැන් මේ වෙසක් එකනේ දන්සල් තියෙන්නේ. හැබැයි විෂන් කයක නොමිලේ හැම කෙනාගේම කන් පරීක්ෂා කරලා දෙන්න, ශ්‍රවණය පරීක්ෂා කරලා දෙන්න සැදී පැහැදී ඉන්නවා. ඔබ වෙලාවක් වෙන් කර ගැනීම සමහරවිට ඔබ යන වෙලාවට එතන මේ එහෙම තදබදයක් නැත්තම් ඒ මොහොතේම
0: උන් කරගන්න.
1: ඔව්. ඒක කරගන්න පුළුවන්. එහෙමනම් බොහොම ස්තුතියි අපිත් එක්ක මේ පිළිබඳව පැහැදිලි කරන්න ආපු යසිත් තරණශාන්ත ශ්‍රවණවේදී සසන්නාම් කළමනාකරු විෂන් කියා හියරින් සොලූෂන් ආයතනයේ එක්කම සද්ද නොකර හිටපු කෙනෙක් ඉන්නවා. එයාව අපිට ඇහුණ නැතුණාට අපි ඔයහට ඇහුණා. ඒ තමයි ඔසඳ විජේසිංහ ප්‍රාදේශීය කළමනාකරතුමා. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. ඉතින් මං හිතන්නේ අපි ඔක්කොටම එකතු වෙලා දෙන්න තියෙන පණිවිඩය තමයි රටක සංවර්ධනයට රටේ ජනතාවට කියන දේ ඇහෙන එක ඉතාමත් වැදගත්.
0: අනිවාර්යයෙන්.
1: ඔව්. ඇහෙන දේ තේරුම් ගැනීමත් ඉතාමත් වැදගත්. අර කියන්න කෙසේ කිව්වත් අසන්නා සීබුද්ධියෙන් අහන්නත් ඇහෙන්න පෑනේ දෙයියනේ. ඒකෙහිඳ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න යලිත් ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා.
0: බොහොමත්ම ස්තුතියි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: යම එන හැම තැන එනිටම් ෆෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලයින ඒ ගැන දැනුවත් වසකල කිරි ෆන් එක පිරි එලකිරි කිරි
2: උදේ 9:00 විනාඩි 3යි දැන්.

0: හැබැයි රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy

0: පැයි රටතොට පැයෙන් පැය අලුත්වන අලුත් පැයි විමසුම.
1: මේ පැයේ රටතොට සමග මම ඩිල්ෂාන්. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 213ක් සහ හෙරොයින් ග්‍රෑම් 516ක් සන්තකව සිටි සැකකරුවෙකු කොළඹ දිසා අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එඬේරමුල්ල පොලිස් වසමේ සම්පයා මාවත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 18ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාංශය පැවසුවේ. මේ අතර බොරලස්ගමුව පොලිස් වසමේ ඇඹිල්ලවත්ත ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 906ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 210ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් වන බොරලස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාශය විසින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මීළඟ නෙත් නිවුස් පෙරවරු 10ට.
0: නෙත් නිවුස් මේපැයි රටතොට.
2: දෙයින් නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
3: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියා දීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නුවද කළ යුතුය.
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399.

0: ඔබ අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: දෙත් FM algo

0: උදේ 9යි විනාඩි 10යි අල්ගොටාම වෙලාව.
1: හරි.
0: දැන් මේ අචියර කියපු කතා ටික අහන් ඉඳලා මං හෙඩ්ෆෝන් එකේ සද්ද අඩු කරලා ඇත්ත බයට.
1: හා.
0: දැන් මට ඇහෙන්නේ.
1: ඇහෙන්නේ. අපි මේ දැන් පහෝගිය පැයි.
0: ඔව්.
1: කතා කරා මේ සවන් නැත්තෝ සවන් දෙත්වා කියලා නේ
0: කිව්වා.
1: ඔව්. එහෙනම් ඉතින් හැමෝම අහන් ඉන්නේ නැති කියලා අපි හිතනවා.
0: හිතනවා yes.
1: කොයිතරම්නම් මේ ශ්‍රවණය අපිට වැදගත්ද?
0: අයිය
1: අපි මේක ආරක්ෂා කරගන්න ඕන කියලා කිව්වා. විශේෂයෙන්ම අපිටත් පාඩමක් කියලා දීලා ගියා. හෙඩ්ෆෝන් එහෙම සද්ද අඩුවෙන් දාගෙන ඉන්න කියලා. නිතරම මොක දාගෙන ඉන්න එපා කියලා.
0: ඔව්.
1: අපි දෙන්න දැන් පුරුදු වෙලා තියෙනවා ඒකට. ඒක හොඳ පුරුදු නෙමෙයි.
0: හොඳ පුරුදු නෙමෙයි.
1: හැබැයි ඉතින් ඕන්නේ අයන්න බෑනේ මේ හෙඩ්ෆෝන් එක දාගන්න නැතුව අපි දෙන්නට ඇහෙන්නේ නැහැ අපි දෙන්නා.
0: ඒකනේ.
1: මේ ඒ හැරුණකොට දැන් ওই ගෙදර ඉන්න අය වුණත් ඉතින් එහෙම සාමාන්‍යයෙන් එයා බජ් වෙන්න පුළුවන්, හෙඩ්ෆෝන්ස් වෙන්න පුළුවන්, හෑන්ඩ් ෆ්‍රී වෙන්න පුළුවන්. ඔය එක එක නම් වලින් අඳුන්නන දේවල් කණේ ගහගෙන වැඩිපුර ඉන්න එපා.
0: ඉන්න එපා.
1: පරිස්සමෙන් ඉන්න. දැන් ඉතින් ඔය ඔක්කොම කණේ ගහගෙන ඉන්නේ මොනවටද? අපි YouTube යන්නයි, Facebook යන්නයි, ඔය තියෙන ඩිජිටල් කන්ටෙන්ට්ස් බලන්නනේ.
0: ඔව්.
1: සාරා මේ ඩිජිටල් කන්ටෙන්ට්ස් ගැන කතා කරද්දී YouTube කන්ටෙන්ට්ස් ගැන කතා කරද්දී
0: රයිට්
1: ඔය කණේ අබ ගහගෙන ඉන්න අපි කවුරුත් දන්න කෙනෙක් තමයි.
0: ඔව්.
1: PewDiePie කියලා කියන්නේ.
0: කවුද?
1: PewDiePie.
0: PewDiePie.
1: PewDiePie අපි හැමෝම වගේ දන්නවා, නොදන්න කෙනෙක් නැහැ. ලෝකේ YouTube වලින් ඒ කියන්නේ යන්න පුළුවන් ඉහළම තැනට ගියපු කෙනෙක් තමයි PewDiePie. එහෙමත් නැත්නම් ඇත්ත නම කියනවා නම් Felix Avid Ulf කියලා කියන්නේ. Felix Avis Ulf.
0: Okay.
1: ඒ නම ඇතුළෙම තියෙනනේ Ulf කියලා අපි සාමාන්‍යයෙන් ප්‍රොනවුන්ස් කරන්නේ ස්කැන්ඩිනේවියන් රටවල්වලනේ. ඉතින් මෙයා ස්වීඩිෂ් කෙනෙක්, ස්වීඩන් ජාතිකෙක්.
0: රයිට්.
1: මෙයාගෙන් අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ YouTube යන කෙනෙක් නම්, ටිකක් ටෙක් පැත්තට බර කෙනෙක් නම්, ස්ට්‍රීමින් එක, ගේම් ස්ට්‍රීමින් එක එහෙම ඉන්න කෙනෙක් නම්, මේක හොඳට දන්න නමක්. YouTube වල මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 110ක්
0: රට
1: ඉන්නවා. මෙයාගේ නැරඹුම් වාර සංඛ්‍යාව, මෙයාගේ ටෝටල් YouTube වීඩියෝස් වල නැරඹුම් වාර සංඛ්‍යාව ගත්තොත් ඒක පැය වලින් අපිට මයින්නත් පුළුවන්. ඒ වගේම තමයි නැරඹුම් වාර සංඛ්‍යාව මෙන්නට පස්සේ බිලියන 30ක්.
0: බිලියන 30ක්.
1: බිලියන 30ක නැරඹුම් වාර සංඛ්‍යාවක් තියෙන පුද්ගලෙ.
0: අපි
1: කියන්නේ මේ ටෝටල් කවුන්ට් එක. ඒ කියන්නේ ලෝක ජනගහනය වගේ තුංගුණේකුයි තව 6කුයි.
0: තව 6කුයි.
1: තව බිලියන 6කුයි. එයාගේ කන්ටෙන්ට්ස් බල්ලා තියෙනවා. දැන් මේ යාව මේ ටිකේ සෑහෙන්න පොඩ්ඩක් කතා බහටපත් වෙන්න පටන් ගන්න තිබ්බා. YouTube වලින්ම තමයි හම්බ කරේ. YouTube කරලා AdSense වලින් collaborated කරලා ඒ වගේ විවිධ ආකාරයෙන් මේ digital content ඇතුළෙම තමයි මෙයා සෑහෙන්න මුදලක් හම්බ කරේ.
0: Right.
1: ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් තමයි මෙයාගේ net worth එක. මෙයා සතුව මේ වෙනකොට ඉන්න වත්කම් ප්‍රමාණය අපි ගණනය කරන්නේ. මේ මුකුත් නෙමෙයි මෙයාගේ මේ ටිකේ බහුලව මෙයා ගැන පොඩ්ඩක් කතා කරන්න හේතුව වෙලා තියෙන මොකක්ද දන්නවද?
0: මොකද්ද?
1: මෙයා ගන්නවා තීරණයක්. මෙයා දැන් පහුගිය දවස් ටිකේදී, පහුගිය කාලේදී පොඩි vlog එකක් පටන් ගන්නවා. vlog එක කරන්නේ මෙයයි, මෙයාගේ ආදරණීය බිරිඳයි, පුංචි පුතයි.
0: ඕකේ.
1: මේ පුංචි පුතාගේ නම තමයි බර්න්.
0: බර්න්. ඕකේ.
1: බර්න්. හරිද පොඩ්ඩක්. ඒකත් අර ස්කැන්ඩිනේවියන් නමක්. බර්න් කියන පුංචි පුතත් එක්ක මේගොල්ලෝ ස්වීඩන් වල ඉඳලා පස්සේ මෙවනකොට ටෝකියෝ වලට ජපානයේ සංක්‍රමණය වෙලා ඉන්නේ. ඉතින් ඒ ආපු ගමන ඊට පස්සේ ටෝකියෝ වල ජීවිතයට හුරු වෙච්ච හැටි ওই දේවල් ගැන පොඩි ගියා vlog ටිකක්. ලෝකෙ ඔක්කොම බැලුවා. නිකන් අපේ vlog වගේ නෙමෙයි, PewDiePie ගේ vlog බලන්න ගියාට පස්සේ ඉතින් බිලියන ගණන් වලින් මිනිස්සු බැලුවා මේක. මෙහෙම බලාගෙන යද්දී මේක මාසිකව තමයි මේ vlog එක ආවේ. ඒක නිතරම එකක් නෙමෙයි. අපි එන සාමාන්‍යයෙන් දානවනේ දවසට vlog දෙක තුන. එහෙම නෙමෙයි මාසිකව. ජනවාරි ඉඳලා අන්න ජනවාරි පෙබරවාරි එකක්.
0: රයිට්.
1: එහෙම. ඊට පස්සේ ආයේ මාර්තු අප්‍රේ ඔන්න ඔහම තමයි
0: යන්නේ. ආ ඕකේ.
1: එතකොට මාසකටත් එකනේ මාස දෙකට සැරයක් වගේ
0: එකක් එන්නේ. එතකොට.
1: ඔව් ඊට පස්සේ ආයේ කාලයක්ම cover කරලා තමයි දාන්නේ. ඉතින් එයාගේ අන්තිම vlog එක ආවා අප්‍රේල් සහ මැයි. මාසවල vlog එක. මේ vlog එක ඉවර කරද්දී මේ PewDiePie හරි අපූරු කතාවක් කියනවා. මින් පස්සේ මගේ vlogs ඕගොල්ලන්ට දකින්න හම්බෙන්නේ නැහැ.
0: රයිට්.
1: දකින්න හම්බෙන්නේ නැහැ. මං ආයේ vlog කුත් කරන්නේ නැහැ. vlogs කරන්න බලාපොරොත්තුවක්
0: නැහැ.
1: හේතුව මොකක්ද දන්නවද?
0: එයාගේ
1: පුතා ඉන්නේ බර්න්. බර්න්ට දැන් අවුරුදු 3ක් පිරෙනවා මේ ජූලි මාසෙට.
0: රයිට්.
1: PewDiePie කියනවා මගේ පුතා බර්න්ට YouTube වලට එන්න ඕන නම්, එයාට මේ content කරන්න ඕන නම්, ජීවිතේ කවදා හරි දවසක ඒ තීරණේ එයා ගනි.
0: ඔව්.
1: ඒ කියන්නේ මම YouTube වලට එනවද, digital contents කරනවද, ඒ තීරණේ එයා ගනි.
0: රයිට්.
1: මගේ පුතා වුණත් එයා විකුණන්න අයිතියක් මට නැහැ. එයාගේ පුද්ගලිකත්වයේ නිදහස එයාට තියෙනවා. ඒක ඇහිරෙනවා මම මේ විදිහට වීඩියෝ කරන්න ගියොත්. ඒකින්ද මායි නෝනයි නෝනවත් ඒ කතා වුණා. මින් එහාට ආයේ පුතා ලොකු වෙලා එයා කවදරි දවසක එයාට ඕනනම් YouTube බැරනම් ඕන එකක් කරගත්තු දෙයක්. හැබැයි අපි දෙන්නා ආයාව මේ විදිහට ප්‍රසිද්ධ මාධ්‍යයට අරගෙන ඉන්නේ නැහැ. මොකද එයා ඔය ස්පොට් ලයිට් එකෙන් ඈත් වෙලා මිනිස්සුන්ගේ මහ ලොකු ආකර්ෂණ ඕඩියන්ස් සෙලිබ්‍රිටි ලයිෆ් එකෙන් ඈත් වෙලා නැචරල් ජීවිතයක් හරිම ස්වාභාවික ජීවිතයක් ගත කරනවට ඒ ඇතුලේ හැදී වැඩෙනවා දකින්න මාය මගේ වයිෆුයි බිරිඳයි කැමති. ඉතින් මින් එහාට අපේ බ්ලොග්ස් නැහැ. බ්ලොග් කරත් ඒවයි බර්න් පුංචි පුතාව දකින්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ලෝකේ ඉන්න අංක එකේ යූටියුබර් කෙනෙක් තමන්ගේ යූටියුබ් කන්ටෙන්ට් එකක් බිලියන් ගණන් වලින් බලන යූටියුබ් කන්ටෙන්ට් එකක් නවත්තලා දානවා වෙන මුකුත් නෙමෙයි තමන්ගේ පුතාගේ පුද්ගලිකත්වය ප්‍රයිවසි එකට ගරු කරලා. මේක ඉතින් අපේ ගොඩාක් අයට ගොඩාක් පාඩම් කියලා දෙනවා. අපේ ඉතින් සමහර ඉන්නවනේ කට්ටියනේ ඒගොල්ලන්ගේ පුතාලා බුදුවලා ඉපදෙන්න ඉද්දිත් අපි ලොග් වලින් දකිනවා. ඉපදුනාට පස්සෙත් අපි ලොග් වලින් දකිනවා.
0: ඉපදෙන මොහොතත් දකිනවා.
1: දකිනවා. මේ ඩිජිටල් ජීවිත ඇතුළේනේ අපි ඉන්නේ. ඉතින් ලෝකේ ඩිජිටල් වලින් ඉන්න අපි කියනවා කෙරුමි. අපිට අවිල්ල කියනවා නෑ එහෙම හැමදේම ඩිජිටල් කරන්න ඕනේ නෑ. සමහර දේවල් ස්වාභාවිකව නැචරලි ගලාගෙන යන්න දෙන්න ඕන. ඒ අයිතිය මං ඔන්න මගේ පුතාට දෙනවා. ඉතින් දරුවන්ගේ ආරක්ෂාව, ඒගොල්ලන්ගේ පුද්ගලිකත්වයේ නිදහස, ප්‍රයිවසි එක ගැන, ඒගොල්ලන්ට ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් තියනවද කියන එක ගැන අපි වැඩිපුර කතා වෙන කාලයක් නිසා මේක අපි හිතුවා මේ පියුරිෆයි කියලා දෙන පාඩම ඔයත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. එහෙම තමයි. ලෝකේ දැවැන්තිව සමහර දේවල් අත්පත් කරගත්තු කට්ටිය ඒ දේවල් මේ එහෙම තමයි.
0: එතනටම යන්න ඕනේ ඒක තේරෙන්න සමහර. ඒ
1: කියන්නේ යව් ඒ කියන්නේ යන්න පුළුවන් උපරිම තලයට ගිහිල්ලත් ඒක අත්හරින්න පුළුවන් කියලා කියන්නේ තමන්ගේ පුතා වෙනුවෙන් දුව වෙනුවෙන් ඒක වෙනම ලෙවල් එකක්. අපිට ඉතින් ඒක ඇතුළේ ඉගෙන ගන්න ගොඩාක් පාඩම් තියෙනවා.
0: තියෙනවා. අනිත් එක ආචී දැන් අපි අම්මලා තාත්තලා නිකන් කිව්වත් ඔයා පොඩි කාලේ මෙහෙම කරා කියලා සමහර පිට කෙනෙක් ඉස්සරහා අපිට ලැජ්ජයිනේ.
1: ලැජ්ජයිනේ.
0: ඒතර අපි ලොක එක වීඩියෝ එකක තියෙනවා දැක්කොත් සමහරට හැමෝම කැමති නෑ එහෙම කියන්න. ඉතින් ඒක ලොකු වෙලා ගන්න තීරණයක් නිසා ඒක ඇත්තටම මම හිතන්නේ හැම ළමයෙක්ටම තියෙන රයිට් එකක්.
1: රයිට් එකක්. අයිතියක් නේ. ඉතින් ඒ අයිතිය තමයි PewDiePie යාගේ පුතාට දීලා තියෙන්නේ.
0: දීලා තියෙන්නේ. රයිට්. අපි කතා කරේ ප්‍රයිවසි ගැනනේ. ප්‍රයිවසි පොඩි ළමයින්ට, ලොකු ළමයින්ට හැමෝටම ප්‍රයිවසි කියලා දෙයක් තියෙනවා. හැබැයි අපේ ගෙදර අපිට ප්‍රයිවසි නැත්තම් අපි වැඩ ඉවර වෙලා දේ මහන්සියලා දවසක් තිස්සේ ගෙදර යන්නේ ප්‍රයිවසි නැති ගෙදරකට නම් වැඩක් නැහැ.
1: වැඩක් නැහැ නේ.
0: ඒක නිසා තමයි අපි ඔයගලන්ට කියන්නේ කලුතරී තියෙන දැන් ප්‍රයිම් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක කලුරයිකින් ඔයාගේ ගෙදර වෙන් කරගන්න කියලා. මේක අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් නෙමෙයි. මේක ගෙවල් කම්ප්ලෙක්ස් එකක්.
1: අන්න හරි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සාදා නිම කරන ලද නිවාස තමයි තියෙන්නේ. බ්ලොක් එකක් විදියට ඉඩම සහ නිවස. ඉතින් අර සාර කිව්ව වගේ කලුර කියලා කියන්නේ ඔයාටම අනන්‍ය වෙච්ච නැත්තම් ඔයාටම වෙන් වෙච්ච තැනක්. ඔයාගේ ප්‍රයිවසි එකට හොඳම තැන. ඉතින් ඉතින්ට ගියාට පස්සේ කවුරුත් ඔයා කරන දේවල් වලට එබෙන්න කරන්න එන්නේ නැහැ. ඔයාට ඒ අවටින් බාධා වෙන්නේ නැහැ. මොකද මේක වර්ල්ඩ් ක්ලාස් විදිහට ලෝක සම්මතයන්ට අනුව හදපු තැන. ඉතින් කලුර දැන් මේ ග්‍රවුන්ඩ් එක ඇතුළට ගියාට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනම නගරයක්. ඒක ඇතුලේ කිඩ්ස් ප්ලේ ඒරියාස් තියෙනවා. ඊට පස්සේ කන්ෆරන්ස් රූම්ස් තියෙනවා, හෝල්ස් තියෙනවා, මේ වගේ ජිම් එක තියෙනවා. ඔයාට බොහොම අපි කියන්නේ අර නිදහසේ සුකෝභෝගී ජීවිතයක් ගත කරන්න ඕන කරන හැම දෙම වගේ තියෙන තැනක් තමයි මේ කලුර කියලා කියන්නේ. ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට වඩ පුළුවන්කම තියෙන වගේ බ්ලොග්ස් වෙන් කරගන්න කැටගරි තියෙනවා. A B C D E F කියලා ඒ ඕන කැටගරි එකකින් වඩ පුළුවන්කම තියෙන වගේක වෙන් කරගන්න. ඉතින් තනි තට්ටුවේ ගෙවල් තියෙනවා, තට්ටු දෙකේ ගෙවල් තියෙනවා. ඒ ඕන එකක් ඔයාගේ අවශ්‍යතාවය අනුව තියෙනවා. ඉතින් ප්‍රයිවසි එකට සහ හෝම් කියන කොන්සෙප්ට් එක ඔයාට නිවසක වහා ඉන්නේ, ගෙදරක ඉන්නේ, පවුල හැමෝටම එකට ඉන්න පුළුවන් තැනක් මේ. ඒ සැප පහසු වාට අත්විඳින්න ඕන නම් යන්න ඕන අනිවාර්යෙන්ම. කලුරකට යන්න කලින් වාට පුළුවන් 13:22 හොට්ලයින් එකකින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. එහෙමත් නැත්නම් වෙබ්සයිට් එක තියෙනවා නේ, වෙබ්සයිට් එකටත් යන්න පුළුවන්.
0: වෙබ්සයිට් එකට යන්න පුළුවන්.
1: ඔව්, primelands.lk තමයි වෙබ්සයිට් එක. ඒකට ගිහිල්ලත් ඔයාලට මේ කලුර ප්‍රොජෙක්ට් එකට අදාළ ෆොටෝස්, වීඩියෝස්, animated models මේ ඕන දෙයක් බලා ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඔව්, chat කරන්න පුළුවන්. AI assistant කෙනෙක් ඉන්නවා, ප්‍රශ්න අහලා ප්‍රශ්න නිරාකරණය කරගෙන මේ කලුර ප්‍රොජෙක්ට් එකේ තියෙන ගියක් ඔයාගෙම කරගන්නවට දැන් පුළුවන්. ඒත් එක්කම අචි දැන් ප්‍රයිවසි ගැනනේ කතා කරේ. සමහරු දැන් ප්‍රයිවසි වැඩි කරගන්න කියලා හිතලා ඉස්සර ගෙවල් වල ජනෙල් දොරවල් ඔක්කොම වහගෙන
1: ඉන්නවා.
0: අර ලී දාගෙන මේවා කරගෙන වහගෙන ඉන්නවා. එනට දැන් මේ කන්සෙප්ට් එක ගොඩක් වෙනස් වෙලා.
1: ඒක අවුඩේටඩ් නේ.
0: දැන් අවුඩේටඩ් එක. අර ඕපන් කන්සෙප්ට් එකට යන්නේ ලොකු වින්ඩෝස් දානවා. අර උඩ ඉඳන් යටටම උස ඒවා. හැබැයි ඒකට දාන්නේ ග්ලාස්. එතකොට දොර වහලා තියෙද්දිම අපිට ඉර එළිය එනවා. එළිය පේනවා. එතකොට අර මොඩර්න් ඕපන් ලුක් එකකට යන්න පුළුවන්.
1: යන්න පුළුවන්.
0: හැබැයි ලී වලින් මේ වැඩේ කරන්න බෑ.
1: බෑ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම් ගැන. ඔන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න. ඔයාලගේ ගෙදරට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්. ඔයාලගේ ෆැබ්‍රිකේට් එක එකතු වෙලා ඔයාලට තියෙන පොඩි කොටේෂන් එකක් හදාගන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන මෙච්චර ප්‍රමාණයක් ඔයාලට ඕනේ කියලා. ඔයාලට අලුත්ම ජනේල්, දොරවල්, ලුලුහව්, පැන්ට්‍රි කබඩ්, ඊට පස්සේ ස්ලයිඩින් ඩෝස් මේ ඕන විදියකට ඔයාලට පුළුවන් ඒ හදාගන්න කොටේෂන් එකට දාලා හදාගන්න. හදලා ඒ කොටේෂන් එක මෙන්න මේ සාරා කියන නම්බරයකට ඔයාට WhatsApp කරන්න තමයි තියෙන්නේ.
0: 0766 780 7000 කියන ස්විස්ටෙක් ලගේ WhatsApp නම්බර් එකට යවන්න කෝටේෂන් එක.
1: ඔව් WhatsApp කරලා යවන්න තියෙනවා. ඔයාලට ෆොටෝ එකක් විදිහට හරි නැත්නම් ડોකියුමන්ට් එක PDF එකක් විදිහට හරි යවන්න පුළුවන්. ඉතින් එහෙම යවුවට පස්සේ ඒගොල්ලෝ වෙරිෆයි කරගන්න. ඔයාලට ID එකක් දෙයි. වෙරිෆයි කරගත්තු බවට reference ID එකක්. ඊට පස්සේ වැඩේ ඉවර කරන්න. ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට කෝල් එකක් දාලා කියන්න ස්විස්ටෙක් ලට වැඩේ ඉවරයි කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ වාගේ සයිට් එකට එනවා. ඇවිල්ලා සයිට් එකට ඇවිල්ලා බලනවා වැඩේ ඉවරද, කොහොමද කොටේෂන් එක ඒ විදිහට සිද්ධ වෙලා තියෙනවද කියලා. ඒ වෙලෙම ඔයාගේ account එකට රුපියල් මිලියන 2.5ක් transfer කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔයා ගත්තු ස්විස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන හැම එකටම අවුරුදු 30ක warranty එකක් වගේම තව මොනවද දෙන්නේ. ඔයාට lifetime after sale service එකත් හම්බ වෙනවා.
0: Right. Okay, ඉතින් ඔයාගේ ලයිෆ් එක අප්ග්‍රේඩ් කරගන්න විදි තමයි අපි හැමතිස්සෙම කියන්නේ.
1: කිව්ව ඇති නේද?
0: කිව්ව ඇති.
1: දැන් ගොඩක් කිව්වා
0: වගේ. එහෙනම් ගොඩකින් අපි අපේ කූරගල වෙසක් ගැන මතක් කළාම සින්දු අහන්න.
1: අනිවාර්යෙන්ම. ඉතින් අපි ඔයාලට මතක් කරන්න ඕන. ඔයා දන්නවද 2023 අවුරුද්දේත් ඔයා අපිත් එක්ක මේ විදිහටම කූරගලට ගියා වෙසක් සමරන්න. ඔන්න මේ පාරත් ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. FM 94.8 95 ඔයාට දවස පුරාවටම, පොය දවස පුරාවටම සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ශ්වේත පූජා පින්කම් මාලාවත් එක්ක. එදාම يعني පොය දවසම අලුයම 6ට තමයි ආරම්භ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕනේ, පොය දවසේ රෑ 10 ඉඳන් පහුවෙනිදා උදේ 6 වෙනකන් ලෞතුරු වරණ සනරාමර ධර්මදේශනාව රාත්‍රියේ පුරාම පැවැත්වෙනවා. ඒකටත් සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ නේත්‍රාලෝක වෙසක් කලාපය පැවැත්වෙනවා. ඒ වෙසක් කලාපයටත් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් වැඩ කටයුතු ගොඩාක් තියෙනවා. අපි හම්බෙමු එහෙනම් කූරගලදී. ඕගලන්ටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ ආගමික වතාවත් වලට. ආමිසහ ප්‍රතිපත්ති පූජාවන් බොහෝ ප්‍රමාණයක් සිද්ධ කරන්න සූදානමින් තියෙනවා. ඉතින් එහෙම සහභාගී වෙන්න බැරි අයට එදා දවස වගේම පහුවෙනිදාත් FM 94.8 95 net FM අහන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 9:00 විනාඩි 27යි දැන්.
4: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
3: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
5: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
6: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
8: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
9: එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
10: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112 200 200.
11: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: හැම දෙයක්ම හොඳ ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
12: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777776 10.
13: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
14: මෙල්වා එක ලංකාවේ එක.

0: උදේ 9යි විනාඩි 33යි යල්ගටාම වෙලාව.
1: ඒ කියන්නේ දැන් හොඳම වෙලාවනේ.
0: හොඳම වෙලාව.
1: මොනටද හොඳම වෙලාව?
0: නැකත ඇවිත් ඉන්නේ.
1: මොනටද?
0: ඒන්ජල් කෙනෙක් වෙන්න.
1: ඒන්ජල් කෙනෙක් වෙන්න. ඒන්ජල් කෙනෙක් වෙන්නේ කොහොමද? ඒන්ජල් කෙනෙක් වුණාම ඔයාට මොනවාද හම්බෙන්නේ?
0: ඔව්.
1: ඇයි මෙච්චර මේ අපි ඔයාගේ ශ්‍රවණ තත්ත්වයන් සරලවම කියනවා නම් ඔයාගේ මේ කන් දෙක පරීක්ෂා කරගන්න කියලා කියන්නේ කියලා ලොකු කතාවක්.
2: ඔව් දැන් ඒක අහන්න බැරි වෙච්ච අයට යන්න අපේ net fm facebook එකට. හරිද?
0: ඔව්.
2: මේ වෙලාව යන්න net fm facebook එකට මේ වෙලාව යන්න අපි කතා කරලා ඉවර නම් පස්සේ
1: යන්න.
2: එකක් එක පාර අහන්න බෑනේ කන් දෙකකට තිබ්බට නේද?
1: ඔව් නේ.
2: ඔව්. කන් දෙකක් එකට තිබ්බට කටවල් තියෙන එකයිනේ.
1: එකයිනේ.
2: ඒක හින්දා අපි මේ කියන එක අහලා ඉවර වෙලා net fm facebook එකට ගිහිල්ලා අර ලංකාවේ ශ්‍රවණ පිළිබඳව ඉතාමත් වැදගත් විශේෂඥවරයෙක් වන මේ යසිත් මහත්තයා ඒ ගැන කියන දේවල් ටික අහන්න
1: පුළුවන්. ඉතින් වීඩියෝ එක තියෙනවා යන්න අපේ net fm official facebook page එකට. ඉතින් ඒ ගියා වගේම තමයි පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නම් මොකක්ද දැන් මේ සිද්ධිය කියලා.
0: ඔයාලට
1: දැන් දන්නවා මේක මොකද්ද තියෙන්නේ කියලා. අපි ඔයාලට කියන්නේ ඔයාගේ ගෙදර ඉන්නවා නම් ආදරණීය වැඩිහිටි කෙනෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, නැත්නම් ඔයා දන්න දෙ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාලට වයස අවුරුදු 50ට වැඩි ඔයා දන්න වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් ඔයා එයාව එක්කගෙන යන්න ඕන වෙන කොහෙටවත් නෙමෙයි. ඔයාලට ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට. ඉතින් එහෙම එක්කගෙන යනවා වගේම තමයි දැන් අපි අද කතා බහේදී අපිට දැනගන්න ලැබුණු දේ තමයි අවුරුදු 50 ඉක්ම වෙලා නැතත්
0: මොනවාට
1: ඊට වඩා අඩු වයසක කෙනෙක් නම්
0: එතුවාට
1: පුළුවන්කම තියනවා ගිහිල්ලා Vision Care Hearing Solution ශාඛාවකින් මේ පරීක්ෂණය කරගන්න.
0: Hearing
1: test එක කරගන්න. ඉතින් එහෙම test එක කරාට පස්සේ ඔයාලට අවශ්‍ය නම් එතනින් එහාට ඕන කරන වෛද්‍ය උපකාර ලබා දෙන්නත් ඒගොල්ලෝ සූදානම්ින් ඉන්නවා. ඉතින් මේ AI තාක්ෂණයෙන් එන 10 channel hearing aids ගැන කතා කරා. මේකේ විශේෂත්වය තමයි දැන් ඒ කියපු විදියට සාරා. දැන් ඔය සමහර අපිට දන්නවනේ දැන් මේ අපි අවට පරිසරෙන් අපිට ගොඩාක් noises ඇහෙනවනේ.
0: Right.
1: අප කෙනෙක් කතා කරන එක විතරක් නෙමෙයි නැහෙන්නේ. වාහන යනවා ඇහෙනවා, ඊට පස්සේ වෙන පරිසරයේ සද්ද ඇහෙනවා. දැන් අපිට වගේ නම් මේ මුහුදේ සද්ද ඇහෙනවා. අන්න ඒ වයින් priority එක දෙන්න ඕන සද්දි.
2: අපිට ස්වාභාවිකවම සාමාන්‍යයෙන් මේ ශ්‍රවණ තත්ත්වයක් තියෙන කෙනෙක් ඒක වෙන්කොට හඳුනා ගන්නවා.
1: හඳුනා ගන්නවා
2: තමයි. දැන් ඒ සමහරවිට අපිට ඒ සද්ද පිටිපස්සේ තියෙනවද කියලා මතක නැහැ.
1: මතක නැහැ. ફોકસ කරන්න පුළුවන්
2: එකකට. ඔව් අපි නියන් zoom කරන්න පුළුවන්, ફોકસ කරගන්න පුළුවන් මේ ඒ අදාළ සද්දෙට විතරක්. හැබැයි ඇහෙන්නේ නැති කෙනෙක්ට මේ කියන්නේ යන්ත්‍රානුසාරයෙන් ඒ සද්දය ඇම්ප්ලිෆයි කරලා දෙනකොට, වර්ධනය කරලා දෙනකොට ඒ යන්ත්‍රය දන්නේ නැහැනේ මේක මේ නුවන්ගේ කටහඬද, අචීගේ කටහඬද, සාරා කෑ ගහන එකද දන්නේ
0: නැහැනේ. ඒකට දෙන්නේ.
2: ඔව්. එතකොට ඒක පතාට එකට හින්දලා ඔක්කොම එකට
1: දෙනවා.
2: ඒක ඊට වැඩිය කන් ඇහුන් නැත්තම් හොඳයි කියලා
1: හිතෙනවා. ඉතින් ඒක නිසා තමයි විශේෂත්වය මේ 10 channel hearing aids වල.
0: වාට
1: අහන්න ඕනේ කරන ශබ්දේ මොකද්ද? ඒකට ફોકસ කරලා ඒක විශේෂ කරලා වාට නිදහසේ අහන්න පුළුවන් හැකියාව ආරම් දෙනවා.
0: ඒක
1: තමයි මේ නවීන තාක්ෂණයේ විශේෂත්වය. ඉතින් මේ හැමදේම මට ලංකාවේ හම්බ වෙන එක තැනකදී විතරයි. ඒ තමයි Vision Care Hearing Solution කියලා කියන්නේ. ඉතින් මතක් කරනවා යන්න ඔයාලට ළඟම තියෙන Vision Care Hearing Solution එකට.
0: අර
1: විදියට ඔයාලට පුළුවන් hearing angel කෙනෙක් වෙන්න, වැඩිහිටි කෙනෙක් එක්කගෙන ගිහිල්ලා ඊට පස්සේ එතන ෆොටෝ එකක් ගහලා ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඊට පස්සේ Vision Care Hearing Solutions ලාගේ තියෙනවා page එක official. ඒ page එක ටැග් කරලා ඔයාලට පුළුවන් EV bike එකක් දිනා ගන්න. ඉතින් ඔය ඔක්කොම සිද්ධ වෙනවා. ඔය ඔක්කොම සිද්ධ වෙනවා කරන්න ඕන පළවෙනි සහ ප්‍රධානම දේ තමයි යන්න ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට.
0: රයිට්.
1: ඊට පස්සේ අනිත් එක කරගන්න පුළුවන්.
0: අනිත් එක කරගන්න පුළුවන්. හරි. දැන් මම කියන්න හදන්නේ චිකන් කාරියක් හදනවා ඉන්දිය.
1: ආ කියන්න බලන්න.
0: නෑ නෑ අම්මෝ මේ පාර ඕකට මට කම්ප්ලේන් එයි ඔහොම නෙමෙයි හදන්න කියලා. විදි 100ක් විතර තියෙනවා. හැබැයි ඔය මොන විදියට හැදුවත් වැඩක් නැහැ. ඔයා විජය මස් කාරි 3-5 පාවිච්චි කරන්නේ නැත්තම්.
1: නැත්තම්. ඉතින් විජය කියලා කියන්නේ අවුරුදු 30ක විශ්වාසය.
0: අවුරුදු
1: 30ක් කියන්නේ දශක 3ක් පුරාවට අපි දන්න නමක් තමයි විජය කියලා කියන්නේ.
0: ඉතින්
1: WP ලාංඡනයේ බල්ලා ගන්න අමතක කරන්න එපා. WP ලාංඡනය ඊට පස්සේ විජය රහ.
0: ඔය
1: මස් කාරි 3-5 ගැන කතා කරත් ඒ රහ මුළු ලෝකෙම දන්න රහ. විජය නිෂ්පාදන ලංකාවේ විතරක් නෙමෙයි සාර. එතනින් එහා වෙනත් රටවල් වල තෝරන තරම් ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඉතින්
1: ලෝකෙම දන්න රහක් මොවට වැරදෙන්න හෝ පැටලෙන්න විදිහක් නැහැ.
0: හැබැයි
1: කියන්න බෑනේ.
0: ඒ
1: මේ වෙන්න පුළුවන්. ඒකින්ද ගන්න කොට අනිවාර්යෙන්ම WP ලාංඡනයේ තියනවද කියලා බලලා ගන්න. WP ලාංඡනයට ආයේ වෙන ආදේශක නැහැ.
0: ආදේශක නැත. මස් කාරි 3-5 විතරක් නෙමේ යචි නෝවා. මේ මාළු කරි මිශ්‍රණයකුත් තියෙනවා. චිකන් කන්න නැති කට්ටිය ඉන්නවනේ.
1: ඔව්නේ.
0: ගැනේ මස් වර්ග කන්නේ මාළු විතරයි
1: කන්නේ.
0: සමහර වෙලාවට මාළු කන්නේ චිකන් විතරයි කන්නේ. ඔය ඕනම කෙනෙක්ට විජය ප්‍රොඩක්ට්ස් ලා ළඟ මේ සොලියුෂන් එකක් තියෙනවා. ඒක නිසා ළඟම තියෙන කඩේට හරි සුපර් මාකට් එකට හරි ගිහිල්ලා WP ලාංඡනයේ බලලා අචි කිව්වා වගේ විජය ප්‍රොඩක්ට්ස් මා ගන්න. හරි. දැන් අපි කියවනේ මේ හොඳම වෙලාව කියලා. සමහරු ඉන්නවා මේ ජොබ්ස් වලට දාන්න මගේ යාළුවෙකුත් ඉන්නවා. මේ හෙට දානවා. මේ අනිද්ද දාන දැන් සෙනසුරාදිට ඒගොල්ලෝ ඒවා බලන්නේ නැහැ නේ නිසා සඳුද දානවා කියලා සිකුරාදට කියනවා. හැබැයි දැන් ඔයාලට මේ අපි කියන්න හදන එකට ඔහොම හිත හිත හිටියොත් නම් මේකේ තියෙන ඔපෝචුනිටීස් ටික ඔක්කොම ඉවරලා යනවා.
2: මම දාන්න මෙපා ඒගොල්ලෝ. ඒක සදාහට දෙකටත් වාදයක් නේ. වැඩක් දුන්නම නෑ හෙට කරන්න.
0: ඔව් ඒක කිදි.
2: අග අවුට් ගහ හිටවන්න කිව්වම නෑ ඒක හෙට බලන්න.
1: අද නෙමෙයි හෙට.
2: ඔව්. ඒගොල්ලෝ කොහොමද දාන්නත් එපා ඒක.
1: ඔව්. මේ ඇත්තටම මේ දැන් ලංකාවේ ගොඩාක් අයගේ තියෙන මේ අපි දැන් ওই පහුගිය ටිකේ විභාග ගැනත් කතා කරන්න තියෙන මේ ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ කියනවා chances නෑ opportunities නෑ මේක.
2: බොරු
1: එහෙම වෙන්න විදියක් නැහැ නේ.
2: එහෙම වෙන්න විදියක් නැහැ.
1: ඒකනේ.
2: දැන් ඒ තියෙන ප්‍රශ්නේ එහෙනම් අර පත්‍රවල අබෑරුතු ටික වේලෙන්න ඕනේ. අර වෙබ්සයිට්ස් වල ජොබ් ඔපචුනිටීස් තියෙන වෙබ්සයිට් වැහෙන්න ඕනේ.
0: ඒව
2: බර ගාණක් තියෙනවා.
1: තියෙනවානේ.
2: මේ ඒ කියන්නේ සමහරවිට එකම ජොබ් එක වෙබ්සයිට් දෙක තුනක තියෙන්න පුළුවන්. හැබැයි එහෙම නැති ඒවා ගොඩක් තියෙනවා.
1: තියෙනවා.
2: අනිතක පිටරට රස්සාවල්
1: අන්න ඒකයි
2: විදේශ රැකියා කොච්චර
1: තියෙනවද
2: ඉතින් ඒකින්ද මේ මේ ඔය අපි එදා කිව්වා වගේ සුදුස්සන්ට සුදුස්සන නෑ කියන එක ඇත්තක්ම නෙමෙයි
1: ඔව්
2: තැනට සුදුස්සො නැති එක තමයි තියෙන්නේ ඈ දැන් අපේ ආයතනයේ සමහර වෘත්තීන් වලට අපි කොච්චර හොයනවද
1: හොයනවද ඈ
2: අපි සමහර වෘත්තීන් වලට මෙහෙමයි ඉතින් ඔබේ වෘත්තීය සුදුසුකම හදාගන්න ඕනේ
1: ඔව්
2: ඒ කියන්නේ සාධාරිතකේ මේ AGM කෙනෙක් වෙන්න ක්වොලිෆිකේෂන් නැත්තම් ඒක හම් වෙන්නේ නැහැ තමයි. ඒක ඔබ හදාගෙන තියෙන්න ඕනේ.
0: ඔව්.
2: මේ එහෙම මුකුත් නොකර අද්දක මැදගෙන හෙට දාන්නම් ඇප්ලිකේෂන් කිය කිය ඉඳලා ඉවරලා සාධාරිතකේ AGM කෙනෙක් නෙමෙයි. තමන්ගේ කම්පැනි එකේ AGM කෙනෙක්වත් වෙන්න බෑ.
1: වෙන්න බෑ.
2: ඉතින් කාර්යකාල කාර්ය සහායකෙක් වෙන්නත් බෑ.
1: බෑ. ඔව්.
2: ඔහුනේ කාර්යාලය ඇතුළේ ඉන්න කාර්යක්ෂම පුද්ගලයා
1: දැන්
2: අපේ බලන්න එහෙම අපි නම් කියන්න ඕනේ නැහැ අපේ සහෝදරයන්ගේ හැබැයි ඒගොල්ලෝ අපිට මාර ඇක්ටිව් උනේ
1: ඈ
2: අපි සමහරලාට උපසභාපති කියලා කියන්නේ ඒගොල්ලන්ට
1: එහෙම ඉන්නවා
2: එහෙම ඉන්නේ
1: එහෙම දුවලා පැනලා බොහොම කාර්යක්ෂම වැඩ කරන කට්ටිය ඉන්නවා ඉතින් එහෙම තමයි ඔයාගේ වෘත්තීය කුසලතාවයන් තියෙන්න ඕනේ ස්කිල් එක තියෙන්න ඕනේ ස්කිල් හදා ගන්න ඕනේ දේවල් අලුත් වෙනවා ලෝකෙ වේගෙන් ඉස්සරහට යනවා ඒකට අනුකූලව හැඩ ගැහෙන්න ඕනේ දැන් ලෝකයේ ලොකු ලොකු මාකට් ගැන අපි කතා කරනවා ලොකු ලොකු ආයෝජකයින් ලංකාවට එනවා ඒ ආයෝජනවල ලොකු ව්‍යාපාරවල අපිටත් රැකියාවක් කරන්න නම් ඒ අවශ්‍ය කරන ස්කිල් එක තියෙන්න
0: ඕනේ.
1: එහෙම නැතුව ගන්න නැහැ.
0: හිතන්නකො
1: නිකන් රොබෝල හදන කම්පැනි එකක් ආවා කියලා. ඔයා IT දන්නේ නැත්නම් ආව ගන්න
0: නැහැ.
1: ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ කුසලතාවයන්ට සරලන රැකියාවන් හොයාගන්න බලාපොරොත්තු වෙනවා නම්
0: ඔයා
1: අනිවාර්යයෙන්ම සදාහරිත ප්ලාන්ටේෂන් එකත් එක්ක එකතු වෙන්න කියලා මතක්
0: කරනවා.
1: දැන් ඔයාලට කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් තනතුරු ගණනාවකට අයදුම් කරන්න පුළුවන් හැකියාව
0: තියෙනවා.
1: එලවටෝ පිට පස්සේ ඉදිරි දීමනාවන් කොමිස් අතිකාල දීමනා බෝනස් විදේශ සංචාර
0: ඊට
1: පස්සේ ශිෂ්‍යත්ව මේ හැම දෙයක්ම ඔයාට හම්බ වෙනවා මේ වෘත්තීන් ඇතුලේ
0: ඒ
1: වගේම තමයි ඔයා මේ වෙනකොට රැකියාවක් කරන කෙනෙක් නම් උපාධිධාරියෙක් නම්
0: ඔයාගේ
1: රැකියාව ගැන ඔයාගේ උපාධියට සරිලන රැකියාවක් නෙමෙයි තියෙන්නේ ඒක ගැන තෘප්තිමත් නැත්තම්
0: ඔන්නාට
1: පුළුවන් මේ අපි මේ කියන සදාහරිත ප්ලාන්ටේෂන් ට්‍රයි කරලා බලන්න මේ රැකියාවස්ථා ට්‍රයි කරලා බලන්න
0: ඒ
1: වගේම තමයි අර්ධකාලීන රැකියාව හොයනවා නම්
0: පාර්ට් ටයිම්
1: ජොබ් එකක් හොයනවා නම්
0: ඔන්න
1: ඔයාටත් chance එක තියෙනවා ඔය හැමෝම කරන්න ඕන ඔයාගේ CV එකක් මෙන්න මේ නම්බෙකට යවන එක
0: 076 441 1648
1: 076 441 1648 නම්බෙකට ඒකට මැසේජ් එකක් දාලා වැඩි විස්තරත් ඔයාලා දැනගන්න පුළුවන් එහෙම නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකට
0: ඔයාලට
1: පුළුවන් ඔයාගේ CV එක යවන්න එහෙම යවලත් ඔයාලට පුළුවන් මේ ජොබ් ඔපචුනිටීස් ට්‍රයි කරලා බලන්න අපි කියන්නේ නිකන් ඉන්නේගේ දාලා බලන්න
0: දාලා බලන්න

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදේනම් ඇය විනාඩි 45යි දැන්
4: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250
6: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්
9: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
10: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0247 21 33 540
11: ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
12: don't stop remix remake එකට happen DJ blast එක
13: අංගා ගලේනේ ඉක්නා කුමරියේ
11: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
12: Net FM DJ night face to face attack show attack show
11: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න
12: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
14: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් දෙනින SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ

0: Rouge. FM Anupaha, Anuhatrai Dashama Atta, Net FM, Divaina Pura.
1: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
3: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0711892767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
5: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටික් ඇලුමිනියම් කොටේෂන් එකත් 0767887 WhatsApp කරන්න.
6: ඒ අනුවන තීරණේ ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේදී පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. ඒකේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ.
3: කතා කරන්න 0777 300 940.
8: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගලයමු.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasayen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: Lankamba BYD pradarshanagarayata pivisa rajya sewaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 01212125125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් කලූරා, අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් සදාහරිත

0: ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින් ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි
1: ඇසීම අටත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777777610
2: FM Algo D.

0: උදේ 9 විනාඩි 55යි අල්ගොටාම වෙලාව. මට ලොකු බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ.
1: එහෙනම් ඉතින්
0: ඉක්මනට යන්න ඕනේ.
1: කොහෙද යන්න ඕනේ?
0: යන්න ඕනේ මුලින් BYD එකක් ගන්න.
1: ඉස්සලම් BYD එකක් ගන්න. හරි. එහෙනම් මේ පණිවිඩේ රාජ්‍ය සේවකයින්ට.
0: රයිට්.
1: ඒගොල්ලෝ දැන් දන්නවා ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මාසික වාර්ගයේ විදිහට රුපියල් 68000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. BYD එක විතරක් නෙමෙයි වාහනයට පළවෙනි සේවා වාර 5ක් නොමිලේ හම්බෙනවා.
0: ඊට
1: පස්සේ BOS එකත් එක්ක එකතු වෙලා ඔයාට ලෝන් ස්කීම් එකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 ආරක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක.
0: රයිට්.
1: ඔයාට ආරක්ෂණාවරණ ඉන්ෂුරන්ස් එකක් හම්බෙනවා වාහනයට.
0: ඒ
1: වගේම තමයි හෝම් චාර්ජින් යුනිට් එක හම්බෙනවා.
0: ඒ
1: වගේම තමයි රෙජිස්ට්‍රේෂන් එකත් කරලා හම්බෙනවා.
0: මේ
1: ඔක්කොම එක්ක තමයි ඔයාට මාසික වාර්කයේ විදිහට රුපියල් 68000ක් ගෙවාගෙන යන්න ඔයාගේ BYD වාහනය ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට.
0: රයිට්. කොළඹ, ගාල්ලේ, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනය, රත්නපුර, අම්පාර මේ හැම පැත්තෙම BYD තියෙනවා. ඒ නිසා ඔයාගේ ළඟම තියෙන ෂෝරූම් එකට ගිහිල්ලා ඉක්මනට BYD එකක් ගන්න. හරි, ඒත් එක මතක් කරන්න ඕනේ අසී, දැන් මේ දවස්වල වැස්ස අපි හැමදාම කියනවා වහිනවා පායනවා එක එක විදිහට ටෙම්පරචර් එක වෙනස්
1: වෙනවා.
0: එතකොට ඔය ඔළුවේ කැක්කුම් එන එක හරිම සාමාන්‍ය
1: දෙයක්.
0: ඔව්.
2: ඔළුවක් කල්පනා කරනවානේ මොකද්ද මේ කියලා.
0: ඔව්, මොකද්ද කියලා.
1: එහෙම ඉතින් ඔළුව කැක්කුම කාවේ නැතත් ප්‍රශ්නයක් නේ.
0: සත්‍ය කිසර කාව නැතත් අපි හැමෝටම බුල ප්‍රශ්න.
2: ඔළුව කාවන දෙකත් එන ඔළුව
1: කැක්කුම.
0: ඔළුව කැක්කුමක් වගේ. ඒක නිසා ඔයගොල්ලන්ට මතක් කරනවා මෙල්ඩෝල් කාඩ් ළඟ තියාගන්න. එතකොට ඔළුවේ කැක්කුම්, ඇඟේ පති අමාරු, ඔය හැම දෙයකටම ටක් ගාලා විසඳුමක් දෙනවා. හැබැයි මේක ගොඩක් කල් තිබ්බොත් ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න මෙල්ඩෝල් බිබි ඉන්න එපා. මෙල්ඩෝල් කියන්නේ ඔය එවෙලට දෙන
1: තාවකාලික සහනයක් ලබා දෙන්න. ඉතින් ඒ තත්ත්වයන් පහ කරගෙන වාගේ දින දා වැඩ කටයුතු ටික රාජකාරී ටික ප්‍රශ්නයක් නැතුව ලස්සනට කරගෙන යන්න ඕන කරන දේ තමයි මෙල්ඩෝල් වලට අරන් දෙන්නන්නේ. ඒකයි ඔයාට අත පොවන්න පුළුවන් දුරකින් ඔයාගේ ලාච්චුවේ වෙන්න පුළුවන් බෑග් එකේ වෙන්න පුළුවන් ඕනම තැනක මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න කියලා අපි මතක් කරන්නේ.
0: රයිට්.
1: එහෙනම් ඉතින් කට්ටිය මෙල්ඩෝල් කාඩ් එකකුත් තියාගෙන ඒ වැඩ ටික ඔළුව කැක්කුම් ඔක්කොම ටික දුරු කරගෙන ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න අද දවසේ. හැමෝටම එහෙනම් ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදට අපි යනවා. අපි හැබැයි හෙට එනවා.
0: හෙට එනවා.
1: මම ආචි.
0: මම සාරා.
2: මම නුවා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: යම එන හැම තැන ඇනිටම් සෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලයින ඒ ගැන දැනුවාලේ වසකල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
2: ගුඩ් මෝනිං වෙලාවුදේ 10:00

0: නැත් නිවුස් මේ පැය රටතට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news me pay ratatata pain pay alutwana alut pay vipassuma
4: aibon me pay ratatata samagin mama kasuni හැටන් දික්කොයි ප්‍රදේශයේ සිදු වූ දිත්ව ඝාතන සිද්ධියක සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේදී අදාළියම පැන ගොස් ඇතැයි වාර්තා වනවා. මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී එම සැකකරු පලා ගොස් ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් එම සැකකරු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඊයේ දිනේදී. අදාළියම් කාලයේදී එම සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රෝහලින් පලා ගොස් ඇති බවද net news වාර්තාකරු පැවසුවා. මෙලගනෙත් නිවුස් පෙරවරු 11ට
0: net news මේ පැය රටතට
5: දෙයින් නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල
6: තමාට සරණ තමාම පමනේ කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදා ගැනීමනේ.
7: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 297 399 0710 297 399
5: නැතෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
10: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
11: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

0: 하다 하다 온난다 하야벨라
1: 파울 피팅 하울레야 한 자니 에크 대두누 마버트 대두누

ගුඩ් මෝනිං වෙලාවදේ 10:08. අපි පටන් ගන්න හදන්නේ ඔයාට සුපුරුදු දේදුණු මාවතේ වැඩ කටයුතු. අද නම් කොළඹට උදේ දවස පටන් ගන්නකොටම පුංචි හිරිපොද වැස්සක් එක තමයි දවස පටන් ගත්තේ. ඕගොල්ලන්ගේ පැත්තට කොහොම වෙන්නේ නැද්ද? සමහර පැතිවලට නම් අදත් අවුව වෙන්න පුළුවන්. සමහර පැතිවලට කොළඹට වගේම වැහෙලා දවස පටන් ගත්ත වෙන්නත් පුළුවන්. ඔය මොන දේ වුණත් මේ දවස් කියලා කියන්නේ පොඩ්ඩක් අපි වැස්ස බලාපොරොත්තු වෙන දවස්. මොකද වෙසක් පෝය ළඟ ළඟ වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි වැස්සක බලාපොරොත්තු වෙන තමයි මේ දවස් කොහොමත් ගත කරන්නේ. ඉතින් වෙසක් පොහොය ළඟ ළඟ වෙන හන්දා සමහර විට මේ වෙලාවේ ගෙදර ඉන්නව නම් ඔයා ගෙදර ඉන්න අතරතුරේ වෙසක් කෝඩුවක් එහෙම හදලා ගෙදර සරසන්න බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැන වෙසක් කෝඩු හදනවා වෙන්න පුළුවන්. ඔය වගේ ඉතින් අර වෙසක් එකට සූදානම් වෙන අතරේ තමයි අපි මේ වෙලාව දේදුණු මාවත හන්න කියලා මම හිතනවා. ඒ අතර ඉතින් ඔයාගේ සුපුරුදු රාජකාරී ටික අනිවාර්යයෙන්ම කරනවා. ඇති ඒ කරන අතරතුරේ තමයි දේදුණු මාවත මේ විදිහට ඔයා 10 ඉඳන් එක වෙනකන් අහන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද හරියටම කිව්වොත් එහෙම මැයි මාසේ 27 වෙනිදා බදාදා දවස. තව පුංචි දවස් ගානකින් අලුත් මාසෙකුත් උදා වෙනවා. දන්නේම නැතුව මේ අවුරුද්දේ මාස 5ක් ගෙවිලා යන්න ඔන්න මෙන්න තියෙන්නේ. මං ඊයේත් කිව්වා වගේ ඒ අතරේ ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට සුපුරුදු විදිහටම ඔයා කැමතිම සින්දු ටික ඉල්ලගන්න මේ පැත්තට කෝල් කරන්න 0112 55 33 63 අපේ නම්බරයකට කතා කරත්, ඊට පස්සේ WhatsApp නම්බර එක තියෙනවා 0711 95 95 95. යන්නකෝ අද Facebook fan page එක පැත්තට. මම දාලා දිනවා අද නිකන් ගණන් කරන්න තියෙන ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. ලේසි නෑ ප්‍රශ්නේ. යන්න Facebook fan page එක පැත්තට. අද නම් අනිවාර්යයෙන්ම Facebook post එකට comment කරන කට්ටියකින් හරි උත්තර දෙන කට්ටියගේ නම් ටික මම රේඩියෝ එකේ කියනවා කියනවා කියනවා මයි කියලා හිතාගෙන තමයි අද මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. ඉතින් ඒක හන්ද කෝල් කරන්න, WhatsApp messages එවන්න, අපේ Facebook post එකට comment දාන්න. දවල් එක වෙනකන් එක දිගට සින්දු අහන්න පුළුවන්. ඒ අතර මතක් කරන්න ඕනේ අද මැයි මාසේ 27 වෙනිදා හන්දා ඔයාට අවස්ථාව තියෙනවා විෂන් කෙයා ආයතනය මගින් සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායන නාලාවේ අද දවසේ පැවැත්වෙන සෞඛ්‍ය සායනයත් එක්කත් එකතු වෙන්න. මේ දවස් කිහිපේ පුරාම විෂන් කෙයා ආයතනයවත් එක්ක සංවිධානය කරලා තිනවා ඔයා වෙනුවෙන්. නොමිලේම සෞඛ්‍ය සායන මාලාව පහුගිය දවස් ටිකේ තිබුණා. දැන් අද දවසේදී හරියටම කිව්වොතින් කොළඹ 7 වෝඩ් පෙදෙසේ තියෙන විෂන් කෙයා ශාඛාවේදී ඔයාට නොමිලේම ඇස් පරීක්ෂා කරගන්න, අක්ෂි පීඩන පරීක්ෂා කරගන්න, ෆන්ඩස් පරීක්ෂා කරගන්න, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න, රුධිර පීඩන පරීක්ෂා කරගන්න, BMI දර්ශකයේ නිරීක්ෂණය කරගන්න මේ වගේ අවස්ථාවන් ගොඩක් නොමිලේම ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාට අද දවසේ සුවිශේෂී වට්ටම් රාශියකුත් ලබා දෙන්න විෂන් කෙයා ආයතනයේ සූදානම් ඉදින්නවා. ඒකන්ද විෂන් කෙයා එක්ක නවලෝක හොස්පිටල් සංවිධානය කරන මේ නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායනයත් එක්ක අද දවසේ එකතු වෙන්න. හරියටම හවස දෙකට තමයි පටන් ගන්න වෙන්නේ. රෑ 7 වෙනකන් ඔයා වෙනුවෙන් විවෘතයි. ඒකන්ද කොළඹට ආවනම් ඔයා යන්න වෝඩ් පෙදස කොළඹ 7 කියන ලිපිණියේ තියෙන විෂන් කෙයා ශාඛාවට. ඒකත් මතක් කරන ගමන් තමයි අපි දේදුණු මාවත පටන් ගන්න. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනි.

ඔය මොනමොන බයිලා රීමික්ස් කරත් ගෙදර හදන කෑමටික රීමික්ස් කරගන්න නම් හොඳම කුලවඩු එකතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට අනිවාර්යයෙන්ම මතක් වෙන්නේ ෆ්‍රීලන් කියන නම. අවුරුදු ගානක් තිස්සේ, හරියටම කිව්වොත් එහෙම දශක 4කට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ ආච්චි අම්මලා අපේ අම්මලා ඒගොල්ලන්ගේ කෑම වේල රසවත් කරගන්න කර්ම විශ්වාසයෙන් එකතු කරපු නිෂ්පාදන තමයි ෆ්‍රීලන් කියලා කියන්නේ. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන අතරින් ඔයා අරගන්න සෝයා මීට් එක මාසෙකටම ඇති වෙන්න සෝයා මීට් නෙවෙයි ෆ්‍රීලන් නිෂ්පාදන. හැම දෙයක්ම ජයග්‍රහණය කරන්න අවස්ථාව ෆ්‍රීලන් ආයතනේ වාට දීලා තියෙනවා. කරන්න තියෙන්නේ කොහොමත් ඔයා අරගන්න ෆ්‍රීලන් සෝයා මීට් පැකට් තුනක්, හිස් පැකට් තුනක් එකතු කරලා තියාගෙන තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයට ජූනි 30ට කලින් යවන එක විතර. ඔයා ජයග්‍රහකයෙක් වුණොත් ඔයා වෙනුවෙන් ලබා දෙන්න සූදානම් ඉන්නවා මාසෙකට ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක්. මෙහෙමයි ඉතින් කටට එනවට මාසෙකට කියලා කිව්වට ඔය තෑගි මල්ල ඔයාට හරියටම ගිහ මාස දෙකක් තුනක් වුණත් කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ලංකාවේ අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන કૃත්‍රිම නිෂ්පාදන අඩංගු කරන්නේ නැතු නිෂ්පාදනය කරන හන්දා ෆ්‍රීලන් සෝයා මීට් කිසිම බයක් නැතුව අපිට කෑමට කරගන්න පුළුවන්. රස වර්ග 13කින් එන හන්දා එක එක දවසට එක එක රසෙන් ඔයාට පාවිච්චියට අරගන්න පුළුවන් ෆ්‍රීලන් සෝයා මීට්. කඩේට ගියාට පස්සේ ගෙදරට ඕනි කෑම බීම වඩුමුට්ටු ටික අරගන්න ෆ්‍රීලන් සෝයා මීට් අනිවාර්යයෙන්ම ගෙදරට ගේන්න අමතක කරන්න එපා. ඒතරේ වාට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඉතින් ඔයාගේ ඉඩමේ වගාවක් කරලා සල්ලි ටිකක් හම්බ කරගන්න කාලේ හරි. ඩොලර් එකත් අපිට හිතාගන්න බැරි විදිහට එක එක දවසට එක එක ගණන් වලට යනවනේ. මේ දවස් වල නම් අඩු වෙනවා. සමහර දවස් වලට වැඩි වෙනවනේ. අන්න ඒ වගේ කාලෙක ඔයාගේ පිහිටට ඔයාගේ ඉඩම ඔයාගේ ළඟ තියනවා නම් කොච්චර වටිනවද? ඉඩමේ වගාවක් කරමු. කතා කරන්නකෝ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඒගොල්ල සූදානමින් ඉන්න ඔයාගේ ඉඩමේ වගා කරන්න අවශ්‍ය කරන උපදෙස් විතරක් දීලා නවතින්නේ නැතුව හොඳ යාළුවෙක් වගේ ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ ටික, පොහොර වර්ග ටික මේ හැමදේම ඔයා වෙනුවෙන් ලබා දෙනවා. පේර වගා කරනවා නම් ඔයා ඔයාගේ පේර වගාවේ ඵලදාවත් හොඳ මිලකට අරගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්න. කතා කරන්නකෝ 011 437 1250 011 437 1250. සිංදුවට යන්න කලින් මන්ට අග්ගාල කට්ටියක් එකතු කරගන්නම්. අපිට WhatsApp messages ගොඩාක් ඇවිල්ලා තියෙනවා. කෝල් කරපු කට්ටියත් ගොඩ දෙනෙක්ගේ මන් නම් ලියාගත්ත කෝල් ලාන්ස කරලා ඒ කට්ටියෙන් හැමිට එකතු කරගමු right. මුලින්ම මම WhatsApp එක පැත්තට chance එක දෙන්නම්. මොකද ඒ පැත්තේ කට්ටිය පොලිමේ බලාගෙන ඉන්නව නම් ටික කියනකන් අද ලංකාවේ ගොඩාක් පැති වලට වහිනවා මං හිතන්නේ. මේ කට්ටියම අපිට ගිය හට්ටිය කිව්වා. කට්ටියම කියන්නේ වහිනවා කියලා. හයි හයි ජනි, අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න. නෙත් එක්ක හැමදාම ඉන්න අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස්ගේ චන්දන සහ චාන්දන. මිල්ටන් පෙරේරා මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. මම දාගෙන ආව මට මතක නැහැ කොයි පැයේද කියලා. කොහොම හරි ඔයාලට දෙනවාද එකට යන්න කලින්. දේදුරු මාවතට මාවත් එකතු කරගන්න. දුම්බර මිටියාවත පැත්තින් අපේ ලලිත් ප්‍රියංකර මැසේජ් එකක් දාලා තියෙනවා. දුවවයි පුතාවයි මහත්තයවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ජනි. එහෙම කියන්නේ අපේ මහරගම ඉන්න දුලානි. ගම්පොල ඉඳන් අපේ ප්‍රියදර්ශනියක්වත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් මෝර්නින් ජනි, අපි දේදුණු මාවත සද්දටම අහගෙන ඉන්නේ. රසංක බදුල්ලේ මීගහ කිවුල ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනි, ඔයා කැමති සින්දුවක් අපිට දෙන්න අපි අහනවා. ගුණේ මාමා, වසන්ත මල්ලි, ඊට පස්සේ සුදුනෝනා, ඊට පස්සේ ගංගා තමයි සුදුනෝනාගේ නම. පුතවල තුන්දෙනාත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙන. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට රමණි අක්කා කතා කරා පොළොන්නරුව ඉඳ හොඳට හුළඟලුවේ පැත්තට. මං ගෝ හුළඟි ගහගෙන යන්නේ නැති වෙන්න මොකක් හරි බරක් අල්ලගෙන ඉන්න කියලා. කෑගල්ලේ ශාන්ත ටේලර්ස්ගේ අපේ ශාන්ත අයියා කතා කරා. කොල්ලා මේ දවස් ටිකේ බරටම වැඩ. පොයට ලොකු බනිස් දන්සලක් දෙන්නලු හදන්න. කිසල් ගෙඩිත් දෙනවා. යන්න හිතනවා කෑගල්ල පැත්තට ගිහිල්ලා ඉන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 10යි විනාඩි 25යි.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එක.
5: Don't stop remix remake එකට හැපෙන DJ Blast එක.
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
5: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
6: සදාතනික විශ්වාසය, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
7: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: නබල කුරුහල සමගාමීව විෂන් කෑ ප්‍රධාන ශාකා විසින් සංවිධානය කරනු ලබන ඩොමිලේ සෞඛ්‍ය සායනය මැයි 27 දින පසර දෙකේ සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා නොම්බර 6 වෝට් පෙදෙස කොළඹ 7 ශාකාවට පැමිණෙන්න. අමතන්න 0.77 0.25 0.75.
9: අලුත්තනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ලකම් පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඇයි ෂුගර් කියන මූණෙල්ලකල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.

0: වෙසක් පොහෝ දා අපි ආයෙත් කූරගල යමු කූරගල යමු.
1: මේ හස්බන්ඩ්
2: මොකද වයි
1: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
2: හරි.
1: ඒකට මමයි තව ගෑල් ළමයි කිය යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
2: වෙන කාටද වයිෆ්? ඔයාට.
1: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
3: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
4: බම්බල පිටියට නම් හොඳටම වහිනවා මේ වෙලාවේ. ඔගලඟ පැත්තට කොහොමද? කෝල් එකක් ගත්තම WhatsApp message එකක් දැම්මම කියන්න හොඳ. මට හිතෙනවා කට්ටියට සීතලේ ඇත්තේ කියලා. ඒකින්ද කූල් සින්දුවක් අහන්න ඕනේ කියලා හිතුවා. මේ වෙලාවේ රත්නපුරේ ගල්ලෑල්ල පැත්තට හොඳටම වහිනවා කියලා අපිට WhatsApp message එකක් දාලා තියෙනවා හර්ෂණි. එයා කියනවා එයාත් එක්ක අම්මා චිත්‍රා, තාත්තා රත්න, ඊට පස්සේ අයියා රොමේෂ්, නෑනා සුදර්ශනී, එයාගේ හස්බන්ඩ් චමීරව එකතු කරගන්න කියලා ඉන්නවා කියලා. හස්බන්ඩ්ගේ ගම තමයි අයගම. අම්මා කුසුමාවතී ඉන්නවා හස්බන්ඩ්ගේ අම්මා. ඊට පස්සේ තාත්තා ජානක, මල්ලි චතුරංග, නංගි රසික, ඊට පස්සේ පවුලෙ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට කොහෙටද යන්නේ? හයි ජනි, සුභ උදෑසන. කපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ අපිට රශ්මික මෝටර්ස්. හරියටම ගිහුවොත් එහෙම හැලියගොඩ බෙලිගස්සන්දීනේ රශ්මික මෝටර්ස් එක තියෙන්නේ. එතන ඉන්න සෙට් එක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මම දැන් මේ කල්පනා කරේ අපිට හැලියගොඩ පැත්තෙන් යනකොට වාහනයකට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම තැන් කීයක් තියනවද නොමිලේ හදාගන්න කියලා. ජනි එනකල් මග බලාගෙන හිටි. ආ මේ ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ කට්ටිය. එතනම ඉඳන් මැසේජ් එක දාලා දින් ළඟ ළඟ වෙන්නදි කට්ටිය. බොස් ඉන්නවලු චමින්ද, ඊට පස්සේ කුරුවිට රසින්දු. නෑ නෑ නෑ, බොස් ඉන්නව චමින්ද රසින්දුත් ඉන්නේ එතනමයි. ඊට පස්සේ කුරුවිට කඹුරාවේ තමයි බින්ති නගයි. මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ නිලු, සමන්ත, මන්දාරා, හුලංගස් දළුවේ ඉන්න චාරිකා, ඊට පස්සේ රුවන්, එයාලගේ දුව ඉන්නවා තරුෂි, මැගි නැන්ද, අල්ලපු ගෙදර ප්‍රියංගික, සමන්, එයාලගේ බබාලා, ඒ හැමෝමයි වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න හැමෝමයි එකතු කරගන්නලු. සනාබෝයි අද නිවාඩුලු. දැක්කනේ සනාබෝයි ෂුවර් එකටම ලෙඩක් කියලා නිවාඩුවක් දාන්නේ නැති. ඒ වුණාට අද සීතලේ හොඳට පුරෝගන නිදි ඇති. මට නම් හොඳටම ෂුවර් බොරු නිවාඩුවක් දාලා තියෙන්නේ. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපිට අහංගව පාංචාලී ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දිස්නක්ක. එකතු කරගන්න කියනවා ඉරේෂා, ඊට පස්සේ සමන්ති, නිලන්ති, බොස් සාමානන්ද අයියා, කට්ටියම එකතු කරගන්නවා.

FM Anupaha 94.8 Net FM Divainapura. ජනී එක දේ දුනුමාවත

0: ஜானி ஏக்க தேதுனு மாவத தேதுனு மாவத.
1: ஹா, கதா கரண ஹெமோம கியன்னே வஹினவா கேலா. மே தவசல இதிங் ஹெம்பிரிசாவே ஹெம ஹதா கன்னது இன்னோனி தேமேன் நது. உனக்கு ஹெம்பிரிசாவாக் வகே நெவேயினி. හිතා ගන්න බැරි විදිහට එකපාරට අපිට දැනගන්න හම්බුනොත් මොකක් හරි කිඩ්නි එකේ ලෙඩක් තියෙනවා කියලා. එහෙම නැත්නම් හાર્ට් එකේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ කැන්සර් එකක් වගේ තියෙනවා කියලා දැනගන්න හම්බුනොත් එහෙම අපිටම වෙන්න ඕනි නෑ. අපි ආදරය කරන කාට හරි වුණා. එහෙම දෙයක් දැනගන්න හම්බුනොත් අපිත් සැහෙන ෂොක් වෙනවානේ. එහෙම වෙන්න ඕනි නැහැ. දැන් ඔය හැම සුවනෝනවා කියන රෝගයකටම නිට්ටාවටම සුව වෙන බෙහෙත් තියෙන තැනක් ගන්න තමයි මේ වට කියන්න හදන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කමල් බන්දුල වීරපෙනු වෙදමහත්තයා ඉන්නවා එතන. දෙවියෙක් වගේ ඉන්න එතුමගේ ප්‍රතිකාරවලින් ලංකාවේ බහුතරයක් දිනාට සුවපත් වෙන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ ලෙඩ රෝගවලින්. ඔයාටත් පුළුවන් එහෙම ලෙඩක් දුකක් තියෙන කෙනෙක් ඔයා දන්නව අඳුරනවා නම් හරි නැත්නම් ඔයාට එහෙම ලෙඩක් දුකක් තියෙනවා ඊට පස්සේ ඒකට පුරුදු වෙලා ඉන්නව නම් බෙහෙත් හෙත් කරලා හරියන්නේ නැති හන්ද යන්න සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට. හරියට ඇවිද ගන්න බැරි විදිහේ රෝගී සමහර වෙලාවට රෝද පුටුවෙන් අරගෙන යනවා. සමහර ලඩු උස්සගෙන එතනට අරගෙන යනවා. හැබැයි හරියට ප්‍රතිකාර ටික කරාට පස්සේ එහෙම ලෙඩක් තිබුණාද කියලා හිතා ගන්න බැරි වෙන මට්ටමට ඒගොල්ල සුවපත් වෙනවා. ඒක හන්දා යන්න සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට කමල් බන්දුල වීරප්පෙනුම වෙදමහත්තයා හම්බ වෙන්න සඳුදා අඟහරුවාද පෝය දවස් හැරෙන්න ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන්ම විවෘත කරලා තියෙනවා. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න. මොකද ලංකාවේ දුර බැහැර ඉඳන් ගොඩ දෙනෙක් එතනට එන හන්දා වෙලාවක් වෙන් කරගෙන යන තරමට ඔයාට පහසුයි. 0777 300 940 0773 273 540 ඔය නම්බර්ස් දෙකෙන් එකකට කෝල් එකක් දීලා ඔයාට වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි ඔගොල්ලෝ හල තිනවනේ අර ආදරණීයනේ රංජනා කියලා සින්දුවක් තියෙන. අන්නේ සින්දුවේ ආදරණීය නීරංජනා කියලා කීපාරක් කියනවාද කියලා මං අද Facebook fan page එකේ අපිට comment දාන යාළුවන්ගෙන් ඇහුවා. සමහරු 12යි කියනවා, සමහරු 14යි කියනවා, සමහරු තාම ගණන් කරනවා. ගියේ නැත්තම් දැම්ම Facebook fan page එකට ගිහිල්ලා comment එකක් දාන්න.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව 10යි විනාඩි 45යි
5: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදා හරිත ප්ලාන්ටේෂන් ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදා හරිත ප්ලාන්ටේෂන් වෙත සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ
6: වට්ස්ඇප් කරන්න 076-442-1648 ඊමේල් කරන්න careers@sadaharita.com සදාහරිත සමග බැඳෙන්න
7: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතෙන් ඔබට ආරාධනා කරයි.
6: සංධි සෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංධි සෝය උදා කරගන්න 0810-97-399 යාමතා දීකායු ජොයින්ස් රීබෝන් සංධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
11: සීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-77-76-10
12: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනඩිත හනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනිත හනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
14: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
15: අක්මා විතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
16: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
1: අපමණ පිනකට මග පාදන මේ මිහි පිට පැවැත්වෙන අසතිස්ස මහා පුණ්‍ය කර්මයා ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
2: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
1: මැතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
2: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
1: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
2: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙමුස්සේ සජීවීව.
1: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
4: මේ වයිෆ්
5: මොකද හස්බන්ඩ්
4: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
5: ඇයියේ?
4: රිස්ක් එක වැඩිනේ.
5: ඒ කිව්වේ?
4: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
5: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
6: කිලියේ කිලියේ මනි මනි මේ
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේදුණු මාවත
4: හැමදාම කට්ටිය කතා කරලා සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුව කෝණී ඕණී ඕණී කියනවනේ. ඔන්න ඒ ලිමිටු කරමු. කෑගල්ලේ දමුණු පොළේ ඉඳන් අපේ තරංග කතා කරා, පවුලේ හැබෝම එකතු කරගන්න කියලා කිව්වා, ශාලාවේ ඉඳන් චතුණාංගි කතා කරා, අම්මවයි ආච්චි අම්මවයි චුටි බබා සිහිනුවයි එකතු කරගන්න කිව්වා, බිබිලේ ඉඳන් අපේ ඩිලන්ති අක්කා කතා කරා, හස්බන් නිමල් එතකොට ලහිරු පුතායි හේෂාන් පුතායි එකතු කරගන්න කිව්වා. අව කට්ටිය ගොඩාක් ඉන්නවා. ඊළඟ පැයේදී එකතු කරගන්න. දැන් එක දිගට සින්දු දෙකක් අහමුකෝ.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
4: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
6: අංගා ගලේනේ ඉක්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක
5: Net FM DJ Night Face to Face Attack Show Attack Show
4: 1 2 3 let's go ලංකාවම දන්න වීලඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න
5: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show
7: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති
8: යහතුන වඩන අපේ රස විජේ
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
10: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited 077 406

0: 43 97
1: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය මාතර ෆ්‍රීලන්. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින්නෙන සිල්සුවනේ බුදුගුණ මුමුණන වෙසක්කුදානය
2: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වය
1: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්
2: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම්මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න. බැතිබර දායකත්වය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0767 716 3672.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime set when the flavor delakiri padama. Welai ne gana danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
5: Welawa 11:02.

0: ඊබේ රටතට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let loose ඊබේ රටතට බෑන් බෑ අලුත් වෙන අලුත් pay විපස්සමා
4: අයිබෝන් මේ පැය රටතුට සමගින් මම කසුනි. ජාත්‍යන්තර මුල් අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 5 සහ 6 සමාලෝචන ඇගීමට ලක් කිරීම අද දිනේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ සඳහා අනුමැතිය හිමිවුවහොත් ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතයි. මෙම මුදල හිමිවීමෙන් පසු ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යගේ තවදුරටත් අධි ප්‍රමාණය වනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයින් මත පල කරන්නේ. දවස මැද වාර්තාකරණය 10:12ට.
0: Net News මේපේ රටතට.
5: දෙයි නෙන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
6: එවිට යන්නට මේ සංසාර ගමනේ අතරමඟ හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ. ඔබටම හමුවනු ඇත.
7: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
8: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකය නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
5: නැතෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
10: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
11: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
12: ජනි එක දේ දුනු මාවත.

0: දහයයි නෙවෙයි වෙලාව 11ත් පහ වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ දුනු මාවත.

වෙලාව 11යි විනාඩි 10යි අපි දේවදුණු මාවතේ දෙවනි පැයට තමයි හෙමීට හෙමීට ඇවිල්ලා තියෙන්නේ. කැමතිම සින්දු ටික අහගෙන ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙත් නේ. අපි දේදුණු මාවතේ කලින් පැයේ ඉන්නකොට බම්බල පිටියට හොඳටම වැස්ස. දැන් වැස්ස හොඳටම නැවතිලා තමයි තියෙන්නේ. එහෙම තමයි ඉතින් කාලගුණ එක එක වෙලාවට එක එක විදියට වෙනස් වෙනවා. හරි සින්දුවට යන්න කලින් මම එකතු කරගන්න ඕනේ කට්ටිය මේ පැත්තට WhatsApp message ජයපු ඊට පස්සේ call කරපු කට්ටිය. කොහෙටද යන්නේ මුලින්ම WhatsApp කරපු කට්ටියට කලින් මං call කරපු කට්ටිය එකතු කරගන්නම්. ගාල්ල අක්මීමන ඉදන් අපේ ප්‍රියන්ත කතා කරා. ප්‍රියන්ත කතා කරලා කියාගේ මාදාංගණී Wi-Fi. ඊට පස්සේ පුතා ඉන්නවා තරින්දු. ඊට පස්සේ දුව හන්සි. මේ හැමෝම එකතු කරගන්න කියලා. ගාල්ලි ගෝණපුරේ අපේ මල්කි කතා කරා. මල්කිටත් ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි කිව්වේ. මල්කි ඔයාව එකතු කරගන්න. ඊළඟට යන්න හදන යටියන්තොට පැත්තට ගිහිල්ලා ඉන්නේ. යටියන්තොට ටයිටැනික් සැලුන් එක. ඒගොල්ලන්ට උතුරන්න වහිනවලු. අපේ භාෂිකෙන් වචනේ අල්ලගෙන. කියනවා මේ එකතු කරගන්න කියලා ඉතින් කට්ටිය එතන ඉන්න. තුෂාර තමයි කතා කරේ. කමල් ඉන්නවා. ඊට පස්සේ ටිරෝන් ඉන්නවා. චන්ද්‍රා ඉන්නවා. භාස්කර් ඉන්නවා. එක එක දවසට අලුත් අලුත් කට්ටිය අපේ යටියන්තොට ටයිටැනික් සැලුන් එකට එනවා. ඒ එන කට්ටියම ඉතින් අපිත් එකතු කරගන්න. කිතුල්කොටේ ඉඳන් ප්‍රේමසිරි අයියා කතා කරා. අම්මා ගුණවතීව, ඊට පස්සේ දිනූෂා, ගණේෂා, චමිලානි, බිම්සර, කිරණිඳු මේ කට්ටියමත් එකතු කරගන්න ඕනි. මහරගමට යනවා. මහරගමට වහින්න නැතුව වහින්න ඕනි තැනකට කියලා කියන්න නෙවෙයි. මං යන්නේ චාන්දනී අක්කව එකතු කරගන්න. චාන්දනී අක්කා කතා කරලා කිව්වා යාගේ හස්බන්ඩ් සමත්, ඊට පස්සේ සමන් නම් දානවා මම. එකතු කරගන්නකෝ. ඊට පස්සේ හසිත පුතා, ජනීෂ පුතා, ලස්සන නමක් තියෙන ජනීෂ පුතා, ඊළඟට දුව අනුෂික, ෂෙහාර ෆැෂන් එකේ ඉන්න කට්ටියම, ඊට පස්සේ විශේෂයෙන්ම එකතු කරගන්නකෝ වෙන්දර දික්වැල්ලේ ගම්පොළ ඉන්න කට්ටියන එකතු කරගන්න කිව්වේ. දික්වැල්ලේ අපේ සමන් අයියාගේ පවුලේ කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලොත් දේදුණු මාවත සද්දෙට මහගෙන ඉන්නවලු. නම කියනකොට එකපාරට බලලා කවුද බොලේ මේ මහරගම චාන්දනී කියලා බැලින්නම් අයාගේ අයියාගේ නෙවෙයි මල්ලිගේද කොහෙද wife තමයි අපිට චාන්දනී කියලා කතා කරා. හරි මතක් කරන්න ඕනේ අපේ රුවන් අයියා තමයි බතිගම දික්වැල්ලේ බතිගම ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගම්පල පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. වල්විට මුල්ලේ සිට අපේ උපාලි අයියා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා wife ධම්මි. ඊට පස්සේ තුෂාන්, මිහිරංග පුතාලා දෙන්න. අම්මෝ තව ගොඩ දෙනෙක් ඉන්නවා නම් කියන්න බලාගෙන ඊට පස්සේ අපි WhatsApp එක වැත්ත බලමු. නැත්තම් ඒ පැත්තේ ඉන්න කට්ටිය මේ පැත්තෙන් බයින්න පටන් ගන්න ඕනේ නම් කිව්වේ නැත්තම්. Good morning Jani, අපි වෙසක් කූඩු හදන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. සින්දුවට අපි කට්ටියවත් එකතු කරගන්න. පිටබැද්දර ඉඳන් අපේ සුජිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොස් ඉන්නවා රවින්දු, ඊට පස්සේ තිලිරි නංගි, මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. ජනි සුබ දවසක්. පාන දුරේට නම් අවුව පායලා. හොඳ සින්දු ටිකක් ඕනි කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සඳමාලි පාන දුරේ ඉඳන්. පාන දුරේ බම්බල පිටියේ ඉඳන් එච්චර දුර නෑ. එවන්නද වැස්ස ටිකක්. සුබ සතියක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. කෑගලු බත් කඩේ කට්ටිය තමයි අපිට මැසේජ් එක දාන්නේ. චම්මි අක්කා, ඊට පස්සේ කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, ඒ වගේම තමයි මේ හබියා, ශාන්ත, ඒ වගේම තමයි අයියා, හැතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා කියනවා. කඩේට කෑමට ඇවිල්ලින කට්ටියවත් එකතු කරගන්න. සීගිරියේ අප්සරාව හොයාගෙන මං යනවා තංගල්ලට. තංගල්ලේ අප්සරාත් මෙසේජ් එකක් දාලා තිනවා. යවත් ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. මේ දවස්වල ඉතින් හොඳටම වහිනවනේ ගොඩක් පැති වලට. ඒක හන්දා මොරසූරණ වැහි අහන්න යන්න හදන්න. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ අද දවසේ ඔයාලට විෂන් කෙයා වෙතින් සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායනයක් එකතු වෙන අවස්ථාව තියෙනවනේ. අද හවස දෙකේ ඉඳන් හරියටම හවස 7 වෙනකන් ඔයා වෙනුවෙන් නොමිලේම මේ සෞඛ්‍ය සායනය පැවැත්වෙන්නේ කොළඹ 7 වෝඩ් පෙදෙස තියෙන විෂන් කෙයා ශාඛාවේදී. නවලෝක හොස්පිටල්ස් එක එකතු වෙලා තමයි විෂන් කෑ මේ වැඩේ සංවිධානය කරලා තියෙන්නේ. නොමිලේම ඇස් පරීක්ෂා කරගන්න, අක්ෂි පීඩනය පරීක්ෂා කරගන්න, ෆන්ඩස් පරීක්ෂා කරගන්න, ඊට පස්සේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න, රුධිරයේ පීඩනය පරීක්ෂා කරගන්න, BMI දර්ශකය නිර්ණය කරගන්න, මේ හැමදේම ඔයාට අවස්ථාව නොමිලේම ලබා දීලා තියෙනවා විෂන් කෑ වෝඩ් පෙදෙස තියෙන ශාඛාවේදී. ඉතින් අද දවසේ විශේෂ වට්ටම් රාශියකුත් ඔයා වෙනුවෙන් ලබා දෙන්න විෂන් කෑ වෝඩ් පෙදෙස තියෙන ශාඛාව සූදානමින් ඉන්නවා. ඒක හන්ද හවස දෙකෙන් පස්සේ තව පුංචි වෙලාවක් නේ තියෙන්නේ. කොළඹට ඇවිල්ලා ඉන්නව නම් මොකක් හරි වැඩකට, එහෙම නැත්නම් කොළඹට එන්න හිතාගෙන ඉන්නව නම් මොකක් හරි වැඩකට, වැස්සට ගොඩ වුණත් පාඩුවක් වෙන්නේ නැහැ. කොළඹ 7 වෝඩ් පෙදෙස තියෙන විෂන් කෙයා ශාඛාවට හවස දෙකෙන් පස්සේ ඔයා වෙනුවෙන් නොමිලේම මේ හැමදේම සූදානම් කරලා තියෙනවා. කෝල් කරන්න 011 255 33 63, WhatsApp කරන්න 011 705 95 95 95.

0: ஜனி எக்க தேதுனு மாவத தேதுனு மாவத
1: ගෙදරද චිකන් කරියක් හදනව නම් ඒකට ගැළපෙන හොඳම රස අරගෙන එන්නේ ෆ්‍රීලන් මස්කරි 3-5කත් එක්ක කියලා දැන් ඔයා දන්න. ෆ්‍රීලන් මස්කරි 3-5 කියලා කියන්නේ ඔයා චිකන් කරියක රස ගන්වන්න එකතු කරන කුළුබඩු රාශියක එකතුවක්. හරියටම කිව්වොතින් එහෙම ෆ්‍රීලන් මස්කරි 3-5 පැකට් එකේ ඔයාට ඕනි කරන අර සාමාන්‍යයෙන් අර චිකන් එක අපි සීසන් වෙන්න තියන්නේ. අන්න එහෙම සීසන් වෙන්න තියන්න අවශ්‍ය කරන හැම කුළුබඩු జాතියක් මේකේ තියෙනවා. ඉරිංගු ඉංගුරු ඊට පස්සේ කරඳ මුංගු කරාඹු නැටි ආයකිවෝතින් කරපිංචා කොත්තමල්ලි ඔය හැමදේම එහෙම් මෙහෙන් අමුතුවෙන් හොයන්න අවශ්‍ය වෙන්නේ නෑ. ෆ්‍රීලන් මස්කරි 3-5 පැකට් එකේ හැමදේම තියෙනවා. ගෙදරදි හදන කෑම වේල රසට සැරට හදාගන්න ඕනි නම් චිකන් වලට විතරක් නෙවෙයි මිරිසට හදන ඕනිම එලවලුවකට ඕනිම ව්‍යංජනයකට ෆ්‍රීලන් මස්කරි 3-5 පැකට් එකෙන් පොඩ්ඩක් එකතු කරලා බලන්නකෝ. රස කියාගන්න බැරි විදිහට වැඩි වෙනවා. අර ඒ කාලේ අපි ආච්චි අම්මලා ඊට පස්සේ අපි අම්මලා රසට කෑම වේල හදලා දෙනව නේද? ඒ හදන එකේ රහස වෙලා තියෙන්නේ ෆ්‍රීලන් මස්කරි 3-5 පැකට් එකේ. මොකද ෆ්‍රීලන් මස්කරි 3-5 එකත් එක්ක ඉන්න අපේ රස තමයි ඒ රහ වෙනස් කරන්නේ. අපේම රටේ ගොවියන්ගෙන් ලබා ගන්න අමුද්‍රව්‍යත් එක්කනේ ෆ්‍රීලන් නිෂ්පාදන හැම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් විශ්වාසය දිනාගෙන ඉන්න බෑ එහෙම බොරුවක් කරනවා. ඒක හන්දක් ගෙදරට ගෙනියන කුළුබඩු වර්ග අතරට ෆ්‍රීලන් නිෂ්පාදන අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ගෙදර කෑම වේල රස ගන්නවනවා වගේම තමයි ඔයාව ලෙඩ රෝග වලිනුත් ආරක්ෂා කරලා තියාගන්න. හැබැයි වැරදිලා හරි ලෙඩක් වගක් හැදුනොත් සුව කරන්න බැරි ලෙඩක් වුණොත් එහෙම අන්න ඔයා මතක් කරගන්න ඕනි තැන තමයි සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. ගොඩාක් වෙලාවට අපි ඔය කන කෑම ජාති හරි හොඳ කෑම ජාති නොවුනම තමයි කැන්සර්ස් වගේ ලෙඩ හැදෙන්නේ. එහෙම ලෙඩක් හැදුනට පස්සේ නිකන් හිත කලබල කරගන්නේ නැතුව සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න. කමල් වන්දුල වීරප්පිනෝ වෙදමහත්තයා ඉන්න ඔයාගේ ඕනිම ලෙඩක් සුවපත් කරන්න බලාගෙන. මොකද එතුමගේ හාස්කම් වගේ ප්‍රතිකාර හන්දා ලංකාවේ ගොඩාක් රෝගී වෙලා එතුමව හොයාගෙන ගිය අය නිතරම සුවපත් වෙලා තියෙනවා. net fm අහනකොට ඔයාලට නිතර හන් ලැබෙනවනේ ඒ වගේ අයගේ කතා. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 දැම්ම කෝල් එකක් දාලා වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. සින්දුවට යන්න කලින් මන් ටග් ගාල එකතු කරගන්නම් අපි වහගෙන ඉන්න පානදුර සීසිරි ටයිල් ෂොප් එකේ අපේ චමින්දයි ඇතුළු කට්ටිය. එතන ඉන්නවා බොස් ප්‍රදීප්, ඊට පස්සේ බොස්ගේ වයිෆ් චතුරාණි, කවීෂදුව, කෙලි මඩලේ රේණු අක්කයි, මාලිම්බඩ නිමන්තික අක්කයි එකතු කරගන්න කිව්වා. මොන පිටියේ ඉඳන් අපේ මානෙල් අක්කා කතා කරා. අම්මයියයි තමයි ගෙදරින් ඉන්නේ හොඳටම වහිනවලු. පුතා නුවරණින් කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai Tajma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 11 විනාඩි 24යි.
4: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාබිමානීය 23 වන වසර මෙසේ සමරමු.
5: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
8: හැමෝම බහගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
9: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
8: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ. කාලේ හරි වටිනවනේ සර්.
9: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා.
8: ඇයි GestureDetector ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
10: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
11: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial

0: ఏంది స్పీడ్ బడ్జెట్ యూసేజ్ లైఫ్ స్టైల్ ఒక్కటి మిస్ సెట్ ఎస్ఎల్సి మొబైల్ హోమ్ 4G కనెక్షన్ హమతి మిస్ సెట్
1: Meltol hisrathaya una sempratishava angapatha vedanava apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
2: mevara rajya visak utsavaya venwen mathara run rupata pindima viduli alokin alokamat karanne mathara freelan ayathanayai ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540
3: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
4: අම්ම කොටද මේ ආචීගෙන එනවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
2: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
5: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ
6: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
7: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගලන්ට මොනවද හිතුනේ
6: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
5: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
6: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
8: Brought to you by
2: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස් සදාහරිත ව්‍යවසායික සීමේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
10: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
11: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
12: Net FM.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: මේ හස්බන්.
2: මොකද වයිෆ්?
1: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
2: ඩිනර් එක. රෑනේ.
1: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
3: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලපුල්ලම් පොගුම්.
4: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: කටියේ ඉන්නවා එකතු කරගන්න. සිංදු අහන්න යන්න කලින් ඒගොල්ලන්ව මතක් කරන්න ඕනිනේ. අපි යමු WhatsApp එක පැත්තට. අම්මෝ messages ගොඩ පොඩ්ඩක් ඉන්න මුලින්ම කොහෙටද යන්නේ දන්නවද? Good morning Jani. ලස්සන සිංදුවකට මාවත් එකතු කරගන්නව නේද? නංගි ගයා නිම්මි අක්කා මේ වෙලාවේ ලක්මිනි හොටෙල් එකේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා. උඩුදුම්බර ලක්මිනි හොටෙල් එකේ ඉඳන් අපේ දුලානි නංගි තමයි message එක දාලා දී. ජනි බෝලේ ගුඩ් මෝර්නින්. කවුද බෝලේ මේ? අපිට දෙන්නකෝ ඔයා කැමති ලස්සන සින්දුව. එකතු කරගන්න ඔෆිස් එකේ කට්ටිය කියලා අපිට ලක්මාලි තමයි මැසේජ් එක දාලා දෙන්නේ. කඩවත ලක්මාලි අපේ. ආදරෙන් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊළඟට කැන්ඩි වලට යන්නේ. කැන්ඩි අම්පිටියේ අපි වහගෙන ඉන්නවනේ ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයිය ඇතුළු කට්ටිය. ආදිත්‍ය පුතා මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න ලස්සන සින්දු ගොඩකට. ND Apparel වාද්‍යයේ තියෙන ND Apparel එකේ ඉඳන් අපේ නිශාන්ත අයියා මැසේජ් එක දාලා තිනවා මං එකතු කරගන්න. අපිටත් ඔයා ඕනිම සින්දුවක් දෙන්න ජනි. බෝකුන්දර 10 කණුව පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙයි. සාලිය මංගලි ශිරන්දි සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත කට්ටියම එකතු කරගන්නවා. ඔයාට සුබ දවසක් කියනවා. අපිවත් එකතු කරගන්න හිඟුරාණ දිනේෂ් ටේලර්ස් එකේ කට්ටිය තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දැක්කනේ දිනේෂ් ටේලර්ස් එකේ කට්ටිය අද එක මැසේජ් එකයි දාලා තියෙන්නේ. දාලා තියෙන එක මැසේජ් එක මන්ට අග්ගාලා කියුවා. දෙකක් තුනක් දැම්මම අර මැසේජ් ටික උඩට යනවනේ. එතකොට මට කියව ගන්න හම්බ වෙන්නේ නැහැ ඒ ටික. ජනේ මල්ලි අපිත් හැමදාම net අහනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ පැල් මඩුල්ලේ පන් පැනාසියා එකේ ඉඳන් අපි වහගෙන ඉන්න කල්යාණි ડોક્ટર නිරංජි ඉරංගි ඊට පස්සේ රින්සි මිදල්නාක්කා එතුළු කට්ටිය ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඔයාලට මතක් කරන්න ඕනි කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. ගෙයක් හදන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න ඕනි තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක් විතර අරන් හිමීට ගෙවන්න chance එක කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාලට ලබා දෙනවා. ලංකාවේ කොතැනක ඔයාගේ ඉඩම තිබුණත් එතනටම ඇවිල්ලා ගේ හදලා දෙන වැඩේ බාර ගන්නත් කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නේ. කාමර දෙකක සාමාන්‍ය මට්ටමේ ගෙයක් හදන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්නේ ලක්ෂ 50ක් වගේ පුංචි මුදල. වෙන තැනකින් නිකමට අහලා බලන්න කීයක් යනවද කියලා. ලක්ෂ 70න් උඩට මිසක් 15ට නම් එන්නේ නැහැ. ඒකත් අනිවාර්යෙන් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න. 0744-390-3250. එහෙම නැත්නම් 0744-390-3251. තව කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉස්සරහදී එකතු කරගන්න.

එතර ඉන්නවා අපේ සංදීප රීණංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්ක කට්ටියම ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි WhatsApp එකේ වැත්තේ ඉන්න කට්ටිය කවුද කියලා. රයිට් පොඩ්ඩක් ඉන්න මම. රයිට් හරි. මාකොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. 1981 අවුරුද්ද ඈ, බර ගානකට කලින් අවුරුදු. ඒ කාලේ සබුගස්කන්ද මහවිදුහලේ ගුණම ලබපු කොල්ලෝ ටික ඔක්කොම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපේ රංගනත් අහගෙන ඉන්නවා. රංගන ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊළඟට අපේ කලවානේ පුෂ්පක්ක, එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවල දෙන්නවයි, මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ දාලා ඉවලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. කැවුම් කාලා තේබුණ ගමන්ලු. අපිට කැවුම් නැහැ. අවුරුද්දට හදපු කැවුම්ද තාම තියාගෙන කන්නේ? ප්‍රශ්නයක්.

0: பழனி ஏக்க தேதுனு மாவத்த தேதுனு மாவத்த
1: FM அனுபா FM அனு ஹதராய் தஷும அடா நெத் FM
2: வெலாவது என்னை கொலகாய் வினாடி ஹதலிசேகாய்
3: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: ඔහු ඒ නැතිකර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-3940.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංඛ දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
4: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
7: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
8: Wake up Satutu Hormones Alpha Studio.
7: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
8: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
7: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
9: Good morning.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
10: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
11: Don't stop. Remix, remake. එකට හැපෙන DJ Blast එක.
12: අංගා ගලේනේ ඉන්නා කුමරියේ.
10: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
11: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
10: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා අපිට WhatsApp කරන්න.
11: 0711-95-95-95. Net FM DJ Night Face to Face Attack Show.
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
16: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
2: වෙලාව දැන් 11:45.
17: මේ හස්බන්
18: මොකද වයිෆ්
17: ඔයාට අතීතයේ දෙන chance එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ
18: නැතුව
17: අනේ හිතේ ඇති තමුන් හිතන්නේ එක පාරක් කරපු මෝඩ වැඩේ මං ආපෞසරයක් කරා කියලාද
9: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: මංවාට කලින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මතක් කරනකොට කිව්වනේ ඔයාගේ පේරවගාවේ පළදාව හොඳ මිලකට මිලදී ගන්න ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා කියලා. ඒ අරගන්න පේරවගාවේ පළදාවෙන් ඒගොල්ලෝ හදන්නේ ඩිලෙක්ටර් නිෂ්පාදන. මේ අතුරු නිෂ්පාදන පෙළක් ඒගොල්ලෝ හදනවා. ඉතින් රස කර කර බොන්න පුළුවන් ඩිලෙක්ටර් බීම එක ලංකාවේ ගොඩ දෙනෙක් මේ දවස්වල හොය හොය ගන්න නිෂ්පාදනයක්. අන්න වැඩි. ඔයාගේ කඩේටත් ඩිලෙක්ටර් නිෂ්පාදන ලබා ගත්තා නම් කඩේට එන කට්ටිය හොය හොය ගන්නකොට ඩිලෙක්ටර් නිෂ්පාදන යනකොට අරන් යන්නේ ඩිලෙක්ටර් නිෂ්පාදන විතරක් නෙවෙයි කඩේ තියෙන අනෙක් බඩු ටිකත් අරගෙන යනවා. ඒක හන්ද මතක ඇතුව දැන්මම ඩිලෙක්ටර් නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩේටත් අලෙවි හිමිකාරීත්වය ඔයා ලබා ගන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දෙන්නකෝ. 011 437 1250 සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන. දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ අපි එකතු වෙලා ගොඩනගපු කූරගල පින්බිමට ආයෙත් පාරක් මේ වෙසක් එකට එකතු වෙන්න අපිට අවස්ථාව හම්බ වෙලා තියෙනවානේ. මේ පාර නේත්‍රාලෝක වෙසක් පින්කම් මාලාව නිත්‍යෆෙම් අපි අරගෙන යන්නේ කූරගල පින්බිමට. හරියටම කිව්වොත් එහෙම මේ දවස් කිහිපේ පුරාම ඔයා වෙනුවෙන් දර්ශනීය තොරණක් ඒ වගේම තමයි වෙසක් පහ වෙසක් කෝඩු රාශියක් ඔයාට බලන්න අවස්ථාව ලබා දීලා තිනවා. ඒ වගේම තමයි සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් සිද්ධ වෙනවා. මේ උත්තම ධාතුන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන්නටත් ඔයාට අවස්ථාව තියෙනවා. 077 66 76 66 කියන නම්බරයකින් රංජිත්ට කෝල් එකක් ගත්තොත් ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම ඒ වෙනුවෙන් අවස්ථාව ලබා ගන්නත් පුළුවන්. මේ පාර වෙසක් එකට අපි හැමෝම එකතු වෙලා කූරගල යමු කියලා ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි කසාගල ප්ලාන්ටේෂන් එක බැතිබර දායකත්වයෙන් සංවිධානය කරලා තිනවා තේ පැන් දන්සලක්. පොයේ දවසේ හවස 3 ඉඳන් පහුවදා හවස් වෙනකම්ම මේ කූරගල පින්බිමේදී කසාගල සංවිධානයෙන් තේ පැන් දන්සලකුත් පැවැත්වෙනවා. ඒක ගැනත් මතක් කරන්න ඕනේ. එහෙනම් ඉතින් මේ පාර වෙසක් එකට අපි හැමෝම එකතු වෙලා අපි ආදරෙන් ගෞරවයෙන් ගොඩනගපු කූරගලට මේ පාර එකතු වෙමු. ඒකනම් මතක් කරන ගමන් ටග් ගාලා අපි කට්ටියක් එකතු කරගමු. මොකද මං සින්දු දෙකක් එක දිගට අහලා ඊළඟට නිවුස් එහෙම අහලා ඊළඟ පැයේ හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාව. අම්පාරට නම් හොඳටම පායනවා. අම්පාර පරණ ගාමන්ට හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරළයිය තමයි කියලා තියෙන්නේ. එවන්නද නිකන් සමනලේ කතේ එවන්නද අපි වැස්ස ටිකක් ඔය වැත්තට. ජනියායේ සුබ උදෑසනක් වේවා. අපිටත් වහිනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපේ ගන්තුණ ඉන්න කෞශල්‍යා ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ කෞශල්‍ය තංගි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ජනී කොහොමද? අදත් සද්දෙටම දේදුරුමාවත අහගෙන ඉන්නේ. වත්තේගම මඩවත ප්‍රියන්ත සැලෝන් එකේ අපේ ප්‍රියන්ත අයියා මෙසේජ් එක දාලා තියෙන්නේ. ඇල්කඩුවේ ඉන්න ඔදුව ගිම්හානි සෙව්වන්දි, වයිෆ් මල්ලිකා, අකුරම් බොඩ ඉන්න මුතු සැලෝන් එකේ අමිල අයියව එකතු කරගන්න කියලා දිනවා. කටේම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එහෙනම් ඉතින් කෝල් කරන්න මේ පැත්තට 011 152 53 63 වට්ස්ඇප් කරන්න 011 95 95 95 ඊළඟ පැයේ ආයෙත් හම්බ වෙමු.

Upaha FM Alu Hatrai Tashma Ada Net FM Jani Ek De Dunumavata

0: රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
2: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රමෝදමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බැග් සහ බ්ලැක් ටී බැග්.
2: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
4: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 317 540.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනාගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
0: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
11: නේත්‍රාලෝක වෙසක්
10: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
11: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
10: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
11: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
10: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
11: රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
10: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
11: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 76 76 අංකය අමතන්න.
10: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: බැතිබරදායකත්වය
11: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
10: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
12: තරගයක් විතරක් නෙවෙයි, මේක ඩීජේ අටැක් එකක්.
13: Non-stop remix remake ekata happena DJ blast eka
14: anga galene igna kumariye
15: meni alabinde
12: apna suwada tu tu karana radio itihase prathama watawata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
13: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
15: 1, 2, 3, let's go.
12: ලංකාවම දන්න වීලංග ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට වට්ස්ඇප් කරන්න.
13: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
17: Hey yo, යම එන හැම තැන anytime set වෙන flavor දෙල කිරි පදමක්.

0: Net News. Net daval dolaha. Oba veta gena enne.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3672.
3: ආයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තා කරණය නෙත් දවල් දොළහා මම සචිනි සේලවර්ධන ප්‍රවෘති සංස්කරණය සමන්ත කුමාර
0: මේ වෙනකම් දවස
3: IMF පස්වන හා හයවන සමාලෝචනය අද ඩොලරය යළි ඉහළට විසක් සතිය වෙනුවෙන් මාංශ අලිවිසල් කැසිනෝ සහ සමාජ ශාලා දින තුනකට වැසෙයි. දිවෙනේ නිරිත දිග කොටසට තව දුරටත් වැසෙයි. ඇමරිකානු යානා කිහිපයකට ඉරානයෙන් ප්‍රහාර.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තා කරණය.
3: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වන සහ හයවන සමාලෝචන ඇගීමට ලක්කිරීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ සඳහා අනුමැතිය හිමි වුවහොත් ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතයි. මෙම මුදල හිමිවීමෙන් පසු ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අධි ප්‍රමාණය වනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයින් මත පළ කරන්නේ. මේ අතර ඩොලරයේ අගය අද දිනේදී සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුව මගින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාත අනුව අද දිනේ ඩොලරයක ගැනුම් මිල සටහන්ව පැවතුනේ රුපියල් 320.40ක් ලෙසයි. ඩොලරයක විකුණුම් මිල රුපියල් 330.81ක් ලෙස සටහන්ව පැවතුනා. ඒ දිනේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන්ව පැවතුනේ රුපියල් 318.32ක් ලෙසයි. ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328.81ක් ලෙස සටහන්ව පැවතුනා. 2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලිවිසල්, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද සිට ජුනි මස දෙවන දින දක්වා වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙමින් මැයි මස 30-31 සහ ජුනි 1 යන දිනවල මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලවිසල් වසා තැබීමටත් සුපිරි වෙළඳසල්වල මස් මාංශ අලවිය නැවැත්වීමටත් රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙසටයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත්තේ. කිඹුලාපිටිය දම්මින්නගහවත්ත ශ්‍රී සූර්ය දේසිකාරාමේ අභිනවයෙන් ඉදිකළ සම්බුද්ධ මන්දිරය සසුනට පූජා කිරීම වෙනුවෙන් සංවිධානය කෙරෙනු පින්කම් මාලාවක් හෙට දිනේ පුරා එම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කිඹුලාපිටිය දම්මින්නගහවත්ත ශ්‍රී සූර්ය දේසිකාරාමේ විහාරාධිකාරී පූජ්‍ය කටුකෙන්දේ විජිත ස්වාමින් වහන්සේ.
4: කිඹුලාපිටිය දම්මින්නගහවත්ත ශ්‍රී සූර්ය දේසිකාරාම විහාරස්ථානයේ විශේෂයෙන් අපි අභිනවයෙන් ඉදි කරන්න තේදුනා සම්බුද්ධ මන්දිරයක්. එහි ධාතු මන්දිරය, සද්බුදුකුටි විහාරය ඇතුළු දර්ශනීය සම්බුද්ධ මන්දිරය හෙට දවස ඇතුළත විවෘත කිරීමට නියමිතයි. උදෑසන 4:30 යෙදෙන සුබනැකතින් බුද්ධ ප්‍රතිමාවේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීම සිද්ධ වෙනවා. උදෑසන 6:00 කිරියාහාර පූජාව සහිත උතුම් බුද්ධ පූජා පැවැත්වීමට නියමිතයි. සවස 2:18 යෙදෙන සුබ මොහොතින් සම්බුද්ධ මන්දිරය විවෘත කිරීම, ධාතු මන්දිරය විවෘත කිරීම, එවගේම සද්බුදුකුටි විහාරයේ විවෘත කිරීම සිද්ධ කිරීම සිහිමිතයි. ඊට අමතරව සන්ධ්‍යාවේදී තයිනිකායක මහා සංගරුවනේ මූලිකත්වයෙන් විශේෂ උත්සව සභාවක් පැවැත්වීමට නියමිතයි. ඊට පසුව රාත්‍රී 8:30 සරරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වලා අපේ සම්බුද්ධ මන්දිරයේ නිමිති කරගෙන පසුදින සාංගික දානයක් පූජා කරලා අපේ පින්කම් මාලාව ඉදිරියට පවත්වන්න තමයි කටයුතු සංවිධානය. කරගෙන තියෙන්නේ. අපි බැති සිටින් ආරාධනා කරනවා සත්පුරු පසලොස්සක ප්‍රබෝධිනේ නිමිති කරගෙන පැවැත්වෙන මේ පින්කම් මාලාවට ඇති හැම කෙනෙක් සහ සම්බන්ධ වෙලා පින් සිද්ධ කරගන්නා ලෙස.
0: Net Weather News.
3: නිර්දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ නිර්දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලුණ විදහා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලුණ අනාවැකියේ දැක්වෙන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.
5: මේ වනට දිවයින හරහා නිර්තදිග මෝසම සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී පවතිනවා. මේ නිසා දිවයිනේ නිර්තදිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලුගුණ තත්ත්වය තවදුරටත් ඉදිරියට බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්ලත්, ඒ වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල දවසේ ඕනම අවස්ථාවක කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම දිවයින හරහා මේ මෝසම් සුළං ප්‍රවාහයෙන්ද විඳ තරමක තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් දිවයිනේ උතුරු, උතුරු මැද, වයඹ පළාත්වල සහ ඒ වගේම දකුණු පළාතෙත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්ට හමන 5 කිලෝමීටර 30-40 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව පවතින. විශේෂයෙන් වැසි සහිත තත්ත්වයක් එක්ක මේ සුළං වේගයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමැති.
3: නිර්දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් ඉදිරි කාලුගුණ නිවේදන සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
5: දැන් දිවයින හරහා නිර්දිග මෝසම ස්ථාපිත වී පවතින නිසා මෝසම විටින් විට සක්‍රීය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සක්‍රීය වුණාම ඇත්තටම වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ නිසා ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක, විශේෂයෙන් අපි ඔය ගංගා නිම්නාසිත ජීවත්වන ජනතාව, ඒ වගේම පහත් බිම්වල ජීවත්වන ජනතාව සහ නායය මන්තුරු සහිත ජීවත් ප්‍රදේශවල ජීවත්වන ජනතාව විශේෂ අවධානයකින් ඉදිරි කාලගුණ නිවේදන අනුව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. සාමාන්‍ය නිර්දිග මෝසමයි මේ මාසයේ අග ආරම්භ වුණාම සැප්තැම්බර් මාසේ දක්වා පවතින. නමුත් එක දිගටම වැසි පවතින්නේ නැහැ. විටින් විට සාමාන්‍යයෙන් අපි ගත්තොත් ජූලයි, ඔගස්ට් වගේ මාසවල, අගෝස්තු මාසවල වැසි තත්ත්වය සාමාන්‍යයෙන් අඩුයි ලංකාවේ. නමුත් විටින් විට මෝසම සක්‍රීය වුණාම වැසි තත්ත්වයේ වර්ධනය වීම අපේක්ෂා කරන්න පුළුවන් ඉදිරි කාලය තුළ, විශේෂයෙන් මේ මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා නිරතුරුව මෝසම ක්‍රියාත්මක නිසා.
3: වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවටගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය විසින්. අත්අඩංගුවටගත් චීන ජාතිකයන් පිරිසකගේ පොලිසිය භාරයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම සඳහා සැකකාර පොලිස් නිලධාරියා විසින් අල්ලස් ඉල්ලා ඇතැයි කියවෙනවා. ඔහු විසින් එලෙස ඉල්ලා ඇතැයි කියන අල්ලස් මුදල රුපියල් ලක්ෂ 3ක්. මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 213ක් හා හෙරොයින් ග්‍රෑම් 516ක් සන්තකව සිටි සැකකරුවෙකු කොළඹ දිසා අපරාධ කොට්ටාසයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ එඬේර මුල්ල පොලිස් වසමේ සම්පයා මාවත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. එහිදී අත්අඩංගුවටගෙන ඇති සැකකරු වයස අවුරුදු 18ක් වෙන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. මේ අතර බොඩ්ලස් ගමුව පොලිස් වසමේ ඇඹිල්ලවත්ත ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 906ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් වෙන බොඩ්ලස් ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාශයේ විසින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එලිමිනේටර් තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි. මෙම තරගයේ ජයගන්නා කණ්ඩායම අනිද්දා පැවැත්වෙන ක්වොලිෆයර් දෙක තරගයේදී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමග තරග වැදීමට සුදුසුකම් ලබනවා. එහිදී ජයගන්නා කණ්ඩායමට ලබන 31 වෙනිදා පැවැත්වෙන මෙවර ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තරග වැදීමට අවස්ථාව හිමිවනු ඇති. දැනටමත් මෙවර IPL තරගාවලිය අවසන් මහා තරගය සඳහා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ ඊයේ පැවති ක්වොලිෆයර් එක තරගයේදී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවර 20 තුල කඩලු 5ක් දැවි ලකුණු 254ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම පන්දුවර 19යි පන්දු 3කදී ලබා ගත හැකි වුණේ ලකුණු 162ක් පමණයි. අද පැවැත්වෙන එලිමිනේටර් තරගයේ මෙරට ප්‍රේක්ෂකීන්ට වැදගත් වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කිහිප දිනකම මෙම කණ්ඩායම් දෙක නියෝජනය කිරීමයි. කුමාර් සංගකාර රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර හිටපු නායක දසුන් ශානකද එම කණ්ඩායම නියෝජනය කරනවා. මෙවර තනකාවලියේ කැපී පෙනෙන වේගපන්දු යවන්නා බවට පත් වූ ඒෂාන් මාලිංග සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කිරීමද විශේෂත්වයක්. ඇමරිකානු හමුදා තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව පවසමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ඇමරිකාවට අයත් ප්‍රහාරක යාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් සිදු කරන ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවලියකට දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටයි ඉරානය අනතුරුවන් ගවා ඇත්තේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම ගුවන් සීමාවට අනවසරින් ඇතුළු වූ ඇමරිකානු ඔත්තු වැලීමේ ඩ්‍රෝන යානයක් බිමෙහෙලීමට තම හමුදා සමත් වූ බවයි. මීට අමතරව එම ගුවන් සීමාවටම ඇතුළු වූ අති නවීන F-35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් සහ තවත් ඩ්‍රෝන යානයක් ඉලක්ක කර තම හමුදා වෙඩි ප්‍රහාර එල්ල කළ බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම් නිශ්චිතව කුමන දිනයක සිදුවාද යන්න ඉරානය මෙතෙක් හෙළි කර නැහැ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මෙම ප්‍රකාශය නිකුත් කළේ හොමුස් සමුද්‍ර සන්ධියාවට පිහිටි ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ බෝට්ටු ඉලක්ක කරගනිමින් ඇමරිකානු හමුදාව පසුගිය රාත්‍රියේ ප්‍රහාර එල්ල කිරීමේ පසුබිමක් තුලයි. ඇමරිකානු මධ්‍යම අනදින බලකාය පවසා ඇත්තේ මෙය ස්වයං ආරක්ෂාව සඳහා සිදු කරන ලද ප්‍රහාර මාලාවක් බවයි. ඉරාන හමුදාවන්ගෙන් සිය බටපිරිස වෙත එල්ල විය හැකි තර්ජනවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපද හමුදාව දකුණු ඉරානයට ස්වයං ආරක්ෂක ප්‍රහාර එල්ල කළ බවද එම බලකායේ මාධ්‍ය ප්‍රකාශක තිමෝනි හෝකින්ස් CNN පුවත් සේවයට පවසා තිබුණා. නෙත් දවල් 12 නිමාව මීළඟ නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය මේ පැය රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා පිවිසෙන්න නෙත් නිවුස් ටොටල් කේ වෙබ් අඩවියට.
0: නෙත් දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3672. ඔබ කුපිතවීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න. වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ. නොපමාව කුසල් දහම් පීය දෙන්න.
6: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
8: හැබැයි අම්ෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්ෘතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710-397-399 0710-397-399 නෙත්තෆෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
9: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
10: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111-437-1250.

0: හදා හදා ඔන්න 10
1: වෙලා 10යි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා
2: පෞල් පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත

මේ වෙලාව මොකද කරන්නේ? දවල්ට කන්න ලෑස්ති වෙනවද? ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැන අනිවාර්යයෙන්ම ඔයාට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද ඔයාගේ කෑම වේලත් එක්ක පොඩි සර්ප්‍රයිස් එකක් කෑමට එකතු වෙන කට්ටියට දෙන්න chance එකක් හෙල මසාලා පවුඩර් එක ඔයාට හම්බ වෙනවා. ෆ්‍රීලන් නිෂ්පාදන අතරට අලුතින් එකතු වුණු සමාජිකය තමයි හෙල මසාලා පවුඩර් කියලා කියන්නේ. පාට තුනකින් එනවා. ඒ කියන්නේ ඔයා ගෙදර හදන කෑම ටිකට ගැළපෙන විදිහට තමයි මේක යොදා ගන්නවට දීලා තියෙන ෆ්‍රීලන් වෙති. අර ඉන්දියාවේ රහට මසාලා රහට ඔයා කෑම හදන්න කැමති නම් ඒ විදිහට කෑම හදා ගන්න අවශ්‍ය වෙන රහස තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් කියලා කියන්නේ. දැන් බොහොම ලේසියෙන් ගේ ළඟම තියෙන කඩේට ගියත් ඔයාට ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් අරගන්න පුළුවන්. එළවලු වලට නම් ග්‍රීන් කරි මසාලා, මාළු ජාති වලට නම් රෙඩ් කරි මසාලා, මස් ජාතියක් මොනවා හරි හදනව නම් බ්ලැක් කරි මසාලා. හැමදාම කියන රහස ඉතින්. මෂ්රූම් හරි පොලොස් සැඹුලක් හරි පොලොස් මාළුවක් හරි හදනවා නම් නිකමට බ්ලැක් කරි මසාලා එක දාලා හදලා බලන්නකෝ. රහස හිතා ගන්න බැරි වෙනවා. රස හිතා ගන්න බැරි වෙනවා. සින්දුවට යන්න කලින් ටග් ගාලා කට්ටිය එකතු කරගන්නම්. WhatsApp එකේ පොලි මේ කට්ටිය බලාගෙන ඉන්නවා. මං හිතන්නේ දැන් මේ කියවන්න හදන මැසේජස් 11යි 10ට විතර එපු මැසේජ්. Good afternoon Jani. අපිව සින්දුවකට එකතු කරගන්න. යටියන්තොට අර අපේ Titanic salon එක ඉස්සරහා 3 wheel park එකේ කොල්ල set එක. ඔන්න අද නම් මෙවලා. කැලුම් ඉන්නවා, සුමුදු ඉන්නවා, ෂෙල්ටන් ඉන්නවා, ජගත් අයියා ඉන්නවා, චින්තන අයියා ඉන්නවා. ලසා තමයි අපිට මැසේජ් කරන්නේ. ලසන්ත ලසන්ත. තුෂාර අයියවත් මතක් කරන්නලු Titanic salon එකේ. Jani Malli අපිටත් සින්දුවක් දෙන්න. මහනුවර ඉඳන් අපේ දීපශිකා අක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සත්සරා මෙත්මි වසන්ත මේ හැමෝම එකතු කරගන්න කියනවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනීත්. හැමදාම වගේ අද දේදුරුමාව තහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා යටියන්තොට මහවිල සඳමාලි මෙසේජ් එකක් දානවා. එකතු කරගන්න කියනවා ඕමාෂා දුව, රනින්දු පුතා, රසින්දු පුතා, චූටි මැනික චෙනෝෂා, හස්බන්ඩ් සුසන්ත. කට්ටිය ආදරෙන් එකතු කරගන්නා. වීරපොකුණට යන්න හදන. වීරපොකුණට ගියාම අපේ සමරසේකර කේටරින්ද නෑනේ සමරසේකර තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා දිනවා සනුලි. ඊට පස්සේ ඔව් සනුලිව එකතු කරගන්න කියලා දිනවා. ස්පේස් තියලා නෑ ඒක හන්ද හරි අමාරුයි කියව ගන්න. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න. ආශානි බෙලිහුල්ල ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දිග්ග මැසේජ් එකක්. ඉන්නකො බලන්න කියව ගන්න පුළුවන්ද කියලා. බෙලිහුල්ලේ රසාන් පැලතවානේ ධම්මි නැන්ද, චූටි මාමා, රෝස මල්ලි, චාරු මල්ලි, සුදු අයියා, ඉන්ද්‍ර නැන්ද, කඩේ නැන්ද, නෝණ නැන්ද, දීපාණි අක්කා, ඉන්දික මල්ලි, එයාගේ පවුලේ හැමෝම, ප්‍රියන්ත හස්බන්ඩ්, ඊට පස්සේ ලොකු පුතා තෙනුල්, චූටි පුතා, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට බෙලිහුල්ල ඉඳන් අශානි මැසේජ් එකක් දාලා තියෙන්නේ. කොළඹ බදුල්ල පාරේ තමයි ඔය අපේ අශානිලගේ මේ රසාන් පැලතවාන තියෙන්නේ. ඒ පැත්තට ගියෝතින් මට නිකන් මල් පැලයක් හිම අරගන්න පුළුවන් වෙයිනේ. එන්නම් කොයි පැත්තේ යන වෙලාවක. කොටුවැල්ලේ ප්‍රසංගියක්වත් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් එකතු කරගන්නම්. සුබ දවසක් ජනී කියලා අපිට කියන්නේ නිලන්ත උල්ලු සුහේවාගේ. එයා උහුණ තිස්සපුරින් ඉඳන් අපි වහගෙන ඉන්නේ. එකතු කරගන්න කියනවා දුව ඉසුරිෂානිකා, වයිෆ් සුමිත්‍රා ඇතුළු කට්ටියම. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සනට වැඩේ යනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. මොරොන්තොටුවේ ඉඳන් අපිට මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ලක්ෂ්මන් අයියා තමයි මෙසේජ් එක දාන්නේ. රොෂාන්, ශාමා, සෙනුක, ෘෂිකා මේ කට්ටියම එකතු කරගන්නවා සින්දුවට. අපේ ආදරණීය ජනී බොස් අපිවත් සින්දුවකට එකතු කරගන්න. මාපලගම පියල්ජේ අයියා තමයි මෙසේජ් එක දාන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හෙට තියෙන උපන්දිනයක් ගැන අද ඉඳන්ම මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපිට මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ නදීගෙන්. රත්නපුර ඉඳුරුව මල්ලි රොෂාන්ගේ සුබ උපන්දිනය හෙට දවසේදී යෙදෙනවා කියලා. සුබ පතන්න කියලා අපිට ප්‍රාර්ථනා කරලා තිනවා. මං හිතන්නේ රොෂාන්ට කාටත් කලින් මේ පාර සුබ පතන්නේ අපි තමයි. ගොඩක් ආදරෙන් විශ් කරනවා. ලොකු අක්ක ගංගාණි, පොඩි අක්ක නදී, මේ හැමෝම විශ් කරන්න එකතු වෙනවා. ඒ වගේම තමයි net fm family එකේ අපි හැමෝමත් එකතු වෙනවා. හයි ජනි අයියේ, අකුරැසි තිබ්බට ගොඩ ඉඳන් මම ජයමාලි. මට දෙන්න බලවන්ද ලස්සන සින්දුවක්? එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ ජයමාලි. මං ඔයා ඉල්ලන සින්දුවක් දෙන්න උත්සාහ කරන්න. හම්මෝ, තව නම් ගොඩාක් තියෙනවා. ඒ කට්ටිය විසරහදි එකතු කරගන්නම්කො. දැනට සින්දුව හම්. Oh, come on, kick it slower. We want the world to know why. We got

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 12යි විනාඩි 40යි.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: 1, 2, 3, let's go. DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
5: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show.
6: තැන කටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලය අතුරකිරිය මුල් ඒරියාව ආරම්භල ගනේ මුලකම් පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. දැන් හැමෝම ගන්නේ KD රයිස් ලීඩ් 1-5 පෙට්‍රල් බයික් එක මිල රුපියල් 7,96,500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා. තොග්ගවසන් වෙනතුරු පමණයි. KD Rice Motor Company Private Limited 0777-406-4397.
7: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැක. එබැවින් වඩාත් යහපත් දේ පමණක් කරන්න.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
9: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: අක්මාවෙ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-3540.
8: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින්නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක්කු දානය
11: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
8: නේත්‍රාලෝක වෙසක්.
12: නේත්‍රාලෝක වෙසක්
11: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
8: උත්තම ධාතු වන්දනාව
11: වෙසක් තොරණ
8: පහන් කෝඩෝ
11: සැදැහැගි
8: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදේ. සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල්දම් වඩන්නට
11: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
8: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
11: කූරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
2: බැති බරදායකත්වය
6: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව ආරම්භල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-3672.
13: හැලෝ හැලෝ, මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.
5: යන්න වෙලාව කිට්ටු වෙනකොට වෙලාව දැන් 12යි විනාඩි 45යි.
6: මේ හස්බන්ඩ්
5: මොකද වයි?
6: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
5: දන්නව.
6: මොකද්ද?
5: මගේ ඔළුව.
6: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
7: Paul prashna netu ahanna chani ek de dunu mavata
5: කටේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් ඕනි ඕනි කියලා මැසේජ් දාලා තිබ්බනේ. ඔන්න මැසේජස් වලට පිළිතුරු. හරිද? සින්දුව අහන්න යන්න කලින් කටිය එකතු කරගන්න ඕනි. ටට ටට ටට ගාල කටිය එකතු කරගන්න හදන්නේ. මොනරාගල වැදි කුඹුරේ ඉඳන් අපි කතා කරා මංජුලානේ. මට නම ලියාගන්න අමතක වෙලානේ. කතා කරලා කිව්වා ශෂිනි දුවයි, ඊට පස්සේ චබාෂ පුතයි, ඊට පස්සේ අල්ලව ගෙදර ඉන්නවානේ අවිෂ්කා දුවයි, සිත්මි දුවයි, හේ දෙන්නවත් එකතු කරගන්න කියලා කිව්වා. සද්දේනම අහගෙන ඉන්නවලු ඒගොල්ලෝ. ඊළඟට තව ඉන්නව කෝල් කරපු කට්ටිය. පොඩ්ඩයි ඉන්න. කොහෙටද යන්නේ? මම යනවා කොහෙටද? සේපාලිකාව හොයාගෙන. සේපාලිකා ඉන්නේ ගම් නම කියව ගන්න බෑනේ ලියාගත්ත. කොහමරි සේපාලිකා කතා කරා. සේපාලිකා කතා කරලා කිව්වා අම්මවයි තාත්තවයි එකතු කරගන්න කියලා. වෙසක් කූඩු හදන ගමන්ලු අපි වහගෙන ඉන්නේ. හංවැල්ල ඉඳන් අපේ සමාලි කතා කරා. ලොකු අම්මවයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කිව්වා. බදුල්ලි සමන්ත සැලුන් එකේ ඉඳන් සමන්ත අයියා කතා කරා. කේෂාන් මල්ලි එකතු කරගන්න කිව්වා. හිරු තරු ස්ටෝස් එකේ ඉන්න අපේ අම්මා විමලාවතී ඒගොල්ලන්ගේ, ඊට පස්සේ වයිෆ් නිසංසලා, හිරු තරු බබාල දෙන්න එකතු කරගන්න කියලා කිව්වා. තව ගොඩ දෙනෙක් ඉන්නවලු. ඒ හැමෝගෙම නම් කියන්න ගියොත් එහෙම වැඩේ ගන්න වෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඉමදුව පැත්තට ගියාට පස්සේ අපේ චාන්දනී අපි වහගෙන ඉන්නවා. හස්බන්ඩ් පියතිලක, ඉසංක පුතා. ඉසංක පුතාගේ වයිෆ් තමයි මදුෂා. නෑ පොඩ්ඩ ඉන්න, වරද්ද ගත්තනේ මම ආයිපාර. ඉසංක තමයි දුව, හස්බන්ඩ් තමයි මදුෂා. ඊට පස්සේ මදුමාල් පුතා, එයාගේ වයිෆ් හිරුණි. මං වගේ තනිකඩ කොල්ලෙකුත් ඉන්නනේ. අපේ ඉෂාන් නිෂාන්වත් එකතු කරගන්න ඕනි. ඊළඟට ලක්ෂ්මන් අයියත් එකතු කරගන්න කියලා අපිට කිව්වා. දෙනියායේ ත්‍රිවිල් සංගමේ සභාපතිතුමා වසන්ත අයියා, අපිව මතක් කරලා අපිට කෝල් එකක් ගත්තා. එකතු කරගන්න කියලා කිව්වා අපේ පවුල් වල හැමෝම. ඊට පස්සේ මේ දෙනියායේ වෙළඳ හා වාණිජ සංගමේ යාළුවෝ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. ඊළඟට WhatsApp එක බලමු. හයි ජනී, කොහොමද කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. නමක් නැති කෙනෙක් ඉති. නමේවල නැහැ නේ. එතකොට මට කියන්නේ නම නැත්තා කියලා තමයි. මං එකතු කරගන්නම්. අම්පාරේ මුවන්ගල රම්‍යක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර එකතු කරගන්න කියනවා. පුතා ශෂි, පොඩි පුතා සදේව්, දුව ඉන්නවා ගාල්ල ඉහළ කිඹිය සමාධි, එයාගේ දුව ශනුදි. මේ සේරම මාව අහගෙන ඉන්නවලු. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හයි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ලක්ෂ්මන් අයියා, චන්ද්‍රසිරි, ඒ වගේම තමයි පුතා ලක්ෂාන්, දිනක්ෂි, මහකඩවල ඉන්නවා දුව ඔෂදි. ඔෂදි කිරිවත්තුඩුවේ අද විවාහයට පත් වෙන ගංගා සහ පේශලා. පේශල වෙන්නේ නැති නේද? අනේ මන්දා, අකුරු කියව ගන්න හරි අමාරුයි. කොහොම හරි මං ඒ කට්ටියගේ නම් ටික එකතු කරගන්න. කොහොම කට්ටියම එකතු කරගන්නකෝ. ගාල්මිනි අපිට මැසේජ් එකක් දාලා දිනවා ජපානින් ඉඳන්. එයාගේ ඉතින් පවුලේ කට්ටිය එකතු කරගන්න කියන වයිෆ් අරුණ සංජීවනී, පුතා ඕෂද, දුව සේනාස්ප්‍රී, අම්මා, ඒ වගේම තමයි ගොඩලින්ද ගමේ යාළුව හැමෝමත් එකතු කරගන්න කියනවා. යාළුවා නිශාන්ත යවත් එකතු කරගන්න කියනවා. කොහොද දැන් ඉෂාන් නැද්ද උගොල්ලන්ගේ? යටියන්තොට සමන් දේවාලේ ගාව ඉඳන් අපි වහගෙන ඉන්නවා සිටි සැලෝන් එකේ සෙට් එක. සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සිටි සැලෝන් එකේ අධිපතිතුමා ලලිත් අයියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. හෝගාල වහිනව නෙවෙයි, හෝගාල වැඩයි. කටියම එකතු කරගන්නම්. ඊළඟට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න කවුද කියලා බලන්න. නම හොයාගන්න. ගාල්ල හිරිඹුර හන්දියේ ටිකට් විකුණන දැන අපේ සංක. එයාගේ යාළුවා කපිල ත්‍රිවිල් පාකිගේ කොල්ල සෙට් එක මේ හැමෝම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා ශානි ෆැෂන් එකේ කට්ටිය. ශානි ෆැෂන් එක තියෙන කිරිබත්ගොඩ නිලූක තමයි මෙසේජ් එක දාන්නේ. හස්බන්ඩ් ගාමිණී හවිසාවේලි බොතේජ් ෆැමිලි එකේ හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා. ගල් නෑවේ හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා. අනේ ජනි මට අද මෙසේජ් කරන්න ටිකක් පරක්ුණා. මාවත් එකතු කරගන්න. කෑගාලේ පුෂ්පාංගණී අක්කා මෙසේජ් එක දානවා. මහත්තයා නිමල් පොඩි අක්කා සුබද්‍රා දුව කුමාරී එකතු කරගන්න කියලා කියනවා. හාය ජනි අයියේ අපිවත් එකතු කරගන්න කියලා නදීක අපිට මෙසේජ් එකක් දානවා. පල්ලේ බැද්දේ ඉඳන් පද්මසිරි මෝටර්ස් එකේ කට්ටියම එකතු කරගන්න කියනවා. පැය 24ම අපිව තමයි අහගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ රත්නපුරේ ගල්ලෑලේ හර්ෂණී අක්කා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. පල්ලෙහා ගෙදර ගාමිණී මාමලත් අහගෙන ඉන්නවා කියලා කියන්න කියලා තියෙනවා. කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ අපිවත් එකතු කරගන්න එහෙම මෙසේජ් එක දාලා තිනවා. අපි රවින්දි දුවලා දෙන්නයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියනවා.

හරි යන්න වෙලාව කිට්ටු වෙලා තියෙන හන්ද සින්දුව මැදින් කතා කරන්න වෙනවා. යන්න කලින් කියලා තියෙනවා මේ මැසේජ් දෙකක් තියාගත්ත කියන්න කියලා. ඒ බැලුවම මැසේජ් දෙකම ඒවල තියෙන එකම තැන කට්ටියක්. වරකාගොඩ අනුරගාමන්ටගේ සෙට් එක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සචිනී තමයි මැසේජ් එක දාන්නේ එකතු කරගන්න කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ බොස්ට සනීප නැති වෙලා බොස්ස මතක් කරන්න කියලා කියනවා. බොස්ට ඉක්මන් සුවය ලැබෙන්න කියලා නිතිෆම් ටීම් එක අපිත් ප්‍රාර්ථනා කරනවා. සඳුනී, නදී, සමන්මලි, රමණි, සමර, ලක්ෂී, චාමලි, කිෂ්ණා, දේවි, මිනුකි මේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ බණ්ඩාරවිල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන යුනේෂා, ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් අදට ගිහිල්ලා එන්න තමයි හදන්නේ. යන්න කලින් මතක් කරන්න ඕනි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට ගියෝතින් ඔය සුවන ඕන ඕනිම රෝගයක් ඔයාට සුවපත් කරගන්න පුළුවන්. 0773-273-540 කතා කරලා වෙලාවක් වෙන් කරගන්න වගේම වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා නම් හෙට උදේ 10ට ආයේ දෙදුණු මාවතෙන් හම්බ වෙමු. ගින්දරී යවිලින ගින්දර හැන්දෑව අරගෙන. ගින්න නමම ජනී.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හදරෝග ස්නායු

0: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0767 716 7672.
1: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
2: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංකදිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
4: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
1: හොඳම දේ අඩුම විලට තික ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
4: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
3: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
4: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
3: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
4: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
3: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නිත්‍ය ෆෙමුසේ සජීවීව.
4: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
4: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
4: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
4: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
4: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
3: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
4: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.
5: බැති බරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor delikiri padamak. Will I ne gana danuwa? Wasakala kiri fun ekak piri elakiri kiri.
6: Hi, velawa ekai.

0: නැත් නිවුස් මේ පැය රටතට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news me pay ratatata pain pay alutwana alut pay vipassuma
4: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබේදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්ද සහ හිටපු පොලිස්පති පෝජි ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩු ජුනි මස 12 වනදා කැඳවල ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද නියම කළා. ඒම නඩු ප්‍රියන්ත ලියනගේ විරාජ වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී. ඉම අවස්ථාවේදී විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පෝජි ජයසුන්දර යන මහත්වරු අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඉන් අනතුරුව එම නඩුවලට අදාළ දේශන ඉදිරිපත් කිරීම සඳහා ජුනි මස 12 වනදා කැඳවන ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල නියම කළේ. මේලගනෙත් නිවුස් පසර දෙකට
0: රටතොට
5: දෙයි නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල
6: යම්සේ ගනෝ ගල් පර්වතයක් සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද එපරිත්තෙන්ම නුවනැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
5: සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා.
9: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
10: ගින්දර හැන්දෑවා.
11: Brought to you by
12: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
13: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
14: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
15: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
16: FM 95 94.8.

Good afternoon. Tamal lekhai vinariya thai vilava. Api lage gindara handava bada de dawasata patan gannai api last wenne. Metani dan hawasa hatara wenakama ek digata alata sindu tika kahagena inna puluwan. ඒ වගේම තමයි මේ වෙලාවෙ ඔය කොතන හිටියද චූටිවත් මහන්සියක් නම් දැනෙන්න එපා පරිස්සමට ඉන්න මං ඔගලන්ට දෙකම දෙකක් ආදරේ මේ අහන්නකෝ ඔගලගේ පැත්තේ තින්නවද සුපිරි ඩීජේස්ලා ෂායන මාරයි කියලා හිතන ඩීජේස්ලා ඉන්නවන දැන් වෙඩින්ග්ස් වලට පාටිස් වලට ගොඩාක් වෙලාවට චූටි චූටි නංගිල මල්ලිලා ප්ලේ කරනවා අපි දැකලා තියෙනවා හරි ඒගොල්ල දක්ෂයි ඒගොල්ල හරි ලස්සනයි ඒගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් බලාගෙන ඉන්න ආසයි මාර ගති කොටිම කියනවනේ අන්නේ එහෙම අඳුරන වගේ යාළුවෝ කියනවනම් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් අයියා කෙනෙක් අක්කා කෙනෙක් වෙන්න පුළුවන් ඔයගේ ගමේ ඉන්න සුපිරිම ඩීජේ වෙන්න පුළුවන් අන්නේ යාට මුළු ලංකාව කඳුර ගන්න මුළු ලෝකයක් කඳුර ගන්න චාන්ස් එකක් අපි හදලා දෙලා තේනවා අන්න ඒ වෙනුවෙන් තමයි මේ මතක් කිරීම අදත් ගින්දර හඳාව පටන් ගන්නකොටම කරන්නේ රේඩියෝ ඉතිහාසයේ අංක එකටම පල්ලවෙනි වතාවටම ෆේස් ටු ෆේස් ඩීජේ ඇටැක් ෂෝ එකක් අපි අරගෙන ඉන්න ලෑස්ට් වෙලා ඉන්නෝ ඔගල හැමදාම සිකුරාදාට රැනවී ඉඳන් 12 වෙනකන් නෙත ෆෙම් ඩීජේ නයිට් එක අහනෝ ඒ වගේම තමයි ෆේස්බුක් ලයිව් එකෙන් බලනෝ අන්නේ ඩීජේ නයිට් එක දැන් කෙල්ලෙම ඩීජේ ඇටැක් ෂෝ එකක් වෙනකන් අපි අරගෙන වෙලා තියෙනවා පල්ලවෙනි සංග්‍රාමය මේ සිකුරාදා රැනවී ඉඳන් 12 වෙනකන් තියෙනෝ ඉතින් ඔයාගේ ඩිස්ත්‍රික් එක දිනවන්න ලෑස්ති වෙන්න ඔයාගේ පැත්තේ ඉන්න ඔයාගේ පළාතේ ඉන්න සුපිරිම ඩීජේව දැනුවත් කරන්න එයාට කියන්න මෙන්න මේ WhatsApp නම්බර් එකට එයා ප්ලේ කරන ක්ලිප් එකක් එවන්න කියලා 0115 95 95 95 0115 95 95 95 අපි ලගේ WhatsApp නම්බර් එක තියෙනවා ඒකට එයා ප්ලේ කරන හොඳ වීඩියෝ ක්ලිප් එකක් දාන්න පස්සේ පුළුවන් ඉඩක් හදාගන්න හරිද ඉතින් මේ බැටල් එක බලන්න ඔගලන්ට පුළුවන් Facebook live එකෙන් ඒ වගේ මේ FM 95.4 ඔගලන්ට අහන් ඉන්න ගමන් මේකට සෙට් වෙන්න පුළුවන් හරිද හරි එහෙනම් අද දවසේ ලොකම වැදගත්ම පණිවිඩය මතක් කරගෙන ඒත් එක්කම ඔගලන්ට කෝල් කරන නම්බර් එකත් මතක් කරගෙන යමු 0112553763 සිංහලකට කටිව ඩෙඩිකේට් කරන්න පුළුවන් ඒ වගේම තමයි අර කියපු WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා කටිව ඩෙඩිකේට් කරන්න සිංහක් ඕනි භාෂි කියලා කියන්නේ ඉතින් හරිද ඒ ගාමට Facebook එක පැත්තේ එනවනම් තමයි අපි ලගේ ගින්දර හැන්දාව Facebook post එකට like එකක් comment එකක් දැම්මේ නැත්නම් අන්නේ වාරින්ම netfm official facebook fan page එක පැත්තෙන් ඇවිල්ලා ඉන්දර හඳව post එකට comment එකක් දාගිර යන්න මම අද අහලා තියෙන්නේ ඔය පාන් කාලා තේන අඩුව ගාන කීයද ඔයා පාන් කාලා තියෙන අඩුව ගාන කීයද සමහරු නම් මේකට comment එකක් දාන්න බයයි මොකද වයස හදාගනි කියලා මන්නම් බය නැහැ කියන මම අඩුවටම පාන් කාලා තියෙන රුපියල් 10ට රුපියල් 10ට මම පාන් කාලා තියෙනවා ෂෝක් කතාවකුත් තියෙනවා අපි කොළඹට ආවට පස්සේ හැරේ දෙක වසරේදී ඔන්න පළවෙනි වතාවටම කඩේ ගියා මොකද අපේ ගියේ ඉස්සරහම තිබ්බේ කඩයක් හැබද ඉතින් පාර පැනලා කඩේට යන්න විතරයි තියෙනේ මම රුපියල් 10ක් දීලා පාන් අරන් එන්න කියලා කිව්වා හරිද ඉතින් මම පාන් ගෙඩියත් අරගෙන පාර පයින්නව පාරෙච්චර හුරු නෑ තාපොඩෙන් ත්‍රී වීලර් එකකට යට වෙලා හොස් ගාලා එතනම යනවා මොකද්ද පිනකට ඒ ත්‍රී වීල් මාමගේ බ්‍රේක් එක වැගුණා මානෙල් බණ්ඩාරක්කා මුලටම කියලා තේන ඔන්න වයස නම් හොයන්න බෑ ඒ වට්ට නෑ මම අඩුවටම පාන් කාලා තියෙන රුපියල් 2.50ට කියලා අම්මෝ අද කාලේ 150ක් වෙනකොට නේ පාංගෙඩි කීයක් කන්න තිබ්බද ඊගවට ප්‍රදීප් පතිරණ 1982-83 විතර 3.7-10ට කෑවා කියලා කියනවා හා හා අපිට නම් ඒවා එනකොට හීන වගේ තමයි චමින්ද බෝටස් එකේ කට්ටිය මට නම් මතක රුපියල් 3.7-10යි 86 වගේ කියලා කියනවා
ഞാനെ ആദരിനെ ഹലഗുരിച്ചാം. ഇത് മോറ്റസിക്ക് ഒക്കെ ഇല്ലാത്ത കിട്ടുകയാണ് ചന്ദ്രിക അറിയാത്ത മമ അടുമ ഗാനക്കെട്ട് දැන් පවුලේ පහයි නම් ඒ පස් දිනාට නියම් කරපු ප්‍රමාණයක් තියෙනවල ඒ ගානේ විතරයිලු ගන්න පුළුවන් පොලිමේ ඉඳලාලු ගන්න ඕනේ. එහෙම කාලයක් ඔගොල්ලොත් පහු කරාද? මේ පොඩ්ඩක් නොදන්න දේවල් මතක් කරගව හරිද? ඊගාවට මාලනී දිසානායක අක්ක කෙනෝ සත 30ට වගේ මතකයි. ඒකත් ඒ කාලේ හරි අමාරුයිලු සත 30 කියලා කියන්නේත් ලොකු ගානක් කියලා කියනෝ. ඕනේ නේද රුපියල එන්න එන්න එන්න එන්න නේද වටිනාකම අඩු වෙනවනේ? රසංක ගුණසේකර 3.75ට පාන් කෑවලු. ඉගවට ධර්මසේන ගම්ලත්ගේ 7.25යි මම මේ කියන්නේ 1976 කාලේ වගේ කියලා කියනවා. හා හා ප්‍රියදර්ශනි ජයසිංහ 3.50ට වගේ කෑව මතකයිලු. ඉගවට නිරෝධ හෝම්ස් කියලා කටියක් ඉන්නවා. ඒගොල්ල කියනවා 3.75ට කෑවලු. උඹේ අන්තර නම් මතක නෑලු ඒ කාලේ සූටි හින්දා. තේනුක සමන්ත එයා 94.75ට පාන් කෑව කියලා මතකයිලෝ. ෆිල්මි සංජාන සජානේ 3.75යි. ඒකත් හරීම පාන් රාත්තල හරීම රහත් එක්කමලෝ. ඕනේ නේද දැන් රාත්තලක් තියෙනවද කියලා දන්නෙත් නෑ. සමනේ රාත්තලට කියද්දි ග්‍රෑම 400ද 450ද? දන්නේ. කුමාරි දැන් ඒ ගාන නැහැත් එක්කනේ නේද? බුද්ධික පුංචි බණ්ඩාර. එයා කියනවා 3.75ට කියවම ගොඩක් හැටිය 3.75ට තමයි කාලා තියෙන්නේ. සුජීව ඉදිරි සිංහයා රුපියල් 2ට පාන් කෑවලු. අසේල චන්දිමා 3.75 කියලා කියනවා. කුමාරි කරුණාරත්න 3.75 කියලා කියනවා. හැබැයි හරිම රාත්තලක් ලැබුණා කියලා කියනවා. ඉරන්ද ඉන්දික 3.75යි. වෙන්න ඇති ඒ කාලේ හරිම පාන් රාත්තලක් දෙනව වෙන්නේ. අපේ අම්මා අදටත් කියනවා පාන් ගෙඩියක් ගෙනල්ලා දවසක් අපේ ලොකු මාමා, ඒ කියන්නේ අම්මගේ ලොකු මල්ලි, අපේ අක්ක චූටි කාලේ, එතකොට මමත් නෑලෝ අවුරුද්දක් වගේ ඇතුළේ අපේ අක්කට අපේ අක්කගේ අතට අර පාන් රාත්තල කියලා දීලා. හරිද? අපේ අක්ක පාන් රාත්තලට බය වෙලා අඬලා. ඒ කියන්නේ අදට පාන් රාත්තල සෑහෙන ලොකුවට තියෙනවා. නිමැටි පාංගිනීට බය වෙච්ච කෙල්ලෙක් නෑනේ මම නෙමෙයි අක්කා හොඳේ. ඓකේ එහෙමනම් ඔයාගේ කමෙන්ට් එක තනියම වාරෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඩ්‍රොප් කරගෙන යන්න. මේ ගින්දර හඳාව මම වාශී.

0: දවල්කයි විරණි දහ නවයයි වෙලාව අපි ලස්සනේ පපිලගේ නෙමේ අපි ලගේ ගෙතර හඳම පළවිනි බ්‍රේක් කාර ගම තරගයක් විතරක් නෙවෙයි මේක ඩීජේ අටැක් එකක්
1: Don't stop. Remix, remake. එකට හැපෙන DJ Blast එක. අම්මා ගලේනේ. ඉන්නා කුමරියේ.
0: Remi අලෙන්නේ. Radio ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
1: NetFM DJ Night Face to Face Attack Show Attack Show
0: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න
1: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show
2: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: මෙල්ඩෝල්. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල්. පැරසිටමෝල් විශේෂයකි.
5: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලැන්ඩ්
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංග නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
7: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
8: හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් අසාගල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දවල් 1යි විනාඩි 34යි දැන්.
3: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස්. දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195.
4: වසර 23ක අසම සම සතා හරිත රැකවරණය මිහිපිට ඇති කළ සතා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසම සම වැටොප් දිරිදීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
5: වට්ස්ඇප් කරන්න 076 441 1048. ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.
6: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
7: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
6: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටරයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
9: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
10: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
9: කොහොමද දෙවිලා?
10: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
9: නුවන් මේ කහදල බලන්නකො.
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-21-33-540.
11: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
6: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
11: යස් යස් එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
11: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. වට්ස්ඇප් 0711 95 95 95. net fm facebook live.
12: ඔත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
13: අම්මකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
6: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
16: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ.
15: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
14: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
15: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
6: Brought to you by අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
18: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
19: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
20: ඇසේම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
21: Net FM Algo Town.
22: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබ වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබ කොන්දේසි අදාළ වේ.

දවල් එකයි විනාඩි 40යි වෙලාව. හරි අපිට කටිය ගොඩාක් කිනෝ එකතු කරගන්න කෝල් කරපු කටියට තමයි මුලින්ම chance එක දෙන්නේ. අද මගේ පළවෙනි කෝලර් කඩවත රංජනි අම්මා. එයා 7:25 ඉඳන් පාන්කාල තියනවලු. අයියෝ 7:25 ඒක කොච්චර නම් ගෙදර තිබ්බාද? ගණන් ගන්නෙ නෑ. ඔහේ සික්කල්ල දානෝ. ඒ කාලේ නම් පාන් රත්තල් කීයක් කන සල්ලිදනේ. අපේ අම්මා කියලා දෙනවා ඒ කාලේ ටක් ෂොප් එකට ගිහිල්ලා ඒගොල්ලෝ බනිසුත් කනවා කියලා සත ගණන් වලට. අයියෝ අපිට අපිට අපිට මේ කාලේ තියෙන සල්ලි ඒ කාලේ තිබුණා අපි කෝටිපතියෝනේ. අනේ මන්දා. මුල ඉස්කෝලේටම බනිස් අරන් දෙන්න දෙව රුපියල් 1000ක් අතේ තිබුණා. ඕකේ කොමාරි රංජනී අම්මගේ අර ලොකෝ ෆැමිලි කිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්න ඕනේ. ආ තවෙව කිව්වනේ රංජනී අම්මා. එයා කියනවා පාන් කාලක් එක්කෙනෙක්ට කන්නත් බෑලෝ, එච්චරට බඩ පිරෙනවලෝ. පාන් කාල කියන්නේ ලොකෝ ප්‍රමාණයක්ලෝ. අනිතගේ පාන් හරි සුවඳයිලෝ, හරි රහයිලෝ. ඇත්තට ප්‍රධාන වෙලා කරින්න පාන් රාත්තලක් 5-6 දිනක් ඉන්න ගෙදරකට හොඳටම ඇතේලෝ. අද කාලෙක හෙදනේ දෙන්නෙක්ට කන්නත් හැරෙන්න මදිනේ, හොඳට කන දෙන්නෙක් නේද? කොමහරි නිරෝධ පබෝදට හන්ස රසුනාදි තරු සඳු ජයනි ඉගාවට මංජලා නයනා රූපිකා සමන් බණ්ඩාර හිමේෂ් ප්‍රියන්ත සමරනායක අයිරංගිනි අම්මා ලේලි අයිරංගිනි රොහන් කට්ටියම ආදරින් එකතු කරගන්න ලෑස්ති කළ තියෙන සිංදු ඔක්කොම ටික වහන්න. තැන්ක් යූ. ඉතින් මට කෝල් කළාට හරිද? ඉගාවට හොරණ සමන්න අංකල් කතා කළා. මාස 9ක් තිස්සේ ට්‍රයි කළා. අද තමයි ලයින් එක ලැබිලා තියෙන්නේ. එයා කියනවා එයා බෞසරේකලු වැඩ කරන්නේ. අවස 2-2 හමාර වෙද්දි ඕෆ් වෙනවලු. ඉතින් සාමාන්‍යයෙන් දවසකට පැයක් 1 හමාරක් වගේලු මාව අහන්න ලැබෙන්නේ. හැබැයි ඒ පැය 1 හමාර හරියේ ආසාවෙන් අහනවලු. මං ඔය අම්මගේ අනම්මනම් කතා කියනකොට ඇස්වලට කඳුළු එනවලු. ඉතින් ආසාවෙන් හිටියලු අනේ මට කතා කරන්න තියෙනවා නම් කියලා. අද තමයි ලයින් එක හම්බෙලා තියෙන්නේ. ආදරේම ආදරේ හරිද? රියදුරු දෑතට දෙවි පිහිටයි මහත්යෝ. කිරණ කියන වැඩ කටියත ඔක්කොම සාර්ථක වෙන්න ඕනි, ජය වෙන්න ඕනි සමන් අංකල්ටත්. ඉගාවට කලගිරිහෙනි මුණසිංහ තාත්තා කතා කළා. රත්තරම් පුතේ කටහඬ ඇහුණත් හරි සන්තෝසයි කියලා කියනවා. අනේ මං ආදරේ අනේ ආදරින් කට්ටියම එකතු කරගන්න. ඉගාවට කැගල්ලේ දිමුතු ගාමන්ට් එකේ අපි කාන්තියක කතා කළා. අද එයාගේ මිනිබිරියගේ බර්ත්ඩේ එකක් තියෙනවා කියලා කිව්වා. එයාට විෂ් කරන්න ඕනි කියලා කියනවා. ගෞරදී හැපි බර්ත්ඩේ අනේ. ඉන්න අපි ලස්සන විෂ් එකක් දෙලෙමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday Gaurudi. ඔයාට සුබම සුබ පන්දිනියක් වෙන්න ඕනේ. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන ලස්සන බර්ත්ඩේ එකක් වෙන්න කියලා මම තාදරෙන් wish කරනවා. ඔයාට wish කරන්න එකතු වෙනවා මෙන්න මේ කට්ටිය. ඔයාගේ තාත්තා ධනුෂ්ක, ඉගාවට අත්තා කිරියම්ම, රංජන්, ලහිරු, අචිනි, හිමේෂ, ඉගාවට කුමාර, ඔය ඔක්කොම ලාම ඇතුළු ෆැමිලි කිය ඔක්කොම තවට ආදරෙන් විශ් කරනවා සුබම සුබ පන්දිනයක් වෙන්න කියලා. හරිද? ඒ වගේම මේ අපේ දිමුතු ගාමන්ටිකේ ලයනල් අයියා, එයාවත් ආදරෙන් මතක් කරන්න ඕනි. දිමුතු ගාමන්ටිකේ වැඩ කරන ඔක්කොමලත් එක්කම ලයනල් අයියා 3:50 ඉඳන් පාන් කාලා තියෙනවලු. ඔයා පාන් කාලා තියෙන අඩුම ගාන කේද බලමු. සෑහෙන කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා ෆේස්බුක් එකට. ඒව කියවන්න යන්න තමයි හදන්නේ. සුජීව කාලා තියෙනවා 3:50ට. ගොඩාක් අය 3:50 ඉඳන් තමයි පාන් කාලා තියෙන්නේ. නිමල් නික පිටිය, එයා 7:72ට පාන් කාලා තියෙනවලු. ෂා, අද කාලේ වගේ නම් නේද? ඒ කාලේ අපි හිටියනම් අද තියෙන සල් ඒ කාලේ දෙන්න. ගාමිණි සමර නායක 3:50යි. 3:50ට තමයිලු අඩුවටම පාන් කාලා තියෙන්නේ. ගින්දර පැටෙක්කේ ලස්සන සින්දුවක් දෙන්න අපි සඳරවල තේ කඩේ. ගාමිණි සමර නායක කඩේ ඔක්කොම ලත එකතු කරගන්න කියලා කියනවා. දෙකම දෙකක් ආදරෙන් කැටියම එකතු කරගන්න. ඉරන්දි ලියනගේ
1979 එතකොට තිබුණු ගානටලු කාලේ තියෙනවා. ඉතින් ගාන කියන්නකෝ අපි දන්නවා දේ කාලේ තිබ්බ ගාන. රුවන් තුෂාර ෆර්නාන්ඩෝ 3:05 කාලේ තියෙනවලු. සමන්ත දිසානායක 350 කාලේ තියෙනව මතකයිලු. හෑ 350 පාන් කෑවා. ඒ මොන කාලද මං හිතන්නේ 3:07 කියන එක දාන්න මතක වෙලා. අකිල දිනේෂා රුපියල් 8 කාලා තිනවලු. හා හා ජීබි ශාන්ත 3:50 උදේ කන පාම් බාගිට අනේ උදේ කන පාම් බාගිටයි පරිප්පු එකටයි රුපියල් 3යිලු. පාන් ගෙඩියට 3:50 පාම් බාගිකුත් කාලා පරිප්පු එක රුපියල් 3ට පාන් කාලා ඉන්න පුළුවන් පරිප්පු එක. ෂා සරත් ෆර්නාන්ඩෝ මට මතක විදිහට 7:60 වගේ කෑවලු. ඒකත් ඒ කාලේ හරි අමාරුයිලු. කටාවලින් තමයි මට මැසේජ් එකේවලා තියෙන්නේ. අනේ පරිස්සමට ඉන්න ආදරෙන් එකතු කරගන්න ජය වේවා. ජයලත් රණවීර ඒ කාලේ 88-89 වගේ කාලේ. පාන් නම් ඉතින් පාන් තමයි හොඳේ. ඒත් ගෙදරට පාන් රාත්තලා ගේන්න. ඔමිනෝ ඔමිනෝ ඔමිනෝ. කමෙන්ට් එක ගියානේ කියවගන්න බැරි වුණානේ. අයෝ ඒක අපව යගන්න නැතුණා. ඉන්න මං ආයෙ කියන්නම්. අහනද? ටිකකින් මතක් කරන්නම් ඒ කමෙන්ට් එක මොකද්ද කියලා. කොහොම හරි. ඒ අතරේ මං ඔයගලන්ට ෆෙම් සෑගෙනත් මතක් කරන්න ඕනේ. ඔයා මාකට් එකට ගියාම වැරදපලට ගියාම පෑඩ්ස් ගන්නකොට ෆෙම්ස් ඇය අරගන්න. හේතුව SLS ISO තත්ත්ව සහතික දෙකමත් තියෙන. ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව දෙන නියම පෑඩ් එකක් හොයා ගන්නවා නම් ඒ ෆෙම්ස් ඇය තමයි. හරිද? අනිතක තමයි ගෙදර ගෑන් ළමයි කීප දෙනෙක් ඉන්නවා නම් එහෙම ඊඩියට්ස හැදෙනවා කියලා කියනකොට නේද පෑඩ්සල්ට ලොකු ගානක් යනවා. අනිතක තමයි කොච්චර ඔයා ට්‍රයි කරත් අපහසුතාවයට පත් නොවී ඉන්න සමාජය ඉස්සරහා සමහර වෙලාවට නොදැනුවත්වම ලීක් වෙන්න පුළුවන්. දවස පුරාම එළිය ඉන්න දවස් වලට නේද ඇඳගෙන ඉන්න අපහසු වෙන්න පුළුවන්, රෑෂස් එන්න පුළුවන්, බිබිලි බිබිලි වගේ දාන්න පුළුවන් නේද? ඔය වගේ දේවල් නැතුව පහසුවෙන් ඒ දවස් ටික ගත කරන්න නම් හොඳ පෑඩ් එකක් ඕනි වාට. ඒ නිසා තමයි මම ඔයගලන්ට ෆෙම්සයි ගැන මතක් කරන්නේ. ඒ වගේම තමයි අර පෙට්‍රල් ස්කූටි එක අලුතෙන් ස්කූටි එකක් ගන්න හීන දැක හිටියන ගෙදෙට ඕනිමයි හදිස්සියකට අතින්ට මෙතින්ට යන්න ගමන් පහසුවට ස්කූටි එකක් ගන්න ඕනිමයි කියලා හීන දැක හිටියන KD රයිස් එක පෙට්‍රල් ස්කූටි එකක් ගන්න මේ තමයි හොඳම කාලේ. මොකද ලක්ෂක මිලාඩුවක් එක්කම ඔයාට ස්කූටි එක ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න මම මේ කියන බයික් එක ලීඩර් 125 බයික් එක ඔයාට රුපියල් 796,500 තමයි සාමාන්‍යයෙන් වෙළඳපළේදී ගන්න ලැබුණේ. දැන් මේ දවස්වල ලක්ෂක මිලාඩුවක් තියෙනවා 6,96,500 ඔගලන්ට ගන්න පුළුවන්. අනිතක තමයි ලීස් එකක් දාලා නම් ගන්නේ. පළවෙනි මාසතරේ ලීසින් වාරික 3ත් KD රයිස් මෝටර් කම්පැනි වෙතින්ම ගෙවනවා. ඒ කියන්නේ මුල් මාසතරේ ලීසින් එකනොත් ඔයා නිදහස්. ඉතින් ඒ නිසා මෙච්චර වාසි පිට ඔයාට ගන්න ලැබෙන අනිතක පෙට්‍රල් සුවඳට පවා දුවන මේ ස්කූටි එක නම් ඔයාගේ කරගන්න ඕනේ. හැබැයි පරක්කු වෙන්න එපා. තොග සීමිතයි. හරිද? ඒ නිසා KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට දැම්ම කතා කරන්න. 0.77 4643497 0.77 4643497 වැඩි විස්තර

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල්කයි විනාඩි 52යි වෙලාව අපි ලෑස්ති වෙන්නේ මේ පැය වට හද දෙන අන්තිම සින්දුව අහන්න යන්න ගල යන්න කියන්නේ මේක කටින් එන්න එකක්. ඒ අස්සේ මංගලන්ට මතක් කරනවා සෙවනගල ආයුර්වේදය ගැන. සෙවනගල ආයුර්වේදය කියලා කියන්නේ අපේ දේශීය හෙළවෙද කවනේ ද දේශීය ඖෂධ පාවිච්චි කරලා සුව කරන්න බෑ කියලා. අහක දාපු රෝගීන් ඒ වගේම සුව කරන්න අමාරුයි කියලා කියපු ලෙඩ රෝගවලට නිට්ටාවටම සුවය ගෙන හොඳ විශ්වාසය තියන්න පුළුවන් තැනක්. අන්න ඉතින් සෙවනගල ආයුර්වේදයේ විදිහට නිෂ්පාදනය කරන ඖෂධ දැන් ඔගලන්ට ඕඩි කරලා ගෙන ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එගලගාව තියෙනවා සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්ත සෝය. අට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් අයෝ බඩ දැවෙල්ලයි ගෑස් ගෑස් කේකේ ඉන්න පාව ඕ ඇවිල්ලා මේ මොනාද කියන්නේ ෂෝ ඔෆ් කර කර ඉන්න හොඳ ලෙඩ නෙවෙයි. හරිද? අනේ මට අමාරුයි දැවිල්ල ජාති කන්න බෑ, පිටි ජාති කන්න බෑ, තෙල් ජාති කන්න බෑ කේකේ ඉන්නේ නැතුව ඇත්තටම නිටවට සනීප කරගන්න පුළුවන් නම් ගන් ට්‍රයි කරලා බලවට කමන්නේ. හරිද? ඒ වගේම තමයි සෙවනගල හන්දි රාජ තෛලය. තව තව නිෂ්පාදන ගොඩාක් තියෙනවා. ගෙදර පුරුද්දට තියාගන්න ඕනි සෙවනගල අසමෝදකම් මේක 100%ක් ස්වභාවික විදියට හදලා තියෙනවා. ඔයාලට කැමල්ට ඇපටයිට් නැත්නම් ඊගාවට බඩ පිපිල වගේ නම් බඩ කැක්කුමයි නම් බඩ අජීර්ණ ගතියක් නම් දුන්න ෂොට් එක වැඩේ. හරි. ඒ වගේම තමයි කියන්න ඕනි සෙවනගල මදෝකා කැස්සට පැනිය. ඔයාලට හෙම්බ හෙම්බ වගේ නම් හෙම්බිරිසාව නම් නේද කැස්ස ගතියයි නම් ඊගාවට උණයි නම් ඇඟපත වේදනාවයි නම් හොට සෙවනකල මදෝකා කැස්සට පැනිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අයට අද කාලේ අහන අයට සීනි ෂුගර්නේ ඔයාට ඒ ප්‍රශ්නේ තියෙනවා නම් මධුමේහ හරණි කැප්සියුල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කියනවා ඔයාට ෆැටි ලිවර් නම් එහෙම නැත්නම් ලිවර් එකේ තෙල් නම් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ වැනුත් ඔයාට හොඳ සුවයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය දේවල් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන ගන්න පුළුවන්. මෙන්න මේ නම්බරයකට කෝල් කරන්න. 047 31 33 540 කතා කරලා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඔයාට අවශ්‍ය දේවල් ගෙන ගන්න.

0: विपराक नवे मेक डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक तो हैप्पीनर डीजे ब्लास्ट का
0: रेडियो इतिहास से प्रथम वतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: लंका उमदान विलंग डीजे स्टार इन द कमति नाम ओया डीजे प्ले करने पहले वीडियो आ दैन मापिटो व्हाट्सएप करना
1: බිඳුවයි හත්සිය එකොළහයි අනු පහයි අනු පහයි අනු පහ නැතෆම් ඩජේ නයි ෆෙස්ටු ෆෙස් ඇටක්ෂෝ
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: ඒ ඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගිදිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනය ලොතරයි පත් මිලදීගෙන ඔබේ සිහින සැබෑකර ගන්න
4: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතෙන් ඔබට ආරාධනා කරයි හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540

0: 10 වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත. සතියේ දවස්වල උදේ 10ට.
0: ජනියත් වැඩි වෙලා.
2: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමෝ කූරගල යමෝ.
1: ආ පැටියෝ කොහොමද?
2: සින්දුවක් අහනවද?
3: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
2: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: Hey yo, yana yana hama tana anytime set when a flavor dela kiri padamak. Welaine gena denuwa. Wasakala kiri fun ekak piri ela kiri kiri.
6: Dan welawa 2:1.

0: Net News. Meepei Rutatota. Oba Vetagina Inne.
1: Yes, Fortune Soy.
2: Alut Marasuguna Abi Vibe Ekata Set Vela.
3: Kamathima Vidyakata O Nama Velavaka.
4: Me Fortune Soy.
0: Net News. Meepei Rutatota. Payan Pay Alutwana. Alut Pay Vibasuma.
5: අයිබෝන් මෙපේ රටතොට සමගින් මම භාෂිනී. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙපිරිසක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් පුද්ගලීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල සිංහ දූපතේ සැඟව සිටියේදී සහස්පුර පොලිසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. එම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසගේ අමනාපයට හේතු වී තිබෙන්නේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු සහ අපරාධකරුවකු වන කළුතරගේ දුමින්ද නොහොත් වනාතේ දුමින්ද නැමැත්තා විදේශ රටකදී අත්අඩංගුවට ගැනීමෙන් උරණ වූ වනාත දුමින්ද ගේ ඥාති සහෝදරයෙකු වන කළුතරගේ චතුරංග නැමැත්තකු විසින් මෙම පිහි ඇනුම සිදු කර තිබෙනවා. වනාතුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවක් වන වාසනා නැමැත්තා මෙම ප්‍රධාන සැකකරුට සහාය දක්වා ඇති බවටද පැවසෙනවා. සැකකරුවන් අද මාලිකා කඳ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් සහස්පුර පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මීළඟ නිවුස් පස්වරු තුනට.
0: Meepei Rutatota.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නැන පහන්ඩල් වන සඳහම් සිතිවිල්ල.
2: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියාදීම පහසුය. ඒත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නොවද කළ යුතුය.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
3: මේ හඳුන් කුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා. සන්ධි රෝග සති 4න් සෝකර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399.
5: ගින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: FM 95.

0: Andra händer var vi bashi.
1: Hava sadekai vinari hatarayi vilava. බදන්ද දවසේ ගින්දර හැන්දෑව අහන දෙවෙනි පැය තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. මේ පැයටත් කෝල් කළා WhatsApp එකේ chat එකට ඇවිල්ලා එහෙම නැතන් අපිලගේ Facebook post එකට comment එකක් දාලා උනා. ඔයාලට මේ පැතට එන්න කටියව dedicate කරන්න එහෙන සින්දු වලට chance එක තියෙනවා. හරිද? හරි okay. කොහොමද කලින් කෝල් කරපු කට්ටියක් ඉන්නව එකතු කරගන්න. අද මට first time කතා කරපු තව කෙනෙක් ඉන්නවා. හරිද? එයා කතා කළේ තියෙනවලු net එකේ එක එක program වලට අපේ තරංගක්කගේ මන්ද එහෙම කතා කළ තියෙනවලු. හැබැයි අදලු මට ෆස්ට් ටයිම් කතා කළේ මොඩරාගෙන වැදි කුඹුරේ මංජලා අකා. හායි! අනේ ආදරෙන් ඕවා එකතු කරගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන් කෙනෙක් එකතු කරගන්න කියලා කිව්වෝ ඒ අයිරංගිනී නංගිව. හේතුව එයා වැඩ කරන තැන ෆෝන් එකෙන් හොරෙන් අහගෙන ඉන්නවලු. අනේ ආදරය අනේ අහගෙන හිටියටකම නෑ වැඩ පාඩු කරගන්න. හරිද? ඔන්න ඔහොම කියනකොට මට අපේ ලකි අයවත් මතක් වෙනවා. එයා ටේබල් එකේ ලොකේ කස්සරි ෆෝන් එක දාගෙන ඉන්නේ. ජය වේවා! ආදරෙන් අයිරංගිනි අක්කවත් එකතු කරගන්නවා. ඒ වගේම චමාෂ ශාෂිනී පොඩ්ඩ දෙන්නවත් එකතු කරගන්නවා. Thank you so much මංජුලක්ක මට කතා කරාට. ඉගාවට ගාලි ගෝනපුර මල්කි කතා කරා හිටි හැටි වහිනවලු අපහු පායනවලු කුමාරි අද කෙල්ලරෙදි හොදලත් නෑ කාටවත් කියන්න එපා නාලත් නෑ හොර කෙල්ල කුමාරි ආදරෙන් එකතු කරගන්න හොඳේ. හරි ඊට පස්සේ ඔයා අඩුවටම පංකාල තියෙන කීයටද අපි බලමු ලැබිලා තියෙන කමෙන්ට්. මේ මෙතන තියෙන කමෙන්ට්ස් ගොඩම කියවලා බලවෙන් පස්සේ මට තේරෙනවා ගොඩක් කටිය 3:50 තමයි මතක ගොඩක් කටියට කියලා. චානක ඇරවුවල 3:50ට 94 කෑවා කියලා මතකයි කියලා කියනවා ඉන්දික රාජපක්ෂ. 3:50ට කාලා තියෙන මේනු හම්බන්තොට 2:50ට කාලා තියෙනවලු. ඊගාවට එරන්ද වර්ණපුර මම පාන් 3:50ට කාලා තියෙනවා කියලා කියනවා. ඊගාවට අපේ ලලිත් සොයි සංකල් කියනවා එයා 7:10ට කාලා තියෙනවා කියලා. වව්! ඊගාවට චම්පිකා ප්‍රියන්ති ඉස්සර මලගෙවල් වලට යද්දි පාංගෙඩිලු කට්ටි අරගෙන යන්නේ. ඒ තරම් ඒ කාලේ පාංගෙඩිය වටිනවා. දැන් ඉතින් මිලනේ වැඩි පාංගෙඩිය හැල්ලු වෙලා කියලා කියනවා. ඇත්තට එහෙම කාලෙකුත් තිබිලා ඉතින් නේද? චතුරංග ජානක තැන්ක් යූ අනේ. එයා කියනවා සුබ දහවලක් භාෂයක් අපේ අම්මා 3:50ට පාංගෙඩියක් කාලා තියෙනවලු. ආදරෙන් අම්මවයි දුව දනේෂවයි සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. දෙකෝ දෙකක් ආදරෙන් කටියව එකතු කරගන්න. ලලිත් අංකල් තව කමෙන්ට් එකක් දාලා තිනෝ ඉස්කෝලේ යන්න ගෙදරින් එළියට බහිනකොට දෙන්නේ 7:05. හරිද? බස් එකට කිලෝමීටරයට ගන්න 7:00. එතකොට කෑමත් කාලා ඔක්කොමත් කරන් ඉන්න පුළුවන් නේද? රුවන් රාජපක්ෂයා 7:50ට කාලා තියෙනවා කියලා කියනවා. තිලක් රත්නසූරිය අපි පොඩි කාලේ කියන්නේ 65 කාලේ මේ කියන්නේ 1965 කාලේ පාන් රාත්තලක් 7:35ට කාලා තියෙනවලු. අනුෂ්ක ජයසූරිය මට නම් හරියටම මතක නෑ නංගි. හැබැයි අපේ අම්මා කියනවා 3:50ට පාන් තිබුණා කියලා. මට මතක මීට අවුරුදු 4කට කලින් වගේ රුපියල් 59ට පාන් කෑවලු. අයියෝ ඊට වඩා එහෙනම් මට මතකයි නෑනේ. රුපියල් 10ටත් මම පාන් කාලා තියෙනවා. හා ඉන්දනේ අනුපම පනමට පාන් කාපු කොල්ල තමයි අපි පදමට නැද්ද? ඊගවට රුමේෂ් අරුණ 1994 3:50ට මැතිනි පාන් දුන්නා කියලා කියනවා. හොම කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා. අර මේ ජයලත් රණවීරයගේ කමෙන්ට් එක බාගෙට කියව කියව ඉන්නදි කලින් මගේ අරුණාරේ ඔන්න දැන් කියවමු. ඒ කාලේ කියන්නේ 88-89 කාලේ පාන්නම් පාන් තමයි ඉතින්. ඒත් ගෙදරකට පාන් රාත්තලක් ගේන්න කඩේට යන්න බැරි කාලයක්ලු ඒ කාලේ. ඔන්නයි සත 50යිලු පා. දැන් වගේ නෙවෙයි නියම ප්‍රමිතියට නියම බරට නියම රහට තිබුණ කියලා කියන කොහොම හරි ධම්මික වෝටර්ස් එකේ සෙට් එක කොමලව. අද තහගෙන ඉන්නවලු ඉහළ යාගුඩ ධම්මික වෝටර්ස් එකේ. දුෂ්මන්ත අය, ජීවන්ත අය, ඊගාවට රුචිර පුතා, සංජු පුතා, තිලින පුතා, ජනිත් පුතා, කවදා තාදරේ නෝට මෙසේජ් කරන ජයලා ත්‍රණවීර අපිට සින්දු ටිකක් ඕනි. දෙකම දෙකක් ආදරේ කියලා කියනෝ. ආදරේ නිකුත් කරගන්න thank you so much. Facebook එකෙන් comments දාන ඔයගොල්ලෝ කොරම තරම.

0: FM 95-en, Anu 4.8-en, Kinder a Handával Vidbási.
1: දෙකයි විනාඩි 16යි වෙලාව. තව ලස්සන සින්දු ටිකක් අහන්න යන හදනේ කෝටුව කලින් WhatsApp එකේ ඉන්න. මෙන්න මේ කටියව අපි ඔබාගෙන ඔබාගෙන ඔබාගෙන යවෝ. හයි! ගින්දර නංගි කොමද? ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. යටියන්තට People's Bank එක ගාව Trivial Park එකේ කොල්ල සෙට් එක. Titanic සලනිකේ තුෂාරයිවත් එකතු කරගන්න කියලා. ලසන්ත අය තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. ජය වේවා. රියදට දෑතට දෙවේ පිහිටයි මහතිය අතර නිකුත් කර ගන්නවා. වාශි උත්ත මා වියගෙන් මගේ අතින් ගුටි කන්න ආසයිනෝ. අනේ කපිල කුමාර අයියේ ඉගාවට ගම්පල ප්‍රියදර්ශනී සුබ දහම ලක් වේවා කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න. ගුඩ් ඊවනිං. කොහමද? මට ගොඩක් හොඳයි. දැන් ගින්දර හඳාව අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කියනවා. අජිත් මුතුකුමාරණිගේ සින්දුවක් අහමුලු. හරි අහමු. එහෙම නැත්නම් ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් අහමුලු. අනිවාර්යෙන් අහමු. වෙන්තර අයව ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ගින්දරේ අටියන්තර දේශාන ස්ටුඩියෝකින් අපිවත් එකතු කරගන්න. අපේ බුසු බුසු කොල්ලත් එක්කම කියලා කියනවා. එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා කියනවා. සහද ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් වන්ටාර වෙල බොස් ත්‍රිෂානියගේ වයිෆ් ශංක, ඉගාවට දර්ශන්, නිශාන්ත, ලොකු බොස් සමාන ඉන්නවලු. අපේ බ්‍රාන්ච් වල හැමෝමයි මේ වෙලාව ෂොපි කියන හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. දෙකම දෙකක් ආදරෙන් ඔගලකුවත් එකතු කරගන්න. මිකා පිල්ලගේ ගින්දර හැන්දා.

0: விதராக் நெவே மேக் அ டிஜே அட்டாக்
1: நோ ஸ்டாப் ரீமிக்ஸ் ரீமேக் ekat happena dj blastika
2: anga galene igna kumariye eni
0: alinda radio itihas se pratham vatavata lankaya superi dj taru muhunata muhuna gatana dj attack show eka
1: net fm dj night face to face Attack Show. Attack Show.
0: 1, 2, 3, let's go. Lanka umudanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
1: Binduway 711 95 95 95. Net FM DJ night face to face Attack Show.
3: සිංගරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට් ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777767610
5: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
6: අම්මකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
7: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ
9: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
10: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ
9: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
8: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
9: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
11: Brought to you by
12: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
14: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
15: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
1: Net FM

පොහෝතා අපි ආයෙත් කූරගල යමු.

අවසර දෙකයි විනාඩි 25යි වෙලාව. අපි මේ පොළොන්නරුවේ රමණියක කතා කළානේ. එයා කියනවා යනන් අඩුම ගානට පාන් කාලා තියෙන්නේ 3:50ට ලෝ. හොඳයි හොඳයි. 3:50 තමයි අද කාලේ ගොඩක් කට්ටියට මතක ඇති කාලෙක ඈතට ගියෝදී 3:50 තමයි ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බේ. ඉන් එහාට තව ඒව තිබ්බා. මම හිමින් කියවන්නම්. හැබැයි කමෙන්ට් සෑහෙන ලැබෙනවා. ඔයාත් අඩුම ගානට පාන් කෑවි මොන කාලෙද ඒ කීයටද කියලා. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යනවා. තාම NetFM official fan page එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් ලයික් එකක් දාලා ෆලෝ පාරක් දාලා ගින්දර හඳව පෝස්ට් එකට කමෙන්ට් එකක් ඒ විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. හරි. ඊගවට මාතර මාලිම්බට නිවර්තනාක කතා කළා. හස්බන්ඩ් දිලේකයි සෙතිනුවයි එකතු කරගන්නෝ. අද සෙතිනු මේ ඉස්කෝලේ සීල සමාදානයට සහභාගි වෙලානේ. ඉතින් මේ අද සීල සමාදාන් කරවන්න ආපු ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වලු අම්මලට කරදර කරන්න හොඳ නෑ පුතාලා, අම්මලට කරදර නොකර ඉන්න එහෙම කියලා කිව්වලු. ගෙදර ඇවිල්ලා ඉතින් ස්වාමීන් වහන්සේ කියපු එකත් සෙතිනු කියලා අම්මත් එක්ක ඒ කියලා හොඳට දසෝ අද දෙනවලු. අපරාධ කියන්න බෑ, කියන දේව අහන්න ළමයිනේ. හරි, අපි ලස්සන සිඳුර එකක් අහන්න යන්න හදන්නේ. ඔක්කොටම කලින් ඔගලන්ට ෆෙම් සෑය ගැන මතක් කරලා ඉන්න. මන් දන්නවා මේ අපි ඉන්න යුතුකම් වගකීම් ගොඩාක් එක්කනේ නේද? පීරියඩ්ස් කියලා එව නවත්තලා ඉන්න බෑ. දැන් ඔයාට බබාලා ඉන්න අම්ම කෙනෙක් නම් සමහර වෙලාවට ඔෆිස් උත් යනවා නම් බබාලගේ ඔක්කොම වැඩ ටික කරන්න ඕනි. යාලට උදේට කැම බලන්න ඕනි. යාල ඉස්කෝලේ යන වයස නම් ලන්ච් බොක්ස් වලට කැම ටික arrange කරන්න ඕනි. ඒගවට හස්බන්ඩ් ගේ කැම බලන්න ඕනි. ඔයාගෙන බලන්න ඕනි. අර ගොල්ලන්ව ලෑස්තිකල ඉස්කෝලේ යවන්න ඕනි. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා කන දේවල් ලෑස්තිකල යන්න ඕනි. ඕනත හවසට නෙන්නේ. ඔය ඔක්කොමත් එක පීරියඩ්ස් වගේ දවස් සෙට් වුණාම අර වෙනද වැඩ කරපු වේගය බාල වෙනවා කියලා වට හිතලා ඇතිනේ. හැබැයි අර කරන්න මොونی හින්දා යුතකම් වගකීම් එක එකතු වෙලා ඉන්න හින්දා බැඳිලා ඉන්න හින්දා කරන්න මොනුවට සමහර දේවල් දරාගෙන අමාරුවෙන් කරනවා ඇති. හැබැයි ඇත්තටම හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් හරි ඔලුව නිදහසේ තියාගන්න පුළුවන්නේ. ලීක් වෙයිද කියලා බයෙන් ඉන්න ඕන නැත්තම් ඇඳගෙන ඉන්නවා කියලා දැනෙන්නේ නැති තරම් සුව පහසුයි නම් පෑඩ් එක. ඒකත් ලොකු සහනයක් ඒ වගේ වෙලාවට නේද, වැඩ අධික වෙලාවට. අනේ හින්ද තමයි මම ඔයාලට කියන්නේ SLS ISO තත්ත්ව සහතික දෙකත් එක්කම එන FEM සෑයම ගන්න කියලා. ඔයාලට ළඟම ෆාමසි එකේ, ග්‍රොසරි ෂොප් එකේ වගේම සුපර් මාකට් එකේ වුණත් නම කියලා නම බලලම අරගන්න පුළුවන්. හරි, ඒත් එක්කම තව දෙයක් ඔගලන්ට කියන්නම්. මම සෙවනගල ආයුර්වේදය ගැන වාට තියෙනව නම් හන්දිපත් කැක්කුම. ඔය අනම්ම නම් තෙල් හිතේ හැටියට ගගා ඉඳලා හරියන්නේ නැහැ. හරිද? හිතන ගත්තා එහෙම හරියන්නේ නැහැ. ඕකට හොඳ විසඳුමක් ඕනේ. අන්න ඒ නිසා තමයි මම කියන්නේ සෙවනගල හන්දි රාජ තෛලයේ පුරුද්දට තියාගන්න කියලා. සාමාන්‍යයෙන් අපි අපේ වෙදකම් වලට අනුව නේද, සිංහල ක්‍රමයට අනුව පොඩ්ඩක් තවලා අදාළ තැනේ හොඳට තෙල් ටික ගාලා මෙහෙම මේ අත ගෑවනම් හොඳ සුවයක් අරගන්න පුළුවන්. ඉතින් සෙවනගල හන්දිරාජ තෛලය පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි සෙවනගල ජීවබල අම්ල පිත්ත සුවය. ඔයාට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් පාවිච්චි කරලා බලන්න පුළුවන්, හොඳ සුවයක් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල මදෝකා කැස්සට පැනිය, සෙවනගල අසුමෝදකම්. ඔය හැමදේම කමල් බන්දුල විරප්‍රමු වෛද්‍යතුමාගේ අධීක්ෂණයේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පොත්ගලික සමාගමේ නිෂ්පාදනය කරනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් මෙන්න මේ නම්බරයකට කතා කරන්න. 047 31 33 540 0.47 31 33 540 වැඩි විස්තර දැනගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 2:00 විනාඩි 40යි.
3: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
4: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව, දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
5: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්ම කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
4: මුළු තැන් ගෙටම විජය
5: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.
2: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස්. දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0774445195.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
7: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
7: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
2: හොඳම දේ අඩුම මිලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්.
8: Wake up Saturday hormones Alpha Studio.
2: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
8: Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
9: Good morning.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
10: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
11: කින්දර හැන්දෑවා
12: brought to you by
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
7: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774-406-4397.
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.

ਸੋ ਦੇਖਾ ਨਾ ਵਿਨਾਰੀ ਹੱਥਲੇ ਸਤਰਾਇ ਵਿਲਵ ਅਪੇ ਲਗੇ ਗਿੰਦਰ ਹੰਦਾਵ ਤਮਾਈ ਓ ਮੇ ਹਗਰੀ ਦੇਵਨੀ ਪੈ ਅੰਤਿਮ ਵਿਨਾਰੀ 15 ਟ ਵਗੇ ਤਮਾਈ ਅਪੇ ਇੰਨੇ ਮਟਾ ਕਾਲ ਲੇ ਕਾ ਕਵਾਹਰਦ ਬਦੁੱਲੇ ਕੈਟਵਲ ਸਮੰਤ ਸਲੋਨ ਨਿਕੇਂ ਵੈਡ ਕਰਨ ਹੇਸ਼ਾਨ ਮਾਲੀ ਖੜੇ ਵੈਡ ਕਰਨ ਹੇਸ਼ਾਨ ਮਾਲੀ ਇਹ ਗਾਵਟ ਸਲੋਨ ਨਿਕਟ ਅਵੇਲ ਲਾਈਨ ਨੋ ਕੁਮ ਕਾਟਿਯ ਹਿਰੋਥਰ ਸਟੋਰ ਸਿਕਿੰ ਅਮਾ ගෙදරින් වයිෆ් නිසංසලවයි හිරුවයි තරුවයි එකතු කරගන්න කියලා කියන සින්දු ටිකක් අහන්න ජය වේවා ආදරින් ඔක්කොම එකතු කරගන්න ඊට පස්සේ හරි ලස්සන කෝල් එකක් ආවා ගාල්ලේ හියාරේ අමල්ගම සුමන දාස අංකල් කතා කළා හරිද එයා කියනවා එයා පාන් කාලා තියනවලු 7:25ට හරිද මේ කියන්නේ 50 ගණන් වල කතාවක්ලු ඒ කාලේ මේ ගම් ඇතුළට වෙන්න වෙන්න තිබුණේ වැල් පාන්ලු හරිද වැල් පාන් කියලා කිව්වොත් මට ඒක මොන වගේද කියලා හිතාගෙන තේරෙන්නේ නැහැ කොහොම හරි කියනවා අච්චු පාන් කන්න ඕන නම් ගාලේ ටවුන් එකට මේ කාලේ එන්න ඕනි නේද තාතයි ඉතින් සමහර වෙලාවට ඔය වැඩවලට ටවුන් ගිහිල්ලා එනකොට පාන් රාත්තලා කච්චු පාන් රාත්තලා කරන් එනවලු ඒ අරන් ආවම හරි ආසයිලු ඉතින් අර ලස්සන්ට අච්චු දාලා හදලා තියෙනවනේ නැත්තම් ගම් ඇතුළට වෙන්න බේකරි වල තියෙන්නේ වැල් පාන් කියලා තමයි කියන්නේ ඒ වගේම හුලං විස්කෝතෝ කාලා දෙනවද හුලං විස්කෝතෝ ඒ වටේ ඒගොල්ලෝ කිව්වේ සතේ විස්කෝතෝ කියලාලු මොකද ඒ විස්කෝත්තක් සතේ අයලා ශෝකනේ මන් දැන් 50 ගණන් වලට ගියා හිතින් ගියා ඔයත් ගියා නේද හරි ෂෝක් ඇතර මං ඒ කාලේ මාරාසයි ඔයා ගම්පෙරළිය බලලා ඇතිනේ නේද මම ගම්පෙරළිය ආයේ බලන්න ආසයි අනේ මන්දා ඒ කාලේ දකින්නකොට ඇත්තට ආස හිතෙනවනේ හරි ෂෝක් හරි සරල ජීවිත හරි සැහැල්ලුයි ලොකු ලොකු බර බර දේවල් නෑ ලස්සන ලොකු මිදුල් තිබ්බ හැමෝටම හොඳට නිදහස ඇවිදල කරලා ඉන්න පුදුම සැඩසීමක් දැනෙන්න ඇති හොඳ බර හුස්ම ටිකක් හැමෝම ගන්න ඇතිනේ අපි ගැන නම් ඇත්තට දුක හිතනවා එහෙම බැලුවහම අඩුම ගානේ මේ අපේ සුමනදා සංකල්ලට නම් ලස්සන කාලයක් පුංචි කාලයක් තිබිලා තියෙනවා මෙහෙම කාලයක් තිබුණනි කියලා කියන්න හරි ඉරිසියයි අනේ ආදරින් එකතු කරගන්නවා මම නිකන් අර පොඩි ළමයි කතන්දරයක් සියකිලිකින් අහන් ඉන්නවා වගේ හරි ආසාවෙන් අහන් හිටියා තව කතා කරන්න විවරණ ෂෝක් ඔයා ආයේ ගන්න මට කෝල් එකක් හරිද පහුගිය ටිකේ මම ෆෝන් එක අන්සර් කරේ නැහැ කියලා මාත් එක පොඩ්ඩක් අමනාපෙනුත් ඉන්නේ ආ හැබැයි තරහ නැන්නේ නේ මොනවට දෙකම දෙකක් ආදරේ හරි ඔය කටිය එකතු කරගෙන අපි යන්න හදන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න ඔක්කොටම කලින් මං කියනවා ගලන්ට අර ලක්ෂික මිලාඩුවත් එක්ක ස්කූටරයක් ගන්නව නම් ඉක්මන් කරන්න වෙනව මොකද තොග සීමිතයි ඉක්මනටම ට්‍රයි කළා ඔයාගේ ස්කූටර් එක තොෙන් කරගන්න හැබැයි මේ කාලේ පෙට්‍රල් ස්කූටර් එකක් ගන්නවා කියලා කිව්වොත් පෙට්‍රල් වල ගණන් ගැහුවම තරු පේන හන්දා කටිය පොඩ්ඩක් කෑලි මෑලි දුබල ගතිය පෙන්නනවා හැබැයි මේ ස්කූටරේට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ මේකේ අඩුම තෙල් ප්‍රමාණයකින් ලොකු දුරක් යන්න පුළුවන් නිසා මේකට දාලා තියෙන්නේ 1.5cc අධි බලත එන්ජින් එකක් හරියද ඒ වගේම පෙට්‍රල් ඉතිරිකරණ EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන නිසා අර පෙට්‍රල්ස් උඹට පවා දුවනවා ආන්ගේ හින්ද තමයි මේක මෙච්චර ඩිමාන්ඩ් ඉතින් දැන් ලක්ෂික මිලාඩුව කොෆ් එකක් එකවට ලැබෙන නිසා 796500 තියෙන ස්කූටර් එක 6,96,500 ඔගලට ගන්න පුළුවන් අනිත් එක තමයි ඒ ගාන්ටත් දීලා පළවෙනි මාස තුනේ ලීසින් වාරි ගුතුනත් KD Rice Motor Company Private Limited එකෙම ගෙවනවා නะ ඔයව පළවෙනි මාස තුනේ ලීසින් වාරික වලිනුත් නිදහස් කරනවා ෂා ඉතින් ඒ හිඳ මේ චාන්ස් එක නම් ඔමිස් කරගන්න එපා අනිවාර්යෙන් මයික්මන්ට් බෝ තෝගවසන් වෙන්න කලින් KD Rice Motor Company Private Limited එකට කෝල් කරන්න 0776 46 97 07 0776 46 97 වැඩි විස්තර දැනගන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස දෙකයි විනාඩි 53යි වෙලාව. අපිලගේ ගින්දර හඳාවේ දෙවෙනි පැය අන්තිම සිඳුව අහන්න තමයි යන්න හදන්නේ. ඔකෝටම කලින් අපි කාගේ තිතුල කොනක තියෙන ලොකුම ලොකු හීනයක් නේද? ඒක අපි කාටවත් කියන්නෙත් නෑ. හැබැයි යන්නේ ගමන් හරි නේද? පාර දෙපැත්තේ ලස්සන ලස්සන ගෙවල් හදලා තියෙනවා දැක්කහම උඩට ගන්නව හුස්ම කියලා අතාරින වෙලාවල් තියෙනවා නේද? අනේ මටත් මගේ පැටව ටිකත් එක්ක ලස්සන්ට ජීවත් වෙන්න තැනක් තිබ්බනම් කියලා මේ මොහොතේ වා හිතනවත් ඇති. ඒ වගේම තමයි සමහර වෙලාවට තාමත් කුලී ගෙදරක ඉන්න. හැබැයි ඔයාගේ දරුවෝ එයාලා තාම ඒ ගෙදරම ඉන්නව නම් ඒගොල්ල දැන් කසාද බදින වයසට ඇවිල්ලා නම් එයාලා හිතනවා ඇති අනේ අපිටම කියලා ඉන්න තැනක් තිබ්බනම් කියලා හිතනවා ඇතිනේ. අපි තාම සෙටල් වුණ මේ ජීවිතේ සෙටල් වෙන්න බෑ තමයි. හැබැයි අඩුම තරමේ අපිට ඉන්න හිටින්න තැනක් නේ. යන්නවා හරි පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. ඉන්න හිටින්න තැනක් අඩුම තියෙන්න ඕනි කියන අවශ්‍යතාවය අපි හැමෝගෙම හිතවල තියෙනවා. ඉතින් මේ වෙද්දී ඔයා අඩුම තරමේකේ ෆස්ට් ස්ටෙප් එක හරේ තියපු කෙනෙක් නම් ඉඩමක් ඔයාට තියෙනවා නම් ඒ ඉඩමේ ප්‍රමාණය අදාළම නෑ ඔයාගේ බජට් එකට හරියන්න ගෙයක් හදාගන්න එක එච්චර ලොකු අමාරු වැඩක් නෙවෙයි. ගෙයක් හදාන්න ලොකු සල්ලියක් ඕනි තමයි. හැබැයි ඔයා විශ්වාස කරන්න අද කාලේ තියෙන වියදම් එක ලක්ෂ 50කටත් සමනින් කාමර දෙකක හොඳ ගෙයක් හදාගන්න පුළුවන්. ඒක එහෙම කියන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ළම තමයි. ලංකාව පුරාම කැදැල්ල නමින් එක එක ආයතන තියෙනවා. හැබැයි මම මේ කියන්නේ මේ එක එක ආයතන ගැන නෙවෙයි, මහරගමල්හින රෝඩ් එකේ තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ළ ගැන. එයාලා ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් ඔයාට ඉන්න පුළුවන් ලස්සන ගෙයක් හදලා දෙනවා. හැබැයි ඒක කොහොමද කරන්න කියලා යාලකින් තමයි දැනගන්න ඕනි. අනිතක තමයි විශ්වාස කරන්න මේ සම්පූර්ණ ගානම එකපාර ගෙවන්න අපිට සල්ලි නෑනේ නේද? හැබැයි ඔයාලට ටික ටික පොලි රහිතව ගෙවන්න ඉඩකඩ හදාගන්නත් පුළුවන්කම තියෙනවා. ඒගොල්ලෝ හරිම ෆ්ලෙක්සිබල්. ඔයාට කතා කරලා විසඳ ගන්න පුළුවන් ඕනම දෙයක්. ඉතින් එයාලව මුණ ගැහෙන්න ඉන්න. හැබැයි ඉන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා ඉන්න. ෆෝන් නම්බර් එක මම කියනවා ඔයගලන්ට. 0744-99-32-50 කෝල් එකක් දෙන්න. හැම නැත අන්තිම ඉලක්කම එක විදිහට වෙනස් කරන්න 0774-99-32-50 කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන එයාලව මුණ ගැහිලා වගේ හදාගන්න වැඩේ ලස්සනට කතා කරගන්න. අපි එහෙනම් මේ සින්දුවහල කමර්ෂල් බ්‍රේක් එකට ගිහිල්ලා නිවුස් චුට්ටක් අහලා ඊගාව පැයදී හම්බෙමු.

0: ਤੱਕ ਵੀ ਤਰਾਕ ਨਾ ਦੇਈ ਵੇਖ ਡੀਜੇ ਅਟੈਕ ਕਾਕ
1: ਨੋ ਸਟਾਪ ਰੀਮਿਕਸ ਰੀਮੇਕ ਇੱਕ ਤੇ ਹੈਪੀਨਰ ਡੀਜੇ ਬਲਾਸਟਿਕਾ ਅੰਗਾ ਗੱਲੇ ਨੇ
0: रेडियो इतिहास से प्रथम बतावट लांके सुपेरी डीजे थारू मुहुन च मुहुन गैटना डीजे अटैक शो का
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න වීලංග ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: Finishing wahala kles color of flow wajabena. Sit bandagani kal pavati. අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
3: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
4: මල්ලි ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
3: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ
4: කාලේ හරි වටිනවනේ සර් රත්ති 3 in 1 පැක් එක තුන බෑග් එකේ තියාගන්න එක වටිනවා
3: ඇයි කේතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
5: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
6: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලැන් හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: හලෝ හලෝ හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ

0: අන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: පැටියෝ කොහොමද?
2: සින්දුවක් අහනවද?
3: විදෙමල් සරා ගැලවෙන්න

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Net News මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
4: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම අසංක. වර්තමාන ගෝලීය අර්බුදයේ හමුවේ වූවද රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට විදේශ රැකියා ශාස්ත්‍රයේ විශාල දායකත්වයක් ලබා දෙන බවත් කොරියානු රජය සමග ඍජු සාකච්ඡා පවත්වමින් එම රැකියා ශාස්ත්‍රය තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බවත් වැඩබලන විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී දකුණු කොරියාවේ රැකියා හිමි වූ පිරිසක් අමතමින්. මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කොරියානු නිෂ්පාදන අංශයේ රැකියා 1067ක් මෙරට පුද්ගලයින්ට හිමි වී තිබෙනවා. ඒ අතරින් 68 දෙනෙකුට ගුවන් ප්‍රවේශපත් ලබා දීම වැඩබලන විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදු කෙරුණා. මිලඟනෙත් නිවුස් පස්සරු හතරට.
0: Net News. මේ පැය රටතොට.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තමාට සරණ තමාම පමණි. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදාගැනීමිනි.
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා. සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0710297399 0710297399
5: ගින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
8: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
11: FM 95 94.8

හවසතුරයි විනාඩි 11යි වෙලා අපි ලැගින් දරහඳා වහගෙන ඉන්න අන්තිම පැය තමයි මේ පටන් ගන්න. පටන් අරන් තියෙන්නේ නේද? මේ අද Facebook එකේ දාලා තියෙන post එක සමහරු පොඩ්ඩක් නිකන් ව්‍යාජයට අරන්ද කියලා හිතනවා. මම අහලා තියෙන්නේ ඔයා පාන් කාලා තියෙන අඩුම ගාන කීයද කියලානේ. මේක අහලා තියෙන්නේ මිල්ල. සමහරු දාලා පාන් පෙත්තක් කියලා. අනේ මං තරහයි අප්පා. පොඩ්ඩක් මේක සීරියස් අරගන්නකෝ. ඔයා කාලා තියෙන අඩුම ගාන ගැන අහන්නේ. හරිද? පියුමල් කියනවා හීනි පෙත්තක් ලෝ. ඊගවට අපේ වරුණයියා වරුණයියා දාලා තිබ්බ පෙත්තක් කියලා. සුනිත් ප්‍රේමසිරි එයා 2000 කාලේ රුපියල් 15 20 අතර පාන් කෑවලු. ඊගවට 2020 කාලේ රුපියල් 70 වගේ කෑවලු. 2022 වෙනකොට අද වෙනකොට 2022 ඉඳ අද වෙනකොට 150 කනවල. කොහොමද ප්‍රසාරණයල? දුකයි දුකයි දුකයිනේ. ස්වර්ණ හේරත්, හයි මාෂු, කොහොමද? මනං අඩුම ගානට පාන් කාලා තියෙන්නේ 3750. ඔයා දන්නවද වාෂි, ඒ දවස්වල අපේ ගෙදර බේකරියක් තිබ්බා. ඉතින් අපි එක එක කෑම ජාති කෑවා. අඩුම මිලට අරන් රෝස් පාන් වල අයින් අයිනේක කන්න මාර පෙරේතයි. ඒක මාර රහයි. ඉතින් මගේ තාතා ඒව අරන් තියලා මං ඉස්කෝලේ ඇරලා ආවහම දෙනවා. ඒ මතක හරි සුන්දරයි කියලා කියනවා. ඒකටත් එක දැන් අපි පාන් කඩවන 150 කියලාත් කියනවා. ඇත්තට ඒව රහයිද? කාල නෑ නේ. ඉතින් කොහෙද අපිට බේකරි තිබිලා තියෙන අය? අපේ තාත්තලට බේකරි දාන ඕමනාවක් තිබිලා නෑ නේ. අනේ ස්වර්ණ කාදරින් එකතු කරගන්න හරිද? ඊගවට ඇන්තනී ප්‍රසාද් ෆර්නැන්ඩෝ අවුරුද්ද එක්කම දැම්මනම් අටිනවා කියලා තියෙනවා. ඌනේ දැනගන්නත් එක අවුරුද්දත් එක්කම පුළුවන් නම් දාන්න හරිද? නිමල් නිමල් අපි නම් 3:50 කෑවලු. අද පරක්කුණා භාෂ්‍ය පුතාගේ ඉස්කෝලේ සරසන්න ගියාලු. වෙසක් එකට සරසන්න ගියාද? කොහොම හරි ආදරෙන් එකතු කරගන්න හරිද? අනුරුද්ධ සම්පත් පාංගිරිය දෙකට කපල පෙත්තක් තමයි අඩුම කෑවේ කියලා කියනවා. අනේ මං තරහයි මේගොල්ලෝ මාව විහිළුවට අරගෙන. Okay. මේ පැයත ඔගලන්ට පුළුවන් නැති ෆිම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තට ඇවිල්ලා අපිලගේ ගින්දර හැන්දාවට ගින්දර හැන්දාව Facebook post එකට ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා පාරක් දාන්න. ඒ පැත්තෙන් ඉන්න ඔයා අඩුම ගානට පාන් කාලා තියෙන්නේ කීයටද කියලා තමයි අහලා තියෙන්නේ. හරිද? හරි අපි යමු WhatsApp එක පැත්තට. නෙමෙයි කෝල් කරපු කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. ඒ කට්ටියව එකතු කරගෙන WhatsApp එකට යමු. අපේ මේ අබි කොල්ල කතා කරා. අද කොල්ල අවිස්සා වේල්ල ඉඳලා එන ගමන්ල ඉන්නේ. උන්න ගන්න වගේලු. ඒ නිසා ඉක්මනට ගෙදර යන්න බලාගෙන ආවල. රියදුර දෑතට දෙවේ පිහිටයි මහත්තයෝ. පරිස්සමින් ගමනාන්ත වෙනකන් කොල්ල යන්න. ඉක්මන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං හරිද? ඊගාවට යටියන්තට තුෂාරයි කතා කළ ටයිටනික් සලෝන් එකෙන් කමල් චන්ද්‍රා. ඊගාවට මාස්ට අයියා කියලා කෙනෙක් ඉන්නවල. අපේ රොහන් අයියලු මාස්ට අයියට නම දැම්මේ. මාස්ට අයියමයි ඊගාවට පැලන්පිටියේ හිරාණි අක්කා යාගේ ෆැමිලිකේ ඔක්කොමයි කම්බුරුමල්ල රොටි කඩේ ඔක්කොමයි අර යාලගේ සලෝනික ඉස්සරහ ත්‍රිවිල් පාකිකේ කොල්ලෝ කොම ටික එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා අදරින් එකතු කරගන්න. ඊට පස්සේ අන්නේ අපි WhatsApp එකට හයි වාෂි අපි තහගෙන ඉන්නේ ඉන්දික ටේලර්ස් ගල්වංගෝ ඇඹිලි පිටියේ. ජය වේවා අදරින් එකතු කරගන්න. අපි මහරගම ජනතා මාවතේ සෙට් එක මම චමෝද් චමරයි මිලින්දයි ඊගවට මහින්දංක රසංග හෂාන් සුමන අංකල් වගේම මාවත එකතු කරගන්නවා කියලා කියනවා. ජය වේවා අදරින් එකතු කරගන්න. මං හිතන්නේ ඔය තරහ වෙලා ඇති මාසිකින් ඔයාට ලිව්වේ නැති හින්දා. අමතක වෙලා නෙවෙයි රම් පුතේ දවල්ට ගෙදර හිටියේ නේ මේ ටිකේ කිරිබ්බා නාරි ඉන්දික සමරනායක. අනේ මම තරහ නෑනේ ආදරෙන් එකතු කරගන්න. හරිද? එහෙම තමයි මිනිස්සුන්ට වැඩ තියෙනවා. හැමදාම මාවහන්න වෙන්නේ නෑනේ නේ. හයි භාෂණගේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. කඩුවත ලක්මාලියක්ක තමයි කියන්නේ ආදරෙන් එකතු කරගන්නම්. තැන්ක්යූ සුබදහවලක් භාෂාවට අපි තාසවින් ගින්දර හැන්දෑව හගෙන ඉන්න ලස්සන සින්දුවකට ගුණතිලක ෆැමිලිකේ ඔක්කොමයි පතිරණ ෆැමිලිකේ ඔක්කොමයි පුතා රුක්මනි ගාවට දුවනි මාලි කටිය එකතු කරගන්න කියලා කියනවා. රික්වෙස්ට් එකක් තියෙනවා. පුළුවන් නම් දිලෝ බීට්ස් ලගේ මාදිහා සින්දුව දෙනවද කියලා අලව්වේ කරෝ කියනවා.
బలము.

0: Vitrak Neve. Make a DJ attack cock.
1: Non stop. Remix, remake. Ekat happiness. DJ Blastika.
0: Radio इतिहास से प्रथम बतावट लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න වීලඟ ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: Yes, Fortune Soy.
3: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
4: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
5: නබල ගුරුහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාකා විසින් සංවිධානය කරනු ලබන ඩොමිලේ සෞඛ්‍ය සායනය මැයි 27 වන දින පසර දෙකේ සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා. නොම්බර 6 වෝඩ් පෙදෙස කොළඹ හත ශාකාවට පැමිණෙන්න. අමතන්න 077.02.35.375.
6: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. commercial credit
8: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112 125 125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
9: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
10: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
1: හිත ඉල්ලන සිල්ලු ඇහෙන කින්දර හැන්දෑව විත්පාශී.
2: නයි විස දෙකයි විලව ලස්සන සිදු ටිකක් තියෙනවා හන්න යන්න ඔකුටම කලින් මංගු ගලන්ට පොඩි දේවල් ටිකක් මතක් කලින්න නේත්‍රාලෝක වෙසක් කලාපය ගැන මතක් කරන්නම ඕනේ. අපිට වෙසක් පොය තරම් උතුම් පෝයක් තවත් තියෙනවද නේද? බෞද්ධයන් විදිහට අපි ඉතාම භක්තියෙන් යුතුව සමරන ආසාවෙන් උනන්දුවෙන් සමරන වෙසක් පොහොය එනවා ළඟ ළඟ. ඉතින් වෙසක් පොය වෙනුවෙන් නැතිෆිම් ශ්වේත පූජා වැඩසටහන් මාලාවක් පින්කම් මාලාවක් අපි සූදානම් කරලා තියෙනවා. තනින් නෙවෙයි මේ පින්කම් කොහොම කරන්නේ ඔබවත් එකතු කරගන්න ගමන් හරිද? ඉතින් ඒ හින්දා ඉතාම ගෞරවයෙන් වැති සිතින් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා ඉඩක් පාඩුවක් තියෙනවා එන්න අපි මේ පාර වෙසක් එකට කූරගල යමු. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම වීකෙන්ඩ් එකකුත් ඇවිල්ලා තියෙන නිසා ගොඩාක් කැටියට එන්නත් පුළුවන්කම තියෙනවා. ඒ හින්දා කූරගලට එන්න කියලා ඉතාම බැතිසිතින් ආරාධනා කරනවා. මේ පාර අපි මේ විදිහට ආරාධනා කරන්නේ 2023 අවුරුද්ද ඔයගලන්ට මතක් කරන ගම. ඔබට මතක නම් අපි ඔක්කොමලා එකතු වෙලා නේද අපේ නෙල්ලිගල ගොඩනගපු නෙල්ලිගල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ගොඩනගපු කූරගල නේත්‍රාලෝක වෙසක් මංගල්‍යය මේ පාරත් පවත්වන්න අපි සූදානම් කරලා තියෙන්නේ කටයුතු. හරිද? ඉතින් පොයි දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව පටන් ගන්න උදේ 6ට සීල සමාදානේ. ඉතින් මේ සියල්ලටම සජීවීව එකතු වෙන්න පුළුවන් FM 95.8. ඒ වගේම කූරගලට අවතින් ඉතින් කොහොමත් මේ වැඩසටහන් ඔක්කොමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පූජනීය මාතර මහින්ද හමුදුරෝ, වල්පොල ගෞතම හමුදුරෝ, කුටි කුලමි ප්‍රේමලංකාර හමුදුරෝ, පූජපාද මුළුමුරේ සුජාත හමුදුරෝ, පූජපාද භගවන්තලාවේ රාහුල හමුදුරෝ, පූජපාද මහඹුලන් කුලමි ගුණරත්න හමුදුරෝ, මේ ස්වාමීන් වහන්සේලා හැමෝම වෙසක් පොහෝදා වගේම ඊට පහෝදා ධර්මදේශනාවලට වැඩම කරවන්න සියලු කටයුතු සූදානම් කළා තියෙන්නේ. ඒ වගේම තමයි පොයි දවසේ රෑ 10 ඉඳන් පහුවෙදා උදේ 6 වෙනකම්ම ලෞතර අරණ සනුරාමන රාත්‍රියේ ධර්මදේශනාව පැවැත්වෙනවා. ඒක ශ්‍රවණය කරන්නත් ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සහභාගී වෙන ඔයගොල්ලෝ හැමෝටම වටින ධර්ම ග්‍රන්ථයක් නොමිලේම ලබා දෙන්නත් නිතෙෆෙම් කටයුතු සූදානම් කළා තියෙනවා. ඒ වගේම තමයි විචිත්‍රවත් ආලෝක රටා එක්ක නේත්‍රාලෝක වෙසක් කලාපය මේ පාරත් අපි සූදානම් කරන අතරේ ඉන්නේ. වෙසක් තොරණ, ලස්සන පහන් කොඩු, මේ වගේ ගොඩාක් දේවල් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආමිසෙන් වගේම ප්‍රතිපත්තීන් මුනිදු පුදන්න ඔබට ආරාධනා කරනවා. ඒ වගේම කූරගල සුගන්ධ කුඩියේ වැඩවසන 13 වහන්සේ ඔබේ නෙත්තුලින් දැක වන්දනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ උත්තම 13 වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් ඉඩක් අරගන්න රංජිත්ට කතා කරන්න ඕනි. මෙන්න නම්බර එක 0777-6676-66 0777-6676 අංකෙන් රංජිත්ට කතා කරන්න. මේ පාර වෙසක් එකට අපි ආයම කූරගල යමු. හරිද? ඒ වගේම කසාගල ප්ලාන්ටේෂන් බැතිබර දායකත්වයෙන් සංවිධානය කරන තේපැන් දන්සලත් පැවැත්වෙනවා. පොය දවසේ හවස 3 ඉඳන් පහුවදා සවස් වෙනකම් පූජා භූමියට අවතින් කසාගල ප්ලාන්ටේෂන් බැතිබර දායකත්වයෙන් පවත්වන තේපැන් දන්සලත් එක්ක එගේ පතේ විඩාව නිවා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් නෙතෙෆෙම් එක මේ පාර වෙසක් උත්සවය වෙනුවෙන් එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. යන්න හදන්නේ ලස්සන සින්දු ටිකක් අහන්න. ඒ අතරෙම ඔගලන්ට තව දෙයක් කියාගෙනම යන්නම්කෝ. KD රයිසතින් අරගෙන එන පෙට්‍රල් ස්කූට එක. මේක ඇවිල්ල පෙට්‍රල් සෝඳට පවා දුවන ස්කූට එකක්. මොකද 1.5cc අධිබලත එන්ජින් එකක් වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ස්කූට එකට සෑහෙන දෙනෙක්ගේ හොඳ ප්‍රතිචාර තියෙනවා. මේක ඇවිල්ල මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කටහරල කියන්න පුළුවන් ස්කූට එකක්. අනිත් එක තමයි කියනෝනේ යුරෝප් කන්ට්‍රීස් ගොඩකට මේ වෙනකොටත් එක්ස්පෝර්ට් කරන ස්කූට එකක්. ඉතින් ඒ නිසා ඔයාගේ ස්කූට එකක් මට වින් කරගන්න සහ මේ දවස්වල ලක්ෂක මිල අඩුවක් යනවා මේකට. සාමාන්‍යයෙන් මාට මාකට් එකේ මේ KD රයිස් පෙට්‍රල් ස්කූට එක ගන්න ලැබුණේ රුපියල් හත් ලක්ෂ නොහයි දහස් පන්සියකට හරද දැන් මේක මේ ලක්ෂක ඩිස්කවුන්ට එකත් එන නිසා හය ලක්ෂ නොහය දහස් පන්සීයකට ඔගලන්ට ගන්න පුළුවන් කම තියෙන අනිතක තමයි පළවෙනි මාස තුනේ ලීසිං වාරික තුනින්ම තව නිදහස් කරලා තියෙනවා. ඒ නිදහස් කරන්නේ KD Rice Motor Company Private Limited වෙතින් පළවෙනි මාස තුනේ වාරික තුන ගෙවන හින්දා. ඉතින් මේ වාසිය ඔක්කොමත් එක්ක තුග අවසන් වෙන්න කලින් ඔයාගේ ස්කූටර් එක වෙන් කරගන්න KD Rice Motor Company Private Limited වෙත කතා කරන්න 0776 43 97 0776 43 97 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි, අපි වට්ස්ඇප් එකට යමු. කටියක් එකතු කරගන්න යටියන්තුට සමන්න. නෑ, යටියන්තුට සමන් දේවාලි ගාව සිටි සලූන් එක අපිවත් සිින්දුවකට එකතු කරගන්න කෙල කියනවා. සිින්දුවට එකතු කරගන්නලු සිටි සලෝන් එකේ ලලිත් අයියයි ඉගාවට අසිත අයියයි මා වයි කියල කියන ඔයාල දෙන්න වයි කියල කියනවා. දෙන්නෙක් නෑනේ, මම විතරනේ ඉන්නේ. මාව ඩබල් වෙලා ඇහෙනවද? හොපයි, කාවහගෙන කාට මෙසේජ් එවුවත් දන්නේ. හයි වාශිගින්දනේ, ලස්සන සින්දු ටිකක් ඕනේ කියලා වාදු ඉන්දියා පෙරලෙක නිශාන්තයි මෙසේජ් එකක් කියලා තියෙනවා. මාත් දෙකක් ආදරේ. 3:50ට කාලා තියනවලු සුජීවක. හා, thank you ආදරින් නිකුත් කරගන්නක්. හයි හයි, දයක් කෙසබ දහවල කපිතව සදට හගෙන ඉන්නේ සුමන ඉලෙක්ට්‍රොනික්ස් අම්පාර. හයි ප්‍රබෝ, ප්‍රබෝද්වත් එක්කම සුමන ඉලෙක්ට්‍රොනික්ස් ආ වැඩ කරන ඔක්කොමලා ආදරින් නිකුත් කරගන්න. හයි සුදු මැනික, ගින්දර දහවලක් වේවා ඔයාටත් අපිතව හගෙන ඉන්නේ. ජය වේවා ආදරින් නිකුත් කරගන්නක්. වාශිනංගේ ඔපියොත් සින්දුවකට එකතු කරගන්න. පැල් මඩුල්ලේ පෙනසිය ආයුර්වේදෝ සහලද? එහෙමද තියෙන්නේ? එහෙම තමයි මේකේ ටයිප් කරලා තියෙන්නේ. දන්නේ හරිද වැරදිද කියලා. කොමාරි කල්යාණී, ඩොක්ටර් නිරංජි, එරංගි, රින්සි අක්කා, දන්නේ කියව ගන්න බෑ එවල තියෙන එක. ඕකේ, ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. ජය වේවා.

අවසර තුනයි විනාඩි 33 වෙලාව. අපි යමුදෝ අපි කටිය අඩෝම ගානන් වලට පංකල තියෙන්නේ කොහොමද කියලා බලන්න. SL ක්‍රික් කියලා කටියක් ඉන්නවා. ඒගොල්ලෝ රුපියල්ලට පංකල තියනවාලු ෂා. අද කාලේ නම් අද කාලේ එක පංගෙඩියක් ගන්න සල්ලි වලින් පංගෙඩි 150ක් ගන්න දෙබා. අනේ මංගාන දෙනවනේ ලොකු දන්සලක්. ඊගාවට ශාන්ත සිල්වා 1969-70 කාලේ සත 35ට කෑවලු පාංගෙඩි එකහමාර 753යිල. ඉතිරි 72ත් ලැබෙනවලු 755. ඉතිරි 72ත් ලැබිලානේ නේද? අද කාලේම නෑනේ 149 නම් රුපියල ඒගොල්ල තියාගන්න. මං හිතන්නේ එකතු කළ ටොෆි කනව ඇති. හා ඇයි මං උගලන්ට කිව්වනේද මට වෙච්ච දෙයක්? මං හිතර මං ඒක කිව්වා. අද කමන්නේ කමන්නේ කිව්වේ නෑ කියලා ඉතලා අය කියන්න. ඔන්න මොකක් හරි වැඩකට ගිහලා මට හිටියා ප්‍රෙග්නට් යාළුවෙක්. හරිද? ඒගලන්ට ඉතින් දන්නවනේ ඒගලන්ට මුල් කාලේ අර ඉදිකන් කටට අමුතුයි අප්පිරියයි වගේ එනවනේ. ඉතින් දැන් මම්මගේ වැඩේ ඔක්කොම පැත්තක දේලා මං කිව්වා හරි ඉන්න මම ගිහින් ආට කටේ ඔය අප්පිරිය ගතේ නැතින ටොෆි මොන හරි අරන් එන්නම් කියලා. හරිද? අනේ ඉතින් මම පර්ස් එක ඇරලා පොඩි සල්ලි තිබ්බා රුපියල් 20ක් මම අරගෙන කඩේට ගියා. ගිහිල්ලා මම ටොෆි ඉල්ලුවා. හරිද? මට ටොෆි දෙකක් දුන්නා. ඊට පස්සේ මං ආයි මුදලාලිගේ දිහා බලලා මම 20ක් නේ දුන්නේ කියලා කිව්වා. හරිද? එතකොට එයා කිව්වා ඔච්චර තමයි ලැබෙන්නේ කියලා. මට ඇත්තට පොලෝ පලාගෙන යන්න ලැජ්ජ හිතුණා. මම වෙන සල්ලි අරන් ගියන රුපියල් 20යි අරන් ගියේ අයියෝ බාෂි කියලා හිතුණා මට. ඇත්තට දැන් ටොෆි එකක් රුපියල් 10ක් ළමයි. නිකමට හිතන්න අනේ මම 750ටත් ටොෆි කාලා තියෙනවා. ටොෆි එකක් රුපියල් 10ක් දීලා ගන්නවා කියන්නේ නේ. එදි දැන් අර ඒ ගෑන් ළමයයි තව එතන කට්ටිය හිටේ ඒගොල්ලෝ කොමලා දතකට මැදගෙන හිටියා මම ටොෆි අරන්ගෙන කන්. අපරාධ කියන්නේ මේ ටොෆි දෙකක් ගෙනියන දොන්න. මට ලැජ්ජයි එක දෙන්න. එන්නට කරන්න දෙයක් නැහැ. මං හිතුවා ඉතින් රුපියල් දෙකක් වගේ වෙන්නේ නැතිනේ ටොෆි එකක්. මම අන්තිමට මං හිතන්නේ ටොෆි කෑවේ රුපියල් දෙකකට වගේ. ඊට පස්සේ මම ටොෆි අරගෙන නැහැ. ඉතින් ඒ හින්දා මම හිතුවා ටොෆි 10ක් විතර ලැබෙයි කියලා. අන්තිමට ටොෆි දෙකයි දුන්නේ මට. ඕගොල්ලොන්ටත් එහෙම වුණාද? ඒ වගේ දේවල් ගන්නෙම නැති කෙනෙක් නම් කොකටද වැඩිපුර සල්ලි අරන් යන්න? මොකද දැන් ඒවා ගොඩාක් ගණන්.

0: 94.8. Kinder Handava with Bashi.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 3:38.
4: වාර්තා පිට වාර්තා තමනේ කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: අලුතෙන කාටම මිලක් අසංගල ග්‍රීන් සුපර් මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
7: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195

0: මුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
3: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777676 අංකය අමතන්න
2: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
4: බැති බරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
6: ගින්දර හැන්දෑවා
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
12: Oh my god, this is original.
13: Nato?
6: Make up like a kinder handava, bro.

ayaw, may nabilaw. Tunay, hatalis, hataray. Matubang hita ni Ugalan, tsaka na din namin ang Tima Sindu, tamay may. Ha! Ahan na din ng e-atari. Yan na kaling kiyan na deval godak, tino. May... Femsaya kena mulin tatang gal mada kelin nam femsaya kela kene given a gun itama sadar na oyat itama su pahasu atanda kene inna pala me wage ma leak wenne nathi niyama pad eka kada e hinda nama kiyala nama balalama gannawa nam femsaya ma ganna oyata langama pharmacy ke supermarket ke grocery shop ke una ganna thiyena harada iting gal lamainta mechchara sadharana ganakata inna wena pad ekak nan na welada palata e hinda ma thamai femsaya ganna kela kiyanne e hari එවගේම තමයි සෙවනගල ආයුර්වේදය ගැනත් මතක් කරන්න ඕනි සෙවනගල ආයුර්වේදය අරගෙන එනවා ලිවර් බූස්ටින් කැප්සියුල්ස් හදබ ඔයාගේ ලිවර් එකේ තෙල් දාග ඒ කියන්නේ ෆැටි ලිවර් දාග බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කරලා සුවය ලබන්න පුළුවන් හදබ වාටි කැමට කිසි ප්‍රියක් නැතම් බඩ පිපෙනෝ වගේ නම් බඩ කැක්කුමයි නම් බඩ ජීර්ණ ගතියයි නම් අපේ පොඩු ගොඩාක් වෙලාවට ඔහොම කියලා නේ ඉස්කෝලේම නොගින් ඉන්නේ නේද ඔම්මේ බඩට දෙනෝ වගේ මොතරියට බොරු කියලා එහෙම නොගින් ඉඳලා තියෙනවා අන්න ඒ වගේ වෙලාවට 100%ක් ස්වභාවික සෙවනගල අසුමෝද ගන්න ගෙදර තිබ්බනම් වැඩේ ගොඩ ඊගාවට සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදිවි හැයිල් එක හරිද හිසකේ සම්බන්ධ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔයාට මෙන්න මේක පාවිච්චි කරලා බලන්න පුළුවන් මේ ඔක්කොම නිෂ්පාදන කමල් බන්දුල විරපිරම වෛද්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් අපේ වෙදකම අපේ උරුමයක 40 වසරක අභිමානයත් එක්කම තමයි සෙවනගල ආයුර්වේදය වට අරගෙන එන්නේ. ඉතින් ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා. 0947 31 33 540 0947 31 33 540 කතා කරන ඔක්කොම විස්තර ටික දැනගන්න පුළුවන්. හරි. අද අපේ ෆේස්බුක් පෝස්ට් එකට හරිම ෂෝක් කමෙන්ට්ස් එකක් ඇවිල්ලා තිබ්බා. කෝල් කරපු කට්ටියත් එයාලගේ අත්දැකීම් මාත් එක්ක ෂෙයා කරගත්තා. ඔයා පාන් කාලා තියෙන අඩුම ගාන කියලා. ඒ අතරේ මෙන්න මෙහෙම කමෙන්ට් එකක් තිබ්බා මේකත් කියාගෙන යන්නම් ඔයාලට ඒ කාලේ මතක් වෙන්නත් එක්ක හරිම. ටෙක්ලා ජයකොඩි අක්කා මෙන්න මෙහෙම කියනවා. සත 75ට තමයි මතක විදිහට ඒ ගානට පාන් ගන්න කඩෙන් සල්ලි දීලා කලින් බිල දා ගන්න ඕනීලු. එහෙම නැත්තම් පාන් ලැබෙන්නේ නෑලු. මං ඉතින් ඇත්තට ඒක පුදුමයක් නිසා මං අහලා නැති නිසා මං ඇත්තටම කියලා අහුවා. එතකොට කියන ඕ භාෂාව අපේ තාත්තා ඒ කාලේ බේකරියක් කළේ මම තමයි කඩේ ඉඳලා තුණ්ඩුව දෙන්නලු. සල්ලි අරගෙන තුණ්ඩුව අරගෙන ඊට පස්සෙලු එන්න ඕනී. පාංගෙඩිය අරගන්න. මතක විදියට 1977 කාලේ වගේ කියලා කියන්නේ ෂා. අපි සෑහෙන අතීතයට අරන් ගියානේ. අනේ ආදරේ ආදරේ ආදරේ ඔක්කොටම thank you so much. Facebook එකට comment කරපු හැමෝටම WhatsApp එකේ comment සෑහෙන තියෙනවා. ගොඩාක් ඒවාද කියවගෙන බැරි වුණා සමා වෙන්න. පුළුවන් විදියට කීප දෙනෙක්ව හරි අපි දාගන්න බලමු. භාෂික කියලා ධනංජය මෙසේජ් එකක් කියලා තිනවා හයි හයි ආදරින් ඔගලංගත් එකතු කරගන්න අපිවත් එකතු කරගන්න යටියන්තට මහවිල විදුනි කුකින් සර්විස් එකේ මිලින්දාය ලොකු දෝනි සඳසි පොඩි දෝනි විදුනි ඒ වගේම වයිෆ් සුදර්ශනි යටියන්තට හැමෝමයි මහවිල ගමේ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා මන්නම් පාන් කාලේ තේනේ 3:50ට හිත හොඳ ජයන්තයි යාළුවටි කොක්කම එකතු කරගන්න කියලා කියනවා සුජීවක්ක දම්මියක්ක කට්ටියම ආදරෙන් එකතු කරගන්න ඊගාවට හැලීගොඩ රුවිනි ලස්සන සින්දුවකට එකතු කරගන්න මගේ පුංචි පුතු පැටියයි හස්බන්ඩ් තුෂාරයි ආගේ ෆැමිලිකේ ඔක්කොමයි මගේ ෆැමිලිකේ ඔක්කොමයි කටකාර ඔයාවයි දෙකක් ආදරයනේ ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ කන්නන්තොට බේකරි රාජමල්ලි රසිකයියයි ඊගාවට මොල්ඩිවස් වල සංගීත් මල්ලි පොද්දිනි කන්දේ ආනන්ද අයියා කැගලුබත් කඩේ කට්ටිය දරුණෙලන කට්ටිය සුපිරි බයිට් කරේ රාණියක කට්ටියම එකතු කරගන්න කියලා කෙලි මඩලේ රේනුවක තමයි කියන්නේ ආදරෙන් එකතු කරගන්න වාශිමණික අපිටත් සිඳුවක් ඕනි ඔමාෂදුව රනිදු පුතා රසිදු පුතා චූටිමණික චෙනෝෂා හබි සුසන්ත කටිය එකතු කරගන්න කියලා මහවිල සඳමාලිකේ නෝකේ ආදරෙන් එකතු කරගන්න කුරුවිට සුනේත්‍රා පුතා නිතුන් නොත් එකතු කරගන්න කියලා කියන ආදරෙන් එකතු කරගන්න කච කච නෝනි මම පාන් රාත්තල කෑවේ 7:35ට ෂා පානදරෙන් තමයි මෙසේජ් ගෙවලා තියෙන්නේ අනේ වෙන කෙනාගේ නම තමයි නැත්තේ කොහොම හරි ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ
කවද මේ හයි භාෂ්‍ය අක්කා මම තෙනුග අපිට හොඳටම වැස්සානේ කියලා කියන පරිස්සමට ඉන්නකොල්ලෝ තෙමෙන්නේ කරන්නේ නැතුව හරන ඊට පස්සේ අනුරයව බීඑෆ් ජනපදයෙන් එකතු කරගන්න ඕනේ රුක්ෂාන් යටයන්තට බෙරන්නාවෙන් මටයි මගේ සුදුටයි හොඳ සිින්දුවක් දෙන්නක කියල කියෙනවා හා සුදු භාෂයෝ මම පාන් කෑවේ රුපියල්ලට හරිද අපේ සිින්දුවකට එකත කරගන්න කියන්නේ කෑගල්ලි පුෂ්පාංගෙනයක හස්බ නිමල් පුතා තුෂාරය වගේම චමුදිත කටය එකත කරගන්නල තැන්කෝ එගවට මාකුල ගල් පොත්ත හඳී ප්‍රියන්ත අයවත් එකත කරගන්න සපුගස්කන්ද සෙන්ට්‍රල් එක අසුව එක බැජ්ක යාලුවකුමත එක මම ගිය මාසේ පාංගිරිය කරංගියා නෑ ගිය මාසේ මම පාංගෙඩිය කරන්ගේ රුපියල් පහට ඉතුරු සල්ලි පස්සේ දෙන්නම් කියලා හිඟුරාණ දිනේෂ් ටේලර්ස් මං හිතන්නේ මේ හීනෙන් බය වෙලා දුකයිද රුපියල් පහට පාන් ගන්න තියනවදනේ හරි අසංකයියා අනේ ඔයාගේ මෙසේජස් දැනුයි දැක්කේ සමාවෙන්න ආදරෙන් එකතු කරගන්න හරිද ඊට පස්සේ සුබදාමලා කටානු කොංගස්සඳ අරෝෂ් ටේලසගේ ප්‍රසන්න දම්මිකා ශවන් තාරුක බෙබෝ අරෝෂ් කටියමත් එකත කරගන්න ලස්සන සිින්දුවක් දෙන්න කියල මෙසේජකක් වලතෙන කවද හිද මන්දන භාෂියෝ අපිටත් සිින්දුවක් කෝනි සාලිය මංගලී ශුරන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ද මේ කටියම බොකුදර දහයි කනුව පාරි මංගලී ෆැෂනන් ගාමටි කෙරමයි වැඩ කරන ආදරය එකත කරගන්න අකේ ලොකු බෝස්ගේ නම්ම කියන්න හරියට වසල හමාරයි සමාධි නෙමේ සමන් මම සමන් කියලා නෙමේ කිව්වේ සොහද ඇග්‍රෝ බ්‍රාන්ඩාර වෙල ඔකේ ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ Empire Ceylon Private Limited එකේ ඔක්කොමලායි Colombo Trading International Private Limited එකේ ඔක්කොමලායි එකතු කරගන්න කියලා කියන ආදරෙන් එකතු කරගන්න අද අපේ අම්මගේ අපච්චිගේ 24 වෙනි wedding anniversary එක ඒකට අක්කලා දෙන්න අචිනි සචිනි කටියම සුබ පැතුවා කියලා කියන්න ඉගලන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන මම කාවින්දු බණ්ඩාර වෙලින් කියලා කියනවා අම්මටයි අපච්චිටයි දෙන්නටම දෙන්නටම ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා හැපි ඇනිවර්සරි ඊගාවට භාෂ්‍යක් අපේ අම්මයි දුව ධනේෂයි නේතහර හැමෝටමයි සිංදුවකට එකතු කරගන්න කියලා කියන ධනේෂට උම්ම දෙකක් දෙන්නලු ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ මඩපාත ලක්ෂ්මන් සමර නිශානි චේතනා තේජ වෝල්ඩ් භාග්‍ය අවිෂ්ක කටිය මේකතු කරගන්න ඊගාවට ඉංග්‍රියාවත වගේම තැලිගම සන්සෙලා ෆැෂන් දෙකීම කට්ටියයි රන්මර්ක් ලව කලෙක්ෂණ එක ඔක්කොමලයිත් එකතු කරගන්න ඕනි රංජිත් නිසන්සලා රන්දි තවින්සා යසිස්ම ඔක්කොමත් එක්ක ඒගාවට කෑගල්ල ශාන්ත ටේලර් සම්මුම ඉන්න කාලෙකට පස්සේ වට්සප් එකට මෙසේජ් ඩිලිව වෙනවා මෙයාගෙන් ඔයාවත් එකතු කරගන්න අක්කේ එතකොට රුපියල් 50ට පාන් කාලා තියෙන්නේ මං විතරද කියලා. ඊට අඩුවටත් කාලා ඇති නෝ ඒ දවස්වල පාන්කම කිව්වහම අම්ම කියනවා පාන් 50යි හාල් කිලෝ එක 55යි පාන් ගෙඩියක් ගන්නකොට හාල් කිලෝ එකක් ගන්න පුළුවන් කියලා. මට මතක විදිහට මං ඉස්සෙල්ලාම පාන් ගන්න තියෙන්නේ රුපියල් 50ට කියලා කියනවා. මාතර මදු. ඒ කාලේ හාල් කනුවට වඩා බත් කනුවට වඩා පාන් කණේක ගණන් නේද? දෙහිවල නැදුවල ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝස් එකේ චන්දනයවයි චන්දනියකවයි තගත කරගන්න ඕනේ. ඊ ගාවට හයි ඩාලින්. දෙහිඅත්ත කණ්ඩේ සචිනී රම්බණ්ඩා බන්දුල රත්නසිරි මල්කාන්ති කට්ටිය මේකත කරගන්න උම්මයිකකු තෝනි කියලා කියනවා. ආදරෙන් එකත කරගන්න. අනේ තව මෙසේජස් සෑහෙන ඉතිරි වෙනවා. සමා වෙන්න මට ගොඩාක් කියව ගන්න බැරි වෙනවට. අපි හෙට හම්බ වෙනවනේ හෙට දවල් එකට ළඟ හම්බ වෙන්න මංගල කොටම දෙකම දෙක කාදරේ නම් කියන්න බැරි නට සමා වෙන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව 3:57.
4: තරගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Don't stop. Remix.

0: ලංකාවමදන්න මේළඟ ඩීජේ ස්ටාවෙන්න්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝත් දැන්ම අපිට වත්සැප් කරන්න.
1: බිඳුවයි හත්සිය කොළහයි අනූ පහයි. නැත්තෆම් ඩීජේ නයි ෆේස්ටෆේස් ඇටැක් ෂෝ.
2: තැන කටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාතල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගල මුලකම්පොල ඒ විතරක් නෙවේ ඔබ අතේ ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමුකර වටත් ඉහළ ප්‍රතිලාබ ලබාගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලන්ටේෂන් 0712 8097 67 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන කෙඩී රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
4: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: කතා
2: කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
6: හලෝ හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අන්තරම් රැ හතට නොස්ටල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
1: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
2: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
1: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
2: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මග පාදා ගන්න.
1: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
2: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙම් මුස්සේ සජීවීව.
1: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: Hey yo, yame na hama tane anytime fit when the flavor delakiri padamak. Well I na gana danuwale, wasakala kiri fun ekak piri elakiri kiri.
5: සුබ සන්ධ්‍යාවක්. හවස 4:20

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක
4: මේ fortune soy

0: රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
1: අයිබුවන් මේ පැයි රටතොට සමගින් මම කේසර. රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාද සහභාගී වී සිටිනවා. මේ අතර 2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මැයි මස 30 සහ 31 යන දෙදින දිවයිනපුර සුරසල් වසා තිබෙන බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මිලඟනෙත් නිවුස් පස්වරු පහට.
0: What a thought.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: දෙයි නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල
3: ඇවිත් යන්නට මේ සංසාර ගමනේ අතරමක හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත
2: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710 797 0710 797 0710 797
6: හතර වටේ
7: හතර වටේ
6: ඔබ වෙත ගෙනෙන්නේ
8: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
9: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
10: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
11: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
12: හා

සුබසන්දේ වක් හවස 4යි විනාඩි 10යි වෙලාව අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ බදාදා දවසේ සෑහෙන කාර්ය බහුල වෙලා ඉන්න ඔයාලට කූල් වෙලා යන සින්දු ටිකක් අහන්න හවසරේ තියෙන හොඳම පැය දෙක තමයි මේක. ඒ නිසා කොච්චර වැඩ කරගෙන හිටියත් හවසේරම වැඩ ටික පැත්තකින් තියලා ආවහගෙන ඉන්න වෙලාව නේ මේක නේද? අනේ නිසාම තමයි ඔය වැඩිපුර මාදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දුවක් අහන්න මේ පැතරෙ ඉන්න කියලා මම ඔයාට කියන්නේ. 0711 95 95 95 තියෙනවා. අපිට ඇතිතරම් මැසේජ් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔයා දන්නවා මේ ටයිම් එකේ මම ටයිම් එක බෙදලානේ ඔයාට දෙන්නේ නේද? එතකොට ඔයාටත් ලේසි මටත් ලේසි කෝල් කරන කට්ටියවයි ඊට පස්සේ මැසේජ් කරන කට්ටියවයි අද සෝෂල්ලි තව පොඩි වෙලාවකින් Facebook live එකක් කරනවා. එතකොට live එකේ කට්ටියවයි ඔක්කොම මට ගාන්ට් එකතු කරගන්න පුළුවන් නේද? අනේ නිසාම තමයි මම කියන්නේ අපි වැඩේ පටන් ගන්නකොටම WhatsApp එකේ කට්ටියට චාන්ස් එක දීලාම වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා ටග්ගාලා මොබයිල් ෆෝන් එක අතට අරගෙන WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට වා මේ වෙලාවේ වැඩ කරන ගමන් හිටියත් හරිද 1000ක් වැඩස්සේ ඉර වෙලා හිටියත් ඊට පස්සේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් හිටියත් හවස shift එකට on වෙන්න බලාගෙන ඉඳියත් ඊට පස්සේ බස් එකේ යන්නේන ගමන් හිටියත් ගෙදර හිටියත් ගෙදර වැඩක් කරන ගමන් හිටියත් කොහේ කොහොම කොතන හිටියත් ඔයාලට මේ පැත්තට message එකක් දාන්න පුළුවන් 0711 95 95 95 වැඩිපුරම මැසේජ් කරන කට්ටියෝ මම මතක් කරන්න බලාගෙන ඉන්නවා. හරිද? රයිට්. එහෙනම් අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු ටිකක් අහලා හිතේ තියෙන මහන්සියයි කම්මැලිකමයි සේරම යන්න මේ පැතර වෙලා ඉන්නවාට පුළුවන්. දන්නවනේ තින් නේද? වැඩිපුරම සින්දු අහන පැය දෙක. ඔයගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. ටග්ගාල ගිහිල්ලා කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. NetFM official Facebook page එකේ page එක follow කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද ඔයා දන්නවා මේ සිකුරාදා RAN 9ට අපි NetFM DJ night face to face attack show එකත් එක්ක එකතු වෙන්නේ. ලේසි නෑ වැඩේ. හොගේ වොට් එක තියෙන්නම ඕන. ඒකනත් මතක් කරලා අපි හතර වටේ වැඩ පටන් ගන්නවා. හවස 4යි විනාඩි 12යි දැන්. හවස 6 වෙනකම් මාව අහගෙන ඉන්න. දන්නවනේ මම DJ Azar.

සිංදු ඇහෙන නැතපෙම් හතර වටේ හතර වටේ

0: සදාතනික විශ්වාසයක්, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
1: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
3: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
4: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
5: Heels within that no better fatty thiriyak Fortune RVD oil leader ekak sandha 125k wattamak Renuka pitikala pul kirigram 300 packet ekak sandha 130k wattamak obath aduma Heels Nexus app ekak download kara pratilabha rasak denagala kondis sahithai
6: Meltol hisa rathaya una sem pratishyava angapatha vedanawa apahasu dina sandha ikman sahanaya Meltol paracetamol visheshayaki
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
9: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
12: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දානියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
11: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
10: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
11: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
13: Brought to you by
14: Anuttana Kaduma Milak Kasagala Grain Super Shaka Matale Athuragiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
15: Prime Kalura අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22ට Prime Lands.
16: සදා හරිත ව්‍යවසායික සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
17: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
18: Net FM Algo Town.
19: නේත්‍රාලෝක වෙසක්.

0: Hatara Aten, Sindu Ähenä, Net FM, Hatara Wate.
1: හවස 4:27 වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් මම ඔයාලට පොරොන්දු වුණ විදිහටම WhatsApp එකේ කට්ටියව මතක් කරලම අනිත් කට්ටියව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද අපි ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා. රංගපාන්න යන්න නේද හදන්නේ. මට මැසේජ් එකක් එවලා තියෙනවා ලක්මාලි කඩවතින් දුල්මි තමයි යාට කියලා තියෙන්නේ. හරිද බලන්නකො. වැඩ කරන ගමන් ඕපු දූප කතා කරනවා නේද? ඊට පස්සේ මාකෝල ගල්පොත්ත හන්දිය පැත්තට ගියාම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. මට මැසේජ් එකක් එවලා තියෙන්නේ ප්‍රියන්ත සමරවීර. ලස්සන සින්දුවකට මාවත් එකතු කර ගන්න කියලා දිනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවාසා. මම උහන තිස්සපුර නිලන්ත. මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා දිනවා. අනිවාර්යෙන් මම ආවත් එකතු කර ගන්නම්. ඊට පස්සේ ගුඩ් ඉවනිං අසාව ඔයාලට. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් මතක් කරන්න අනිවාර්යෙන් කියලා. මට තංගල්ලෙන් අප්සරා මැසේජ් එකක් දාලා තිනවා. Thank you ජය වේවා. මම ආවත් එකතු කර ගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම හයි කොහොමද සායි මම මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා මට අහිංසා මැසේජ් එකක් දාලා තිනවා. ආගේ මුණතරි අහිංසක පාටයි යන්නේ. Thank you. මම ආවත් එකතු කර ගන්නම්. හරිද? Right. කටිය ඔක්කොම එකතු කරගෙන ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මම මේවට මතක් කරන්න හදන්නේ. කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. මොකද සාමාන්‍යයෙන් ගයක් හදනවා නම් කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ. මොකද දැන් ගොඩක් වෙලාවට අපි අපේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තු වන්නේ අපිටම කියලා ගයක් හදාගන්න එක නේද? ඒත් එතකොට මහන්සි වෙලා වියදම් කරලා ගයක් හදාගනිද්දී අපි නිතරම try කරනවා ලස්සනට ගේ හදාගන්න. පිළිවෙලට ගේ හදාගන්න. මොකද ගෙදර ඉන්න කට්ටියට ගෙදර පිළිබඳව ප්‍රසන්න හැඟීමක් එනවා වගේම ආකර්ෂණයක් එනවා වගේම පිටතින් කවුරු හරි ගෙදරට ආවම ගේ පිළිබඳව ලස්සන හැඟීමක්. ඊට පස්සේ ගේ ගැන ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්න ඕනනේ නේ. අනිවාර්යෙන් ඒ නිසා තමයි අපි ලස්සනට ගේ හදද්දී වියදම් කරලා පුළුවන් තරම් හොඳම දේවල් ගෙදරට අරගෙන එන්නේ. ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ ඊට පස්සේ උළු වහව, ජනෙල්, දොරවල් මේ හැමදේම ගෙදර ඇතුළත ලස්සනට තියාගන්න පුළුවන් හැමදේම අපි පුළුවන් තරම් කරනවා නේද? හැබැයි ඒ වුණාට ගොඩක් වෙලාවට අපිට මිස් වෙන දෙයක් තමයි ගෙදර ලස්සනට බලපාන ගෙදර වහලය. දැන් ගොඩක් අය මේකෙච්චර හිතන්නේ නෑනේ ගෙදර ලස්සනට තියෙන්න නම් ගේ ඇතුළේ දේවල් වගේම පිටතිනුත් ලස්සනට තියෙන්න ඕන නේද? දැන් ඔය පාරකින් එහෙම ඇවිදගෙන යනකොට ගොඩක් වෙලාවට අපිට මුලින්ම පේන්නේ ගෙදර වහලයනේ. ඈතට ගෙදර වහලේ පේනකොට කළුම කළු පාට වෙලා. හරිද? ඊට පස්සේ අර කලර් එක ෆේඩ් වෙලා. හරිද? දැක්කොත් එහෙම ගේ පිළිබඳව තියෙන හැඟීම සම්පූර්ණයෙන්ම නැති වෙනවන්නේ නේ. ගේ ඇතුළ කොච්චර ලස්සන වුණත් පිටතින් බලන කෙනෙක්ට ගෙදර ලස්සනක් පේන්නේ නැහැ. ඔයාගේ වහලේ ඩැමේජ් වෙලා නම් තියෙන්නේ නේද? දැන් ගොඩක් අය ගෙදර වහල ලස්සනට තියාගන්න කියලා කලර් රූෆින් ෂීට් දානවා. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය ෂීට් එකක් ගෙනල්ලා වහල ගහලා ඔක්කොම කරලා ඉවරලා ෂීට් එක දාලා ඊට පස්සේ මොන හරි පේන්ට් එකක් ගන්නවා ගෙදර ලස්සනට තියාගන්න කියලා හිතාගෙන. හැබැයි ඒ වුණාට ටික කාලයක් ගියාට පස්සේ මේක නියමිත ප්‍රමිතියේ තියෙන කලර් රූෆින් ෂීට් එකක් නෙමෙයිනේ. එතකොට ටික කාලයක් ගියාම ලංකාවේ නිරන්තරයෙන් වෙනස් වෙන කාලගුණයත් එක්ක, ඒ කියන්නේ අවුවට වෙන්න පුළුවන්, වැස්සට වෙන්න පුළුවන්, මේ ෂීට් එකේ කලර් එක ෆේඩ් වෙලා යනවා. හරිද? ඊට පස්සේ ඔයාලට මාසයක් දෙකක් ගියාට පස්සේ ආයි මේක කලර් කරන්න වෙනවා. බලන්න කොච්චර ලොකු වියදමක්ද කියලා. ඊට පස්සේ සමහරලාට අර මං කිව්වා වගේ සම්පූර්ණයෙන්ම ෂීට් එක කළු පාට වෙනවා. ඒ නිසා ওই ප්‍රශ්නත් එක්ක ඔයාලට අමතරව සෑහෙන්න වියදමක් යනවා මේ රිපෙයාර එකට. අනේ නිසා තමයි මං ඔයාලට කියන්නේ, ඔයා ගෙදරක් හදනවා නම්, ගෙදර වහලේ ලස්සනට තියාගන්න ඕනේ නම්, වහලේට හොඳ නිමාවක් ඕනේ නම්, ගෙදරට ආකර්ෂණීය පෙනුමක් ඕනේ නම්, ඔයා අනිවාර්යෙන් එකපාරින්ම දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි. මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ පළවෙනිම දේ තමයි ඔයාගේ ගෙදරට ගැලපෙන වර්ණ ගණනාවකින් එන රූෆින් ෂීට් එකක්. හරිද? ඊළඟට තමයි මං අර කියපු ප්‍රශ්න එකකටවත් ඔයාට මුණ දෙන්න වෙන්නේ නැහැ කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දැම්මහම. හරිද? කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් ගියාම මතු පිට ආලේපනේ පොතු ගැලවිලා යන්නේ නැහැ. ඊට පස්සේ ෂීට් එක කළු පාට වෙන්නේ නැහැ. ඔය සේරටම ඔරොත්තු දෙන විදිහට තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මං කිව්වා වගේ ලංකාවේ නිරන්තරයෙන් වෙනස් වෙන කාලගුණයට ඔරොත්තු දෙන විදිහට, ඒ කියන්නේ අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන විදිහට තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක හදලා තියෙන්නේ. ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක්, ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ කාලගුණයට ඔරොත්තු දෙන විදිහ ටොප් කෝටින් එකක් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්නේ. ඒ නිසා ඉතින් දිගු කාලීන පැවැත්මක් ඔයා බලාපොරොත්තු වෙනවා නම්, හරිද, ඔයාගේ අතේ සල්ලි ටික ඉතුරු කරගන්න ඔයා හිතාගෙන ඉන්නවා නම්, ඔයාට තියෙන එකම සහ හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් කියලා කියන්නේ වහලයට දැම්මොත් ජීවිත කාලයට මේකයි ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. මතු පිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙන එකම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් 7ක් ගිහිල්ලා අපි හිතමුකෝ කලර් එක ෆේඩ් වෙලා ගියා මොකක් හරි ඩැමේජ් එකක් වුණා කියලා. ඔයාලට එතකොට ඒගොල්ලොන්ටම කියලා රීපේන්ට් එකකට යන්නත් පුළුවන්. හරිද? වගකීමක් එක්ක. අන්න ඒ නිසා ඉතින් දෙපාරක් හිතන්න නැතුව ඔයා වියදම් කරලා හදන ගෙදරට ලස්සන වහලයක්. හරිද? නියම නිමාවක් සහිත වහලයක් ඕනේ නම් ආකර්ෂණීය වහලයක් ඕනේ නම් අනිවාර්යෙන් දෙපාරක් හිතන්න නැතුව දාන්න ඕන. කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි.

0: Hatara Aten, Sindu Ähenä. Net FM, Hatara Wate.
1: සුබසන්දාව කේවා සහ හපිත් මේ වෙලාවව අහගෙන ඉන්නවා මම කඩුගන්නාමෙන් ලාල් වයිෆ් කාන්තිවයි සුදුදුව ශනුෂිවයි පුතා සිතවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම් ඊට පස්සේ අසාදත් වහිනවා සැරටම නේද කියලා අහලා තියෙනවා හැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක කොළඹට නම් දැනට පොඩ්ඩක් පායලා වුණාට රෑවෙද්දි නම් අනිවාර්යෙන් වහයි හරිද බොස් චමින්දවයි ඊට පස්සේ රසින්දුවයි කොල්ලෝ සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා උදාරයි අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් ජය වේවා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 4 විනාඩි 40යි දැන්.
3: සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාවස්ථා රසක්. අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද? ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
4: වට්ස්ඇප් කරන්න 0674421148 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදා කාලිකව ජීවිතේ විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.

0: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
2: අම්මි කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේත
3: නෑනි, එයා ලොකු ළමේ.
2: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
3: එයා හිටිය යව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේද?
2: මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් වෙනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: මාස මැද මෙච්චර මඩු ගන්න කොහොමද? ලොතරයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස්නේ. හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: හීල්ස් එකෙන් කාට් එකට දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න.
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
11: සංක දිනය සශිකා නිසංසලා,
12: සුනීර සුමංගා,
13: නුවන්දිකා සේනාරත්න,
14: අමීෂ මිනුවල්.
15: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
16: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
17: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
6: හොඳම දේ අඩුම මිලට තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
18: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
19: Non-stop remix remake එකට හැපෙන DJ Blast එක.
20: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
18: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි ඩීජේ තරු මුහුණට මුහුණ ගැටෙන ඩීජේ අටැක් ෂෝ එක.
19: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
21: 9S අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
22: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
5: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
23: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
24: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
19: FM 95.8 NetFM.
25: රයිට් වෙලාව හවස 4:45. අපි දිලූගේ ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි හොර යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි සාමාන්‍යයෙන් ඔයා වැඩ කරන මහන්සි වෙන කෙනෙක් විදිහට ඔයාගේ නිරෝගීකම ගැන සෑහෙන් හිතන්න ඕනනේ මොකද ආ සෑහෙන්න මහන්සියලා වැඩ කරනවා වාගේ පවුලයාගේ ජීවිතේ ලස්සන කරන්න වාගේ ජීවිතේ ලස්සන කරගන්න ආ සෑහෙන්න මහන්සියලා වැඩ කරනවානේ එතකොට වාට සමහරලාට වාගේ නිරෝගීකම කියන එක අමතක වෙනවා වා දන්නවද සාමාන්‍යයෙන් අපි වැඩ කරන්න නම් මහන්සි වෙලා ඊට පස්සේ අපේ ටාගට්ස් වලට යන්න නම් කොයි දේ නැතත් අපි නිරෝගීව ඉන්න ඕනනේ අපිට ලඩක් දුකක් එහෙම එකපාරට හැදුනොත් අපි විතරක් නෙමෙයි අපේ පවුල්වල කට්ටිය පවා සෑහෙන්න අසරණ වෙනවා වාගේ ඇතේ තියෙන සල්ලි ටික අමාරුවේ මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් ටික සේරම ඊට පස්සේ බෙහෙත් වලට කරන්න වෙනවනේ හැබැයි අපිට ඕක වළක්ව ගන්න පුළුවන් අපි කාලයකට කලින් මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා ඊට පස්සේ දැනුවත් වෙලා රෝගය පටන් ගන්න කලින්ම රෝගයට බෙහෙත් කරගත්තොත් එහෙම අපිට ওই ලෙඩ රෝග වලින් බේරෙන්න හැකියාව තියෙනවනේ ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා නිරෝගී කෙනෙක් වුණත් ඔයාලට කිසිම රෝගී තත්වයක් මේ වෙද්දි නැති වුණත් අඩුම තරමේ මාස 6කට සැරයක්වත් ඔයාගේ ෆුල් බඩි චෙකප් එකක් කරගන්න ඕන නේද අතිශය කාර්යබහුල ජීවිතයත් එක්ක ඔයාලට මේක මිස් වෙලා තියෙනවා නම් ඔයාලට දැන් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා විෂන් කියා එක්ක නවලෝක ශාඛාව එකතු වෙලා විෂන් කියා එකත් එක්ක නවලෝක හොස්පිටල් කොළඹත් රෝහලත් එක්ක එකතු වෙලා ඔයා වෙනුවෙන් මාර්ගගෙන යන විෂන් කියා වෝඩ් ප්ලේස් සෞඛ්‍ය සහායනයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා ඉතින් එන්සම මේ අවස්ථාව මිස් කරගන්න එපා මේ මාසේ 27 වෙනිදා විෂන් කියා එකයි නවලෝක රෝහල එකට එකතු වෙලා අරගෙන එන මේ සෞඛ්‍ය සහායනය මේ මාසේ 27 වෙනිදා දවල් දෙකේ ඉඳලා හවස 7 වෙනකන් තියෙනවා. ඉතින් ඒ නිසා වාට ගියාට පස්සේ ඇස් පරීක්ෂාව ඊට පස්සේ ඇස් පීඩන පරීක්ෂාව ඊට පස්සේ රුධිර සීනි පරීක්ෂාව ඒ වගේම රුධිර පීඩන පරීක්ෂාව BMI දර්ශක නිර්ණය වගේ සියලුම පරීක්ෂණ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක මිස් කරගන්න එපා. මොකද වාට මම කියනවා වගේ කොයි දේ නැතත් අපි නිරෝගීව ඉන්න ඕන. මොනම හරි රෝගී තත්ත්වයක් වාට ඇති වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව කලින් දැනුවත් වෙන්න තියෙන හොඳම විදිය තමයි වා පරීක්ෂාව කරගන්න එකනේ. ඉතින් ඒ නිසා දවසක් වෙලාවක් වාට නැතුව හිටියා නම් ඔන්න මම කලින්ම මතක් කරනවා මේ මාසේ 27 වෙනිදා ඔයා විෂන් කියා වෝඩ් ප්ලේස් ශාඛාවට යන්න අමතක කරන්න එපා. ඔයාගේ ඇස් සෞඛ්‍ය රැකගන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේක. ගියාට පස්සේ ඔයාට විෂන් කියා ශාඛාවේ තියෙන විශේෂ වට්ටම් රසක් යටතේ ඔයාට ඇස් කණ්ණාඩි මිලදී ගන්න අවස්ථාව, ඒ වගේම මේ සියලු පරීක්ෂණ හිතාගන්න බැරි තරම් වට්ටම් රසක් යටතේ සිදු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න. දවස තමයි මේ මාසේ 27 වෙනිදා දවල් දෙකේ ඉඳලා හවස 7 වෙනකන් විෂන් කියා එක නවලෝක රෝහල එකට එකතු වෙලා අරගෙන එන විෂන් කියා වෝඩ් ප්ලේස් සෞඛ්‍ය සායනයට අනිවාර්යෙන් යන්න අමතක කරන්න එපා. සමහර වෙලාවට අපි වැඩ කරලා විතරක් මදි. අපේ ජීවිතේ සාර්ථක කරගන්නම් අපි අපේ වාසනාවත් ටිකක් උරගා බලන්න ඕන නේද? ඒ නිසා ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ තමයි ඔයා ධන නිදානේ ලොතරැයියක් අරගන්න. මොකද ජාතියේ මහා ධන සම්පත ධන නිදානේ ලොතරැයිය කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ සීන යථාර්ථයක් බවට පත් කරන ලොතරැයිය. ඉතින් ඒ නිසා ඔයාට වෙනදා හම්බ වෙන අති දැවැන්ත මුදල් තැගි බලට අමතරව දැන් ඔන්න ධන නිදානේ ලොතරැයිය හරහා ඔයාට සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා සුපුරුදු මුදල් තැගි බලට අමතරව හැම ඉරිද දවසකම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න නම් ධන නිදානේ ලොතරැයිය අරගන්න අමතක කරන්න එපා. මොකද මේ ගෙවුණු කාල සීමාව ඇතුළේ කියන්නේ මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා මේ වෙනකන් ධන නිදානේ ලොතරැයියෙන් සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකයන් 581 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි මේ අවුරුද්දේ කියන්නේ මේ ගෙවුණු මාස 6ක කාල සීමාව ඇතුළේ රුපියල් 2,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්නත් ධන නිදානේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. අනිවාර්යෙන් ඔයා වැඩි වැඩියෙන් ධන නිදානේ ලොතරැයිය අරගන්න. ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම ලොතරැයිය තමයි ධන නිදානේ කියලා කියන්නේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. අපි ඒකනත් මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ අලුත් පැයට යන්න තෝණ. හැබැයි ඊට කලින් මේ වෙලාවේ හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ ධම්මික වාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ මංගලී ෆැෂන් එකේ සෙට් එකවත් එකතු කරගන්නම්. සාලිය, ඊට පස්සේ මංගලී, ශිරාන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත සෙට් එකම එකතු කරගෙන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 5න් පස්සේ හරිද? මම ඔයාලට හරියටම වෙලාව කියන්න. හවස 5යි විනාඩි 5ක් වෙනකොට මම Facebook live එකක් කරනවා NetFM official Facebook page එකෙන්. අපිට එතකොට ඒකෙන් chat කරන්නත් පුළුවන්. ඔයාලට අග්ගාලා ලෑස්ති වෙලා ඉන්න වැඩ කොහොම ඉවර කරලා අපි live එකකින් හම්බෙමු.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ
1: හවස හතරයි විනාඩි 53යි අපි අලුත් පැයකට යන්න හදන්නේ. හයි කොහමද සායි, ගුඩ් ඊවනිං. අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා යටි අන්තර් දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. උදාර විදියට ඔයාලවත් එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් පොඩ පොඩ වහිනවා. අපිත් මේ වෙලාව වාව හැබැයි අහගෙන ඉන්නේ අයියේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ යටි අන්තර් පීපල්ස් බැංක් එක ළඟ 3 wheel park එකේ කොල්ල සෙට් එක? දිනේෂ් චින්තක. ඊට පස්සේ තව කවුද ඉන්නේ? දිනෙත්, ඒ වගේම නාමල්, ඒ වගේම නවෝද්‍ය, ලසන්ත කට්ටිය ඔක්කොම එකතු කරගන්න. තුෂාර සැලොන් එකේ කට්ටියවත් මතක් කරන්න කියලා තියෙනවා. උදාර විදියට අහගෙන ඉන්න කොල්ල සෙට් එකම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් එක්ක අලුත් පැයකට යන්න හදන්නේ. හවස 4 විනාඩි 53යි වෙලාව. අපි ළඟ පැයදී හම්බෙමු. Facebook live එකක් එනවා. ලැස්ති වෙලා ඉන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4:56 විනාඩි 56යි.
4: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
4: Radio ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
5: NetFM DJ Night face to face Attack show. Attack show.
4: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න.
5: 0711 95 95 95

0: ගැනගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
4: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමදේම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමදේම සෙට්
1: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
5: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
1: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: හැලෝ හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: Georgianu, romantică, matăcă smârnea.
1: Vesak pohoda sand sevane, kur galinnena sil suvande. Buddhu guna mumunana vesakku danaya.
2: Pujya Vatarakumbure Dhammaratana himiyange anushasakatwe.
1: Netra loka vesak.
2: Vesak pohoda sweta pooja pinkammalawa.
1: Uttama dhatu vandanawa.
2: Vesak torana.
1: පහන් කෝඩෝ
2: සදහැගි
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 හැත්තෑවයි 66 අංකය අමතන්න.
4: බැති බරදායකත්වය.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363-076-716-3672.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: Hey yo, යමේන හැම තැන anytime set වෙන flavor දෙල කිරි පදමක්. වෙලයි මේ ගැන දැනුවත්. වසකල කිරි fun එක පිරි එල කිරි.
8: සුබ සන්දේවක් හවස 5:00

0: නැත්නිස් මේ පැයි රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: නැත්නිස් මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුම
3: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනේ අග්‍රමාත්‍ය හරණි අමරසූරියගේ නම ඡායරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත්පත්වලට නොරවටන ලෙස අග්‍රමාත්‍ය කාර්යාලය පවසනවා. අග්‍රමාත්‍යවරිය විසින් අදහස් දක්වන පරිදි සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන අග්‍රමාත්‍යවරියගේ ඡායරූප ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍ය ඔස්සේ කිසියම් පිරිසක් විසින් පළ කර ඇති අතර එමගින් විවිධ ව්‍යවසායික අවස්ථා රැකී අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. කෘත්‍රිම බුද්ධිය සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති අතර එවැනි පුවත්පත්වලට නොරවැටෙන ලෙසත් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රජයට සහ ග්‍රාමාධිවරයගේ පෞද්ගලිකත්වයට හානි වන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීම නීතිමය වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. නෙට්නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: නෙට්නිවුස් මේ පැය රටතොට.
4: දැයින් නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
5: ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසු නොවන්න. වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ. නොපමාව කුසල දහම් පියදෙන්න.
6: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
9: සම්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399

හවස පහයි විනාඩි 10යි වෙලාව. චුට්ටක් සෝරි වෙන්න ඕන. පහයි පහට මම ලයිව් එක යනවා කියලා කිව්වේ. පහයි 15 හරිද? ෂෝ එක නම් Facebook live එකකින් හම්බ වෙනවා. විනාඩි 5යිනේ හැමේ උනේ නේද? එන්සයිදී අනිවාර්යෙන් වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන හවස පහයි විනාඩි 15ක් වෙද්දි Facebook live එකට එන්න ලෑස්ති වෙලා ඉන්න. Net FM official Facebook page එකකින් අපි අද සෑහෙන වෙලාවක් live එකේ ඉන්න බලාගෙන ඉන්නවා. ඉතින් එන්සා ආ වැඩ සේරම ඉවර කරලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරිද? සුබසන්ධාවක් වේවාසා. අපි මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මඩපත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජ, අවෝර් පුංචි පුතාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. භාග්‍ය අවිෂ්ක කට්ටියවත් මතක් කරන්න කියලා තමයි තියෙන්නේ. ඕකේ, අනිවාර්යෙන් මම එකතු කරගන්න. ආ, ඒ වගේම මට කෝල් කරපු සෙට් එකක් ඉන්නවා. තරංග කතා කරා කෑගල්ලෙන් Wi-Fi, ඊට පස්සේ චුටි දුව තරුෂිවයි, ලොකු දුව තරුෂිවයි, හිරුන්වයි එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන් මම එකතු කරගන්න. ස්පෙෂලි මේ වෙලාවේ සෞභාග්‍ය වැල්ලවා ඉඳලා මාව අහගෙන නේද ඉන්නේ. ආ, දන්නවද සෞභාග්‍ය සෑහෙන ට්‍රයි කළා අදළු ෆස්ට් ටයිම් කතා කරන්න හම්බ වුණේ. එයාට මාර සතුටුයි. කවුලේ කට්ටිය, අම්මා තාත්තා, ඊට පස්සේ මල්ලි අයියා ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමුයි කියලා කිව්වා. හෙටත් කෝල් එකක් දෙනවා කියලා මට ප්‍රොමිස් වුණා. හරිද? මම බලාගෙන ඉන්නවා. ඊට පස්සේ කාන්ති ඔයාවත් එකතු කරගන්නම්. යනුකවයි, ඊට පස්සේ සංගීත්වයි, හිමාලිවයි ඔක්කොම එකතු කරගෙන සින්දුවකට යමු කියලා තමයි කිව්වේ. අනිවාර්යෙන් එකතු කරගන්නම්. අපි මෙහෙම Facebook live එකට එනවා. ඔයාලට අක්ගාලන FM official Facebook page එක like කරලා follow කරලා live එක පැත්තට එන්න.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: වෙලාව හොස පහයි විනාඩි පහලවයි. අපි නැතෆම් ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකෙන් ලයිව් ඇවිල්ලා ඉන්නේ. ආඩමන් කලින් ඉඳලම කිව්වනේ හරියටම පහයි පහළොව වෙද්දිම එනවා කියලා. මේ වෙලාවේ අප්සරා හේවාගම ඉන්නවා, ඊට පස්සේ රුවන් රාජපක්ෂ ඉන්නවා, ලසන්ත කුමාර ඉන්නවා, කසුන් ජයසිංහ ඉන්නවා. සෙට් එක කොහොම බලාගෙන ඉන්නේ? තව සෑහෙන කට්ටියක් ඉන්නවා. ඔයා තමයි නැත්තම් ටග්ගල මේ පැත්තට එන්න ඇවිල්ලා කමෙන්ට් එකක් තියන්න. මම ඔයාව මතක් කරන්නම්.

0: Vitrak Neve. Make a DJ attack the car.
1: Non-stop remix remake. එකට හැපෙන DJ blast එක
2: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: එනි අලෙන්නේ
0: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
1: net fm DJ night face to face Attack show. Attack show.
0: 1, 2, 3, let's go. Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
1: 0711 95 95 95. Net FM DJ night face to face attack show.
4: සදාතනික විශ්වාසයක් සදා හරිත විසිතුම් වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු
5: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
6: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
7: දැන් හැමෝම ගන්නේ KD Rice Lead 1-5 petrol bike එක. මිල රුපියල් 796500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා. තොගවසන් වෙනතර පමණයි. KD Rice Motor Company Private Limited. 077-406-4397.
8: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 077-76-76-10.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
10: සින්දරෙල්ලාව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
12: අලුතැන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලය අතුරුකිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල ගම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
13: නබල ගුරුහල සමගාමීව විෂන් කෑ ප්‍රධාන ශාකා විසින් සංවිධානය කරනු ලබන ඩොමිලේ සෞඛ්‍ය සහාය මැයි 27 දින පසර දෙකේ සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි සඳහා සුවිශේෂී දීමනා බරහය වෝට් පෙදෙස කොළඹ හත ශාකාවට පැමිණෙන්න. අමතන්න 077-02-35-375.
14: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
15: සංදි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සෝය උදා කර ගන්න. 0710-397-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
5: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
6: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
7: දැනුමෙ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හවසබහයි විනාඩි 24යි Facebook live එකේ ඉන්න ගමන් මාත් එක්ක ඉන්න සෙට් එක මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ මං චැලෙන්ජ් එකක් දීලානේ තියන්නේ මේගොල්ලොන්ට හරිද නිරංජී අඹගහ ගෙදර ඉන්නවා චානුකරුවන් ඉන්නවා මේ වෙලාවේ හයි කියලා තියෙනවා ඔක්කොම එකතු කරගන්නම් ලක්මාලි ප්‍රියදර්ශනී ඊට පස්සේ වෙන ඉයරින් එකක් ගන්න කාලේ හරි නේද කියලා අහලා තිනු මේ කතාවරින් නෑ යන්නේ හරිද තනුෂ ධම්මික drive කරද්දී බොහොම මාරුවේ message කරන්න ඇයි කියලා දිනන නිසාම තමයි ගින්දර ටිකට වවම මතක් කරන්නේ හරිද ලසන්ත කුමාර මදු තිසේර ඉන්නවා ඩාවත් එකතු කරගන්නම් ඊට පස්සේ චානුකරුවන් thank you ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම ජයනි රවීනා අපේ ගමේ නංගි කෙනෙක්ගේ බර්ත්ඩේ එක කියලා දිනනවා යාගේ නමේ වන්න කොටක් ගාලා හරිද මම විශ්වක දෙන්නම් ඊට පස්සේ කවුද ඉන්නේ මාත් එක්ක හයි කොහොමද සයි අපිත් මේ වෙලාවේ වවහගෙන බලාගෙන ඉන්නවා කියලා මිහින්තලේ සීපකොළඹ රන්දිමා හෝටල් එකේ මදු කමෙන්ට් කරලා තියෙනවා උදාරයි ඔයාවත් එකතු කරගන්නම් මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඊට පස්සේ ධම්මිකා ජයසුන්දර ඔයාවත් එකතු කරගන්නම් thank you ජය වේවා ඊට පස්සේ කවුද මේ ඉන්නේ හයි කොහමද සා අපිත් මේ වෙලාව වවහගෙන ඉන්නවා කියලා සඳුරු නවොත් මානවඩු ඉන්නවා ජය වේවා හෙලෝ අයියේ කියලා තියෙනවා හෙලෝ කොහමද ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම අයියා අපේ පැත්තට නම් හොඳටම වහිනවා කියලා තියෙනවා තනූජ තෙමෙන් නැතුව ගේ ඇතුළට වෙලා ඉන්නෝනේ හරිද ඊට පස්සේ දෙහිඅත කණ්ඩිය පැත්තට ගියාම නිරංජි ඉන්නවා මම ඔයාවත් එකතු කරගන්නම් thank you darling ඔයාවත් එකතු කරගෙන හතර වටේම මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මතක් කරන්න හදන්නේ color of roofing sheet එක ගැන මාව අහගෙන ඉන්න කට්ටියටයි Facebook live එකේ බලාගෙන ඉන්න කට්ටියටයි දෙගොල්ලොන්ටම සෑහෙන්න වැදගත් වෙන කතාවක් මේක සමහර වෙලාවට ගෙවල් හැදුවට පස්සේ ලස්සනට වහල ගහනවනේ නේ පළ දෙකකට තුනකට අද කාලෙට ගැලපෙන විදිහට වහල ගහනවා හරිද ඊට පස්සේ රූෆින් ෂීට් ගෙනල්ලා දානවා ඔයා දන්නවා මේ දවස්වල ගොඩක් කට්ටිය කැමති අර පාට කරපු රූෆින් ෂීට් එක දාන්න කලර් රූෆින් ෂීට් එක හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය කරන්නේ සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනල්ලා දාලා ඒකට මොකක් මාරි පේන්ට් එකක් ගානවා Taman කැමති පාටකින් හරිද ප්‍රශ්නේ තියෙන්නේ මේක අවුවට අහුනහම වැස්සට අහුනහම ටග්ගාල කලයක ෆේඩ් වෙලා යනවා ගෙදරට මාර කැතයි නේ ඊට පස්සේ සමහර වෙලාවට වතුරු ගැලවිලා යනවා අර ගාලා තියෙන පේන්ට් එකේ ඊට පස්සේ තැන් තැන් වල කළු පාට ලපමතු වෙන්න ගන්නවා පාසි බැඳිලා වගේ වෙන්න ගන්නවා වාගේ කොච්චර ලස්සනට හැදුවත් ඊට පස්සේ තින් ගේ හරිම කැතයි නේද අපරාධි වියදම් කළා හැදුව ගේ කියලා හිතෙනවා සාමාන්‍යයෙන් ගෙදරක ලස්සනට බලපාන ප්‍රධානම කාරණයක් තමයි ගෙදර වහලේ කියලා කියන්නේ ඉතින් ඒ නිසා ගෙදර වහලේ ලස්සනට තියාගන්න ඕනේ නම් ඔයා අය ඔයා නම්මනම් බාල වැඩවලට අහුවෙන්නේ නැතුව එකපාර දාන්නකෝ කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් වාගේ ගෙදරට ගැලපෙන ඕනම පාටකින් ගන්න පුළුවන් අනිත් එක තමයි මේකේ මතුපිට තින්තාලේපණය අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ හරිද ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ප්‍රීමියම් කෝටින් එකක් ඊට පස්සේ ලංකාවේ කාලගුණයට ඔරොත්තු දෙන විදිහේ ටොප් කෝටින් එකක් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක වාගේ අතට එන්නේ ඒ නිසා ඉතින් වගකීමක් සහිතව හරිද දිගු කාලීන පැවැත්මක් තහවුරු කරලා දෙන කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගන්න නැතුව වෙන අනම්මනම් අරගෙන අමාරු වෙනම් වැටෙන්න එපා හරිද වියදම් කරත් එකපාරයිනේ ආයිතින් රිපෙයාර් කරන්න නම්මනම් ප්‍රශ්නේ ඉන්නේ නැහැ ඔයාට මතුපිට තියෙන තාලේපනේට වසර 5ක වගකීමක් හම්බ වෙනවා ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා එතකොට ඉතින් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ වහලට මාර ෆිනිෂින් එකක් එන්නේ බැලුවත් ලස්සනයි හරිද ගෙදරට ආකර්ෂණීය පෙනුමක් ගන්න නම් ආකර්ෂණීය නිමාවක් ගන්න නම් වහලට අනිවාර්යෙන් දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි Right, ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න හදන්නේ හයි කොහමද සාපිත් මේ වෙලාවේ ලයිව් එක ෂෙයා කරා කියලා නිරංජි මට මැසේජ් එකක් දාලා තිනෝ thank you නිරංජි Facebook live එකට ආපු නැති කට්ටිය tag ගලෙන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැති පරදායකත්වය මාතර ෆ්‍රීලන්.
3: Hey yo, yana yana hama tana anytime fit when the flavor delakiri padamak. Well I ain't gonna deny one. Wasa kala kiri fun එක පිරි එල කිරි කිරි.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
7: ඒයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
10: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලෙ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
11: දෙයින්නන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
12: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
11: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
13: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
14: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
15: ඇයි සුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
16: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
11: සංක දිනය සශිකා නිසංසලා,
17: සුනීර සුමංගා,
11: නුවන්තිකා සේනාරත්න,
17: අමීෂ මිනෝල්.
16: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
11: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
15: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්.
18: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
11: දිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
5: නේත්‍රාලෝක වෙසක්
11: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
5: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
11: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
5: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
11: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
5: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
19: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
5: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
19: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.
14: බැති බරදායකත්වය
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
19: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
5: නේත්‍රාලෝකව.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමෝ කූරගල යමෝ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

අවසපහයි විනාඩි 45යි අසායියේ කොහොමද අපි මේ වෙලාවේ FB live එක බලාගෙන ඉඳලා මේ පැත්තට ආව විතරයි කියලා සඳලී අනුරාධපුරෙන් message එකක් දාලා තියෙනවා මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් thank you ඊට පස්සේ hi කොහොමද අසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා චාමරේක තනුෂා තමයි message එක දාලා තියෙන්නේ ඒ වගේම කවුද මේ අසායි කොහොමද අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චතුර මැසේජ් කරලා තිනවා හායි කොහොමද අපි හිරිපිටියෙන් අම්ම ගීතවයි තාත්තා ජයතිස්සවයි ආච්චි පත්මලතාවයි ඒ වගේම දිනෝලිවයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා අනිවාර්යෙන් ඔක්කොම කට්ටිය එකතු කරගන්නම් thank you ජය වේවා මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවකට යන්න කලින් මතක් කරන්න ඕන දැන් අපි මේ දවස්වල වැඩිපුරම හරිද සල්ලි ගැනනේ හිතන්නේනේ. ඒ කියන්නේ අපේ ජීවිතේ ගොඩනගා ගන්න නම් අපිට සල්ලි තියෙන්න ඕන නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ වා නිතරම ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගන්න කියලා. මොකද මේ දවස්වල සුපුරුදු මුදල් තැගි වලට අමතරව ධන නිධානයේ ලොතරැය්‍ය හරහා Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. හරිද? ඉලක්කම් හතරකින් සමන්විත අංකයේ පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් 10,000 බැගින් ඔයාට හැම ඉරිදම ජයග්‍රහණය කරන්න පුළුවන් මොකද මාර්තු මාසේ පළවෙනිදානේ මේ Sunday bonus එක ඔයාලට හඳුන්වා දුන්නේ මේ වෙනකන් රුපියල් 10,000 තියාගලාබින් 581 දෙනෙක් බිහි කරන්න ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ඔයාට රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගලාබින් 18 දෙනෙක් බිහි කරන්නත් මේ අවුරුද්ද පුරාවට මොන ධන නිධානයේ ලොතරැයියට අවස්ථාව හම්බ වුණා. ඉතින් ඒ නිසා ඔයාට තවස්සාව තියෙනවා මේ බැයි මාසේ කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන්ම සුපුරුදු තෑගිවලට අමතරව සෑම දවසකම Sunday bonus වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්නත්. ඉතින් ඒ නිසා ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි ඔයත් අදම මිලදීගෙන කෝටිපති සීනේ සැබෑ කරගන්න. හරිද මේ මතක් කිරීම ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඒකටත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 5යි විනාඩි 47යි දැන්.

රයිට් වෙලාව හවස 5 විනාඩි 55යි මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ හරිද යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන නැත් FM DJ Night Face to Face Attack Show එක මේ සිකුරාදා වේරය 9ට තියෙනවා ඉතින් ඒ නිසා මේකේ ඔයාලට ජයග්‍රහකයා තෝරන්න සම්පූර්ණ අවස්ථාව හම්බ වෙන්නේ ඔයාලට අපි කොහොමද ඒක වෙන්නේ කියලා කියන්නත් ලෑස්ති වෙලා ඉන්නවා ඉතින් ඒ නිසා නැත් FM official Facebook page එකත් එක දිගටම රැඳිලා ඉන්න ඔයාලට අමතක වෙන්නේ නැති සුපිරිම අත්දැකීමක් සුපිරිම බැටල් එකක් බලා ගන්න පුළුවන් මේ සිකුරාදා Thank you. Jai Veva. Mama DJ Asa. Good night.

0: කව සබහයි විනාඩි 59යි.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: තරඟයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
4: Non-stop remix remake ekata happena DJ blast eka
5: anga galene igna kumariye emi
3: alagende apna sivada tu tarala radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
4: NetFM DJ Night Face to Face Attack Show Attack Show
3: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා පිට WhatsApp කරන්න
4: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show
6: Prime Kalura Abhimanavat Kalutarin Swimming Pool Gym Indoor Cricket Kids Play Area Samagin Sial Sapirin Nivasa Samuhayata Obat Ekathu Wenna Prime Kalura Anuthwana Kalutarin Abhimanavat Jeevana Ratawak Rupiyal Million 19 Sita Kalutara Nagara Seemawen Prime Kalura Adama Katha Karanna 13:22 Prime Lands
7: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පිම්බීම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: ඒ ඉරිදා කිය ඉරිදා වාඩි නොවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරණ විධානය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කර ගන්න
9: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
12: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
7: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
12: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
13: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: Hi, mate. Speed, budget, usage, lifestyle. Okkotuma set SLT Mobitel Home 4G connection. Hamathima set.
1: Taya gana drive kala, office ticket busy unahame na konde kakumata. Mama Siddhalepa spray kala. Siddhalepa. Parampara gananavaka vishwasya dinu sane.
2: Novinus Adivegak Supirima Sabandiavak SLT Mobitel Fiber within then unlimited package Razak 100 Mbps sit 1000 Mbps Dakwa Masakata Rupial 5900 sita Supirima unlimited wenas athrininna SLT Mobitel Fiber Kondesi Adalave
3: brand new 3 wheeler sandaha Rupial 883 ka dinaka varikiyata leasing pasukam then LB Finance within amathanna 0112200
0: ඒක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිම සෙට්
4: මෙවර වෙසක් පුර පසළොස්වක පොහොදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහ විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහොදා රාත්‍රී 10:00 සිට පසුදා 5:00 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපොළගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෆම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.
5: වෙසක් පොහෝදා සඳ සෙවනේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
6: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
5: නේත්‍රාලෝක වෙසක්
6: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
5: උත්තම ධාතු වන්දනාව
6: විසක් තොරණ
5: පහන් කෝඩෝ
6: සදහැගී
5: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
6: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
5: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
6: ගලතේ පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න
7: බැති බර දායකත්වය
8: අනුත්තන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 0776-716-3672
10: අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
4: අයිබෝන් දවසේ පුවත් පෙළගැස්ම නෙත් නිවුස් සවස 6:30 සමගින් මම සචිනි සීලවර්ධන ප්‍රතිසංස්කරණය ලහිරු කපුගේ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
4: සංඝ සමාජයේ විනය ආරක්ෂා කර ගැනීමට ධර්මාධිකරණයේ යලි පිහිටුවීමේ තීරණයක්. සාසනෙට වෙන දේවල් දැක ජනපති දැඩි කනස්සල්ලෙන් විනය රකින්න පියවර ගන්නත් සූදානම්. බුදු සසුන වනසන කුමන්ත්‍රණයක් ගැන ඕමල්පී හිමි රාජ්‍ය වෙසක් උත්සවයේදී ඉහෙලි කරයි. අගමැතිගේ සහ පොලිස්පතිගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමින් සිදු කරන ක්‍රියා ගැන විශේෂ විමර්ශනයක්. දේවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්.
0: ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් Net News.
4: රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිත්තිල්ලවල්ල පුරාණ විහාරස්ථානයේදී අද පස්සරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ බුදු සසුන විනාශ කිරීම සඳහා අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වන බවයි.
5: වෙසක් උත්සවයේ නිමිත්තෙන් සිදු කෙරෙන මේ වෙසක් සතිය අපට ඉඩ සලස්සලා තියෙනවා. වෙසක් උත්සවය ඊළඟ පරපුරට දායාද කර දෙන්නේ කෙසේද යන්න ගැන, තවත් ඉදිරි පරපුරට අනාගතයට වෙසක් ඉතුරු කරන්නේ කොහොමද, මේ අදහස් පළ කරන්න ලැබීම අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන බලධාරී හැම දෙනාම ඉදිරියේ ගිහි පැවිදි වශයෙන් අනාගතයට වෙසක් උත්සවය දායාද කරලීමේ අභියෝගය අප ඉදිරිපිට තියෙනවා. වහාම වර්තමානයේ නිවැරදි කරගත්තේ නැත්නම් අනාගතයේ අහිමි. ඊටම සංවිධානාත්මක බුදුසසුන වනසන්නට ක්‍රියා කරන දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන සතුරු බලවේග රාශියක් ක්‍රියාත්මකයි ජාතික සහ ජාත්‍යන්තර තලයේ. මහා පරිමාණයේ මුදල් ලබන, මුදල් වියදම් කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් බුදුදහමට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. අංක 1 භික්ෂුත්වය පරිහානියට පත් කිරීම සඳහා ධර්මයේ විකෘති කරන පිරිසක් සිවුරු පෙරවගෙන ඉන්නවා. විනය විනාශ කරන පිරිසක් සිවුරු පෙරවගෙන ඉන්නවා. බෞද්ධ දේපළ අවභාවිතා කරන පිරිසක් සිවුරු පෙරවාගෙන ඉන්නවා. වැටත් නියරත් දෙකම ගොයන් කන විට ගොවියාට සිදුවෙනවා වඩාත් බුද්ධිමත් තීරණ ගන්න. මේ දෙයට සක්‍රීයව දායක විය යුතුයි. මහා පරාක්‍රමබාහු රජතුමා ඒ යුතුකම කළා. වෝහාරතිස්ස රජුරෝ ඒ යුතුකම කළා. විජයබාහු රජුරෝ ඒ යුතුකම කළා. අපි දන්නවා අශෝක මහරජතුමා ඒ යුතුකම කළා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ඔබතුමාට ඒ වගකීම වර්තමානයේ පැවරෙනවා.
4: මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින් විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. භික්ෂුන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගැනීමේ බලය සහිත ධර්මාධිකරණයක් නැවත පිහිටුවීම සඳහා මෙම පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
6: 1931 විහාර දේවාලගම් පනත එහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරන්න කියන නැවත ධර්ම අධිකරණයේ සඳහා තමගේ හාමුදුරන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්න කියන. විශේෂයෙන්ම මේක අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලා විසිරුත් මාවිත ලිඛිතව ඉල්ලීමක් කරලා තිබුණා නැවත මෙම 41 හා 42 වගන්ති සංශෝධනය කළ දෙන්න කියලා. අපේ කැබිනට් මණ්ඩලයේ 41 හා 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා අපේ ඇමතුමා විසින් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරා. කැබිනට් මණ්ඩලයේ එකඟතාවය පළ කරා. ඒ අනුව සංශෝධනය සකස් කරා. සාමාන්‍යයෙන් අපි ඕනෑම පනතකට විවස්ථාවකට ගෙනෙන සංශෝධනයක් අපේ නීතිපති දෙපාර්තමේන්තුව මොකද ඔවුන් තමයි බලන්නේ මේ නීතිය පැනවීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවද කියලා. ඔවුන් වග විභාගයට ලක් කරනවා. මේ නීතිය පැනවීම අපේ මූලික නීතියින් එක්ක ගැටෙනවද කියලා ඔවුන් වග විභාගයට ලක් කරනවා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යම් යම් සංශෝධන කීපයක් ඉදිරිපත් කළා තිබුණා. පසුගියදා අපේ අස්ගිරි මල්වතු සියම්නිකායේ පාර්ශ්වයන් වගේම රාමඤ්ඤ මහනිකායේ තමරපුර මහනිකායේ ලේකාධිකාරී හාමුදුරන් වහන්සේලා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් සමග නීතිපතිතුමා සමග සාකච්ඡා පවත්වනවා යොදලා දුන්නා. ඒ නීතිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී මට අනතුරුව අපේ හාමුදුරන් වහන්සේලා කිව්ව ඉතාම සුහදව පැවතුණු බවත් අපි අවසන් එකඟතාවයකට ලැබීමට හැකියාව ලැබුණු බවත් ඒ නිසා අපේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලාගේ නියෝජනයන් නීතිපතිතුමත් එක්ක කරන ලද සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා. අපි දැන් ඒක අවසන් අධීර තිබෙන්නේ. අපි තා ඉක්මනින්ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාව විශේෂයෙන්ම විනය දරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ දෙන්නා.
4: මේ එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
6: මා හිතනවා ලාංකීය ජාතිය ගොඩනැගීමේ පදනම මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය අදින් වසර 2334කට පෙර කල්පනා කළ බලමු. එනම් මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි හැම දෙනාටම වේදනාවක් ගෙන දෙනවා. මේ විකෘතිමය දහම තුල විනේදර භික්ෂුන් වහන්සේගේ බිඳ වැටීම අපිට වේදනාවක් ගෙන දෙනවා. මතක තබා ගන්න අපේ හාමුදුරුවෝ වේදනාවක් ගෙන දෙනවා. මා මේ අවස්ථාවේදී මේක කියන්නම්. මත්කුඩු පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේලා 21 නමක් අත්අඩංගුවට ගත්තට පස්සේ අපේ ත්‍රිනිකායක හාමුදුරන් වහන්සේලාගේ නියුක්ත අපේ හාමුදුරන් වහන්සේලාත් එක්ක මා සාකච්ඡාවක් පැවැත්තුවා. උන්වහන්සේලා ඉදිරිපත් කර අපි පුළුවන් නම් අධිකරණයට ගෙන යමු උපපැවදි කරලා කියලා. අපි කොහොමද මාංචු කුට්ටන් එක වැලට එල්ලගෙන හාමුදුරන් වහන්සේලා අධිකරණයකට ගෙනියන්නේ? ඇත්තනම් අපේ ත්‍රිනිකායක අපේ නියෝජිත හාමුදුරන් වහන්සේලා සියලු දෙනා මේකට එකඟතාවය පළ කරා. පසුව ඔවුන් නිදුස් වෙනවා නම් නැවත ඔවුන් පැවිදි කරන්න පුළුවන් කියන අදිස්ත්‍රාණයකට ආවා. නමුත් නීතිඥ උපදෙස් තියෙන්නේ දහම මත නෙවෙයි. දහම මත නෙවෙයි නීති උපදෙස් තියෙන්නේ. ඒක සිද්ධු වෙන්නේ නැහැ. ඒ ඇයි? අප හැම දිනාටම මේ දහම මත පදනම් වෙන ඕනෑම නරකපන්නේ සිදුවීමක් අපිට වේදනාවක් ගෙන දෙනවා. අපි මේ පන්සලත් එක්ක ගොඩනැගෙන මිනිස්සු. අපේ ගමේ තිබුණු ප්‍රධාන උත්සවයේ පොසොන් උත්සවයේ අනුරාධපුරේ වැඩිපුරම පවත්වන්නේ පොසොන් උත්සවය. අපට බෞද්ධාගම කියලා දුන්නු හාමුදුරන් වහන්සේ අපේ ගමේ නායක හාමුදුරු. උන්වහන්සේලා හවස ස්නානය කිරීම සඳහා වැවට වඩිනකොට පාර දිගේ අපි බොරළු පාරේ දනගාලා වැඳපු මිනිස්සු. අපිට එහි අධ්‍යාත්මයත් එක්ක ගොඩනැගෙන මිනිස්සු. අපට හොඳ නරක කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට අනාගතය ගැන කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ගමක ආරවුලක් විසඳන්නාවේ අපේ හාමුදුරන් වහන්සේ. අපිට දහම කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ප්‍රධානතම උත්සවය පන්සලේ පොසොන් උත්සවය බවට පත් වුණා. එනිසා ඒ ආසිතව අධ්‍යාත්මයක් සහිත අපට අපේ හාමුදුරනේ තුවාලයක් ගෙනත් දෙනවා මේ සිදුවෙන සිදුවීම්. වේදනාවක් ගෙනත් දෙනවා මේ සිදුවෙන සිදුවීම්. ඒ නිසා අපි ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාගේ සංස්ථාවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන බලතල දෙන්න ඕන.
4: අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිගේ නව ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත්පත් වලට නොරවටන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. අග්‍රාමාත්‍යවරිය විසින් අදහස් දක්වන පරිදි සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූපය ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍ය ඔස්සේ කිසියම් පිරිසක් විසින් පළ කර ඇති අතර එමගින් විවිධ විවස්ථාක අවස්ථා රැකී අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. කෘතිම බුද්ධිය සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති අතර එවැනි පුවත්වලට නොරවටන ලෙසත් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රජයට සහ ග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලිකත්වයට හානිවන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීම නීතිමය වශයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ ඊමේල් පණිවිඩ ජාලයක් සම්බන්ධව පොලිස් විශේෂකාර බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකයේ විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිත කරමින් අදාළ විද්‍යුත් තැපැල් ජාලය ක්‍රියාත්මක වන බවයි පොලිසිය පැවසුවේ. එනුවසකකටයුතු තර්ජනාත්මක හෝ නිලධාරින්ගේ නම් භාවිතා කරමින් එවන ලද විද්‍යුත් තැපෑලක් වෙත පිළිතුරු සැපීමෙන් වැළකී සිටින ලෙසත් එම පණිවිඩවල ඇති සබැතිවලට පිවිසීමෙන් වළකින ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර මෙවැනි අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟමැති පොලිස් ස්ථානයට හෝ පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය වෙත වහාම දැනුම් දීමට කටයුතු කරන ලෙස පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මද්‍රව්‍ය චෝදනා ලැබුවෙකුගේ බව කියන දුරකථනයකින් ලැබුණු සැක සහිත ඇමතුම් ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන්ගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. මුජිබ් රහ්මාන් මන්ත්‍රීවරයාට එලෙසම ඇමතුම් ලැබී ඇතැයි කියවෙන්නේ දැනට බන්ධනාගාරගතව සිටින තැනැත්තෙකු සන්තකයේ තිබී සොයාගත් දුරකථනයකින්. ඒ අඩුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් පළ කළේ මෙවන් අදහසක්.
7: විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට කැඳවීමක් කරලා තිබුණා. ඒ කැඳවීම කරලා තිබුණේ පෞගිය දවස්වල වැලිකඩ බන්ධනාගාරයෙන් අසු ඒ හොයාගත්ත දුරකථන ප්‍රමාණයක එක දුරකථනයක මගේ අංකය සම්බන්ධ වෙලා දුරකථන ඇමතුම් ලබා දීලා තියෙනවා කියන එක ගැන මට කට උත්තරයක් දෙන්න එන්නේ කියලා. මම ගිහිල්ලා බැලුවම වෙලා තියෙන සිද්ධිය තමයි අපි එක්ක දීර්ඝ කාලයක් යම් යම් දේශපාලන කටයුතු වලදී සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක්. එයාගේ ටෙලිෆෝන් නම්බරය තමයි පාවිච්චා වෙලා තිබෙන්නේ. ඒ ටෙලිෆෝන් නම්බර එක වැලිකඩ බන්ධනාගාරයට ගිහිල්ලා තිබෙන්නේ. ඒ සම්බන්ධ වෙලා අපි එක්ක කතා කරපු අපි එක්ක යම් යම් දේශපාලන වැඩ කටයුතු වලට සම්බන්ධ වෙච්ච කෙනාගේ ඥාතියෙක් සිරගත වුණාම එයාට පාවිච්චි කරන්න මේගොල්ලෝ ටෙලිෆෝන් එක දීලා තිබෙනවා. එතකොට ඒ ටෙලිෆෝන් එක තමයි මේ හවු වෙලා තිබෙන්නේ බන්ධනාගාරය ඇතුළේදී. එතකොට මම ඒ විමර්ශනවලදී මට පෙනී ගියා. මම ඒගොල්ලන්ගෙන් විමසුවා විශේෂයෙන්ම බන්ධනාගාරය ඇතුළේ ඉඳන් මට දුරකථනයෙන් කතා කරලා තියෙනවා. කිසිදු දුරකථනයක් මට බන්ධනාගාරය ඇතුළෙන් ඇවිල්ලා නැහැ. මට ඇවිල්ලා තිබෙන්නේ ඒ මට මාත් එක්ක සම්බන්ධ වෙලා කියන ওই දුරකථන ප්‍රමාණය සම්බන්ධ වෙලා තිබෙන්නේ ඒ මාත් එක්ක දේශපාලන කටයුතු වලදී අපේ පක්ෂයත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනා. ඔහු කතා කරලා ටික තමයි මාත් එක්ක කතා වෙලා තිබෙන්නේ.
4: දෙවෙනි නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසරුව එකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මේ අතර කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා හෙට පසරු 4:30 දක්වා වළංගු වන පරිදි කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පසරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඒ දක්වන්නේ කංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා විරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි අතර එහි මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි. එමෙන්ම කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතවිල් දක්වා විරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2-3 පමණ ඉහළ යමී හැකියාවක් පවතින බවද සඳහන්. ඒ අනුවම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන්ම කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. ස්වභාවික ආපදා සහ ව්‍යසන කළමනාකරණ කටයුතු පාලනය කිරීම සඳහා පවතින නීති ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියම කළා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන බහතා විසින් මේ නියෝගය නිකුත් කළා. එනෝ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වග්ගුත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කෘෂිකර්ම අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් වෙත නොතිස්සි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා නියෝග කළා. පෙත් සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාථ දාබරී මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වභාවික ආපදා සහ ව්‍යසන කළමනාකරණ කටයුතු පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ අනපනත් 20කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව පැවසුවා. එහෙත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යසන තත්වයන් උද්ගත වී තිබෙන අතර ඒවා පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් මතුවී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළා. ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාවක් මගින්ද ආපදා කළමනාකරණයට සම්බන්ධ නීති රීති නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බරපතල හානි සිදුවන බව පෙන්වා දී ඇති බවත් නීතිඥවරයා පැවසුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරවරයා අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් පෙත්සම යළි ජූලි මාස 7 වනදා කැඳවර ලෙස නියම කළා. මෙම පෙත්සම තුළින් පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ ගංවතුරු ආපදා ඇතුළු ස්වභාවික ව්‍යසන අවම කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-376-776-1672.
1: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණයක් අනුමැතිය තවසින් LB සංමිත. අමතන්න 0112-200200.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
3: ෂෙනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා. ලව්ලි, ඊට පස්සේ සහෙලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-77 වට්ස්ඇප් කරන්න.
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection හැමතිම සෙට්.
6: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්, ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
7: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රිය
6: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
7: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
6: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සා සම්බන්ධ වේ ඔබත් අපිරිමේය සැපයකට මඟ පාදා ගන්න.
7: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
6: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙම් මුස්සේ සජීවීව.
7: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
6: නේත්‍රාලෝක වෙසක්
7: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
6: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
7: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
6: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
7: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
6: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
7: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
6: කෝරගලදී පුතු පුතට එක්වන්න 0-777-66-76 අංකය අමතන්න.
7: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
8: බැති බරදායකත්වය
6: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
7: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

සතර දිගින් වර්ෂාහීන. කොහෙන් කෙළවර වෙයිද මේ වැස්ස? රිම් චිම් රිම් චිම් රම් චම් රම් චම් බිකි බිකි රත්මේ තුම් හම් හම් තුම් මේ මහා වැස්සේ ඔයයි අමයි විතරයි.

හාමේ සිහිනේ නගරේ මහාවරු සවක් මැද ඔයයි මමයි විතර සාරේ දිශා සොයි හැ හැම දිශාවක් මනින්දට ගෙහින් ඔයයි මමයි විතර

වර්ෂා සමයනේ තිම්මන් කල්පනා කළා ඔබේ හිතේ තියෙන ආදරේ ටිකක් අවසල බලන්න. ආදරය ඇවිස්සුනාම එක්ක කඳුළු එක්ක හෙන. මන් දන්නෑ කොතනද ඔබේ හිත නැවතිලා තියෙන කියලා. කොහේ තිබුණත් මේ රාත්‍රිය නම් හිත අස්සේ ආදරය ඇරෙන වෙන දෙයක් පිපෙන්න ඉඩක් නෑ. ඒක තමයි ඇත්තා.

රාත්‍රී ප්‍රේමේ පිපෙන අතරවාරේ මං අහන්න එකමක දෙයයි දෙන්නෙක්ට එක පාර ආදරය කරන්න පුළුවන්. දෙන්නෙක්ට එක පාර ආදරය කරන්න පුළුවන්ද කියලා කියන්නකො. 0715 95 95 95.

0: इतिहास से प्रथम वतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න වීලංග ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින්නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
4: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
3: නේත්‍රාලෝක වෙසක්
4: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
3: උත්තම ධාතු වන්දනාව
4: වෙසක් තොරණ
3: පහන් කෝඩෝ
4: සදහැගී
3: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
4: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
3: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
4: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
5: බැති බරදායකත්වය
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0776 716 3672

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: අන්නකම ගෙලාමයෝ තරුකට වගේ දිලිස නැස් මොනවද මට ඔය හැටි කියන්න තතනන්නේ. දිලිසනා දිලිසනා ඉවරයක් නෑ. මේ වේගෙන් ගැහැන පපු ගැස්මි එක මයිතිකරි මම නේද රත්තර. වචනෙන් නොකියා හදවතේ ලේන හරවලටම දැනෙන්න දෙන උඹේ මේ ආදර හිමිකරි මම නේද කියලා මතක් වෙද්දි දෙයියනි මට මං ගැන මිරිසියයි. මැනික තියන්නන්ද හාදුවක්? මං වෙනුවෙන්ම ගැන උඹේ මේ පපු මැද්දෑවට පරසාරිට තරා ගන්නම බැරි තරං ආදරයක් මේ මට දෙනවට. තියන්නම්ද හාදුවක්? නෙතු මාතලෙන් ඒ ආදරය ගැන මතක් වෙද්දි මට මං ගැන මිරිසියයි. ඒ වචන ටික හරි ලස්සනයි නේද?

ඉතින් කියන්නකෝ, ආදරය කරන්න පුළුවන්ද දෙන්නෙකුට එකපාර? 0.75 95 95 95 95

ආන්දරණීය තරංගාත පිටු අංක 158 ෆැන්ටසි කාර්යෝ සහ රියැලිටි කාර්යෝ ෆැන්ටසි කාර්යෝ සහ රියැලිටි කාර්යෝ ආදරයත් බෙදෙනවලු හරියටම දෙකට ෆැන්ටසියට කොටසයි රියැලිටියට කොටසයි අනේ ඉතින් කාබන් ඩයොක්සයිඩ් මිශ්‍රිත කාබනීකృత අතරේ මාත් බෙදුවා හරියටම දෙකට ඉතින් බැරි කමක් නැහැ එකවර කරන්න ආදරය දෙන්නෙක්ට ආදරය කළාමත් එක සිනිඳු සාන්තුර ෆැන්ටසි කාරෙක්ට වගේම ආඩම්බරකාර විප්ලවකාරී කුරුදු පාට රියැලිටි කාරෙක්ට බලාකුළු ආදරවන්ති ඔබ ප්‍රේමයේ සමීකරණය ගලපපු විදිහට මං කැමති ආදරය බෙදෙනවලු හරියටම දෙකට ෆැන්ටසියට කොටසයි රියැලිටියට කොටසයි අනේ ඉතින් කාබන් ඩයොක්සයිඩ් මිශ්‍රිත කාබනීකృత ආදරේ මාත් බෙදුවා හරියටම දෙකට ඉතින් බැරි කමක් නැහැ එකවර කරන්න දෙන්නෙක්ට ආදරේ ආදරේ කළාමත් එක සිනිඳු සාන්තුර ෆැන්ටසි කාරෙක්ට වගේම ආඩම්බරකාර විප්ලවකාරී කුරුඳු පාට රියැලිටි කාරෙක්ට දෙන්නම එක්කෙනෙක් කියලා දැන් මං විතරක් තනියෙන් හිනාවෙන්නද බලාකුළු හදරවන්ත

0: மந்தாரம் ரே வித் தரங்கா
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: සදාතනික විශ්වාසයක්, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.

දෙදෙනෙකුට එකවර ආදරය කළ හැකිද? අපි කතා කරන්නේ ඒ ගැන. සුභමන් ධාරම්රයක් ආදරණීය තරංග, ඒ පාර්ශ්වයන් අතර හොඳ අවබෝධයක් තියෙනවා නම්, හරියටම හඳ ඇති දවසක තාරුකා එක වගේ දිදුලයි නම්, සඳ ලංකාවෙන් ඉන්දික තමයි හැම කියන්නේ. ඒ පාර්ශ්වයන් අතර හොඳ අවබෝධයකට එන්න තිබුණා මිනිසුන් පෘථග්ජන නොවනා නම්. දන්නාද ඉන්දිකා?

ආදරණීය තරංගා, එකවර දෙදෙනෙකුට ආදරය කරන්න බැහැ මැනික. සැබෑ ආදරය දෙදෙනෙකුට දෙන්න බැහැ. ඒක තමයි මගේ එකම අදහස. උදයන්ගේ නැතුමි. 1715 95 95 95

දෙන්නෙකුට එක පාරාදරය කරන්න පුළුවන්ද පැරිද කියන්න නම් මන් දන්න. හැබැයි මම දෙන්නෙක්ට ඇත්තට මාදරේ. එක්කෙනෙක් මගේ පණ, අනිත් කෙනා මගේ ජීවිතේ. කෝකද මන් තෝරගන්න?

ආදරණීය තරංගා, දෙන්නෙකුටම ආදරය කරන්න පුළුවන්ද කියලා හිත අහන වෙලාවල් නැතුව නෙවෙයි තියනවා. එක හිතක් එක් නමක් ළඟ නවතිද්දි තවත් හිතක් වෙන කෙනෙකුගේ හිනාවට හුරු වෙනවා. ඒක වැරදි කියන්න කලින් ආදරය කියන්නේ නීති පොතක් නෙවෙයි කියලා මතක් වෙනවා. කෙනෙක් ළඟ නිදහස හම්බ වෙනවා, තවත් කෙනෙක් ළඟ සැනසීම හම්බ වෙනවා. හැබැයි අමාරුම දේ කවුද වැඩියෙන් ආදරය කියන එක නෙවෙයි, කවුරු නැතිව ජීවත් වෙන්න බැරිද කියන එක. අන්තිමේදී හිත තෝරගන්නේ ආදරේ වැඩියෙන් දුන්න කෙනාව නෙවෙයි, තමන්ව වැඩියෙන් තේරුම් ගත්ත කෙනාව. ලෙරංගන බස්නායක, මං කැමති ඔබේ පණිවිඩයේ ඇතැම් කොටස් ආයෙත් උපුට ගන්න. පිරිමි හිතක් හරි ලස්සනට විවරණය වෙනවා ඒ වචන ඇතුලේ. කෙනෙක් ළඟ නිදහස, තව කෙනෙක් ළඟ සැනසීම. අමාරුම දේ කවුද වැඩියෙන් ආදරේ කියන එක නෙවෙයි, කවුරු නැතුවද ජීවත් වෙන්න බැරි කියන එක. අන්තිමට තෝරගන්නේ ආදරේ වැඩියෙන් දුන්න කෙනාව නෙවෙයි, තමන්ව වැඩියෙන් තේරුම් ගත්ත කෙනාව.

ආදරේද? හරියට බූම් තෙල් වගේ ආදරේ. මල්ලංගේ කුණුවටත් වඩා තිබුණා. ඉතින් ඔයා මතක කියන ගිනි කූරෙන් හරිම ලේසින් මගේ හිතට ගිනි තියනවා. ඉතින් ඔයා මතක කියන ගිනි කූරෙන් හරිම ලේසින් මගේ හිතට ගිනි තියනවා. අවුරුදු ගානක් ගියත් ඉඳලා හිටලා මේ හිත මටත් හොරෙන්ම ගිනි ගන්නවා. ඒ කියන්නේ මං තාමත් එයාට ආදරේ කියන එක නේ දැක්කේ. ඔව් නිමා. ඔව්. ඒක කර්මානුරූප.

0: अंधारम रे हताई विनाडी 47
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අම්රිතා.
7: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
8: අලුතෙන කාටුම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. සම්දි රෝග සති 4 සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැනෝම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399.
9: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
10: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේනාරත්න අමීෂ මිනෝල්
9: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
10: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansade Idiripat Kirimak Anugrahaya
8: Hondama de aduma milata tipa vyapta shaka jalayak samagin Kasagala Green Super Jeevithayata Idiriyak
11: Tarangayak vitarak nevey Meka DJ Attack Ekak.
12: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
13: අංගා ගලේනේ ඉක්නා කුමරියේ එනි
11: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
12: Net FM DJ night face to face attack show attack show
11: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
12: 0711 95 95 95 Net FM DJ night face to face attack show

මම වලාකුළු දිහා බැලුවා. සුදු වලාකුළු. ඒ සේරොටෝම යටින් තිබුණේ නිල් සහ තැඹිලි අහසක්. පරණ ඇඳුම් මැදත් අත්නවාගෙන ජීන්ස් එක කරකවලා. උඹ හිතුවද මම දන්නේ නැහැ කියලා? අනේ බැටියෝ, කොච්චර කල් ඉඳන් දැව දන්නේ? එයාගේ මූණ දැක්කම මට බය හිතුණා. මම දන්නේ කොච්චර කල් ඉඳන් දැව දන්නේ. මම දන්නේ බොරු. මම එයාට එනා වෙලා එතනින් ගියා. පරණ ඇඳුම් වගේ සමහර කතා ගලවන්න අමාරුයි. ඒ තඳින්න බෑ. ජනනි පවන්තිකා, ළඟදීම මන්දාරම් රාත්‍රියේදී අප හමුවන හිතවතිය. මම මේ වචන පෙළියට ආසයි. පරණ ඇඳුම් වගේ සමහර ආදර කතා ගලවන්න අමාරුයි. ඒ තඳින්නත් බෑ.

සමහර හමුවීම් තියෙනවා. ඒ හමුවීම් අහම්බයකින් සිද්ධ වෙන්නේ. හැබැයි ඒ අහම්බකාරක හමුවීම් දිගු කාලීන මතකයකට පාර හදනවා. ඔබ දන්නවා අපේ රට ආදරය කරන එක ආදරවන්තයෙක් ඉන්නවා. තමත් ඔහුගේ ආදරවන්තය කවුද කියලා හොයාගන්න බැරි. රංජන් රාමනායක. මේ මොහොතේ දැන් නැත් FM මැදිරිය ඇතුළේ ඊළඟ පෑම මේ අහම්බකාරක හමුවීම වෙනුවෙන් වෙන් කරන්න අපි කල්පනා කළා. අපේ කණ්ඩායම ඉන්න ජනිත් තමයි මේ ලස්සන අවස්ථාව උදා කරන්නේ අපිට. දැන් ලෑස්ති වෙන්න. ඔබ මා හමුවේ නම් එකම වතාවක් එකම කතාවක් කරන්න ඊළඟ පෑය තමයි ලස්සනම පෑය වෙන්නේ.

0: හරිම සරල සුන්දර ගති තියෙන නිර්ව්‍යාජ ඒ වගේම අව්‍යාජ බය නැති කතා කියන තාමත් තරුණයා.
1: තාමත්
0: නැ හැමදාම තරුණයා. දැන් රංජ මේ හිනාව ඔය තාමත් කියන වචන පේලිය ඇහුන ගමන් අපේ රටේ කවුද කියන්න නොදන්න මේ කතා කරන්න ඇවිල්ලා ඉන්නේ රංජන රාමනායක කියලා. ඔව් හැමෝම දන්නවනේ. එක ආයකෙන් මුළු රට මන්ත්‍රය
1: ගන්නවනේ.
0: අපි අද කතා කර කර හිටියේ එක පාර දෙන්නෙක්ට ආදරය කරන්න පුළුවන්ද කියලා.
1: එක පාර දෙන්නෙක්ට දෙන්නෙක් නේද? සමහර වෙලාවට නම් මම එක මාසයක් ඇතුළත චිත්‍රපටි 5-6ක් ඇඩ් කරලා තියෙනවා. ඒ පහේ හිටියේ නංගි ලංකාවේ ඉන්න සුරූපිම මිස් ශ්‍රී ලංකල පහක්. ඉතින් උදේ බරුව දෙනවා එක ෆිල්ම් එකකට. එතකොට එයාට ආදරය කරලා තිනවා. හැන්දෑවරුව වෙන කෙනෙක්ට ආදරය කරලා තිනවා. මියුසිකල් ෂෝ එකට ගියාම තව කට්ටියකට ආදරය කරලා තිනවා. ඊට පස්සේ හැමෙම මට නම් ඉතින්
0: මගේ අපටි උත්තරයන්නේ
1: නෑ. ඒක නංගි රැකියාව ප්‍රේම කිරීමනේ නැහැ.
0: හරි ඒ තිරේනේ.
1: ඔව්.
0: හැබැයි තිරෙන් එළියට ගියාට පස්සේ රංජන් රාමනායක කියන ඒ ආත්මයට ඒ තනිකමට දැනෙන සමහර හැඟීම් වලට හැබෑවට උත්තර දෙන්න කෙනෙක් ළඟ හිටියන
1: මං ඉතින් ඔයා විශ්වාස කරනනේ මම ඇත්තම කියන කෙනෙක් ඇත්ත කියලා හිරෙත් ගියානේ මම.
0: අනේ ඔව්.
1: එතකොට ඇත්තම කියන්න මට ඔළුවට ආවේ මේ තරංගා නේද? තරංගා කවුද? තරංගා නානක්කාර. එතකොට තරංගා මේ තනිකම කියන එක දැනට නම් දැනලා නැහැ. මම දන්නේ නැහැ හිට තනි වෙයිද කියලා. මට හැම විටම වටේ ඉඳලා තිනවා කට්ටියක්. එතකොට හිරේ ගිය තිටියා නංගි කට්ටියක් කියන්නේ. ඒ සෙල්ලේ ගිය 21ක් හිටියා. පස්සේ තනි එකට දැම්මා. කොහොම හරි මේ තනිකම කියන එක දැනලා නැහැ. ජීවිතේ ගෙදර ඉද්දිත් ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා, පාරට බැස්සත් ඉන්නවා. දැන් මේ තරංගගේ මේ දැන් සාමාන්‍ය මේ රූම් එකට ඉන්නේ දෙන්නයිනේ. දැන් මන්නේ මේ 60 උටාම අරක් ඉන්නවා මෙතන. එතකොට ඒ කියන්නේ කවදාවත් තනි වෙලා දැනට.
0: ඒ කියන්නේ ඒ කියන යාළු මිත්‍ර පරම්පරාවෙන් ප්‍රේමය කියන හැඟීම දැනීම මකා ගන්න පුළුවන්ද?
1: අපෝ පුළුවන්. ඒක ඉතින් ප්‍රේමය කියන නංගි සීමාවක් නැහැනේ. කියන්නේ විරුද්ධ ලිංගිකෙක්ට වෙන්න ඕනේ නැහැනේ. ඒ කියන්නේ තරුණියක් තරුණෙක් තරුණියක් අතර ඉන්න ප්‍රේමය, අම්මා කෙනෙක් දරුවෙක්ට කරන ආදරය, සහෝදර ප්‍රේමය, සහෝදරියට කරන ප්‍රේමය, අසල්වැසියාට කරන ප්‍රේමය, මේ සේරම එක්ක දැනට නම් ජීවිතේ ප්‍රේමයෙන් පිටාර ගලපු කාලයක්. පාර ගියත් අත වැනීම්, සෙල්ෆි ගැනීම්, බදා ගැනීම්, සිප ගැනීම් වැඩි. එක මට තනිකම නම් අවංකව ඉති අවංකවගේ කතා කරන්න එපා. එහෙම දැනිලා
0: ඒ ඔබේ අවංකකමට අපි හරිම කැමති. මං හිතන්නේ මගේ ජීවිතේ හම්බෙච්ච පළවෙනි පිරිමියා තනිකමක් දැනුනේම නැහැ කියලා කියන.
1: ඇත්තටම තනිවයි උපන්නේ තනිවයි මැරෙන කියලා තියෙනවා.

0: ඉපදුන කාලෙත් මහිතන්නේ මට නර්ස්ල වට කරන් හිටියා. ඊට පස්සේ අම්මා හිටියා ළඟ, තාත්තා හිටියා. ඊට පස්සේ ඉස්කෝලේ ගියත් පිරිවර කියන එක නම් හම්බුණා. මන් දන්නේ හදාන්න තියෙන දෙයක්ද කියලා. කොහොම හරි තනියම නම් ඉඳලම නැහැ. ඉතින් තනිකමක් බොරු කියන්න බෑනේ, තනිකමක් දැනෙලා නෑ.
1: එතකොට ආදරේ දැනෙලා තියෙනවද?
0: ආදර දැනලා තියෙනවා.
1: අර මං කියන්නේ චිත්‍රපටියේ ඉන්න ඒ ප්‍රේමවන්තියට නෙමෙයි, ලෝකේ ලස්සනම ගෑනු ළමයි ටිකනේ හම්බෙන්නේ ඔය සිනමාවේදී. ඉතින් ඒ නිසා ඒ ප්‍රේමය සහ ආකර්ෂණයෙන් අඩුවක් නැහනේ ඔය හිතට, ඔය ඇස් දෙකට. හැබැයි ඔබේ ආත්මයට ප්‍රේමය දැනෙලා තියෙනවද? එහෙම හිතට පද්දින් දැනෙච්ච කෙනෙක් මතක් කරන්න කියලා කිව්වත්
0: කවුද? ඇස් දෙක වහන කල්පනා කරද්දි තින් හා අර ගැටවර වියේනෝනේ අර විරුද්ධ ලිංගික ආකර්ෂණය. එතකොට පොඩි කාලේ එහෙම ලව් එකක් ගේ ළඟ තිබුණා, ගෙවල් ගාව. හැබැයි ඒක පාර්ශ්වය, ඒක පාර්ශ්වීය නේද?
1: පාර්ශ්වීය,
0: පාර්ශ්වීයද පාර්ශ්වීය ධාරි වචනේ?
1: ඒක පාර්ශ්වීය,
0: ඒක පාර්ශ්වීය ආදරය තමයි තිබුණේ. කියන්නේ යා ළඟට ගිහිල්ලා ආදරය ප්‍රකාශ කරන්නදී අතපය විවරනවා. ඉතින් අර කට්ටි යාළු විනාවේ කියලා එයත් ප්‍රතික්ෂේප කරා කියලා බයට. එහෙම ඒක පාර්ශ්වී ආදර තුන හතරක් තිබුණා ඒ කියා ගන්න බැරි කමට. ඊට පස්සේ මේ මා ඊට පස්සේ බූට් කීපයක් වැදුනා.
1: පවුද එන්නේ?
0: ඔව්, බූට් තුන හතරක් වැදුනට පස්සේ මොහරිම නරක් වුණා වගේ නංගි. ඊට පස්සේ ගොඩක්
1: හරිම අවංක උත්තරයක් ඔබ දෙන්නේ. මං හිතන්නේ ඔබට මිනිස්සු ආදරේ ඔය ඇත්ත ඇත්ත ඇත්ත හින්දා.
0: ඔය ඇත්ත කියද්දි හරිම රිලැක්ස්ඩ් ආන්නේ. දැන් මට ඔයා ප්‍රශ්නයක් අහපුවාම හිතට එන පළවෙනි සිතුවිල්ල තමයි අන්තිම සත්‍ය සිතුවිල්ල. ඒක කිව්වොත් ජනප්‍රියත්වය අඩු වෙනවා, මිනිස්සු තරහ වෙනවා, නඩු වැටෙනවා, හිරෙත් යන්න පුළුවන්. නමුත් අර ඇත්ත අරක. ඉතින් මම ඒ ඇත්ත හැමදාම කියන්න උත්සාහ කරලා තියෙනවා, උත්සාහ කළ අමාරු වැටලක් තියෙනවා. නමුත් මේක නවත්ත ගන්න බෑ නංගි. මේක තමයි ප්‍රශ්නේ.
1: ඒක තමයි නෙවෙච්චර ආදරේ.

0: සුන්දර පර්සනලිටි එකක් තියෙනකොට අලුතෙන් මවාපෑම් කරන්න නැති වෙනකොට ජීවිතයත් හරි ලේසි. කෙනෙක්ගේ ආදරය ආකර්ෂණය කියන්නේ තමන් තමන් වෙලා ඉන්නකොට කෙනෙක්ගේ ආදරය ආකර්ෂණය හම්බ වෙනවා නම් ඒ රියැලිටි එක සෑහෙන්න පවතිනවා. මෙහෙම කිව්වොත් අපිට තුන් මාසෙකට වැඩි අපි කවුද කියලා රඟපාන්න බෑනේ. එළියට එනවා නැත්ත අන්න හැම එළියට ඇත්ත. දැන් ඔබ දශක කීයක්ද මේ සිනමාවේ?
1: 86 නැගි පටන් ගත්තේ සිනමා. පළවෙනි සිනමා පටය රඟපෑවේ 86 වගේ. කියන්නේ භාග්‍ය ඇටෙල් නාට්‍ය රමණි බතෝල මියුසික් එක. රමණි බතෝල මියුසික් එක
0: නම පැටලුණාද?
1: ඔව් අනේ ආදරේ වැඩිකම.
0: ඒ නමට ආදරේ නේද?
1: හරි මාදරි. එයා තමයි මාව මේ මට දැන් තියෙනවානේ යම්කිසි ජනප්‍රියත්වයක් ආදරයක්. ඒ සේරම මට දීලා ගිය එක්කෙන අය යමත කරන්න බෑ. ආජු තපරලා හිලා පීජි තපරලා හිලා ඒක තමයි පළවෙනි නාට්‍යය.
0: පුංචි බාධා කිරීමක් කරන්න.
1: ඕකේ.
0: ඒ කියන්නේ අයත් එක්ක ඔබට තියෙන මතක කොයි වගේද?
1: යා මිස් ශ්‍රී ලංකාවකනේ ලෙස්ටර්ජන්ස්පීරිස් මහත්මයාගේ මේ යුගාන්තය වගේ හොඳ ෆිල්ම් වල වැඩ කරපු මකරාක්ෂයා ධර්මශ්‍රී බණ්ඩාරනායක මහත්තයාගේ ඇඩ් කරපු මේ ප්‍රවීණ නිලියා. ඒතර මම ස්ට්‍රගලින් ඇක්ටර් කෙනෙක්. චරිත හොයාගෙන අධ්‍යක්ෂවරු හම්බෙලා පස්සෙන් ගිහලා පොඩි පොඩි චරිත අතරේ එක නළුවේ. ඉතින් ගොඩක් මේ මුදලුත් අඩුයි. මට ඇඩ් එකක් හොයා දුන්නා ඇඩ් කරන්න. රුපියල් 5000ක් වුණ ශාන්ත සපරමෞතුම ඇඩ් එක කළේ. එයා බැංකුවේ ඉන්නවා. බැංකු නිලධාරියෙක් හැටියට මම ලෝන් එකක් ගන්න ඇවිල්ලා මේ ඉන්න ඇක්ට් එකක් මේ කොතලාවල මේකේ කළේ කොළඹ මහා බැංකුව ළඟ. රුපියල් 5000ක් වුණා. ගාන ලොකු ගාණක්. ඊට පස්සේ මාව ගොඩක් ෆිල්ම් වලට ප්‍රොමෝට් කරන්න කැමැත්තෙන් හිටියා. එයා නැති වුණා.
0: ඇය මිය ගියා කියලා අහපු මොහොතේ
1: ඔව්
0: මුලින්ම අහපු මොහොතේ ඔබට මොකද දැනුනේ?
1: මම නම් විශ්වාස කළේම නෑ. එයාට ඔරු 20 ගාණක් නේ. ඉතින් ඒක හිතා ගන්න බැරි සිදුවීමක් පව්. ඒ කියන්නේ මුළු ගම්පහස් කිරියම ජනතාවේ මරණයට ආවා. එයාව මනමාලික් වගේ ඇඳලා තිබුණා. තනිකර සුදු ඇඳලා මේ හරිම ලස්සනයි මේ මලසිරුර. මට තාම මතකයි මේ මිනිස්සු මේ හැතම ගානම් පෝලිං වල හිටියා බලන්න මිනිය. ඉතින් ඒක ලොකු ආందోళනාත්මක සිදුවීමක් වුණා ලංකාවේ. මේ ඉතින් ඒක බොහොම ශෝචනීය තත්ත්වයක්. එදා තමයි එදා රෑ ගිහා භාග්‍ය නාට්‍ය. ඊට පස්සේ ආයේ සුමානකට පස්සෙත් ගියා. හැම දිගටම ගියා භාග්‍ය නාට්‍ය. එයාට මේ එයාට අනුග්‍රහයක් මත එයාට තවත් මේ ගෞරවයක් පිණිස. එතකොට ඒ හැමවතාවම මට ප්‍රසිද්ධියක් ආවා. නීපාව. ඉතින් මේක තමයි පළවෙනිම මතකේ. ඔය ඇහුව ප්‍රශ්නේ
0: දශක කීයක්ද කියලා සිනමාවේ.
1: ඔව් ඔව්. එතකොට ඊට පස්සේ පොඩි පොඩි චරිත කරලා ආවා. දැන් 2026ට දශක හතරක්.
0: මේ තරම් මිනිස්සු ආදරය නොකර හිටීවිද දෙයනේ? ඉතින් කියන්නකො අලුත් හීන ගැන.
1: අලුත් හීන නම් ඉතින් පෞගී ටිකේම අපිට කිව්වනේ මේ අනුවර්තන පරිවර්තන රීමේක් කරනවා කියලා. ඒයි තමන් හිතුවා තරංගා මේ ශ්‍රී ලංකන් ස්ටෝරියක් කරන ලංකාවේම කතාවක් කරන්න හිතුවා. ඉතින් කතා හොය හොයිද්දි මේ කතාව ආවා. සීයක්ට කරදර කරලා පාටිකක් දාපු කතාවත් එක්ක ඒ කතාවත් එක්ක මම ලිව්වා ඔයිසී ගඩාෆි කියන ෆිල්ම් එක. ඉතින් මේකේ තියෙන සිද්ධිය ඉන්ස්පයර්ඩ් බයි ට්‍රූ ඉවෙන්ට්ස් කියලා දැම්මේ. සත්‍ය සිදුවීම ඇසුරෙන් මේක තමයි ගඩාෆිගේ කතාව. පහුගිය 23 වෙනිදා රිලීස් වුණා.
0: ඒ කියන්නේ ඔබ තාමත් ඇත්ත කියන්න බය නැති පාටයි නේද?
1: බය එදා ඉඳලා අනිත් අයට සාපේක්ෂව බය නම් අඩුයි. මොකද තනිකඩ එක්කද මං හිතන්නේ ඉතින් මැරෙන වෙලාවට තමයි මැරෙන්නේ ඕකෙත් කොහොමද වැඩි කාලෙ වෙනදි කුටි කාලෙ වෙනද
0: නෑ මං හිතන්නේ ඔබ ආදරේ විඳලා මැරෙයි
1: අනේ ඔ ඒක නම් මේ මොනවා නැති වුණත් ඉතිහාසයේ ඉඳලා විඳ ආදරේ මතක් කරලා සතුටෙන් ඉන්න පුළුවන් ඒකයි මම හැම වෙලේම කියන්නේ මට මේ ළඟදි ලොකු ප්‍රශ්නයක් ආවනේ දුකක් මේ කිව්වයි කියලා මේ මේ ඉපදීම දුකක් කියලා මං කිව්වයි මේ මං කැමති නැහැ කියලා එකට මං ඉතින් මං හරි අවංකව මම කියන්නේ ඉපදීම කියන්නේ gift එකක් ඉපදීම කියන්නේ වරප්‍රසාදයක් ඉපදීම කියන්නේ opportunity එකක් ඉතින් ඒක ඍණාත්මකව මං හිතන්නේ ඉපදීම ගැන මං හිතන්නේ මනුස්සයා කියන සතාට ලැබුණු ලොකු වරප්‍රසාදයක් ඉපදීම කියන එක දැන් අපි අලුත් ග්‍රහලෝක හොයන් යන කාලේ මං දැක්ක ළඟදී තරංග වගේ කෙල්ලෙක් ප්‍රේමණීය ජීවිතයක් අමතක කරලා විවාහ ජීවිතයක් අමතක කරලා මාස 7ක් යනවා රොකට් එක නැගිලා මාස් මන්නම් ඒ කෙල්ලට මාරු විදිහ කරු කරා
0: නේ ඇත්තටම මාත්
1: නංගි පුතුම කෙල්ලෙක්
0: නේ ඔව් දෙයියනේ
1: නංගි මෙහෙම යන්න ඉබේ දිගට මට මේ ෆ්ලයිට් එක ඩුබායි යන්න පැය 3ක් ඉඳි කොයි වෙලේද මේක බාන්න කියලා ගඩ ගඩ ගානවා මේ අඩි 25 30
0: දාන හන සිරුරක මොනතරම් සංකූලතාවද නේ
1: මාරයි ඒ කෙල්ල නම් ගරු කරන්න ඕනේ නංගි
0: ඔව් අනේ
1: මිනිස් ಜಾති වෙනුවෙන්මනේ
0: ඔව්
1: ආයේද ෂුවර් නෑ ආයේ එන්නේ නෑ නංගි අම්මා තාත්තා දාලා සියලු දේවල් දාලා රොකට් එක නැගිලා වතුර තියෙන ග්‍රහලෝකයක් හොයාගෙන අපි හැමෝම වෙනුවෙන් මගේ ආචාර්ය මේ වහන් ඉන්න ඇටත් මම කියනවා ඒක නම් මාර්ධයක්. එයාගේ නම පොඩ්ඩක් සර්ච් කරලා බලන්න නංගි. ජැක්සන්. සෙලීනා ජැක්සන්
0: මම. ආ සෙලීනා නේ.
1: සෙලීනා ජැක්සන් නෝ කාස. අන්න ඔහොම නමක්. යකෙක් කෙල්ල.
0: ඔව් ඇත්තට මං හිතන්නේ එහෙම යක්ෂ කෙල්ල සමහර අපේ රට ඇතුලේ මේ වෙලාවේ අපි වහගෙන තැතිනේ.
1: අම්බෝ ඇත්ත මට නම් හිතා ගන්න බෑ. දැන් ඒගොල්ලෝ බහන්න දැන් සෝභා ධර්මයට ඉඩ දීලා ඉන්නේ නෑනේ. තව ග්‍රහලෝකයක් හොයන් යනවා. වතුර තියෙන ග්‍රහලෝකයක්. මුළු මිනිස් සංහතිය වෙනුවෙන්. මේ බොරුවට පාර කෑ ගහගෙන බොරි දාගන්න කයට වඩා කොච්චර වටිනවද?
0: නෑ දෙයියනේ.
1: මේ තමුන්ගේ ජීවිතෙන් මේ කියන්නේ මන්නම් පුදුම ආදරයක්. මං ඒකයි මං ආසායතන විශ්වාස කරන හැමදාම. අලුත්ම දේවල්. අලුත්ම සොයා ගැනීම එක්ක මම හරි ආසාවෙන් ඉන්නවා. ආසංගින්න ඔයගේ ෆිල්ම් එකක් කරන්න.
0: ඔව් ඒ දැන් මමත් ආසයි ඔබේ වැනි ෆිල්ම් එකක් කළොත් හරිම ආසයි බලන්න එන්න. දැන් අපි ගඩාෆිත් බලන්න එන්න ඉන්නේ.
1: තාම බැලුවේ නැද්ද?
0: බලන්න ඕනේ. හෙට අනිද්ද දවසක.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
0: දැන් කියන්න මේ සිනමාපටය ඇතුලේ ඔබ ඇත්ත කතා කරන්නේ කොහොමද කියලා?
1: මං කිව්වේ මේක inspired by true events. සත්‍ය සිදුවීම් ඇසුරෙන්. මගේ හැම ෆිල්ම් එකේම ඇත්ත කතා කළා. පාලිමන් ජෝක්ස් වන්න එකේ තියෙන්නේ ගමකන්න හොරෙක්කුයි සල්ලල්ලෙකුයි මේ බේබද්දෙකුයි පාර්ලිමෙන්තු යන කතාව. ඉති ඒක තියෙන උන් ඔක්කොම යාලු මල්ලි කතා දෙපැත්තර බදුන දැන් අලුත් කට්ටිකට දෙමු කියන කතා අයිය මල්ලි පොඩි මල්ලි රජ වෙන කතා ලියලා තියෙනම් 1999 රිලිසුනි අවුරුදු 26කට ඉස්සලා රිලිසුනි ෆිල්ම් එක. තාම YouTube එකේ තිනවා වැඩිම ජනතාව බලනවා. ඉතින් ඊට පස්සේ one shot one parliament jokes one leader one doctor navarian මේ තමයි අලුත්ම ෆිල්ම් එක voice ගඩාෆි. වාකී ප්‍රශ්නෙට ඇත්ත කතා කරන්න බය නැහැ කිව්ව එකට සහ ඇත්තම කියනවා කියන එකට මේ ෆිල්ම් එකේ තියෙන්නේ කන්‍යාව 7 දෙනෙක්ගෙන් කිරිනව ගන්න කතා ඇත්ත කතාවක්. අරක කුන්ති මිරිකන එක ඇත්ත කතාවක්. එතකොට 100ක් දූෂණය කළ පාටියක් දාපු ගැත්ත කතාව. එතකොට තව අර මේ එපිලෙප්සි හැදුන එක ඇත්ත කතාවක්. නමුත් ඇමතිවරේකට නෙමෙයි. ඒක රියැලිටි ඇන් ෆික්ෂන් එකතු කරපු ස්ටෝරියක්. ඉතින් මේක ස්ටාර්ට් වෙන්නේ ඇත්ත කතාවක්.
0: මේ සිනමාපටය හරහා මේ සිනමාවේ වීරයා කියපු ඇත්තම කද්ද කියලා බලන්න නම් ඉතින් අපිට මේ සිනමාපටය බලන්න යන්න වෙනවා. මම මේ හුදිහා බලාගෙන මේ ගීතය ප්‍රචාරය කරන්නේ. මේ ගීතයත් ඔබ වගේම හැමදාම තරුණයි දෙයනේ. ඇයිනේ ඔබට මිනිස්සු මෙච්චර ආදරේ?
1: අනේ මන් දන්නේ. ඒක අනේ මිනිසුන්
0: ඔබ ආදරේ
1: කියන ඔක්සිජන් වගේ නංගි.
0: ඔබ ආදරේ මිනිසුන්ට.
1: අනේ තමුගේ වර්ගයට ආදරේ වෙන්න බෑ නංගි. ඒ කියන්නේ මට මේ ගමේ හිටිය මාව මේ කොළඹ ආවට පස්සේ එක වේලක් මේ මේ අපේ රසික ජනතාව බඩගින්නේ තිබ්බේ නැහැ. තුන් වේල කෑවා. හොඳට ඇඳලා හොඳම තැන්වලින් කෑවා. ලෝක වටේ සංචාර දුන්නා. වැඩිම මුදලක් ගෙව්වා. ඉතින් ඒගොල්ලන්ගෙන් බදු මුදල් හොරකම් කරන්නේ නැහැ කියන මතය මම ඉන්න ඕනේ. ඒගොල්ලන්ගේ බදු මුදල් හොරකම් කරන අයට මම විරුද්ධ වෙන්න ඕනේ කියලා මගේ මතය ඉන්නවා. අපේ රට සෝභා සම්පත් වලින් පිරුණු රටක්නේ. ඒකට මේක විනාශ කරලා තියෙන දේශපාලඥයෝනේ. කට්ටියම කියනවා මම හැම ෆිල්ම් එකෙම දේශපාලඥයන්ගේ ඇරිය සල්ලනවා කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. මම තමයි ඉස්ලාම පාර දේශපාලඥයන්ට ගහන ෆිල්ම් එකක් කළේ. වන් ෂොට් වන් මතක ඇති. ඉතින් මේ මේ ජනතාව දුක් විඳින ජනතාවක් වෙන්න ඕනේ නැහැ. මං එදා ඉඳලම කිව්වේ ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක සිංගප්පූ පාස්පෝර්ට් එක වගේ පවර්ෆුල් පාස්පෝර්ට් එකක් වෙනවා නම් මං ආසයි. ශ්‍රී ලංකාව හැමදාම කියන දියුණු වෙමින් පවතින රටක් කියලානේ. දියුණු වුණු රටක් කියන්න මං ආසයි. ඉන්දියාව අපිට වඩා කොච්චර දියුණුවද දැන්? ලෝක ආර්ථිකයෙන් හතරවෙනිට ඇවිල්ලා තුන්වෙනිට ඇවිල්ලා මං හිතන්නේ. නරේන්ද්‍ර මෝඩි ගිහිලා කිව්වනේ ඇමරිකාවට ගිහිල්ලා when I came to America the first time our economy was 8th place. When I came to second time it was 3rd place. When I'm coming next time it will be number 1 කියලා අර ජනාධිපති ඉස්සරහක මොනතරම් කොන්ෆිඩෙන්ස් එකක්.
0: ඔව් නේ.
1: ඉතින් ඇයි අපිට බැරි? මැනික් වලින් නම්බර් 1 නේ ලංකාව. ක්‍රිකට් වලින් එතකොට තේ කොච්චර දේවල් තියෙනවද? ග්‍රැනයිට් අපේ රටේ නැති දෙයක් නෑ. මාළු කකුළු ඉස්සු.
0: ඇයි අපේ රටේ සුභාසෞන්දර්ය
1: නෝරේලිය බතුල්ල සීගිරිය
0: මොන තරම් මිල කරන්න පුළුවන්ද ඒ සෝභා සෞන්දර්යමනේ?
1: ඒ සේරම තියෙද්දි බෑන්ක්‍රප්ට් වෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. ඒ වුණේ හොරකමින්ද. එතකොට මාව මේ තැනට ගෙනාවු ජනතාවම තමයි මේගොල්ලෝ රවට්ටලා තියෙන්නේ. මේ 225. ඉතින් ඒගොල්ලෝ එක්ක පොඩි තරහක් තියෙනවා. ඒක නැත්ත කියන්න කිහිල්ලා.
0: ඒකින්ත දැන් ඇති නේද ඇත්ත කතා කළා?
1: අපෝ නෑ මරණකම් මේක තියෙනවා.
0: නෑ මං කියුවේ මේ මොහොතම කිද මං ඇත්තට ඔබට හරි ආදරේ. ඔබට කරදරයක් වෙන්න ඕනේ නෑ. ඒ මගේ ඇතුලේ ඉන්න රසිකාවිය. දැන් අර සෝභා දහමේ කතාව ඔබේ ගීතට යන අතරවාරේ මං ඉඩක් ඉල්ල ගන්නවා ඔබෙන්. ඔබ දෙන්නේ ආදරය. එතකොට ලැබෙන්නේ ආදරය. දෙන දෙයි ලැබෙන්නේ රංජනයි.
1: ඇත්තමයි.

0: ರಣಸಮನಲ್ಲಿ ಜೋಡುವವಾಗೆ ಅಪಿದೆನ್ನ ಮೇ ಮಲ್ಪಾರೆ ಫಾಸಲ್ಗಿಯ ಕಾಲೆ ಹಿತೆ ನೆದ್ದು ಯಾಗೆ ಅದು ಐದು ಮೇ ತನಿಯಮ ಅನ್ನೆ
1: මට තාමත් අහන්න හිතෙන්නේ අද ඇයිදෝ මේ තනියම යන්නේ කියලා. මෙහෙමනේ රංජනයි, දැන් ඔබත් එක සිනමාවට පිවිසි තරුණ නළුවෝ බොහෝ දෙනා නෙමේ හැමෝම තව කවුරු හරි එක්කනේ යන්නේ. එහෙම නැත්නම් ජීවිතය අතර මගදී මග ඇරිලා සමහරට ඒ අල්ලගත්ත අතට ඇරිලා තවත් වෙන කවුරුත් එක්ක හරියනාත් ඉන්නවා. ඒක වැරද්දක් මන් දකින්නේ ජීවිතවල විදිහ. ඇයි ඔබ විතරක් තාම තනියෙන් යන්නේ?
2: අනේ තනි නෑ නංගි.
1: නෑ ඉතින් ඒ වුණාට අර මං කියන උත්තරේ.
2: ඔව් මං
1: ආදර උත්තරේ.
2: මේ අතල්ලන් තමයි යන්නේ ආදර.
1: වලලු දාපු අතකින් 365 දවසෙම බත් කන උත්තරේ.
2: මයිගේ උත්තර හරින්දගේ කිව්වනේ නේද?
1: කමක් නැහැ අපිට කියන්න කොයිද?
2: දැන් ඉන්න අයට උයන්න දන්නේ නැහැ නංගි.
1: මේරි ලක්නති හරිම කපටි උත්තර දෙන්නේ. හැබැයි ඉතින් කපටි කියලා කියන්නේ ආදරයට. මොකද ඒ උත්තරස් ඉතින් ඔබ කියන ඔබට තනියක් නැහැ කියන එක ඇතුලේ උත්තරයක් තියෙනවා.
2: නැත්ද?
1: එන අපි මේ සින්දු අහලා
0: මං එනතුරු නැද්දෝ.

0: මේ බීට් එකත් එක්ක අර රන් සමරල ජෝඩුව වාගේ සින්දුවේ ඩාන්ස් එක පොඩ්ඩක් දාලා බලන්න කියන්නේ එතන. රේඩියෝ එකේ ඉතින් කාටවත් පේන්නේ නැහැ නේ. ඒකනේ වැඩේ තියන්නේ. දැන් හරි. දැන් කියන්නකෝ. අද ඔබ මේ ඉන්න තැන ඉන්න ඔච්චර ලොකු කට්ටක් කෑවද තරුණයා කාලේ? තමත් තරුණයා. හැබැයි මං කියන්නේ අර සුහුඹුල් තරුණයට අවතීර්ණ වෙන කාලේ.
1: තරංගා මේ කියන්නේ මම වගේම මහන්සි වුණා ඉන්නවා. මම කියන්නේ මම තමයි මහන්සි වුණ එක්කෙනා කියලා. මමත් මහන්සි වුණා, ගොඩක් නිදි බැරුවා, පස්සෙන් ගියා, ගොඩක් කට්ටිය ළඟ ගිහිල්ලා චාන්සස් ඉල්ලුවා. නමුත් මේක තමයි මගේ හඳහන කියලා මම හිතනවා. මට වඩා මහන්සි වුණා ඉන්නවා. නමුත් මේ මගේ සූර වීරකමක් නෙමෙයි. මේක මට හම්බුණු අධ්‍යක්ෂකවරු, මට ඒගොල්ලෝ දුන්න අවස්ථා, මට හම්බුණු නිෂ්පාදකවරු, මට හම්බුණු කැමර මහත්තුරු, ඒගොල්ලෝ තමයි මාව ලස්සනට ගත්තේ. ඒගොල්ලෝ ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා. ඊට පස්සේ ඒ ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු වියදම් කරලා කරපු ෆිල්ම් බලපු ගෞරවනීය ප්‍රේක්ෂකයන් මේ සේරම තමයි ඔස්සලා තියන්නේ. ඒගොල්ලොට තමයි ඒ ගෞරවය දෙන්න ඕනේ. අපි කොච්චර කට්ට කෑවත් අපිට අපිව දිරවන්න නැත්තම් කෙලිමකද අපිට කැමති වෙන්නේ නැත්තම් කැමති වෙන්නේ බලෙන් ආදරේ දිනා ගන්න බෑ. ඉතින් මේ අය අවුරුදු 40 ඉස්සෙම මාව නඩත්තු කරනවා, මාව බලා ගන්නවා, මට ආදරේ. ඒකයි මම ඔයා කිව්ව ප්‍රශ්නෙට කොච්චර කිව්වත් තනිකමක් දැනලා නැත්තේ.
0: දැන් ප්‍රේමය කියන කාරණ මේක ආදරය ගැන වැඩසටහනක් ඉඳන මේ ආදරය ගැන වැඩිම ප්‍රශ්න වෙලා තියෙනද? සමහර ප්‍රේමය කියන කාරණාව ඇතුලේදී පිරිමිය ආත්මార్థකාමීද?
1: ඔව්, ඒක මං හිතන්නේ මේ ඕක තියෙනවා සිල්වර් ස්ටැලෝන් කියලා ෆිල්ම් එකක් ස්ටේයින් ඇලයිව් කියලා. ජෝන් ට්‍රැවල්ට් ඇට් කලේ. එතන මේ ඩාන්සර්ස්ලා දෙන්නේ කබ වෙනවා. එතකොට එයාට කියනවා මට නොවේ ඔබ ආදරය කළේ, ඔබෙන් ලද ආදරයට පමණයි ඔබ ආදරය කළේ.
0: ඔව්නේ, ඇත්තම කිව්වොත් ඒක තමයි අවසාන අර්ථය.
1: මට නොවේ ඔබ ආදරය කළේ. මාර්කි මීනින් යන්නේ මගෙන් ලද ආදරයට පමණයි ඔබ ආදරය කළේ. ඉතින් ආදරය කියන්නේ අන්කන්ඩිෂන් ලව් කියන එක මම දැකලා තියෙන්නේ අම්මයි පුතයි අතර. දැන් දෙමව්පියෝ සහ දරුවෝ අතර තමයි අන්කන්ඩිෂනල් කොන්දේසි විරහිත ප්‍රේමය කියන එක තියෙන්නේ. අනිත් අයක තියෙන්නේ ගනුදෙනුවක්.
0: අඩු වැඩි වශයෙන් ඔය මාතෘ ප්‍රේමය කියන්නේ කොන්දේසි විරහිත ආදරේ යම් කිසි ප්‍රමාණයකට ස්පර්ශ කරන්න පුළුවන් වුණු ගෑණියෙක් කවදාවත් පිරිමියෙක් නැති කරගන්න නැතුව ඇති නේද?
1: ගෑනු පිරිමිය ආදරේ නම් හැම විටම කොන්දේසි තියෙනවනේ.
0: මං කිව්වේ
1: අර ඇදියා බලන්න එපා.
0: ගෑනු
1: කොහෙද බැලුවේ?
0: එහෙම නැති ගෑනු ඇත්තම නැද්ද?
1: මං දැකලා නැහැ. ඇත්ත කියන්නේ පැ ඒ කියන්නේ අම්මා කෙනෙක් දරුවෙක්ව කුසේ තියාගෙන මාස 9ක් තිස්සේ දුක් විඳලා ඒ අම්මගේ මැඟේ කෑල්ලක් නේ. පුතා මිනිහ මරලවත් අම්මා කියනවනේ මේ මගේ පුතා. පුතා කළු වුණත් කාක් අම්මා කියනවනේ මගේ පැටියා තම සුදුම පැටියා කියලා. ඒ ආබාධ දුන්නා පිළිගන්නවනේ. නමුත් ගැහණු පිරිමි ප්‍රේමය එක නැහනේ. ඒගොල්ලන්ගේ තියෙන්නේ මට නොවේ ඔබ ආදරේ මගේ ලද ආදරේට පමණයි කියන එක. කොන්දේසි දිනනකොට
0: ඒ කොන්දේසි එන්නේ ලිංගිකත්වයේ හරහාද?
1: අනේ ඒකත් හොඳ ප්‍රශ්නයක් තරංග අහපු. ලිංගිකත්වය කියන්නේ නංගි සුරතාන්තය ලබන්න වෙන සිරුරක් පාවිච්චි කිරීමනේ. තමුන් සුරතාන්තයට පත් වීමට වෙන කෙනෙක්ගේ සිරුරක් පාවිච්චි කිරීම. ඒක බලෙන් පාවිච්චි කරොත් හිරයන් වෙනවා. කැමැත්තෙන් පාවිච්චි කළත් ඒක කුසගින්න. ආදරය කියන්නේ ඊට වඩා ඩීප්, කියන්නේ ගැඹුරු. මේක මයින්ඩ බැරි මහා ගැඹුරක් තියෙන දෙයක් ආදරය කියනදේ. ඒකනික හැල්ලෝට ගණ්ඩ බෑ. කුසගින්න කියන නගී අරක දැන් බාන ලෝකෙ වටේ වගිල්ලා ඇතිනේ. දැන් ඇමරිකාව තියෙනවා තයිලන්ඩ් සෙක් ෂොප් තියෙනවා. ඒකින් මේ ලිග දවාහ ලිංගිකත්වය ගන්න ලව් ෂොප් දෙකල තියෙනවද? සෙක් ෂොප් තියෙනවා.
0: පුදුම උත්තරයක්.
1: ලංකාවේ ලංකාවේ රහුමානියකට හැබැයි සෙක් ෂොප් එකක් තියෙනවා. සෙක් ෂොප් හැමතැනම තියෙනවා ලෝකේ. ලව් ෂොප් නෑ. සෙක්ස් කියන්නේ කුසගින්නක්. විනාඩි පහේ සිට පැය භාගෙ දක්වා. ඉවරයි දෙන්න දෙපැත්තල බුදිය ගත්තා. ලව් ලව් කියන්නේ නංගි ජීවිත පරිත්‍යාගින් එන ලව්. වීර සාරකේ තියෙනවා ඒ ලව් එක. අවුරුදු 22ක් හිරේ ඉඳලා දෙන්න නාකි වෙලා එකතු වෙන එක. ජැක් ඇන්ඩ් පෙහෙට් විල්ලස්ගේ කේට් විල්සන් වින්සන් නේද?
0: වින්ස්ලට්.
1: වින්ස්ලට්ගේ ජැක් කවුද? ලියනාඩෝ ඩි කැප්‍රියෝ, කේට් වින්ස්ලට්ගේ ජේම්ස් කැමරන්ගේ ටයිටනික් එකේ එක තියෙනවා. සයියාරගේ තියෙන ලස්සන ෆිල්ම් ලඟද යා. අතේ ඒ වගේ ෆිල්ම් වල තියෙනවා ලව්. සෙක්ස් කියන්නේ නංගි. හරි බඩගිනි. ටංගල ගිල්ලා. ලම් ප්‍රයිස් එකක්ම බඩගිනි ඉවරයි. ඒක ඒක නඳුරන්න ඕනේ නැහැනේ.
0: ඔව් නේද?
1: මේ ස්පයිකට ගිල්ලාම කරගන්න පුළුවන්. ලව් ඒක සෙක්ස්. සෙක් වග් ලව් කියන්නේ නංගි. සෙක්ස් මම නංගි හතුරෙට්ටුවත් කරන්න පුළුවන්. ලව් කරන්න එපා හතුරෙක්ට. සෙක්ස් නංගි බලෙන් කරනවානේ.
0: කොහොමද ජීවිතේ ඔච්චර කියව ගත්තේ?
1: ඒකටත් හේතුව නොවැද සිටීම. ටයිම් ටයි ඕවා කියවන්න ටයිම් තියෙනවා. ඒ කියන්නේ ඕන තරම් විවේකයේ තියෙනවා. තනිවෙන්න විවේකයේ තිබුණම නිර්මාණ ගලනවා. කතා ලියන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන්. එතකොට හිතෙනවා මේ ලව් කියන්නේ අපිට ආමන්ත්‍රණය කරන්නවත් අයිතියක් නැති, මම වගේ කෙනෙක් ආමන්ත්‍රණය මහාමන්ත්‍රණය කරන්නවත් අයිති නැති මහා මීනින් එක.
0: කමක් නැහැ, ඔන්න හිතනියම ඉන්න.

එක්කෙනෙක්ට නැතන් දෙන්නෙක්ට ලස්සන අවස්ථාවක් හදලා දෙන්න හදන්න මෙන්න දුරකථනයේ විවෘත කළා 011-2553-63ට කතා කරන්න. ඔව් මේ සුන්දර රංගවේදිය ආදරණීය රංජන රාමනායකට කතා කරන්න අවකාශය තියෙනවා 011-2553-63.

0: පුංචිම පුංචි වෙලාවයි ඉතුරු වෙන්නේ. හරිම වේගෙන් වේගවත් තත්පර ගලාගෙන යනවා. මං මගේ වෙලාව මේ සුන්දර අසන්නට වෙන් කරනවා. කඩවතට යනවා. ගාමිණී වයි හමු වෙන්නේ. ආයුබෝවන්. ආයුබෝවන් ගාමිණී. රංජන් රාමනායක මහත්මයා සූදානම් වෙන්නේ ඉන්නේ කතා කරන්න.
1: රංජන්, හෙලෝ.
2: හෙලෝ හෙලෝ ගාමිණී.
1: මට ඔව් දැක්කේ, මම දැකලා තියෙනවා. අද සජී කතා කරන්න හම්බෙච්ච එක ලොකු දෙයක්. මම කරු කරනවා විජේ වගේම ඔයාට.
2: අනේ තැන්කියු.
1: ඔයා ඔය යන ගම දිගටම යන්න. අපේ යුතුකම අපි කෙරුවා යුද්ධ කාලේ නිදහස් කරගත්තා. මම ගොඩක් ආඩම්බර වෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් සන්තෝෂයි. මම කැමති මේ වැරදි පෙන්නලා ඔය යන ඔය සිනමා ගමනේ ඔය විදිහටම යුක්ති සහගතව වැරද්ද විදිහට පෙන්නලා. අනික තව එකක් මම බලාපොරොත්තු තියෙන මාත් වෙනවා දේශපාලනයේ ඕගොල්ලෝ විජේ බාප්පගේ පක්ෂෙන් කොහොම හරි එන්න බලනවා.
2: ආහහා අනේ සන්තෝෂයි.
1: රංජන් මං කැමති රංජන් විජේ මාප්පගේ පක්ෂෙන්ම දේශපාලනයට ඇවිල්ලා රටට සේවයක් කරනවා. ඒක මගේ ආයාචනයක් බලාපොරොත්තුව. මන් දන්නේ රංජන්ගේ පෞද්ගලික ජීවිතේ මොනවා තියෙද කියලා.
2: මම කලාකාරෙක් විදිහට ඉන්න කැමති ගාමිණී. ඒ කියන්නේ
1: අනිවාර්යයෙන්ම
2: කරුකරනවා. අනේ තැන්කියු තැන්කියු බොහොම ස්තුතියි.
0: කලාකාරෙක් විදිහට මං ඉන්න කැමති. මං ඒ උත්තරයට කැමති. රසිකත්වය එක එක පාර්ශ්ව වලින් එක එක විදි ඉල්ලීම් කරනවා. හැබැයි ඔබ නළුවෙක් විදිහට හරි ලස්සනයි. මොකද ඔබ එකෙන් බන්ධනාගාරේ දොරෙන් ඇතුළට යන්නේ අපරාධනේ.
2: අධිකත්වයට.
0: හරි මට කියන්නකො රංජන අයියේ, ඒ අත්දැකීම කොයි වගේද කියලා.
2: ඒක නංගි මතක් කරන්නත් කැමති නෑ. ඒ කියන්නේ මම
0: ඒ වපසරිය ඇතුලේ කියන්න පුළුවන් සීමාව ඇතුලේ තියෙන ටිකක් විතරක් අපිට කියන්න. ඒ කොයි වගේද?
2: හරිම වේදනාත්මකයි. හරිම කටුකයි.
0: එහෙ ඉන්නේ මොන වගේද?
2: හරිම අපිරිසිදුයි. හරිම ක්‍රූරයි. හැමදේම තියෙනවා ඇතුලේ. කියන්නේ හරිම නෙගටිව්. සුන්දර දේවල් බොහොම අඩුයි. කියන්නේ ඉතින් ඒක ඉතර ඉන්නෙත් ඉතින් අනිත් පව ගොඩක් අය අහිංසක අයත් ඉන්නවා. නමුත් ඉතින්
0: ඇයි අහිංසක අයට එහෙම වෙලා ඇත්තේ?
2: අහිංසක අයට හිරගත වෙන්න වෙලා තියෙන දේ කිව්වොත් ආයෙත් ඉරියන් වෙනවා.
0: එපා වේගෙන් එපා කියන වචනේ. මම හිතන්නේ ගිනස් වාර්තා පොතේ කියපු වේගවත්ම වේගෙන් එපා කියපු වෙලාව.
2: බෲස් ලීට වඩා වැඩි වේගෙන් එපායි
0: කියලා. දැන් මම ඊළඟට තෝරගත්තේ මේ වීරසාරා චිත්‍රපටිය මේ යහහු.
2: අම්මේ.
0: ඒ සින්දු ඔබයි ඔබයි ඒ මාවතට මාව අරගෙන ආවේ. ඒ පෙම්වතාගේ සහ පෙම්වතියගේ සෙනෙහස පොඩ්ඩක් විස්තර කරන්න රංජන්ගේ හඬ.
2: ඒක මුලින්ම එනවා රාණි මුකර්ජී බලන්න හිරගෙට. සිරකරුවෙක් එනවා. අවුරුදු 22ක් කජ්ජිය කතා කරලා නෑ. ඉතින් එයා ඒ තමයි ෂාරුක් ඛාන් රඟපාපු
0: වීර ප්‍රතාප් සිං සහ සාරා හයාත් ඛාන්.
2: හොම්බේ බලන්න හොඳ ෆෑන් කෙනෙක්. එතකොට මේ දෙන්න හම්බෙන්නේ බස් එකද?
0: මේ දෙන්න මුලින්ම අර ඔව් නේ
2: බස් එක ගමනේ. මෙයා ගෙනියනවා තාත්තගේ අලු,
0: ආච්චිගේ
2: අලු අර බඳුන ගෙනියනවා. ඒ ඊට පස්සේ මෙහෙම ප්‍රේමයක් ඇති වෙලා මන් දන්නේ මේ හිරගත වෙන්නේ මොකටද කියලා නංගි මට මතක නැහැ. ඒක
0: මටත් හරියට මතක නැහැ. හැබැයි අර ඉන්දු පකිස්තාන් යුද්ධයත් එක්ක නේ සාරාගේ ස්වාමි පුරුෂයා මොකක් හරි හේතුවක් හදනවා වීරට සිරගත වෙන්න. මට මතකයි.
2: ඒක කරි හොඳ මනෝජ් බජ්පයි.
0: ඔව් ඔව්
2: දුෂ්ටයා. ඔව්
0: ඔව්.
2: ඒක සින්දුව මං ආස මේ දින සිංකරද ෂාරුක් ඛාන් මේ යහහුවා.
0: ඔව් දෙයනේ.
2: ඒ කොරියෝග්‍රාෆි, ඒ ඩිරෙක්ටර්, ඒ පර්ෆෝමන්ස් මා කියන්නේ පුදුම ලස්සනයි. ඒ කියන්නේ ඊට පස්සේ මං ආසම උසාවිය දෙන්න හම්බෙන එක. ඒක නෑඟ කිලි පොළ යනවා. ඒ අනේ අර යං ෂාරුක් කෙනවා. ඊට පස්සේ වයසක නුණ්ඩික ගහින් එක්ක නන්න යං කවුද ගර්ල් පිටිසින්ට යනවා. ඊට පස්සේ ආ වයස. ඒක නම් මා
0: ආදරේ වයසට යන්නේ නේද රංජනයි? ඉතින් වයසට යනවා නම් ඒගොල්ලෝ ඒ තරම් සෙනෙහසින් ආයෙත් මුලින්ම හමුණා වගේ කෙනෙක් අදිහා බලයි දෙයස්වල ඒ තරම් ආදරේ පිරෙන්න හේතුව.
2: ඔව් ඒකයි මං කියන ආදරේ සෙක්ස් වල අතර වෙනස නැංගි.
0: ලොකු වෙනසක්.
2: ඒතොර සෙක්ස් කරන්න බෑනේ ගොඩ වයසයි. නමුත් ඒ ආදරේ පුදුම ආදරේ.
0: ඒ කියන්නේ තුරුල කියලා කියන්නේ සෙක්ස්
2: නෙමෙයි. අම්මේ ඒක මාරා.
0: තුරුල් වීම කියලා කියන්නේ සෙක්ස් නෙමෙයි නේද?
2: ඒක නම් ආරක්ෂාවත් එක්කනේ ෂෝල්ඩ් එකට එනවා කියන්නේ ඒක මාර දෙයක් ඒක මම මාර දෙයක් මම ෆිල්ම් එකේ ආසය වගේ මම කැමතිත් නෑ බලන්න ඒක වෙනම ලෝකයකට යනවා කියන්නේ දවස් ගණන් හිතන්න වෙනවා හරි ලස්සන ෆිල්ම්යක් පුදුම කවුද නංගි ඩිරෙක්ටර්
0: මේක යෂ් චොප්‍රා මිස්ටර් යෂ්
2: චොප්‍රා යෂ් චොප්‍රා එයා වාසිරයන් යන තමයි හොඳ ෆිල්ම් කලේ
0: ඕනේ එයාගේ ලයිෆ් තීම් එක මොකද්ද දන්නවද
2: අයියා
0: මේ ලෝකේ කොහේ හරි කවුරු හරි මේ වෙලාවෙත් කාට හරි I love you කියනවා ඇති
2: අම්මේ මාර් තීම්
0: ඕ ඒකනේ එයාගේ චිත්‍රපට
2: ජබ් ටප් කියලා කුත් කරා
0: ආ ජබ් තක් හේ ජාන්
2: ආ ඒක හිටියේ කවුද
0: ඒක හිටියේ
2: කතරිනා කයිෆ් ෂාරුක් ඛාන්
0: ෂාරුක් ඛාන්
2: ඒක සුපිරි ෆිල්ම් එකක්
0: එයා
2: බොම්බ් ස්කොඩ් එක වැඩ
0: කරන රයිට් ඒ චිත්‍රපටයේ අවසානයේ ඒ රෝගත කිරීම වලදී කාශ්මීරයේදී මිස්ටර් යෂ් චොප්‍රාට මේ
2: අසනීපෙලා
0: මැරෙන්නේ
2: මැරෙනවා නේ
0: ඔව් එයාගේ අන්තිම ෆිල්ම් එක
2: හැබැයි දාන්නේ එයා කොච්චර වයසට ගියත් ෆිල්ම් වයසට ගියේ නැහැ
0: ඒක මටත් ඒක හිතාගන්න බෑ අවුරුදු 80 ගණක් වෙච්ච පිරිමියෙක්
2: කියලා රොමැන්ටික් ෆිල්ම් කරනවා
0: කියලා ඒක රොමැන්ටික් ඔබත් ඉතින් ඒ වගේ නේද ගාග්
2: අම්මේ මම ආසනම් කිව්ව දැන් මං ආස ක්ලින්ට් ඊස්ට්වුඩ් දැන් 98ක් මං ආස ඉස්සරහ ඩිරෙක්ට් කරන්න ඩිරෙක්ට් කරන එක තමයි මගේ ආසාව ඩිරෙක්ට් කර කර ඇඩ් කරන එක මං දන්නේ ඒකට රසික ජනතාව කැමති වෙයිද කියලා මං ආසයි මගේම ෆිල්ම් කරන්න කියලා
0: ඔය තරම් ආදරය ගැන තේරෙන කෙනා ආදරය ගැනම ලස්සන චිත්‍රපටයක් කරන්නකෝ පිස්සු හැදෙන රොමාන්ටික් චිත්‍රපටයක් කරන්නකෝ
2: රොමැන්ටික් හීරෝ කරන්න මට වයස වැඩිද කියලා මට
0: හිතෙනවා නෑ ඔබට වයස වැඩි නෑ ඔබට වයස වැඩි නෑ ඔබ වයසට යන්නේ නෑ ආදරවන්තය වයසට යන්නේ අපි දැනත් කතා කරේ ඒක
2: ඕ මම හිතනවා ඉතින් අර හිරිමල් කොල්ලගේ ලව් එකක් කරනවා
0: නෑ හිරිමල් කොල්ලෙක් විතරක් නෙවෙයි ඒ කියන්නේ මැදිවියේදී ප්‍රේමය උපදින්නේ නැද්ද මැදිවියේදී ප්‍රේමය දැනෙන්නේ නැද්ද
2: වියපත් බමර වගේ එකක් කරලා මේනක්
0: වීල නෙවෙයි අත්ත මේ සින්දේ තේරුමත් හරිය ලස්සනයි ඔයාගේ ප්‍රශ්නෙත් මම ප්‍රශ්නෙට උත්තරෙත් මම
2: අම්මා ඒකද කියන්නේ මේ යහා ඌ එහා
0: කියන්නේ නෑ නෑ මේ යහා හො කියන්නේ සොඳුරිය මේ දුරස් බව දුරල
2: ඔය හින්දි දන්න හොඳ
0: නෑ චුට්ටයි ගොඩක් දන්නේ මේ යහා හො මං ඔයා ළඟම ඉන්නේ
2: කියලා
0: අපි ආදරය කරන හැමතිස්සෙම අපේ හෘද සාක්ෂිය ඇස්සෙ ඉන්නවනේ
2: මේ හුණා කියන්නේ
0: මම ඉන්නවනේ
2: මම ඉන්නවනේ මම ඉන්නවනේ
0: මම ඉන්නවනේ මේ ඔයා ලෝකෙන් හංගන රහසත් මම ඇත්තත් මම
2: අවුද රංගි වලියන්නේ
0: දෙයි හඳුරන්නේ කණගත්තා

0: මේ ටයිටැනික් කතාව. රෝස් රෝස්ට ආදරේ හිතුණාද ටයිටැනික් බලනකොට?
1: මොකද මේ ප්‍රශ්නේ ආය අහනවා හිතෙන් අහන්න ඕනේ.
0: ටයිටැනික් අහන්නේ හිතෙන් අහන්න. රෝස්ට ආදරේ හිතුණාද ටයිටැනික් බලනකොට? රෝස් වගේ කෙල්ලෙක් හිටියනම් කියලා හිතුණාද?
1: රෝස් මුලින්ම ඉතින් අර රිජෙක් කරනවා නේද දුප්පත් කියලා?
0: ඔව් ඒකනේ.
1: How dare you to? How dare you ask a question like that කියලා අහනවා නේද? Do you really love him කියලා අහනවා අර. එයාගේ මනමාලයාට ඇත්තටම එතකොට it's very rude කියලා එම් බැනලා යනවනේ නේද?
0: ඔව් ඔව්.
1: ඉතින් මේ රෝස්ට වඩා මේ මොකද්ද කියන්නේ මට තේරෙන්නේ කොහොමද මං ෆෑන් කෙනෙක්ට බලද්දි. මුල්ටිකේ එයාක වැඩි මට මේ දුප්පත් තරුණයාව රිජෙක්ට් කිරීම ගැන කේන්තියක් තියෙනවා.
0: ඔව් නේද?
1: ඔව් ඊට පස්සේ ටිකට් එක එයා ලව් වෙන එක ඒක මාරයි ඒක. ඊට පස්සේ මේ ඒක ස්ක්‍රිප්ට් එකේ තියෙන ජැක්ට තමයි ලොකුම ක්‍රෙඩිට් එක ජේම්ස් කැමරන් අරන් දෙන්නේ. ඒක අමුතුම ලව් එකක්. ඊට පස්සේ අර වයසට ගිය රෝස්ගේ මේ භූමිකාවට තමයි මං ආසම. ඒ කියන්නේ දියමන්ති මාලේ මිසික ඒක මාරයි. එතකොට තමයි රෝස්ට පුදුම ආදරයක් ගෞරවයක් එන්නේ. එච්චර වටිනා මේකක් විසිකරනවා නේද? ආ ඩයමන්ඩ්
0: අවසානයේ ඒ ප්‍රේමය කියලා කියන්නේත් අවසානාත්මක අතහැරීමම තමයි නේද?
1: ඔම්බේ ඔය එක නංගි මේ ඩිරෙක්ටර් මාර ඩිරෙක්ටර් කෙනෙක් ජේම්ස් කැමරන්
0: අනිත් එක නැව පෙරලෙන්නේ යද්දී ඒ අර ගාය වාදක කණ්ඩායම ගායන විදිහ ඔවුන් මරණය අභියසත් ගීත වින්දනේ එහෙම පුළුවන්ද රංජනයි? මරණය අභියස එහෙම වෙන්න පුළුවන්ද? ඔබ ඔබෙන් අහලා බලන්න ඔබට පුළුවන්ද කියලා ඇස් පියාගෙන.
1: ඔව් පුළුවන් ඇතිනේ. කියන්නේ මරණීය ගීතය කියනවා කියන එක මාරයික. ඒක නීරෝ එහෙම කරලා තියෙනවා රෝමේ ගිනි ගණිත වීණා වාදනය කරනවා කියලා අපි අහලා තියෙනවා. ඔයගේ දේවල් අපි අහලා තියෙනවා ලෝකේ. මේ වගේ මිනිස්සු ඉඳලා තියෙනවා. මට හිතන්න පුළුවන් ඒක.
0: එක්කොන්න ඒ කමක් නැහැ. අද අපේ චෙයාර්මන් සර් CEO සර්.
1: ඔව්.
0: මට රස්සාව නැති කරවුවාවේ මේ අපි 12 විතර වෙනකම් මේ සාකච්ඡා කරගෙන යන්න.
1: යන් අපිටත් වෙල වැඩ මල්ලි උඹලට
0: බඩගිනි නේද?
1: මට බඩගින්නේ නැහැ. මං නම් ෆුල් ෆිට් එකේ ඉන්නේ. මේක හරි ජොලි මට.
0: ෆුල් ෆිට් එකේ නේ නම් මේ තරුණයා ඉන්නේ දෙයනේ.

0: සැබෑ මහත්මා ගතිගුණ ඇති ප්‍රියතාවෙන් යුතු මේ සුන්දර තරුණයට සමුදෙන්න ඔබට වගේම මටත් ලෝබයි. මේ තරම් මිනිස්සු ඔබේ මිනිස් සුවඳට ඇදෙන එක ගැන මට ප්‍රශ්න තිබ්බා. මං අදේ ප්‍රශ්න ටික ලියාගත්තා. මං කැමතිද මම මුකුත්ම කතා කරන්නේ නැතුව ඔබේ ඔය මధుර මනෝහර ප්‍රේමණීය මනුෂ්‍යත්වයේ පිරුණු හඬින් ඔබට මේ වෙලාවේ අපේ රටේ අයට අපිට අපි හැමෝටම කියන්න තියෙන දෙයක් අහගෙන ඉන්න. ඒකට ඕන තරම් වෙලා ගන්න හැබැයි.
1: මොනවාරි ප්‍රශ්නයක් අහන්න එතකොට මට කියන්න.
0: ආයෙ නම් මං අහන්න. එහෙම. මට එතකොට මම නවතින්නේ රසිකාවියක් හැටියට ඔබ බන්ධනාගාරය ඇතුළට ගිය ගමන ගැන.
1: තමන්නේ.
0: එහෙන් එළියට එනකොට මොකද හිතුනේ?
1: ඉතින් ඒක නම් හරිම ඒ කියන්නේ මට මේ නංගි දැන් හිර කුටුවේ මේ කූඩුවේ ඉද්දි හැම වෙලේම මේ හීනෙන් පේන්න ගත්තා. නැත්නම් කවර ගැස්සිලා හැරෙනවා. මේ අර ෆැක්ස් එක අරගෙන ෆැක්ස් පණිවිඩය අරගෙන ජේල මහත්තෙක් ඒ කියලා. දැන් ඇවිල්ලා දැන් පේනවා එනවා ඇහැරලා බලන්නදී කවුරුත් නැහැ. මේ අන්න මේ නිදහස ලැබුණා යන්න ලෑස් වෙන්න කියලා කියන ඒවා ඒක ඇහෙනවා. ඊට ගැස්සිලා ඇහැරලා බලද්දි කවුරුත් නැහැ. ඊට පස්සේ ආයෙ නිදා ගන්නවා. ආයෙක පාර පේනවා එනවා කියලා. ඒක ඒ වගේ නිකන් මාරම දෙය කියන්නේ නම් ඒ කොටුවේ හිර වුණාම නංගේ මේ දැන් පේන්නේ ආකාශය තරම් පේන පොඩි මේ කුටියකින් මේ භයානකම දේ තමයි අපේ මෙන්ටල් අවුට් යන එක අපිට තේරෙනවා ටික ටික. ඒ කියන්නේ මම එළියේ පුදුම ඒ කියන්නේ වචනේ පරිසමාප්තිය කියන පුදුම ජොලිය කිරි හැමදාම රැට සාද ෂූටින් කට්ටිය එක්ක මියුසිකල් ෂෝ වල සින්දු කරන මිනිස්සු බදාගෙන පෙරලගෙන ඒ සෙල්ෆි අරගෙන එහෙම හිටිය මිනිහෙක්නේ. එතකොට මේ කියන්නේ හාසේ පියාසර කර හිටි මිනිහෙක්නේ. ඒ මිනිහා කියලා අද්දිරමන්දල් ජම්පර් එකක් දැන් මේ කූඩුවකට එබුවම නම් ගිය අවුරුදු 4ක් ඒක දරා ගන්න බෑ. මොන වුණත් කූඩුවකනේ. ඉතින් දැයිති ඉන්නවා. උදේ 6ට නැගිටිනවා. පොලිමේ ඉඳලා කෑම එක කනවා. ආය කූඩුවට යනවා. ආය 12ට කෑම එක එනවා. ඒක කාලා ආය කූඩුවට යනවා. ආය 5 මාර වෙද්දී ඉවරලා ආය කූඩුවට යනවා. ඊට පස්සේ තමයි භයානකම අවදි. රෑ 6 ඉඳන් පහෝදා උදේ 6 වෙනකන් ඉතින් මෙහෙම බලාගෙන ඉන්නවා. ඉතින් ඒක අමාරු හරි අමාරු මම වගේ කෙනෙක්ට. ඉතින් ඒක තමයි දරුණුම මේ මිනිහට පුළුවන් දෙන්න පුළුවන්. දැන් මොකක් හරි එල්ලලානෝ මරනවා කියන්නේ ඉතින් වැඩ ඉවරයිනේ. මේක ඉතින් අර බලාපොරොත්තු සාගතව අරක බලන් ඉන්නේ. ඉතින් ඒ වගේ දේවල් වුණා. ඉතින් ඒක තමයි මට මතක තාම. දැන් එයි විනාස කියලා. ඊට පස්සේ මගේ වටේ ඉන්න කට්ටිය ගොඩාක් උදව් කළා. සෑම දෙයක් නම් කියන්න බැරි තරම් කට්ටියක් උදව් කළා. කොමර එකපාරක මේ ආව

0: හොඳම අවස්ථාව තමයි හිරේද්දි මේ මගේ ගේම් කියලා ෆිල්ම් එක රිලීස් වුණා. ඉතින් මම දිගටම ලියුම් ලිව්වා මම මේ මගේ ෆිල්ම් එක රිලීස් වෙලා තිනවා මට මේක බලන්න යන්න අවසර දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ ඇහුවා එහෙම හිර කාරෙට් මේ එන්රෝල් කළා කියලා ෆිල්ම් එකක් බලන්න යන අවසර දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ මේ මේ මම ලිව්වා මේ මට මේ කට්ටියම රොයස්ලා කට්ටියම ඇඩ්වයිස් කළා මේ එක එක තරු මොකද්ද මේ සිංගින් ප්‍රෝග්‍රෑම් තියෙනව නම් ස්ටාර් ප්‍රෝග්‍රෑම් ඒවට සිරකරු සම්බන්ධ වෙලා තියෙනවා කියලා සින්දු කියලා තුන්වෙනි හතරවෙනිත් වෙලා තියෙනවා. මම කිව්වා ඒගොල්ලන්ට ඒ චාන්ස් එක තියෙනවනේ මට බැරි මටත් ඒ වගේ හිතලා අවස්ථාව දෙන්නේ මේක මිනි මැරුමක් මංකොල්ල කෑමක් මනුෂ්‍ය ඝාතන මේ මේ කප්පන් කුඩු ඒ වගේ කේසලේ මම ප්‍රකාශයක් කරලානේ. අනේ අවසර දුන්න ලොහාන් රත්නත් මහත්තයා හිට අධිකරණ මහතා රයිට්. හැබැයි ස්ටේට්මන්ට් දෙන්න බෑ මාධ්‍යයට මුකුත් කියන්න බෑ විනීතව ගිහිල්ලා විනීත සිරකරුවෙක් වගේ ආයෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් ගියා.
1: එදා මොකද හිතුනේ?
0: අම්මේ එදා නම් හරිම දැන් උදේ කිව්වා ලෑස්ති වෙන්න කියලා. මම ඉතින් නාලකලා ලෑස්තිලා ඉන්නවා මේ ෆිල්ම් එක බලන්න යන්න. මම මේන් රෝල් කරන සුරංග දල්විස් මහත්තයාගේ ෆිල්ම් එක ගේම් කියලා. මම ඩබල් කැරක්ටර්ස් කරේ. ඉතින් මෙදා හරි සන්තෝෂෙන් හිටියා. දවල් වෙද්දි ආයාව නැහැ අවසර ලැබුණ නැහැ බෑ යන්න කියලා. ඊට පස්සේ කිව්වා ඒක විහිළුවට කිව්වේ ආය ලාස්ට් වෙන්න කිව්වා. ආය අඳගත්තා. දෙගිඩියාවෙන් හිටිය ඊට පස්සේ එස්වී මහත්තයෙක් එක්ක මම දැන් අරසිරකරු කිට් එක ඇඳගෙන නැග්ග වාහනයට ගිහිල්ලා අම්ම ගෙනිච්ච කොලඹ සිටි සෙන්ටර් කියන අර මේ මේ
1: හෝල් එක
0: සෙනඟ පිරීලා මම බලන්න ඇවිල්ලා හිටිය කට්ටියම මං එද්දි අත වැනුවා පුඩි ගැහුවා. ඉතින් හරි කාට සෙල්ෆි ගන්න කට්ටිය ගත්ත දැන් මම කැමරා ඔන් ඊපස්සේ ගිහිල්ලා මාංචු ෆොටෝ ඉඳලා මාංචු දෙක මං කිව්වානේ කලවන්න පුළුවන්ද කියලා. ඉතින් නෙස් කැෆේ එකක්ද මොකක්ද හම්බුණා මම බිව මට මතක නැහැ. කොහොම හරි ෆිල්ම් එකම බැලුවා. ගොඩක් ආටිස්ට්ස්ත් ඇවිල්ලා හිටියා. ෆිල්ම් එක බැලුවට පස්සේ ආය මාංචු දැම් දාලා ආයි කුඩු. හැබැයි ඉතින් ඒක තමයි මම බලපු සුන්දරම දර්ශය. කියන්නේ හිරේ ඉඳලා ඇවිල්ලා මං හිතන්නේ කාටවත් එම් පෙන්නලා නැහැ ෆිල්ම් එක. කියන්නේ ඒ
1: එදා ඔබ හඬුවද?
0: අනේ ඔක අඳුළු ආවඩක් ඇස් දෙකින්
1: චිත්‍රපටේ බලන අතර.
0: ඔව්. ඒ කියන්නේ මේ මේ මේ කියන්නේ ඒක මරු කියන්නේ මේ ඒකට මට අමතකෙන්නේ නැහැ. මම එළියේ ඉඳ දැන් එළියේ ඉන්න කාලේ ෆිල්ම් බලන්න ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ජොලියක් හම්බුන්නේ නැහැ නං. ඒක මහරද. ඉතින් ඒක තමයි මං කියන්නේ හැම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියන්නේ. ඒක හරිම ඒ සුන්දර අත්දැකීම ගන්න හිරේ යන්න ඕන. හිරේ ඉඳ බන්ධනාගාරියක ඉඳන් කූඩු ඉඳන් බන්ධනාගාරියක ඉඳන් ඇවිල්ලා ෆිල්ම් එක බලලා ආයි කියලා කූඩුවට දාන එක ඒක ලංකාවේ කිසිම හීරෝ කෙනෙක්ට ලැබිලා නැහැ. කිසිම මේ මේ ප්‍රධාන නළුවෙක්ට ඒ අත්දැකීම ලැබිලා නැහැ. ගොඩක් ෆිල්ම් වල මම මේ ඇක්ෂන් කියද්දි කූඩුවට කියලා කට් කියපම එළියට එනවනේ ගෙදර යනවනේ ෂූටින් ඉවරලා. ඒක තමයි මම ගිය සුන්දරම මංගල
1: දවස. ඒ ඇක්ෂන් එක කට්ුනේ වසර හරියටම
0: අසර 1යි මාස 7යි දින 14. ඊට පස්සෙත් මම ඊට ඉස්සෙල් මම හිටියත් දවස් 44ක් හිටිය අර කොරෝනා කාලේ හාල් බෙදන්න ගියා කියලා හුතුවක් කරවඩක් කියලා එකට දැම්මා ඇතුළට. මට දිනුණු රාජකාරී පිසෝල්ල ලයිසන් ගන්න අමතකුණා කියලා දැම්මා. දිගට මේ රජයෙන් පලිගත්තා මගේ. ඒ දිගට මේක කළා. ඊට පස්සේ දිගටම සමාවිල්ලොත් ඒගොල්ලෝ දුන්නේ නැහැ. පස්සේ රජේ මාරු වෙනකන් ඉන්නුණා සමාව ගන්න. කොහොම හරි ඉතින් මේ එක මාර මද්දකීමක් ඉතින් ඒ කියන්නේ ඒකට මමත් ඒක ගැන මම හිතන්නේ පොසිටිව් තමයි හිතන්නේ. දැන් ඉතින් ඒක අවුරුදු ඊට පස්සේ රිකව වෙන්න ඇවිල්ලා කොහොමද සිදුවීමටම අවුරුදු දෙකක් වගේ ගියා ජීවිතේ. ඉතින් ඇතුලේ ජීවිතේ දැක්කයි මිනිස්සු විඳින දුක දැක්කා. ගොඩක් කතා ඇහුවා. ගොඩක් මේ චිත්‍ර දින වෙලා හම්බුණා ලිව්වා.
1: අර හුදකලාවේ සිරිකුටි ඉඳන් අහසේ පුංචි ඉඩ පේන වෙලාවේ ඔබ අම්මව මතක් කළා නේද?
0: අනේ ඔව් ඒක නේ දරා ගන්න බෑ තුන.
1: හැබැයි මට හිතෙනවා ඒ වසර ගාන ඒ දින ගාන නැත්තම් රංජන් රාමනායක කියන පිරුණු මනුස්සයාට දුක ගැන කියන කාල පරිච්ඡේදයක් නැතුව යනව නේද? මොකද ඔබ ජීවිතේ අනිත් හැම මොහොතක්ම විඳින්න උත්සාහ කරන කෙනෙක් හින්දා
0: දැන් ඔය ඒකත් ඒ මේ

0: ඔබ කොහොම දුක අඳුරන්නේ? ප්‍රශ්න අඳුරන්නේ.
1: ඒක නම් ඇත්ත, මම එක ගයි එකට. ඒක නේ කරන් ඇත්ත තමයි. ඒ කියන්නේ එළියේ දුකක් තිබුණේම නැන්නේ.
0: ඒක තමයි.
1: ඉතින් හැබැයි මට මේ මම ප්‍රැක්ටිස් කරලා තියෙනවා මේ ඕනම දුකකද හිනා වෙලා ඉන්න. දැන් මාව බලන්න ආවා මේ ගොඩාක් දෙනෙක් අපේ මේ මැනේජර් මහත්තයතුළු අපේ මාසිනා සිරිලා මාව බලන්න එනවනේ. ඒගොල්ලෝ කියනවා මේ යකෝ මේ මනුස්සය ඉන්න සොමි අපි එළිදලත් නැහැ කියලා. මං එන්නේ හිනා වේගෙන මේ කියන්නේ හදාගත්ත එකක් නෙමෙයි. මට ඕනම මේ දුකක දෙජස් වෙන්න පුළුවන් විදියට මේ ෆවුන්ඩේෂන් එක මුලින්ද වැටලා තිබුණා. කියවපු පොත් ඩේල් කාන කීව තම මතක් වෙන්නේ. How to stop worrying and start living. How to win friends and influence people. ඔය පොත් දෙක ළඟේ ලයිබ්‍රේරි තියෙනවමයි. පෙරළු නවුම් බස ජිනි ඩික්සන් හැරි හුඩ්නි ගෙඩ්ගා කේසි තුවට පාවිල් කෝචගින් අම්මා කියවනවා කියවනවා කියනවා සීමාවක් නැති කිව්වල සීමාවක් නැතුව කිව්වලා තියෙනවා සීමාවක් නැතුව ෆිල්ම් බල්ලා තියෙනවා සීමාවක් නැතුව මේ ෆෝන් එකේ ඉඳලා තියෙනවා ෆෝන් එකෙන් පොත් කියලා තියෙනවා ෆෝන් ඒ කියන්නේ
0: ආයෙත් එනවද මේ වැඩසටහනට
1: අනේ නම් මම ආසාවෙන් ඉන්නේ මම ආසයි මේ කෝලස සම්බන්ධ කරගෙන නංගි ඒගොල්ලෝ ෆෑන්ස්ලා එක්ක කතා කරන්න තියෙනවනම් ආසයි
0: එහෙනම් ඉතින් රෑනාවයට නවත්තන වැඩසටහන රෑනාවයයි විනාඩි 7යි වෙනකල්ම ඔබත් එක්ක මං දන්නවා මගේ අසන්නත් එකක නෑ ඒත් අපි හැමදේම හරි ලස්සනට මේ ආයතන රාමුව ඇතුලේ පැවැත්වගෙන යන හින්දා අපි සමු ගන්නවා හැබැයි
1: ඒක පලිගැනීමක්
0: පලිගැනීමක්කා
1: ඒකේ කරන්නේ වීරෝ ඉන්දියාවෙත් මරනවා පාකිස්තානෙ මරන පබෝ මොකද පබෝ
0: කියන්නේ ආගේ නම
1: පබෝ කියන්නේ කාගේ නමද අපේ
0: පබෝගේ නම ලිස්නගේ නම එයා කියලා
1: කියන්නේ අපේ අපේ උපේක්ෂ සුවනමානි
0: පබා වෙන පබෙක්
1: මේ වෙන බබෙද්ද පබෙද්ද
0: එයා පබෙක්
1: පබෝ කියන්නේ ඉතින් ඔබ සුබ මන්දිරම් නැන්දක්කන් මේ ළඟදී
0: සුබ මන්දාරම් රැක්කක්
1: මේ මොකද්ද අක්කා මේ පින්තූරෙත් කියවන්නකෝ පබෝ
0: අනේ එහෙනම් බොහොම සුති රංජනයි
1: රයිට් නංගි
0: අපේ ජනිත්‍රත් ගොඩක් ස්තුතියි
1: අනේ ජනියා ජනිත් මේ බොහොම සුති අපි ආයේ පරක්කු වෙලා ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක ජනියාගේ ප්‍රෝග්‍රෑම් එකත් බලන්න කියලා කියන ජනිය කියන්න මල්ලි ප්‍රෝග්‍රෑම් එක කවද මල්ලි කවද යන්නේ
2: ඉරිදා දවල් 12ට
1: මරු ප්‍රෝග්‍රෑම් එකක් කළා ජනියා සමග මොකද්ද
0: ජනියා සමග සීන් එක
1: කළා ඒකත් ඔගොල්ලෝ බලන්නේ නම් එහෙනම් net fm එකට ස්තුතියි චයමන්ගේ නම මොකද්ද
0: නිහාල් සෙනවිරත්න ඇපා
1: මහත්තයට ස්තුතියි මාව හිරේදි බලන්න ආවේ කවුද නංගී කවුද මල්ලි
0: හේමන්ත කහවලගේ අපේ එවකට ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා
1: අනේ හේමන්ත මහත්මයාට ස්තුතියි තව කවුද
0: තව නිශාන්තගේ දහනායකට
1: ස්තුතියි
0: එතකොට හිටපු CEO මිස්ටර් අසංග ජයසූරිය
1: අම්මා මගේ යාළුවනේ හිටපු CEO කෝ
0: දැන් මේ දවස්වල ලංකාවේ නැහැ
1: අසංග මම අපි හැම වෙඩින් වලට හම්බෙන අසංග මගේ යාළුවා thank you මිස් අසංග තව කාටද දිරි ගන්න ඕන
0: අපි හැමෝටම
1: තරංගට ස්තුතියි රැවුලට ස්තුතියි
0: දීසර
1: මන් දැක්කමයි මේ වගේ කෝට් එකක් දාගේ කියන්නේ ජැකට් එකක් දාගෙන AC රූම් එකේ කවුද මලි නම
0: දීසර
1: ඕකේ thank you very much සීලු දාන්න එහෙනම් ජයවා එහෙනම් කඩ ගඩාවි බලන්න කියලා මතක් කරනවා ලංකාව වටේම හෝල් හැම එකෙම වගේ ගොඩක් ඒවලා තිනවා එහෙනම් ජයවේවා
0: මට පුළුවන් නම් මේ මෙන් රංජන අය වගේ අයිය කෙනෙක් අරන් හදාගන්නවා මම හරි කැමතියි ඒ වගේ අයියෙක් මට හිටියා නම්
1: අය අයියට කතා කරලි කොහෙන්ද දන්නේ
0: ඒ මල්ලි
1: ඒ මල්ලිද
0: අපි අය හම්බ වෙයි
1: ඕකේ
0: මේ අහසයට මේ පුංචි ලෝකේ ගෙවෙන කෙටි දවස් සැසේ අපි අය හම්බ වෙයි බොහොම ස්තුති රංජන අය සනසිල්ලක්ම ලැබෙන්න ඕනේ
1: thank you ජය
0: මං කිව්වේ ඔබ කවදා හරි මිය යන්න හිනා වෙවි මිනිසුන්ගේ ආදරේ ගොඩාක් සමරමින්
1: ඇත්ත ඒක නම් ඇත්ත thank you

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Sadatanika Vishwasya Sadaharita Visitum Vasarak Sada Nosirana Shaktiya Sada Akarshaniya Pratilaba Sadatanika Vishwasya Samakin Sadaharita Plantations Limited Api Sadabhimananiya Visitum Vasara Mese Samaramu
2: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777-76-76-10.
3: Yes, Fortune Soy.
4: අලුත්ම රසගුණ අපි vibe එකට set වෙලා.
5: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
6: අක්මා විතල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-3540.
7: අනුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
10: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: අලුතැන කඩම මිලක් අසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711-892-1767 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: තැඹිලි තෙල්, කුකුම් පොත, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
13: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
14: යහතුන වඩන අපේ රස විජේ.
13: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
15: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
16: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවනගලේ කමල් බන්දුල මහත්ට කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
14: කතා කරන්න 0777-300-940.
15: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධ

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන්, මේ ගෙවෙන්නේ වෙසක් මාසේ. වෙසක් මාසයේදීත් ඔබට උතුම් වූ ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට නෙතෙෆම් රේඩියෝ ඔස්සේ හැකියාව තිබෙනවා. අපි පිළිබඳත් මතක් කරන අතරේ අපි ඔබට විශේෂයෙන් මතක් කරන්නට ඕනේ, නෙතෙෆම් රේඩියෝ ඔස්සේ අද ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් මෙවර නෙතෙෆම් රේඩියෝව වෙසක් කලාපය පවත්වනු ලබන්නේ කූරගල රාජමහා විහාර පින්බිමේදී. වෙසක් පුර පසළොස්වක පොහොදා මේ මාසේ 30 වෙනිදා සහ 31 වෙනිදා ඔබට ඉතාම වටිනා ධර්මානුශාසනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාදී නේකවිද පින්කම් රාශියක් දැක බලා ගනිමින් අනුමෝදන් වෙන්නට පුළුවන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 30 වෙනිදා උදේ 6 වන විට ඔබ තැන්පත්වන්න කූරගලට ඇවිල්ලා අෂ්ටාංග සීල සමාදානයේ පටන් 31 වෙනිදා රාත්‍රිය දක්වාම දිවයිනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල පිරිසක් කූරගලට වැඩම කරවීමට නියමිතව තිබෙනවා. ඒ අතරේ ඔබට පුළුවන් කූරගල උතුම් සුගන්ධ කුටියේ වැඩ සිටින ධාතුන් වහන්සේලා උදෙසා බුද්ධ පූජාවන් පවත්වන්නට ඔබේ ධන පරිත්‍යාගයන් වෙන් කරන්න. ඒ සඳහා ඔබ 0777-6676-66 0777-6676-66 අංකයෙන් රංජිත්ට කතා කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ අතරේ අපි ඔබට මතක් කරන්නට ඕනේ නෙතෙෆම් රේඩියෝවේ පොහෝදා පින් කම්මාලාව, ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් 0777-41-51-272 අංකයෙන් දර්ශන්ට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්නටත් හැකියාව තිබෙනවා. එහෙමනම් අපි අද ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. වැඩමවවදාළ පින්වත් දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

තුන් ලෝකයම දහම් රසයෙන් සනසා වදාළ ලෝකේ ලෞතුරා බුදුහිමියනේ අදත් මට අවසරයි ධර්මයේ දේශනා කරන්න. ගෞරවණීය අපේ හාමුදුරුවනේ අපි වහගෙන ඉන්න මෙහෙණින් වහන්ස කුඩා හාමුදුරුවනේ පුංචි මෙහෙණින් වහන්ස අවසරයි. අදත් අපිව අසාගෙන සිටින ලෝකේ විවිධ රටවල්වල විවිධ ප්‍රදේශවල ලංකාවේ ඈත පළාත්වල විවිධ ප්‍රදේශවල සමහරට අපි නමක් ගමක් කියන්න දන්නේ නැති ගම්මානවල ඈත ගම්මානවල ඔබේ ගමේ නම සමහරට අපි දන්නේ නැහැ. අපි හීනකින්වත් හිතලා නැහැ. ඔබ මේ වගේ ගමක, මේ වගේ දුෂ්කර ගමක, මේ වගේ ඈත ගමක, මේ වගේ පිටිසර ගමක ඔබ මේ බණ ටික අහනවයි කියලා සමහරට අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. ආන් ඒ වගේ ඈත පිටිසර දුෂ්කර කවුරුත් නොදන්න වැඩිය ප්‍රසිද්ධියක් නැති අප්‍රසිද්ධ ස්ථානවල පවා ඉඳගෙන ඔයත් මේ බණ ටික අහනවා. ආන්නේ බඳු ප්‍රදේශවල පවා ඉඳගෙන බණ අහන පින්වතුනි, ලෝකේ රටවල්වල අපිට හිතාගන්න බැරි තැන්වල, ලෝකේ රටවල්වල සේවය කරන ගමන් අපිට හිතන්නවත් බැරි තැන්වල ඉඳගෙන මේ බණ ටික අහන පින්වතුනි, වෙළඳ ව්‍යාපාරයක් කරන ගමන්, එහි සමහරට රාත්‍රී කටයුතු කරන ගමන්, පොඩි ගාමන්ට් එකක් කරන ගමන්, මොන හරි වෙනත් ඔය විසිතුරු භාණ්ඩ හදන තැනක් කරන ගමන්, රෑ වැඩමුරේ සමහරට මොන හරි කැවිලි පෙවිලි කෑම වර්ග රස, ඔය පැණි රස කෑම වර්ග හදන තැන්, ඔය ආදී වශයෙන් විවිධ තැන්වල ඉඳගෙන ඔයත් මේ බණ ටික අහනවයි කියන කාරණාව අපිට අවබෝධ වෙනවා, දැනෙනවා. ආන් ඉබඳු තැන්වල ඉඳගෙන අද මේ බණ ටික අහන පින්වතුනි, දරුවනි, අම්මේ තාත්තේ, ඉතින් අදත් අපි ඔබට බලාපොරොත්තු වෙනවා ජීවිතයට යමක් එකතු කරගන්නට අවශ්‍ය කරන දේශනාවක් අද මේ දේශනාව තුළ එකතු කරන්න. ඉතින් වර්තමානයේ බොහෝ පිරිසක් අහනවා මේ බණ, විශේෂයෙන් net fm youtube නාලිකාව නේත්‍රාලෝක කියලා තියෙන්නේ. ඔයත්තන්ට ගිහිල්ලා youtube එකට ගිහිල්ලා මේ වෙලාවේ උනත් ජංගම දුරකථනයේ අතට අරගෙන දැන් net රේඩියෝවෙන් මේ දේශනාව සජීවීව අහන ගමන් අම්මා ජංගම දුරකථනයෙන් පරිගණකෙන් ඔබට youtube එකට ගිහිල්ලා නේත්‍රාලෝක youtube නාලිකාව බලන්න පුළුවන්. එහෙමනොත් අම්මලාට සජීවීව මාව බලලා ස්වාමින් වහන්සේ දිහා බලාගෙන බණ ටික අහන්න පුළුවන්කම තියෙනවා. එහෙම විශාල පිරිසක් net fm youtube නාලිකාවේ අපිව බලනවා. නැවත නැවත බලන්න පුළුවන්නේ. තමන්ගේ ඥාතීන්ට මේ පණිවිඩය යවනවා. මේ නේත්‍රාලෝක කියලා youtube නාලිකාව තියෙනවා, net fm youtube නාලිකාව. ඒකට යන්න මේ සෑම ස්වාමින් වහන්සේ නමකම ධර්ම දේශනා තියෙනවා. මේ බදාදා බණ අහන්ට කියලා බොහෝ අය තව පිරිස් යොමු කරනවා. පස්සේ අහනවා නැවත නැවත නැවත නැවත. අර ගෙවුණු සතිය පුරාම අහනවා බදාද ධර්ම දක්ෂිනාව අහලා අහලා. ඒ කරුණ ටික හොඳට හිතට අරගන්නවා. සමහරලාට කියනවා හාඳුනේ, අපි ගෙදර පැදුරක් එලාගෙන බිම වාඩි වෙලා ඔබ වහන්සේගේ බණ වෙලාව එනකොට පොඩි ළමයි අහනවා, ආච්චි අද අර හාඳුරු බණ කියන දවස බණ අහන්නේ නැද්ද? සමහරට වයසක අම්මලගෙන් අහනවා දූලා, අද අම්මා බණ අහන්නේ නැද්ද? අද බණ දවස නේද? ආඳුරු බණ කියනවා නේද? ආන් එහෙම අහනවා. ඉතින් අන්න ඒ වාගේ පින්වත්නි, පුරුද්දක් විදියට මේ පුරුද්ද ඇති කරගෙන ඈත පිටිසර පළාත්වලත් අගනුවරත් නගරෙත් සෑම තැනම මේ බණ ටික අහන පින්වතුනි, සමට හුදෙකලාව දරුවෝ නෑ ගෙදර, දරුවෝ විවාහ වෙලා අයින් වෙලා, හුදෙකලාව තනියෙන් ඉන්න අම්මයි තාත්තයි දෙන්න, රෝගී වෙලා ඇඳේ ඉන්න පින්වතුන්, ඔය නොයෙකුත් ආකාරයේ ඉඳගෙන සමහර මහා විශාල වේදනාවක් හිතේ තියාගෙන, ප්‍රිය විප්පයෝගයක් හිතේ තියාගෙන, තමන්ගේ සැමියා මියගිය, බිරිඳ මියගිය, දරුවෙක් මියගිය මහා කියාගන්න බැරි දරුණු වේදනාවක් හිතේ දරාගෙන සමහර මේ බණ අහන අය ඉන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, ඔයත් හැම දිනාම සුවපත් වේවා, ඔයත් හැම දිනාටම සැනසීම ලැබේවා, ධර්ම අවබෝධය වේවා, ඔයත්ගේ මෙලොව ජීවිත සකස් වේවා කියන ප්‍රාර්ථනාව තමයි අද දවසෙත් අපි මේ දේශනාවේ ආරම්භෙම තබන්නේ. ඉතින් මම අද පින්වත්නි, ඇත්තක්
පිළිබඳව කියන්ට තමයි මේ දේශනාව ආරම්භ කළේ. ඒ කියන්නේ සත්‍ය. සත්‍ය කියන කාරණාව පින්වත්නි අපි බොහොම ආසයි, අපි බොහොම ප්‍රියයි මේ සත්‍යයට. ඇත්තට අපි බොහොම ප්‍රිය කරනවා සත්‍ය කියන කාරණාව. මේ සත්‍ය කියන කාරණාව ගැන කියනකොට කියවෙන්නේ පින්වත්නි ඇත්ත ලෝකේ සුන්දරයි, ඇත්තට කැමති, ඊළඟට දෙවියෝ ළඟ උපදින්න පුළුවන් කාරණා ටිකක් පිළිබඳව කියනවා. නිවන් මඟ ගමන් කරන්නට පහසුවක් සැලසෙන, ධර්මය අවබෝධය කරා යන්න පුළුවන් වෙන, අඩුපාඩු හදා ගන්න පුළුවන් පරම අරමුණ නිවන කරා යන මාවතේදී පින්වත්නි ධර්ම අවබෝධය තුලින්, ධර්මය දැකීම තුලින් අවබෝධය කරා යන්න පුළුවන් මාවත හදා ගන්න ඕන. දෙවියෝ ළඟට යන්න පුළුවන්, දේවත්වයක් ලබන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උත්පත්තිය ලබන්න පුළුවන්, මෙන්න මේ කරුණු තියෙන්නට ඕනේ කියලා දේශනාවේ සඳහන් වෙනවා පින්වත්නි. ඉතින් සත්‍ය කියන කාරණාව ඇත්තට තැනක් ලෝකේ තියෙනවා නැත්තේම නැහැ. ඇත්තට තැනක් ලෝකේ තියෙනවා. ඊළඟට ඇත්ත සුන්දරයි, ඇත්ත තිබෙන සමාජයේ, ඇත්ත තිබෙන ගෙදර, දැන් ඔය බනහගෙන ඉන්න ඔය ඇත්තෝ ළඟ, ඔය අහගෙන ඉන්න දරුවෝ ළඟ සත්‍ය තියෙනවද, ඇත්ත තියෙනවද? අම්මලා කියන්නේ ආන්දනේ කට ඇරියොත් බොරු කියන්නේ කියලා කියනවනේ. සමාල්ලාට බිරින්දෑවරු බොරු කරලා ඇත්තක් කිව්වාටත් මහත්තයා පිළිගන්නේ නැහැ. මහත්තුරු බොරු කරලා ඇත්ත කිව්වාටත් පිළිගන්නේ නැහැ. අර අපේ ගැමි විවාහාරේ කතාවක් තියෙන්නේ නේද? ඈ එහෙම කතා කීපයක් තියෙනවා ගැමි විවාහාරේ. අර කොටියාවා කියලා කෑ ගැහුවා එක දවසේ නේද? ඈ පැලේ පැල් රකින්න ගිහිල්ලා නිකන් එයාට හිතුණා වටපිටාවේ අය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා බලන්න. ඈ කොටියාවා කියලා කෑ ගැහුවා. ඉතින් වටපිටාවේ අය හුළු අතුපත්තු කරගෙන දුවගෙන ආවා. ඊට පස්සේ කිව්වා අනේ නෑ මේ මම බලන්න තමයි මෙහෙම කිව්වේ කොටියාවා කියලා. දෙවෙනි දවසෙත් කොටියාවා කියලා කෑ ගැහුවා. දෙවෙනි දවසෙත් මිනිස්සු ආවා. තුන්වෙනි දවසේ ඇත්තටම කොටියාවා. එදත් කොටියාවා කියලා කෑ ගැහුවා. මිනිස්සු හිතුවා මෙයා හැමදාම කොටියාවා කියලා කෑ ගන්නවා, අපි බොරුවට දුවනවා විතරයි, අදත් ඔය අපි රවට්ටන්න වෙන්නේ නැති කියලා. ඈ නයා කෑවා කියලා කෑ ගාලා ඇත්තටම නයා කාපු දාට කවුරුවත් නැහැ. සමහර අය ඉන්නවා ගෙවල් ඇතුළේ ප්‍රශ්න වුණත් එහෙමයි නේද? ප්‍රශ්න නැතුව අම්මා ප්‍රශ්න ඇදගෙන දඟලලා ප්‍රශ්න නැතුව ප්‍රශ්න හදා ගන්නවා. ප්‍රශ්න නැති තැන නැති ප්‍රශ්න හදන් දඟලලා ප්‍රශ්න ආදාට උත්තර නැහැ. ප්‍රශ්න ආදාට විසඳුමක් නැහැ. අන්න ඒ වගේ සත්‍ය කතා කරනවා නම් සත්‍ය තමයි භාවිතා කරන්නේ පුද්ගලයා. ඇත්ත නම් භාවිතා කරන්නේ ඒ පුද්ගලයා හරි විශ්වාසනීය පුද්ගලයෙක් වෙනවා. දැන් ඔය සමහර ඔය ඇත්තෝ ආශ්‍රය කරන අය අතරේ දැන් අපි දරුවෙක් අරගෙන බලමු. අම්මලා කියනවානේ ආම්දුරනේ මන් දන්නවා මේ දරුවා කවදා බොරුවක් නම් කියන්නේ නැහැ. මේ කියන්නේ ඇත්තක්. එහෙම විශ්වාසය හදලා තියෙනවා. සමහර බිරිඳ වෙන්න පුළුවන්, මහත්තයා වෙන්න පුළුවන්. සමහරට බිරිඳ කියනවා හාමුදුරනේ අපේ මනුස්සයා මේ බඳු වැරදි කරන ඇත්ත. අර මන් දන්නවා වංචාවක් කරන මිනිහෙක් නෙමෙයි. වංචාව නැහැ. බොරුව නැහැ. හාමුදුරනේ මගේ බිරිඳ අතින් මේ බඳු අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි හාමුදුරනේ මන් දන්නවා බොරුවක් නම් කරන ගෑණියක් නෙමෙයි. අන්න බලන්න ඒ සහතිකේ ඔබට අම්මට ලැබිලා තියෙනවනේ. ඔය තාත්තට ලැබිලා තියෙනවා, ඔය දරුවන්ට ලැබිලා තියෙනවනේ. බොරුවක් කරන්නේ කියලා ඒක හරි වටිනව නේද? නේ ඒක හදාගන්න, ඒක ගොඩනගා ගන්න කොච්චර අමාරුද? පළුදු කරගන්න එපා. ආ ඒ සිතිවිලි දාය යම් කිසි කෙනෙක් තුල ඔය ඇත්ත පිළිබඳව ඒ චරිත සාතික ඇදිලා තියෙනවනම්, ඒ අරමුණ ඇති වෙලා තියෙනවනම්, ඒ ආකල්පය ඔය ඇත්ත පිළිබඳව යම් කිසි කෙනෙක්ගේ හිතේ ගොඩනැගිලා තියෙනවනම් අම්මා කවදාවත් පින්වතුනි ඒක පළුදු කරගන්න එපා, ඒක ඡේදනය කරගන්න එපා, ඛණ්ඩනය කරගන්න එපා. අන්න ඒක ඊට පස්සේ ආයි නිවැරදි කරන්න මං හිතන්නේ මේ ජීවිතෙත් මදි වෙයි, ආත්ම ගානක් යන්න වෙයි, කල්ප ගානක් යන්න වෙයි. ආයි අර තිබුණු තත්ත්වෙට, ඒත් තිබුණු තත්ත්වෙට හදාගන්න බැරි වෙයි. දෙවියෝ ළඟට උපදින්න පුළුවන් මෙන්න මේ කාරණා
තුන තියෙනවා නම් මොනවද කාරණා? සත්‍ය කතා කිරීම, ඇත්ත කතා කිරීම, සත්‍ය භාවිතා කිරීම. කිසිම දෙයකට කුපිත නොවීම, කෝප නොවීම, කේන්ති නොගෙන කටයුතු කිරීම. ඒ වගේම තමයි පින්වත්නි, ඉල්ලන අයට දෙන්න නොදී ඉන්න එපා ටිකක් තිබුණත්. ඉල්ලන අයට දෙන්න නොදී ඉන්න එපා. ඊළඟ කාරණාව ටිකක් තිබුණා. දැන් සමහර ඇත්තෝ දෙන්න ඉන්නේ වැඩිපුර තියෙනවනන්නේ. දැන් අපිටත් කියනවා. දැන් අපි නොයෙකුත් පින්කම් කරනවානේ. අපි කියමුකෝ දුප්පත් දරුවන්ට පොත් ටිකක් දෙනවා කියලා අපි වැඩසටහනක් කරනවා. එතකොට අපිට සමහර කෙනෙක් කියන උපාසකම්මලා සමහර දුරකථනෙට කතා කරලා කියනවා, එක මුණ ගැහිලා කියන, ඔබ වහන්සේ මේ දරුවන්ට පොත් දෙනවා කියලා ආරංචියක් ආවා. අනේ මං ඊයේත් ස්විප් ටිකට් එකක් ගත්තා හාන්දනේ. මට ඇදුනොත් නම් මං ওই වැඩේට ඔබ වහන්සේට ඔක්කොම සල්ලි දෙනවා. ඉතින් අපි සිනා පහල කරනවා. ඉතින් අපි දන්නවා ඒ ස්විප් ටිකට් එක යාට කවදාවත් ඇදෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා දෙනවා දැන්ට තියෙන ප්‍රමාණයෙන් නෙමෙයි. දැනට තියෙන ප්‍රමාණයෙන් දෙනවා නෙමෙයි. එයාට ස්විප් ටිකට් එකක් ඇදුනොත් එයාට ස්විප් ටිකට් වල කියන කෝටි ගණන් වල සල්ලි, කෝටි 56යි කෝටි 100 ගණන් ආන් ඊ මුදල ඇදුනොත් තමයි. ඒ කියන්නේ කවදාවත් මට දරුවන්ට පොත් දෙන්න වෙන්නේ නැහැ. එයාට ඒ ටිකට් එක ඇදෙන්නේත් නැහැ. ඈ ඉතින් සමහරලාට අපි විහිරක් හදනවා. පන්සලේ මොනවා හරි සංවර්ධන කටයුත්තක් කරනවා. ඒ සාසනික වශයෙන් අවශ්‍ය කරන ගිනිහල් ගයක් හදනවා, එක කුටියක් හදනවා, මොන හරි හදනවා. එතකොට මොකද කියන්නේ? අනේ අපිට අහන්න ලැබුණ, දැනගන්න ලැබුණා ඔබ වහන්සේ මෙන්න මේ වාගේ වැඩක් කරනවා කියලා. අනේ හාන්දරේ මම නිතරම ටිකට් ගන්නවා. මේ බලන්නකෝ, දැනුත් එකක් ගත්තා, ස්විප් ටිකට් එකක්. ඇදුනොත් නම් ඔය කුටි ටික, ආවාස කුටි ටික මම්ම හදලා දෙනවා. මම්ම හදනවා. ඔය ගිනියල්ගේ මං හදනවා. මං කටිනියක් කරන්න හිතන් හැමදාම ස්විප් ටිකට් එකක් ගන්නවා. ඇදුනොත් නම් මං කටිනියක් මම්ම කරනවා. අන්නේ ඒ වගේ ආකල්ප. ඒක නිදානියක් මට හම්බුනොත්, මැණික් ගල් හම්බ වුණොත් ස්විප් ටිකට් එකක්. ඒ කියන්නේ තමන්ට තියෙන පමණින් කරන්න ඉස්සෙල්ලා. වැඩිපුර ලැබුණොත් වැඩිපුර කරගන්නේ කාරී. ඒ කියන්නේ ওই විදියට බැලුවාම මැරෙනකන් ඇදුන් නැත්තම් ටිකට් එක, මැරෙනකන් මැණික් ගලක් හම්බුන් නැත්තම්, මැරෙනකන් ඔය කියන ධාන්නේ ධන ධාන්නේ පහළ නොවුනොත්, ඒ කියන්නේ මැරෙනකන්වත් පිනක් කරන්නේ නැහනේ. ඒකේ අසාධාරණේ තමන්ටමනේ අනිත් පැත්තට තියෙන්නේ පින්වත්නි. ඈ ඒ නිසා තමන්ට තියෙන කොටසින් ආරම්භ කරන්න. එහෙම යනකොට තමන්ට වාසනාව තිබුණොත් සස්්‍ය සම්පත් ධන දාන්නේ 15 පිනට. ඉතින් අන්න එහෙම දේවල්. එතකොට දැන් අර ඒ වචනේ ටිකක් විස්තර කරන්න තමයි මම මේ ඒ වගේ කරුණු ටිකක් පැහැදිලි කළේ. මොකක්ද පින්වත්නි? තියෙන තරමින් පටන් ගන්න. වැඩිපුර ලැබිලා එකපාර දෙන්න යන්න නෙමෙයි. ඈ තියෙන පොඩ්ඩෙන් දෙන්න. ඉල්ලන අයට නොදී ඉන්න එපා. තියෙන පොඩ්ඩෙන් දෙන්න. අන්න ඒ කාරණාව මතකේ තියාගන්න පිනවාද. දවසක් මොගලන් මහරහතන් වහන්සේ, සැරියොත් මොගලන් දෙදෙනා වහන්සේ කියන්නේ අම්මා ඉරයි හඳයි වාගේ මේ සම්බුද්ධ ශාසනය. මොගලන් මහරහතන් වහන්සේ දිව්‍ය විමානවල සංචාරේ වැඩම කරනවා. මොගලන් හාමුදුරන්ට ඒ වගේ අපූර්ව හැකියාවක් තිබුණා. දිව්‍ය ලෝකයට වැඩම කරලා ඒ දිව්‍ය ලෝකවල දෙවිවරු විඳින සැප සම්පත්, ඒ ආඩ්‍ය භව පින්වත්නි දැකලා ඇවිල්ලා මනුලොව මිනිසුන්ට දේශනා කරනවා, ධම් සභාවට කියනවා. ඊළඟට නිරයන් වල නිරිසතුන් විඳින අපා දුක් පිළිබඳව, නිරා දුක් පිළිබඳව පින්වත්නි දැනගෙන ඇවිල්ලා ඒ අපා දුක් පිළිබඳව, නිරා දුක් පිළිබඳව දේශනා කරනවා. එදා පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ වැඩම කළා දිව්‍ය ලෝකයට. දිව්‍ය විමානවල පිළිවෙලින් වැඩම කරනවා. චාරිකාවේ එක දිව්‍ය විමානයකට ගියා. ඒ දිව්‍ය විමානේ පින්වත්නි බොහෝම මහිද්දික මහේසාක්‍ය දෙවඟනක් හිටියා. සැප සම්පත් ලබන දෙවඟනක් හිටියා. මේ දෙවඟන සමග සාකච්ඡා කරන මහරහතන් වහන්සේ, මහරහතන් වහන්සේ දෙවඟනගෙන් අහනවා, මේ පමණ සැප ලබන්න හේතුව කුමක්ද? මේ තරම් සැපයක් ලබලා තියෙන දැන් ওই මනුස්ස ලෝකයේ සැප සම්පත් ලබාපු අය ඉන්නේ. ටිකක් කල් ජීවිතේ ගිහිල්ලා සැප සම්පත් ලැබිච්ච අය ඉන්නේ. ඈ
අම්මා තාත්තගේ කාලයේ සැපයක් නොවිඳලා දරුවෝ සමහරලාට මහන්සි වෙලා සමහර අය මහන්සියෙන් සැපය ලබාපු තැනුත් තියෙනවා. සමහර අය වැරදි මාර්ගවලින් සැපය ලබාපු තැනුත් තියෙනවා. සමහර වෙලාවට අම්මා තාත්තා ඊනකින්වත් දැකලා නැති සැප සම්පත් පුතා. අම්මා තාත්තා කවදාවත් විඳලා නැති හිතලා නැති සැප සම්පත් දරුවන්ට පහළ වෙලා තියෙනවා. දරුවෝ උපදිනකොටම උපතින්ම දරුවෝ අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් කල්පනා කරනවා ස්වාමීන් වහන්ස අපි හීනකින්වත් දැකලා නැති සැප සම්පත් දරුවන්ට පහළ වෙලානේ සංසාරේ පින් කරපු දරුවෝ අපිට ලැබිලානේ කියලා. දෙවඟන ලැජ්ජා වුණා. ලැජ්ජාවෙන් ඇඹරුණා. මහරහතන් වහන්සේ අහනකොට කුමන පින්කමක් කරලාද කුමන කටයුත්තක් කරලාද මේ තරම් කුසලයක් ලැබිලා මේ තරම් පිනක් ලැබිලා මේ තරම් සැප සම්පතක් ලැබුණේ කියලා. අහනකොට දෙවඟන පින්වත්නි ලැජ්ජාවෙන් ඇඹරෙන්න පටන් ගත්තා. කියාගන්න බෑ. කියන්න තරම් පිනක් කරලා නෙමේ ස්වාමීනි කියලා කිව්වා වැඳලා. අන්න බලන්න. දැන් අර මහා විහෙර බැඳා ආරාම සංකීර්ණ පූජා කළා, කෙත්වතු පූජා කළා, දින හතක් දන්සැල් දුන්නා කියලා දෙවඟනට පුතා කියන්න දෙයක් තිබුණේ. අන්න එතන ඒ නිසා තමයි මම මේ කියන්නේ. ඈ ආන් ඒ නිසා තමයි පුතා මම කියන්නේ ඔබට ඔබ මේ ජීවිතේ ලබන සැප සම්පත් ඔබ මේ ජීවිතේ ලබන දේවල් ඈ ඔබ ජීවිතේ එකතු කරගන්න දේවල් සමහරට මහා දේවල් දීලා නෙමෙයි ඈ පොඩි දෙයක් කරලා දැන් අද වුණත් ජීවිතේ ඈ ඔබ පොඩි දෙයින් පවා සැනසෙන්න පුරුදු වෙන්න පොඩි දෙයින් පවා මහා පිනක් කුසලයක් අත්කරගත හැකි බවත් එහෙම කරගත යුතු බවත් වචනින් පවා ඔයත් කල්පනා කරන්නට ඕන පින්වත්නි. අන්න එහෙමයි කටයුතු කරන්නට අවශ්‍ය කරන්නේ. ඒ විදිහටයි ජීවිතය තනා ගන්නට අවශ්‍ය කරන්නේ. ඊළඟට පින්වත්නි ඉතින් මේ දෙවංගනගෙන් අහනවා එතකොට මොකද්ද මේ කරපු දේ මොකක් හරි ඇතිනේ මේ දිව්‍ය ලෝකෙ එන්න මහා දෙයක් නැතත් කරපු පොඩි දෙයක්. අනේ සාමීනි මේ දෙවංගන කියනවා සත්‍ය ඇත්ත කතා කළා. සත්‍ය කතා කළා කියන්නේ පින්වතුනි සත්‍ය කියන්නේ දෙවියෝ වගේ සුන්දරයි කියනවනේ. සත්‍ය සත්‍යම් සිවම් සුන්දරම් කියලා එහෙම ওই පාඩයක් තියෙනවා නේද? දෙවියෝ වගේ විශ්වාසයි සත්‍ය. දෙවියෝ වගේ ප්‍රභාස්වරයි සත්‍ය. දෙවියෝ වගේ පැහැදිලි සත්‍ය. ලෝකේ සත්‍ය තියෙනවා නම් කොච්චර හොඳයිද? විවාහ මරණ ඔය අදහස් සුවමාරු වීම බොරු වංචාකාරයෝ මේ දේවල් වලද බැලුවට පස්සේ පින්වත්නි gedara dora adahas සමහරලාට මේ හැමතැනම බොරුව පිරিলা අසත්‍ය පිරিলা ජීවත් වෙනවට වඩා විඳවනවා සමහරුන්ගේ ජීවිතේ ජීවත් වෙන්නෙම බොරුවේ සමහරු ඇන්දීමෙන් කපටිකමින් කෛරාටිකකමින් ජීවිතේ අනුන්ව ඇඳවීම දැන් අපිවත් අඳනවා සමහර අය දැන් පන්සල් වලට එහෙම එනවා සමහරලාට ඔය ඉල්ලගෙන එහෙම එනවා ඉතින් ඉල්ලගෙනකොට අපේ හිත උණු වෙනවා දුන්නාට පස්සේ අපෙන් අහන පිටිපැකට් එකකුත් නැද්ද ස්වාමීන් වහන්සේ කියලා තුවා කැලින්ම ඉල්ලනවා තුවායක් නැද්ද ස්වාමීන් වහන්සේ කියලා සමහරලාට කියාගෙන ඉන්නේ බොරුවක් ඔය බෙහෙත් තුන්ඩුවක් මොකක් හරි අරගෙන ඒකේ දින දාලා හදාගෙන ලියාගෙන එයාලම ලියාගෙන සමහරලාට අපේ හිත උණු වෙන බව දැනගෙන ඉතින් අපි එක දවසක් බෙහෙත් ටික ගන්න අපිට ඇවිල්ලා කියනවා මෙහෙම ලෙඩ මෙහෙම කියලා. ඉතින් අපි අනේ සමහරට අපිට ධනට වළඳන්න තියෙන දේ දෙනවා. සමහරලාට අපිට මොන හරි ආගමික කටයුත්තකට ඒ කරන්න අවශ්‍ය කරන දීපු මූල්‍ය පහසුකමක් තිබුණොත් දායකෙක් ඒක අපි අර ලෙඩාට දෙනවා. ඒක ගිහලා සතියකින් ආයි එක්ක කෝල් කරනවා එක්ක එනවා. සයනාසාර අපි ආපු එදා ලෙඩා ලෙඩු අපි ඒ වැඩේ ඉරන් කරගත්ත මෙන්න මේකක් තියෙනවා කරගන්න. දෙන බව දැනගත්තාම ඒ ව්‍යාපාරේ ඒ පුද්ගලයා පැත්තට හරවනවා. ඒ පුද්ගලයා පැත්තට නැකට එයාට දෙන එක එපා කරනවා. එක්ක කපටිකම කරනවා. එක්ක වංචාව කරනවා වචනින් පවා. ඉතින් ඒ නිසා ඔය ලබා ගැනීම උනත් කරන්නට ඕනේ පින්වත්නි මල නොතරා රොන් ගන්නා බඹරෙක් වාගේ කියලානේ කියන්නේ. ගන්න එකත් ක්‍රමේට තමයි ලබා ගන්න එක කරන්නේ. තමන්ට නැති වුණා කියලා තමන් ලෙඩ වුණා කියලා තමන්ට බැරි වුණා කියලා මතක තියාගන්න පිනවදී
ඒකත් ක්‍රමේට ඒ කටයුත්ත කරන්නට ඕනේ. එහෙම නැතුව දෙන කෙනාට එපා වෙන දෙන කෙනා දැනගන්නට ඕන සීමා නැතුව දෙන්න. අසීමාන්තිකව පරිත්‍යාග කරන්න යන සසර සදා ගන්න එයා දැනගන්න ඕනේ. හැබැයි පින්වත්නි බොරුවෙන් වංචාවෙන් ලබනවා නම් Taman දෙවරක් හිතන්න. වංචා කරනවා නම් මිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු කවලම් කරනවා නම් ගම් මිරිස් කුඩු ටිකට හාල් කවලම් කරනවා. දැන් මේ ළඟදී දවසක් තිබුණා මගේ විහාරස්ථානේ පින්කම. මං ගෙනාව පින්වත්නි මේ ගම් මිරිස් වාගයක් ওই වියන පිහන කටයුතු වලට. ඒ ගම් මිරිස් ගෙනාලා දානවා දානවා පින්වත්නි ඒකේ රසයක් එන්නේ නැහැ. ඊට පස්සේ මමම කල්පනා කළා මේක ඇයි මේ ගම් මිරිස් වල අදාළ රසය එන්නේ නැත්තේ මේ ආහාර වලට දැම්මාම. ඒ දානි සකස් කරන අයත් මට කිව්වා සායනාස මේ ගම් මිරිස් නම් මොනවාරි ගැටලුවක් තියෙනවා. අපි වතුර භාජනයකට දාලා බැලුවම් පින්වත්නි ඒවට එකතු කරලා හාල් ලුණු දාලා තියෙනවා. එතකොට දැන් මේවා පොඩි ළමයින්ට කන්න දෙනවා, දාන මාන වියන්න පිහන්න ගන්නවා. ඊළඟට හම්බ කරන මිනිස්සයෝ පින්වත්නි හම්බ කරන අය කොයි තරම් අමාරුවෙන් හම්බ කරලාද එතකොට මේ ආහාර පාන මිලදී ගන්න. එතකොට මේ ව්‍යාපාරිකයා මේකට හාල් පිටි දානවනะ මේකට ලුණු කුඩු දානවනะ. එතකොට එයා කොයි තරම් වංචාවක්ද කරන්නේ. ඉතින් ඔන්න ඔය වාගේ බොරුව කිව්වම එක ශේස්ත්‍රයක් නෙමෙයි බොරුව. සමහරලාට සමාජගත වෙලා තියෙන ව්‍යාපාරික භාණ්ඩයක්. අපි කියමුකෝ කැවුම් හදන පුද්ගලයෙක් ඉන්නවා කියලා. කෝ යම් ආහාරයක් හදන පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ ආහාරය සමාජගත වෙලා හොඳට මිනිස්සු වැළඳගෙන පිරිසිදුයි කියලා පිළි අරගෙන කාලයක් තිස්සේ භුක්ති විඳලා එයා ගෞරවයක් දිනාගෙන දෙන ව්‍යාපාරය තුලින්. තව කෙනෙක් මොකද කරන්නේ? එයා කරන්නේ එයාගේ ආහාරයට හා සමාන හැඩතලෙන් යුතු තව ආහාරයක් නිර්මාණය කරනවා. ඒ නමට ළඟින් යන අකුරක් වෙනස්සල් කරලා නමක් දා ගන්නවා. ඈ පාට ඒ ළඟ පාටවලට ගැලපෙන පාට හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා එයා හදනවා. අපි නිකන් කියමුකෝ නිම්මාන රති දිව්‍ය ලෝකේ, අපි මේ මනුස්ස ලෝකේ දෙයක් ගන්න නැතුව ගමුකෝ. නිම්මාන රති දිව්‍ය ලෝකේ කොණ්ඩ කැවු කියලා එකක් තියෙනවා සමාජේ. එතකොට තව කෙනෙක් හදනවා, තව දෙවි කෙනෙක් හදනවා. මොකද්ද? නිම්මා කොණ්ඩ කැවුන් කියලා එයා හදනවා තව එකක්. අර යා නිම්මාන රති කියලා නේ හදුවේ. ආ එතකොට දැන් වෙන නම් තිබුණ නැද්ද දාගන්න? එයාත් හදනවා නිම්මා කැවුම් කොණ්ඩ නැහැ කැවුම් කියලා එයා හදනවා. එතකොට අර බලන කෙනා බලනවා මේ දෙක අරකද මේක කියලා බලලා ගන්නවා. එතකොට අර ප්‍රසිද්ධ වෙච්ච කෙනා නමක් හදාගත්තු කෙනා තැනක් හදාගත්තු කෙනාගේ එකේ එල්ලිලා ගොඩ යන්න තමයි බලන්නේ. තමන් එකක් හදන්න නෙමෙයි. අන්න උදාහරණ තේරුම් අරන් බලන්න. දැන් ඔය කියන කොටත් කියනවනේ නේද? දැන් ඔය ලංකාවේ පිටරටවලයි වෙනස කිව්වාම පින්වත්නි වෙනස තමයි වෙන රටක මිනිස්සේ කදන්නේ එයා එක්කෙනෙක් ඉදිකට්ටක් හැදුවොත් අනිත් කෙනා හදනවා නූල. ඒ රටවල් වල එහෙමයි දියුණු වෙලා තියෙන්නේ. එක්කෙනෙක් හදනවා ඉදිකට්ටක් අම්මා. එතකොට එයා ඒක බලන් ඉන්න කෙනා කරන්නේ එයා නූලක් හදනවා. අරයාගේ ඉදිකටුවට නූලක්. එතකොට ඔන්න වැඩේ කරගෙන යන්න පුළුවන්. සාර්ථකයි. අපේ රටේ මොකද කරන්නේ? එක්කෙනෙක් ඉදිකට්ටක් හැදුවොත් අනිත් කෙනා හදන ඊට වඩා ලොකු ඉදිකට්ටක්. ඈ අනිත් කෙනා හදන ඊටත් වඩා ලොකු. ඒක ඉදිකටු විතරයි. මහන්න නූල් නෑ. ඈ අපේ එහෙමනේ. ළඟ කඩයක් දැම්මොත් එහෙම ඈ ඔන්න තොගක බඩු කඩයක් දාලා තියෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. හාඩ්වෙයාර් එකක් තියෙනවා. වෙන මොකක් හරි වෙළඳසැලක් රෙදි කඩයක් තියෙනවා. ටිකක් එක දවසක් දෙකක් මාසයක් සෙනඟ 10-12 දිනක ඒ කඩේ ළඟ ගැවසෙනවා දැක්කොත් ඊළඟ කෙනා ඒ જાතියේම කඩයක් දානවා ඉස්සරහින්. එයා බලන්න ඕනේ එහෙම නෙමෙයි. දැන් මෙතන දාලා තියෙනවා මේ જાතියේ කඩයක්. එතකොට එයා ළඟ නැති දේ මොකද්ද? එහෙම නැත්නම් මම එයාට අවශ්‍ය දේවල් ටික මම පොල් තෙල් ටික ඔයාට ගෙනල්ලා දෙන්න. ඔයාට වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය ටික සම්පාදනය කරන්න. හොඳ ගමෙන් ගොඩෙන් හොයා ගන්න දේවල් ටිකක් මම ඔයාට පොල් ටිකක් හොයලා දෙන්න විකුණන්න. එතකොට අරියත් කල්පනා කරනවා තව ව්‍යාපාරයක් ගොඩ නැගෙනවා. මෙන්න මේ විදිහට ඒ ව්‍යාපාරය ගොඩ නැගෙන්නේ කියලා. දැන් එහෙම කරන්නේ එහෙම කරන්නේ නැතුව මොකද කරන්නේ? එයත් ඒ જાතියෙම එකක් දානවා. එතකොට මොකද කරන්නේ? දෙකට කැඩෙනවා. දෙකට කැඩිලා අරයටත් වහන්න වෙනවා, මෙයාටත් වහන්න වෙනවා. අරයත් නැති කරගෙන මෙයාත් නැති කරනවා. ගොඩාක් කාන්තාවන්ට ඔය ලෙඩේ තියෙනවා. කවුරු හරි පලා කඩයක් දැම්මොත් අනිත් අම්මත් දැන්
ඔය ගෙවල් වල දැන් ගොඩාක් තියෙනවනේ අපිට ඈත එහෙම යනකොට දකින්න තියෙනවා. පින්වත්නි මේ පාර ළඟ තියාගෙන විකුණන සංස්කෘතියක් තියෙනවා. පාර ළඟ අඹ ටිකක් තියන් ඉන්නවා. පාර ළඟ පළතුරු ටිකක් තියන් ඉන්නවා. දෙල් ගෙඩියක් කොස් පොලොස් මොනව හරි තියාගෙන ඉන්නවා. ඉතින් ඔය එක්කෙනෙක් තමයි ඕක ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ. ඊට පස්සේ අර ගෙවල් යායටම බෝ වෙනවා. දැන් දෙහිණන් එක්කෙනෙක් තමයි පුරුදු වෙන්නේ ඔය දෙහි ටික තියාගෙන ඉන්න. එතකොට අපි කරන්න ඕන අපේ දෙහි ටික යාට දීලා එතකොට එයත් ඒකට සාධාරණයක් කරන්න ඕන. ඔයා ආරම්භ කරපු එක එහෙනම් එතකොට එක දෙහි කඩයයි නැත්තම් දෙහි කඩ දෙකයි. එතකොට එයා ළඟ තමයි දෙහි ටික තියෙන්නේ. අපි නිෂ්පාදනය කරන එයාට දෙහි ටික දෙනවා. එයා සාධාරණ මිලකට අපෙන් ගන්නවා. එයා දෙහි ටික දෙහි කඩේ විකුණන නෑ. දිගටම දෙහි දෙහි දෙහි දෙහි දෙහි කඩ ඔක්කොටම දෙහි කඩ. එතකොට අරයා මෙයා අතර තරඟේ. අරයා 500ට දෙනකොට මෙයා 400ට දෙනවා. එයා 400ට මෙයා 300ට දෙනවා. ඒ කියන්නේ තමන්ගේ එක විකුණ ගන්න බලාගෙන. එතකොට කාටවත් මේකෙන් දියුණුවක් නැහැ. කාටවත් දියුණුවක් නැහැ. ඉතින් අන්න ඒ වගේ සමහර දේවල් අම්මා සාධාරණව කල්පනා කරන්නට ඕන. ඉතින් ඔය බොරුවෙන් ජීවත් වෙන, වංචාවෙන් ජීවත් වෙන, කපටිකමෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා නේද? ඒ මිනිස්සුගේ ජීවිතේම බොරුව, වංචාව, කපටිකම තමයි පින්වත්නි. ඒ මිනිස්සුගේ ජීවිතේම වෙලා තියෙන දැන් ඔය සමහරලාට තියෙන පින්වත්නි මේ ඔය බෝකර් වැඩ කරන බොරුකීම ජීවන වෘතිය කරගත්තු ඒවත් සාධාරණව කරන මිනිස්සු ඉන්නවා. සමහර අය බොරුකීම ඇන්දීම මිනිස්සු අන්දවල බොරු කියලා ජීවිතේ ජීවත් කරවන එක ඒක ජීවිතේම කරගෙන තියෙනවා. තමන්ටත් ඒක තේරෙන්නේ සසරේ තමන් ඇඳගත්ත දාට. සසරේ තමන්ට ඒ බොරුවම ඇවිල්ලා ප්‍රතිඵල ගෙනල්ලා දීපු දාට. අර දෙවඟනගෙන් අහනවා කරපු දේ මොකද්ද කියන්න කියලා. ඒ දෙවඟන කියනවා දන්සල් දුන්නේ නැහැ, සිල් රැක්කේ නැහැ, බණ ඇහුවේ නැහැ. ඒ වුණාට මම ජීවිතේ පුරුදු කරපු දෙයක් තියෙනවා සත්‍යවාදී බව. ජීවිතේ ගියත් බොරුවක් කිව්වේ නැහැ. ඒ නිසා මට මේ දිව්‍ය සැප ලැබුණා කිව්වා. බලන්නකෝනේ. මම කියන්න මහ පිංකම් කළේ නැහැ. දන්සල් දුන්නේ නැහැ, බණ ඇහුවේ නැහැ, පොහොය සිල් නැහැ, පෙරහැරවල් ගියේ නැහැ, වෙහෙර බැන්දේ නැහැ. අහගෙන ඉන්න ඔය දුවේ අද ඔයා පුරුදු කරන්න ඕන පුතා සත්‍ය. ඔයා පතිකුලයට ගිය දාට, ඔයා විවාහ වෙච්ච දාට ඒ නැන්දම්ම මාම කුල ප්‍රවේණිය. අද ඔයා ඔය ඇවිල්ලා ඉන්න දැන් තරුණ දුවෙක් අහගෙන ඉන්නවා නම් මේ බණ ටික තරුණ අම්ම කෙනෙක් කසාද බැඳලා නව යෞවන වියේ අලුත ගෙදරකට ගියපු ඔයා අද උතන සත්‍ය පාවිච්චි කරන්න ඕන. බෙල්ල ගහලා ගියත් ඔය කසාද ජීවිතේ නැති වුණත් ඔයා සත්‍යවාදී වෙන්න ඕනේ. එතන සැනසීම තියෙනවා. බොරු කියලා දිග කාලයක් මේ බොරු අල්ලගෙන ඉන්නවට වඩා හොඳයි ඇත්ත කියලා හිත සැහැල්ලු කරගන්න එක. සත්‍යයට මූණ දීලා හිත සැහැල්ලු කරගන්න එක. ඒ නිසා ඔයා ඇත්ත පාවිච්චි කරොත් විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙනවා. ඒ නැන්ද මාමා වුණත් කියයි අපේ පුතා බොරු කිව්වට බොරු කළාට හාඳුනේ ලේලි බොරු කියන්නේ. ලේලි කිව්වොත් හරි. ඒ ගෑණිය ආඳුනේ බොරු කියන ගෑණියක් නෙමෙයි. ආඳුනේ අපේ කෙල්ල බොරු කියයි ඒ වුණාට බෑන බොරු කියන්නේ. බෑන බොරු කරන්නේ. බෑන සත්‍යවාදී පුද්ගලෙක්. එක්කෝ කියයි ආඳුනේ බෑන කිව්වොත් නම් කප්පරක් බොරු. කප්පරක් බොරු ආඳුනේ. බෑන කට ඇරියොත් බොරු. ආපෝ බෑන කිව්වොත් නම් පිළිගන්නවා එපා ආඳුනේ. ඔය මිනිහා තරම් බොරු කියන කෙනෙක් නෑ ලේලි. ඔය ගෑණිය තරම් ආඳුනේ බොරු කියන කෙනෙක් නෑ. අසත්‍යමයි අසත්‍යවාදී. සත්‍යවාදී නෙමෙයි අසත්‍යවාදී. අසත්‍යමයි හාසයන්හස කියන්නේ පිළිගන්න නම් එපා කියනවා නේද? සමාල්ලාට ගුරුවරු උනත් ඉන්නේ පින්නත් තියෙනවට වඩා ටිකක් නේද? පෙන්නනයි ඉන්නේ. බොරුව පෙන්නනයි, වංචාව පෙන්නනයි තියෙනවට වඩා ටිකක් වැඩිපුර දෙකක් දාලා කියනවා නිකන් Tamanට කරන්න පුළුවන් දෙයට වඩා. ඔය ටියුෂන් ගුරුවරු එහෙමත් ඉන්නවා නේද? Taman කරනවට වඩා එකක් පෙන්නනවා. කරනවට වැඩිය පෙන්නන්න කැමති. Tamanගේ ළමයි පාස් වෙනවා කියන්න කැමති. ඉතින් ඕ හැම තැනම මේ සමාජයේ අසත්‍ය තමයි පැතිරිලා තියෙන්නේ. සමහර සායනාංශලත් ඉන්නේ. සාර සායනාංශලත් ඉන්නේ ලියන්න ගත්තම් බොරු ලිස්ට් එකක් කියනවා. නේද? මට අරේත් බන, මේත් බන, අතනත් බන, මෙතනත් බන, ඩයරි පිරීලා එන්න බෑ, අරි කාර්යය බහුලයි. නිකන් බුදුආන්දරෝ තරම්. අපි කල්පනා කරනවා එතකොට. භාග්‍යවතුන් වහන්සේ කොහොම ඇද්ද? මේකේ නිර්මාත්‍රෝතුමා. භාග්‍යවතුන් වහන්සේ කොහොම ඇද්ද? ඒ සායනාංශේ මෙහෙමනම් සමහර අය කියන්නේ නිකන් දවසට බණ 4ක් කියනවා අපි.
බණ අතරයි. ඒ බණ මේ බණ. බණ වටේම බණ. එහෙම කියනවා. සමහරලාට සමහර ඇත්තෝ පින්නදී තමන් හොඳ මිනිහා වෙලා අනිත් ඉන්න ඔකෝම නරක මිනිස්සු වෙන විදියට බණ කියන. එහෙම අයත් ඉන්නවා. සමහරට ආන්දරුවම වෙන්න පුළුවන්. තමන් බණ කියන කෙනා හොඳයි. අනිත් ආන්දරු ඔක්කොම නරකයි. අනිත් ආන්දරු ඔක්කොටම බයිනවා. අර ආන්දරු මෙහෙමයි, මේ ආන්දරු මෙහෙමයි, අර පන්සල මෙහෙමයි. ඕම කීකී බැලුවාම ඒ අය නෙමෙයි පින්නවත් අර කියපු කෙනාගෙන් පරිස්සම් වෙන ඔක්කොටම වඩා. එයා ළඟයි වංචාව තියෙන්නේ. එයා ළඟයි කපටිකම තියෙන්නේ. එයා ළඟයි ප්‍රෝඩාව තියෙන්නේ. අන්න ඒ වගේ චරිතත් ඉන්නවා. ඔය නැතුවම නෙමෙයි පින්නවත්. දේශකයෝ, ලේඛකයෝ චරිත ඉන්නවා. අනිත් අයට දෝෂාරෝපණේ නැගුවාට සමහරට කියාපු ළඟ කියාපු කෙනා ළඟ දෝෂේ තියෙන අය ඉන්නවා. ඒ නිසා දෙවංගන කිව්වා බොරුවක් කිව්වේ නැහැ. ඒ නිසා මට මේ දිව්‍ය සැප සම්පත් ලැබුණයි කියලා. ඊළඟට පින්වත්නි, එතන තවත් දිව්‍ය විමානයක් තිබුණා. ඒකේ දෙවංගනක් හිටියා. එයාගෙනුත් අහනවා මුගලන් මහරහතන් වහන්සේ මොන වගේ පින්කමක් කරලා දාවි කියලා. කියනවා මමත් ලොකු දෙයක් කරේ නැහැ. මම බැඳලා හිටියේ පෝරිසාදේක්. ඔන්න බලන්න. පෝරිසාදේක් බැඳලා හිටියේ. ඌ යකෙක් වාගේ ගහනවා, බනිනවා, වද හිංසා වේදනා දෙනවා, රණ්ඩු වෙනවා. ඉතින් මමත් පලිගන්නවා කියන චේතනාවෙන් තමයි කටයුතු කළේ. මං කවදා හරි දවසක මේ දෙවංගන කියනවා මං බැඳලා හිටියේ පෝරිසාදේ, දරුණු මිනිහෙක්. පෝරිසාදයෝ සමග දීගාපු කාන්තාවෝ අද බණ අහනවාද? පෝරිසාදයා නම් පෝරිසාදයාගේ ගෑනු සතෙකුත් ඉන්න එපාය නේද? පෝරිසාද කාන්තාවෝ සමග දීග ගියපු, කියන්නේ තමන්ගේ බිරිඳ කරගත්තු ස්වාමි පුරුෂයෝත් අද මේ බණ අහනවානේ. ඔව් හාඳුනේ, අපේ බිරිඳ මහා පෝරිසාද ගෑණියක්. ඔව් හාඳුනේ, අපේ ස්වාමි පුරුෂයා මහා පෝරිසාද මිනිහෙක්. කොහේ හරි ගියොත් කාට හරි ගහලා ඔලු පරලා කඩලා පොලිසියකින් ඇවිල්ලා ගෙදරින් එළියට බහැලා ගියාම සමහරට බිරිඳයි දරුවෝ ටිකයි අම්මලත් ඉන්නේ බොහොම මේ කනස්සල්ලේ. මොකක් හරි එකක් රණ්ඩුවක් ගෙදරින් කියලා යන්නේ ගහ මරා ගන්න රණ්ඩු වෙන්න නම් බෑ කියලා. මල ගෙදරක ගියත්, දානි ගෙදරක ගියත්, මගුල් ගෙදරක ගියත් මොකක් හරි ආරවුලක් හදාගෙනම තමයි එන්නේ. ආරවුලක්, ප්‍රශ්නයක් හදාගෙනම තමයි එන්නේ. ඉතින් ඒ වගේ පෝරිසාදයෝ ඉන්නවා. ඉතින් පලිගන්නවා, දැන් අද කාලේ දකින්න තියෙන විශාල දෙයක් නේ පින්වත්නි. මේ හරි අමානුෂික විදියට පලිගන්නවනේ මිනිස්සු. මැරෙනවා කියලා තේරුම් ගන්න ඈනේ. බෙල්ල කපනවා, වෙඩි තියනවා, පලිගන්නවා. ඉතින් හිතේ වෛරේ තියාගෙන ඉඳලා පුදුම විදියට පලිගන්න. පලිගැනීම තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේවා ඔයත් කල්පනා කරන්නට ඕන පින්වත්නි. ඉතින් පෝරිසාද ඒක තමයි මම බැඳලා හිටියේ. ඉතින් එයා මට ගහනවා, බයිනවා නේද ගෙවල් ඇතුලේ බලන්න. හරි හරියට දෙන්න දෙමහල්ලෝ ගහ බැන ගන්නවා. බිරිඳ ගහනවා මහත්තයාට, මහත්තයා ගහනවා බිරිඳට, අතපය කඩනවා, දරුවෝ බලන් ඉන්නවා. සමහර ගෙවල් වල පින්වත්නි ඉවසන්නම බැරි වද වේදනා. සමහර බිරිඳෑවරුන්ට ඉතින් ඇත්තටම හරි පව්, අම්මා නේද තාත්තා, හරි පව්. සමහර බිරිඳෑවරු හරි අහිංසක කාන්තාවෝ ඉන්නවා. ඒ කාන්තාවන්ගේ අතපය කඩලා, කොණ්ඩ කපලා, පුදුම වද දීලා ඒ වද ඉවසගෙන ඉන්නවා. ඉතින් සමහර අය ඉවසනවානේ නේද? බැන්දමහ දැන් තරුණ කාලේ යාළු වෙලා ඉන්න කාලේ ඔහොම වද දෙනකොට හිතන බැන්දම හරියයි කියලා. බැන්දම හිතන දරුවෝ ලැබුණම හරියයි කියලා. දරුවෝ ලොකුනාම හරියයි කියලා. තාම බලාගෙන ඉන්නවා, තාම හරි ගිහිල්ලා නැහැ. කකුල් දෙක පණ නැති වෙච්ච කාලේ තමයි හරියන්නේ. ඒත් ඇඳේ ඉඳගෙන කන්න පතනවා, වෛර පතනවා, බයිනවා සමහරලාට. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් මෙයා කියනවා ගහනවා, බනිනවා, ශරීරයට වේදනා දෙනවා, රණ්ඩු වෙනවා. මට මුලදිනම් ඉතින් තිබුණා මේ හිතේ වෛරයක්, කෝපයක් තිබුණා, ක්‍රෝධයක් තිබුණා, පලිගන්නවායි කියලා චේතනාවක් තිබුණා මට මුල් කාලේ. ඉතින් එහෙම චේතනාවක් තිබුණා. ඉතින් ඔය තාත්තලා වුණත් මේ බණ අහගෙන ඉන්නවනම් කල්පනා කරගන්න කොපිනවාද? කන්න දුන්නත් බයිනවනම්, නොදුන්නත් බයිනවනම්, පලිගන්න චේතනාවෙන් ඉන්නවනම්, ආචිලසීයල එහෙම තාමර එදා තරුණ සංකල්පනාවලින් හිතාගෙන ඉඳගෙන ගෙදර දරුවන්ට, දරු මුණුබුරන්ට වෛර කරන,
ක්‍රෝධ ක්‍රෝප කරන වගේ සිතිවිලි තියෙනවා නම් කල්පනා කරන්නකෝ. මේ පෝරිසාද බිරිඳ හිතුවා මට සංසාරේ මෙයා නැවත නැවතත් හමු වෙනවා මම මේ විදියට කල්පනා කරොත්. ඒ කියන්නේ පලිගන්නවා කියලා හිතුවොත්. දැන් ඔයා તો පලිගන්නවා කියලා හිතුවොත් පලිගන්න මේ පුද්ගලයා ආයි හම්බ වෙන්න එපායි. පලිගන්න නම් මේ පුද්ගලයා ආයි හම්බ වෙන්න ඕන. මේ පුද්ගලයා හම්බ වෙනවාය කියලා කියන්නේ පින්වත්නි, තමන්ට ආපහු මේ පුද්ගලයාගේ ඇසුර තුලින් මේ වේදනාව උරුම වෙනවා. එහෙනම් මම මේ පුද්ගලයා දුරු කරන්න ඕන. දුරු කරන්න ඕන නම් මේ පුද්ගලයාට මෛත්‍රී කරන්නට ඕන. වෛර කරන්නට හොඳ නැහැ. පලිගැනීමේ චේතනාව මං හිතට ගන්නට හොඳ නැහැ. අන්න බලන්න. එයා හිතුවා මෙයා මුණ ගස්සවා ගන්න නැති වෙන්න නම් මෙයාට මෛත්‍රිය කරන්න ඕන. නැත්තම් මේක දිගට යනවා. රිටර්න් එක එන්න නැවත නැවත හම්බ වෙනවාමයි. එතකොට එයාත් ප්‍රාර්ථනා කරොත් එහෙම දවසක මාත් පලි ගන්නවා කියලා ඕක ඉවරයක් වෙන්නේ නැහැ. ඈ ඒ නිසා මට මෙහෙම හිතුණා. මොකද්ද හිතුවේ? අපායේ යන්න වෙනවා. පලි ගැනීමේ චේතනාව විතර ගත්තට පස්සේ නිරයන් වල අපායේ යනවා. ඒ නිසා මම නවතිනවා නුඹ යන්න කියලා. මම කල්පනා කළා. ඈ නුඹ ඵලයන් සංසාර ගමන මම නතර වෙන්නම් කියලා හිතලා බිරිඳ හිතුවා මං එදා ඉඳන් ගහද්දි බනිද්දි අමානුෂික ලෙස පහර දෙනකොට ඒ ක්‍රියාකාරකම් කරනකොට දරා ගන්නට නොහැකි පීඩා කරද්දි හිත කෝප කරගන්න නැතුව ඈ බලාගෙන හිටියා. ඉවසීමෙන් හිටියා. උපේක්ෂාවෙන් සිටියා. මම දරාගෙන හිටියා. ඒ එහොම සමහර අය ගෙවල් ඇතුළේ ඉන්නව නේද? නිකන් මොළ මැරිලා වාගේ පින්වත්. ඈ සමහර අය ගෙවල් ඇතුළේ ඉන්නේ නිකන් මොළ මැරිලා වාගේ. ඒ කියන්නේ පින්වත්නි මේ ගුටි කාගෙන ඉන්නව නිකන් ඒක පුරුදු වෙලා දැන්. පුරුදු වෙලා ගහලා බැනලාම පුරුදු වෙලා. ඉතින් ඔය දෙපාර්සෙමයි ඉන්න පුළුවන් පිරිමි ගැහණු දෙපාර්සෙමයි ඉන්න පුළුවන්. ඒක දැන් පුරුදු වෙලා පින්වත්නි. ඈ ගුටි කාලා ඒක හරි සමහරලාට සමහර ඔය බිරිඳ ඇවුරෙම ඉන්නවා. ගහලා ඔලු ඇනලා බිත්තිවල ඔලු පළලා නිකන් මානසිකත්වය වෙනස් වෙලා පිස්සු වගේ වෙලා. බයෙන් ජීවත් වෙන්නේ, තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ. මහත්තයා දකින්නකොට නිකන් යකෙක් දකින්නවා වගේ. ඇයි ආදරණීය වදනක් ප්‍රියශීලී වදනක් නැහැ. කෑ ගහලා යකෙක් වගේ කතා කරන්නේ. බැනලා කතා කරන්නේ. ආදරණීය බවක් නැහැ. හරි බයේ බියන් තට්ටු ගහලා ඉන්නේ පින්වත්. ගෙවල් අස්සට වෙලා බිරිඳ ඇවරු එහෙම සාමි පුරුෂයෙක් ඉන්නවා. ඒ වගේ ජීවිත ගත කරන සාමි පුරුෂයෙක් ඉන්නවා. පිරිමිත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය වාගේ දරුවොත් ඉන්නවා. සමාට එහෙම දෙමව්පියෝ දැන් දෙමව්පියෝ දෙන්නම මේ වගේ යක්කු වාගේ නะ නේද? දෙමව්පියෝ දෙන්නාම යක්කු වාගේ නං ක්‍රියා කරන්න පින්වත්නි. එබඳු දරුවෝ ඒ වගේ දරුවෝ පින්වත්නි බයෙන් බිරන් තට්ටු ගහලා ඉන්නවා. බයෙන් බීතියෙන් ඇලලී ගිහිල්ලා ඉන්නවා. ඈ බයෙන් බීතියෙන් ඇලලී ගිහිල්ලා ඉන්නවා. මගේ අම්මා මෙහෙමයි, මගේ තාත්තා මෙහෙමයි, දෙයක් කතා කරන්න බෑ, දෙයක් කියන්න බෑ, මිනී මරා ගන්න යනවා කියලා අන්න එහෙම කල්පනා කරලා ඉන්නවා. ඉතින් ඒ නිසා පින්වත්නි ඔය ඇත්තෝ එහෙම කල්පනා කරන්න රිටර්න් එකක් දෙන්න නෙමෙයි ඔබ සසර ගමන යන්න මම නතර වෙනවා කියලා. දැන් මේ බිරිඳ එහෙම නතර වුණා. එයා කල්පනා කළා, ඉවසීම පුරුදු කළා, තේරුම් ගත්තා. එයා ඒ ගැන හිත වැඩුවා. ඉතින් කියනවා හිමියනේ, පෝරිසාදයා මැරිලා අපායේ ගියා, මම් මැරිලා දිව්‍ය ලෝකේ ආවා. අන්න බලන්න, පෝරිසාදයා මැරිලා අපායේ ගියා, මම් මැරිලා දිව්‍ය ලෝක. මුගලන් හාඳුර අනිත් දිව්‍ය විමානයට වැඩම කරන මහරහතන් වහන්සේ. ඒ ගිහිල්ලා ඇහුවා, අනිත් දිව්‍ය විමානයට ගිහිල්ලා ඇහුවා. එතකොට එයාගෙන් අහනවා, ඒ දිව්‍ය විමානේ දෙවියන්ගෙන් අහනවා, මොකද්ද ඔබ කළ පින්කම? එයා කියනවා හිමියනේ, මං අනුන්ගේ උකේනක් රැක්කා, වගාවක් රැක්කා. එතනින් පසේ බුදුරජාණන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩියා. දෙන්න දෙයක් තිබුණ නැහැ. උක්දණ්ඩක් කපලා පූජා කළා. ඉතින් ඔන්න එතකොට ඒ දෙවියෝ කරලා තියෙන්නේ මොකද්ද? අනුන්ගේ උක්දණ්ඩක් මේ උකේනක් ආරක්ෂා කර කර ඉන්නකොට අනුන් සතු උක්දණ්ඩු කපලා දන් දුන්නා. ඊළඟට අනිත් තව දෙවි කෙනෙක් හිටියා දිව්‍ය විමානයක. ඒ දෙවියන්ගෙන් අහනවා, ඔබ මොන වගේ දෙයක් කරලා දාවේ? එයා කියනවා, මම ස්වාමීනි මහා දෙයක් කළේ නැහැ,
වට්ටක්ක ගෙඩියක් පූජා කළන්න බලන්න. සමහර පුංචි දේවල් පවා පින්වත්න ඔය ඇත්තන්ට සැප විපාක හිතන් නෑනි ඔය ඇත්තු. එහෙම දෙයක් එහෙම ද්‍රව්‍යයක් පූජා කරලා මේ සැපයක් ලැබෙනවායි කියලා හිතන්නේ. ඒකයි මේ චේතනාව කොයි තරම් පාරිසුද්ධ වෙනවාද සාමාන්‍ය කියමනට කියන්නේ චේතනා පිරිසිද්ධ වේනම් කියලා නේද? කරන දේවල් පරදින්නේ නෑ අසාර්ථක වෙන්නේ නෑ කියලා කියනවානේ. අන්න ඒ වාගේ පින්වත්නි මෙයා කියනවා මම වට්ටක ගෙඩියක් පූජා කළා. ඒක හරි පුදුමයි. තව දෙවි කෙනෙක් හිටියා දිව්‍ය විමානයක. එයාගෙන් ඇහුවා මොනවද මොනවා කරලාද ආපු මේ මේ දිව්‍ය ලෝකෙ එන්න කරපු පින්කම මොකද්ද? කටුලොවි ගෙඩියක් පූජා කළා. කටුලොවි ගෙඩියක් පූජා කරලා තමයි මේ දිව්‍ය ලෝකයට ආවේ කියලා කියනවා. ඊළඟ කෙනා ළඟට ගිහිල්ලා අහනවා මොනවා පූජා කරලාද මේ ආවේ කියලා. ඇහුවට පස්සේ කියනවා මම පූජා කරපු දේ තමයි මොකද්ද

පුරුදු කරපු ඉතින් පින බලවත් වෙන්න හිතේ යට ගියපු ඒ ශක්තියන් මතුවෙන්න ඒක කියන්නේ මල් මිටක් පූජා කළත් බත් සරලුවක් දුන්නත් දන් දුන්නත් දුගී මගී යාචකයෙකුට කන්න වේලක් දුන්නත් පින්වත්නි ඒක මහා පුදුම චේතනාවකින් දන් දිය යුතුයි. ඒ දෙනකොට පින්වත්නි එහි පුණ්‍ය පක්ෂය එහි කුසල පක්ෂය තමන්ට අත්පත් වෙනවා. ඊළඟට දැන් මුගලන් හාඳුරෝ භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කළා. බුදුහාඳුරෝ ළඟට වැඩම කළා. මුගලන් මහරහතන් වහන්සේ කියනවා, ස්වාමීනි මහ පින්කම් කරලා නෙමේ, ඉතින් මෙන්න මේ වගේ පින්කම් ගැන කියලා ඇත්ත කියලා කේන්ති ගන්නෙ නැතුව ඉඳලා මට හම්බෙච්ච දෙවිවරු සමහර දෙවිවරු ඇත්ත කියලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා, සමහර දෙවිවරු කේන්ති ගන්න නැතුව ඉඳලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා, සමහර අය වටක ගෙඩියක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ඇවිල්ලා තියෙනවා, බුලත් ටිටක් දීලා දිව්‍ය ලෝකෙ ඇවිල්ලා තියෙනවා. ඉතින් සාමීනි හරි පුදුමයි නේද කියලා අහනවා. පුංචි දේවල් එහෙම මහා දේවල් කියලා නෙමෙයි කියලා කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මුගලන් මහරහතන් වහන්සේට, මුගලන් දැනගෙන මගෙන් අහන්න එපා. බුදුන් වහන්සේ දේශනා කරන මේ කරුණු තුන මේවා තියෙනවා නම් දිව්‍ය ලෝකය යනවා ස්ථීරයි. දැන් ගොඩාක් අයට නිවන් දකින සංකල්පනාවට වඩා අඩුම තරමේ දිව්‍ය ලෝකෙවත් මේ උපදින්න වගේ චේතනාවල් නේ තියෙන්නේ පින්වත්නි. සත්‍ය ඇත්ත ජීවිත ගත කරන එක, ඇත්ත බොරුව වෙන් කරගෙන සත්‍ය ජීවිත ගත කරන්න, ඇත්තට ජීවත් වෙන්න, සත්‍ය තුල ජීවත් වෙන්න. ඉතින් සමහරු පින්වත්නි ඇත්තට කැමති නැහැ, එහෙම අයත් ඉන්නවානේ නේද? එයාලා ඉල්ලන්නේම බොරුව. ඇත්ත දුන්නම හිතන්නේ බොරුව කියලා. එයාලා ඉල්ලන්නේ බොරුව. දැන් අපි හිතමුකෝ සමහරලාට සමහර කෙනෙක් දැන් ව්‍යාපාරික වශයෙන් කටයුතු කරනකොට එයාට හොඳට අර ඒ එන ව්‍යාපාරිකයෝ එක්ක වෛරෙන් කතා කරන්න බෑනේ, තරහෙන් කතා කරන්න බෑනේ, කෝපෙන් කතා කරන්න බෑනේ, නිකන් ආදරණීයව කතා කරනවා පින්වත්නි. එහෙම ආදරණීයව කතා කරනකොට පින්වත්නි ගෙදර අය කියනවා, ඔබ මේ අපි හිතමු ස්වාමි පුරුෂයා කියලා කඩේට එන අයත් එක්ක අක්කේ නංගී මල්ලි කියලා කතා කරාට අපි එක්ක එහෙම කතා කරන්නේ නැහෙනි කියලා කියනවා. එතකොට ගෙදර අයත් එක්ක කතා කරන්නේ ඇත්ත ස්වරූපේ. අර ව්‍යාපාරික වශයෙන් මුණ ගැහෙන අයත් එක්ක කතා කරන්නේ ව්‍යාජ මවාගත්තු දෙයක්. තරහෙන් කෝපෙන් කතා කරන්න බෑ. එතකොට ව්‍යාපාරේ දිනුනු වෙන්නේ නැහැ. ඉතින් එන අයට කාටත් අක්කේ නංගී මල්ලි අත්තරදීමක් වුණත් ඒ ආකාරයට කතා කරනවා. ඉතින් ඒකේ වෙනසක් ඇති කරගන්න, මොකද මේ ව්‍යාපාරයක් නේ. ඉතින් ගෙදර බිරිඳ සමහරලාට කියනවා, බිරිඳ කියනවා කෝ කඩේට එන කාන්තාවට ඔක්කොටම අක්කේ නංගී කියලා ඉනා වෙච්ච ගම ගෙදරාවම යකා වාගේ කියනවා. ගෙදර තියෙන අඩුපාඩු ගැන. එතකොට ගෙදර කතා කරන්න ඕන ගෙදර තියෙන දේවල් අඩුපාඩු මොනවද. ඒ ආදරෙන් කතා කරන වෙලාවට එහෙමයි සැරෙන් ඒ කියන්නේ ටිකක් ඒ අදාළ විදිහට කතා කරන්න ඕන. ඒක වෛරයක් පරිමාණ නෙමෙයි. හැබැයි එතන බොරු මවාගත්තු ව්‍යාජ ආදරයකින් කතා කරොත් ඒක ව්‍යාජ බවනේ. ඒතර ගෙදර සමහර අය ඉල්ලන්නේ ව්‍යාජ. සමහරට ටෙලිනාට්‍යයක් බලලා ටෙලිනාට්‍යය කතා කරනවා වගේ ගෙදර කතා කරන්න කියලා. දැන් ටෙලිනාට්‍යයේ සල්ලි දීලා රඟපානකොට එයා ඒ සල්ලි වලටනේ රඟපාන්නේ. එතන මහත්යට බයින්න කිව්වොත් විතරයි බයින්නේ. සල්ලි දීලා බයින්න කිව්වොත් බයිනවා. නැත්තම් බයින්නේ නැහැ. ඒතර ටෙලිනාට්‍යයේ විදියට තමයි කතා කරන්න කියන්නේ. ටෙලිනාට්‍ය ආදරෙන් කතා කරනවා කියලා ආදරේ උතුරා හැලෙනවා එතන අප්පා. ඒ විදියට ඇයි ගෙදර කතා කරන්නේ නැත්තේ කියලා ඇත්ත ජීවිතේ එහෙම ජීවත් වෙන්න බෑ. ඇත්ත ජීවිතේ හැලහැප්පි ලියනවා. ගහ මරාගෙන නෙමෙයි පිනවදි. හැලහැප්පි ලියනවා ඇත්ත ජීවිතේ. ඒ හැලහැප්පිලි වලට මූණ දෙන්න වෙනවා. අන්න ඒකයි. ඉතින් ඒ නිසා අන්නේ කියන කාරණා ඔය ඇත්තෝ කල්පනා කරන්නට ඕන. ඔය ඇත්තෝ ඒ කාරණා පිළිබඳව අදහසක් ජීවිතයට ගන්නට ඕන. හිතට ගන්නට ඕන. ඉතින් ජීවිත ගොඩනගා ගැනදී ඔන්න ඔය වගේ දේවල් කල්පනා කරන්න පින්වත්නි. කල්පනා කරලා ඔය ඇත්තෝ සත්‍ය ජීවිත ගත කරන්න, බොරුව ඈත් කරන්න. ඊළඟට තමන් ළඟ තමන් එක්ක එකට ඉන්න ඒ තමන්ගේ ප්‍රියතමයන් ආදරණීයයන් පිළිබඳව ආදරයෙන් කල්පනා කරන්නට හැමදෙනාම කල්පනාවට හිතට ගන්නට ඕනේ. ඉතින් අම්මේ තාත්තේ සමහර අය ඉන්නවා

භාණ්ඩ විකුණ ගන්න. සමහර දවිලාට තමන් මේ අසත්‍ය පාවිච්චි කරනවා, බොරුව පාවිච්චි කරනවා. තමන් හදන දේවල් වල නිවැරදි නිමාවක් නැහැ, නිවැරදි රසයක් නැහැ, නිවැරදි ගුණයක් නැහැ. සමහරලාට නැති ගුණ, නැති රස වර්ණනාවන් එකතු කරමින් සමහර අය ඒ තමන්ගේ භාණ්ඩ ආදී විකුණ ගන්න. දැන් අද කාලේ නම් ගොඩාක් තියෙනවා. දැන් මේ ඔන්ලයින් ව්‍යාපාර තියෙනවානේ නේද? මිනිස්සුන්ට බොරු කරනවා, බොරු විකුණනවා, කියන දේ නැහැ. සමහරට පාර්සලයක් ගෙනත් දෙනවා, ඒක කඩලා බලන්න දෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ සල්ලි ගන්නවා. බොරුවක් මොනවා හරි දාලා ඉවනවා. ඉතින් ඒ වගේ වංචාකාරයෝ පින්පව් තකන් නැති මිනිස්සු. අද මේ බණ ටික අහගෙන ඉන්නවා නම් එහෙම ක්‍රමයට නම් සමහරලාට ඒ වගේ තැනක භාණ්ඩ පාර්සල් කරන ගමන් මේ බණ ටික අහගෙන ඇති. ඉතින් සමහර කෙනෙක් නම් කියයි ස්වාමීන් වහන්ස, ඔය පින්පව් විශ්වාස කරන්නේ නැති මිනිස්සු බණ අහන්නෙත් නෑ ස්වාමීන් වහන්ස කියලා කියයි. ඉතින් ඒ නිසා බොරුවෙන් ජීවත් වෙලා වැඩක් නෑ. බොරුවෙන් මිනිස්සු රවට්ටලා, මිනිස්සු කන බත්පතට බොරු කරලා අසත්‍ය කරලා, බොන බේත් ටිකට අසත්‍ය කරලා, ඉතින් එහෙම මොකටද පින්වත්නි තමන්ගේ දරුපවුල් රක්ෂා කරලා? ඉතින් ඒ නිසා අද කරන අසත්‍ය ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල එන්න දවසක් යනවා. ඒ දවසක් එනවා. ඒ එන කාලය කල්පයේද, ආත්මයේද, මාසෙද, දෙකද, අවුරුද්දද, කොච්චර කාලෙද කියන එක නෙමෙයි. එන්න ගත්තට පස්සේ අන්න එදාට තමයි පින්වත්නි ඒ ප්‍රතිඵල දැනගන්න පුළුවන්. ඊළඟ එක තමයි දැන් ඔය බොරු කරනවයි කියන එකේදී පින්වත්නි සමහර වෙලාවට මේ බුදු සරණයි, දෙවි පිහිටයි, කිරීතිරේවා වගේ කියන ඒවා තියෙනව නේද? දැන් උපන්දිනවලදී සුබ උපන්දිනයක් වේවා දැන් කියන්නේ නේද? මගේ පැටියෝ සුබ උපන්දිනයක් වේවා, ඔයාට සිතන පතන දේ සාර්ථක වෙලා මේ සියලු දේ හරියන්න ඕන, 120ට 220ක් ආයුෂ ලැබෙන්න ඕන. අම්මා ඔයා දන්නවද ඒ කියන හැමෝම දන්නවා 120ට 220ක් අපිට හම්බ වෙන්නේ නැහැ කියලා. අපිට කිරියෙන් පැන්නේ දැන් සුබ අලුත් මේ අලුත් අවුරුද්දට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. දැන් ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ ඇවිල්ලා පිරෙනවා. මොකද සාමිය සතුට පිරි සුබ නව වසරක් වේවා, සාමිය සතුට පිරි සුබ නව වසරක් වේවා. උපන්දිනේ දවසට ෆෝන් එක පිරීලා නොදන්න යාළුවොත් දාලා තියෙනවා Happy birthday to you, happy birthday to you, happy birthday to you. ඔයා සිතන පතන දේ සාත් බැරි වෙලා හරි මේ කියන අය ටික දැනන් හිටියා නම්, ඒ අයට දැනුණා නම් අපි මෙහෙම කිරියෙන් පැනියෙන් ඉතිරේවා ගුවම ඇත්තටම එයාට කිරියෙන් පැනියෙන් ඉතිරෙනවා. අපි 120ට 220ක් ලැබේවා ගුවම ඇත්තටම එයාට 120ට 220ක් හම්බ වෙනවා. ඔය කියන අයගෙන් වැඩි ප්‍රමාණයක් එහෙම දැනගෙන හිටියා නම් ඔයා සිතන පතන දේවල් ලැබිලා ඔයාට පිටරට යන්න ලැබිලා අනේ ඔයාට හරියන්න ඕනේ කියලා කියනකොට ඇත්තටම මේ ටික ලැබෙනවයි කියලා දැනගෙන හිටියා නම් මොකද වෙන්නේ? ඔය ගොඩක් අය කටාරින් නෑ පුතා. අපිට කිරීතිරෙන බව දැනගත්තා නම් ගොඩක් අය කටාරින් නෑ පුතා. උන් දන්නවා පුතා අපිට උන් ඔහොම කිව්වට කිරීතිරෙන්නේ නෑ කියලා. ඒ උන්දලා හැපි බර්ත්ඩේ ටූ යූ කියලා අපිට කිව්වට අපිට බර්ත්ඩේ තියා ජීවිතේ හැපි වෙන්නේ නෑ කියලා ඒ උන්දලා දන්න නිසා තමයි කටහැරලා දිගහැරලා කටහැරලා කියන්නේ. බැරි වෙලා හරියලා දැනගත්තා නම් හැපි බර්ත්ඩේ ටූ යූ කියපු ගමන් මේ මනුස්සයට හරියනවා, වාහන පහළ වෙනවා, සිතූ පැතූ සම්පත් පහළ වෙනවා කියලා. ඔය කටවල් අරින්න පුළුවන් වෙයිද? අරවන්න පුළුවන් වෙයිද? හිතලා බලන්න. ඈ ඒ සමහර ගොඩක් ප්‍රාර්ථනාවල තියෙන්නේ බොරුව, වංචාව. ආ උපන්දිනෙත් අනේ එහෙනම් සියලු දෙවි දේවතාවුන්ගේ 33 කෝටියක් දෙයියන්ගේ පීඨ ලැබිලා අපිට නැතත් ඔයාට හරියන. එතකොට එයා දැනගෙන හිටියා නම් බැරි වෙලා හරි අපි මෙහෙම කිව්වාම දෙවියෝ ඇවිල්ලා මෙයාට උදව් කරනවා, දෙවියෝ පිහිට වෙනවා, දෙවියෝ මෙයාට බලනවා කියලා දැනගෙන හිටියා නම් ඕක කියයිද? ගොඩක් අය කියන්නේ නැහැ පුතා. ඈ ගොඩක් අය කියන්නේ ගොඩක් අය අපිට ගොඩක් අය කියපු තරමට දේවල් දැන් කිරියෙන් පැනියෙන් ඉතිරේවා කියපු තරමට අපිට කිරියෙන් පැනියෙන් ඉතුරුනා නා. මේ වෙනකොට පින්නාදි ගම් වතුර වාගේ කිරිපැණි අපේ ගෙවල් වලට ගහ ගොඩ ගහලා තියෙන්නට ඕන. ඉතුරුනා නා නේ? ඉතුරුන්නේ නැහැ. එයාලා දන්නවා එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ දන්න නිසා තමයි එයාලා ඕක නැවත නැවත කියන්නේ බය නැතුව, ලෝභ නැතුව කියනවා අපේ හිත දිනා ගන්න කියන ඒ අවංකව භාවයෙන් කියන අය. අනේ එහෙම අවංකව කියන්න මේ වෙන්න ඕනේ කියලා හිතලා කියන යාළුවෙක් දෙන්නේ අම්මා තාත්තා සැමියා බිරිඳ වගේ දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන්. අපිට කිරියෙන් පැනියෙන් ඉතිරෙනවා නම් ඒ ගැන සතුටු වෙන සිතින් කියන අය ඉන්න පුළුවන්.
හැබැයි ඔය කියපු තරම් අය පුතා කිරියෙන් පැනින් ඉතේවා කියලා කිව්වට ඒ අය ඒක ප්‍රාර්ථනාවක් කරාට ඒ අය ඒක අපිට වෙලා තිබ්බොත් එහෙම ඒ අය එහෙම කියනකොට ආයි කවදාවත් මේ ආත්මෙදී ඔය වචනේ කියන්නේ නැහැ. කිව්වොත් අනේ ඔයා කිරියෙන් පැනින් ඉතිරෙන්න කිව්වනේ මේ අන්න මට එහෙම ගුණා ඇත්තටම ඈ කිරි බුබුලක් පහළ වුණා ඈ මට හරි ගියා කිව්වොත් ඊළඟ අවුරුද්ද කියයිද? ඊළඟ අවුරුද්ද කියන්නේ ටිකක් රෙස්පෙක්ට් කරනවා. ඈ නොකියා ඉන්නවා. එක්කෝ කියයි මම කියලානේ ඔය හරි ගියේ. එයාට කිරියෙන් පැනින් හරි ගියේ මම කියලා. එතකොට ඒකේ අයිතිවාසිකම් කියලා. මට සලකන්න ඕන. ඈ අපිට උදව් තියෙන අපි කියලා තමයි ඔය කිරියෙන් පැනින් ඉතිරුනේ. ඒකට අපිට කිසි සැලකිල්ලක් නැහැ දැන්. එහෙම කියනවනේ සමහර අයනේ. අපි අත දීලා තමයි දිනුනේ. දැන් එයා යනවා එයා ගමන සැලකිල්ලක් නැහැ කිසි අපිට. අන්න එහෙම කියනවා. ඒ නිසා පින්වත්නි ඔයාගේ හදවතේ පදනම සත්‍ය කරගන්න ඇත්ත කරගන්න හදවතේ පදනම සත්‍ය වුණාම එහි ප්‍රතිඵලය සත්‍යවාදී විඳින්න පුළුවන් වින්දනීය ප්‍රතිඵලයක් ලැබෙනවා. එතකොට පින්වත්නි ඔන්න ඔය කාරණා තමයි අද දවසේ ඔය ඇත්තෝ හිතට ගන්නට ඕන සිතිවිල්ලට ගන්න ඕන පින්වත්නි ඒ සිතිවිල්ලට අරගෙන පින්වත්නි ඔය ඇත්තන්ගේ ජීවිත සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ඕන. ඒක තමයි ඔය ඇත්තගේ ජීවිතේ අද අදිෂ්ඨාන කරගන්නට ඕන. ඔය ඇත්තෝ ජීවිතේ පින්වත්නි අදිෂ්ඨානයක් තියාගන්නට ඕන. ජීවිතේ කවදාවත් මූණට මූණිච්චාවට හිනාවෙන මිනිස්සු නෙමෙයි. සත්‍යවාදීව හදවතින්ම ඔය ඇත්තන්ට ආශිර්වාද කරන, ඔය ඇත්තන්ගේ ළඟින් ඉන්න, දුකේදී ළඟින් ඉන්න, සැපදෙදී ළඟින් ඉන්න ඒ මිනිස්සුන්ට කවදාවත් ඔය ඇත්තෝ බොරුවක් කරන්න එපා පින්වත්. ඈ කවදාවත් ඒ අයට බොරුවක් කරන්න එපා. ඒ අයට විනාශයක් ප්‍රාර්ථනා කරන්න එපා. ඉතින් අන්න ඒ වගේ පින්වත්නි ඔය ඇත්තෝ කල්පනා කරන්නට ඕන. ඔය එදා ඉන්දියාවේ එක කතාවක තියෙනවා පින්වත්නි ගඟ පිටාර ගැලුවට පස්සේ රජතුමා කිව්වා පූජකයෝ ඉරිසිවරු බමුණෝ නොයෙකුත් අය ඉන්නවානේ. ඒ අයට කිව්වා ඉල්ලන ගාණක් දෙන්නම්, ඉල්ලන දෙයක් දෙන්නා, රටින් භාගයක් හරි දෙන්නා, මේ ගඟ පිටාර ගලන එක නවත්තන්න කියලා. ඉතින් මේක කරන්න කෙනෙක් හිටියේ නැහැ. හැබැයි පින්වත්නි රටේ හිටපු නගර සෝබිනියා එයා ඉදිරිපත් වුණා. එයා ඉදිරිපත් වෙලා ගෝ මම මේක නවත්තන්න. කොහොමද නවත්තන්නේ? එතකොට ඔක්කොම කිව්වා මේ නගර සෝබිනියක් කොහොමද මේ ගඟ ගොඩ ගලන එක නවත්තන්නේ? සත්‍යවාදී බයෙන්. සත්‍යවාදී කියන්නේ මොකද්ද? එයා කියනවා මං වසර 30ක් ගණිකාවා නගර සෝබිනියක්. හැබැයි ඒ වුණාට මගේ ගාවත් ಗುಣධර්මයක් තියෙනවා. තියෙන ಗುಣධර්මය මොකද්ද? තියෙන ಗುಣධර්මය තමයි මං දවසක පිරිමියෙකුට වෙන් වුණොත් එයාගෙන් මුදල් ගත්තොත් ඒ පිරිමියා නාවාය කියලා මං වෙන පිරිමියෙක් ළඟට යන්නේ නැහැ. මං ඒක සත්‍යය. ඒක තමයි ඇත්ත. මං ಗುಣධර්මයක් ඇත. ඊළඟ එක තමයි මම මේ නගර සෝබිනියක් වෙලා ඉන්නේ මගේ පසිඳුරන් පිනවන්න, ඇඟ පිනවන්න, කය පිනවන්නේ මගේ දරුපවුල ආරක්ෂා කරන්න. ඒක තමයි මගේ එකම පරමාර්ථය. මං පිරිමියෙක් එක යහනට යන්නේ මලමිනියක් වාගේ. මගේ පසිඳුරන් පිනවීම නෙමෙයි. මගේ අරමුණ මගේ බලාපොරොත්තු දරුපවුල ආරක්ෂා කිරීම. අන්නේ සත්‍යෙන් මේ ගොඩ ගලන ගංගදිය නතර වී නිවැරදි මාවතේ ගමන් කරන්න කියලා අදිෂ්ඨාන කළා. අන්න ඒකයි පින්වත්නි. ආ ඒ කියන්නේ ඕන පවක් කරලා මිනී මරලා මේ සත්‍ය කීම නෙමෙයි. ඒ වුණත් පව් වැඩ කරන කෙනාට වුණත් සත්‍යයේ පිහිටන්න පුළුවන් නම් මම අද පටන් සත්‍යයේ පිහිටනවා. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේට කිවි බොහොම සුළු දින ගානයි. අර ගර්භ මුඩව වේදනාව විඳින කාන්තාවක් දැකලා භාග්‍යතුන් වහන්සේ කියනවානේ අඟුලිමාල ඔබ කියන්නේ මේ දින කීපයක් වුණාට කමන්නේ ආර්ය ජාතියේ උපන්දා සිට ප්‍රාණඝාතයක් කරේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්නේ. ඉතින් මට එහෙම කියන්න බෑනේ බුදුහාඳුනේ. පුළුවන් ඔබ ආර්ය ජාතිය ඉපදිච්ච දින දෙක තුනක් එන්න පුළුවන්. ඒ දවස් ඉඳලා ඔබ ප්‍රාණඝාතයක් කරලා නැහැ. ඒ අදිෂ්ඨානය අදත් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ සත්‍යෙන් තමයි අදිෂ්ඨාන කරන්නේ. ඒ සත්‍යෙන් තමයි ආශිර්වාද කරන්නේ. එහෙනම් පින්වත්නි උපන්දා ඉඳලා මැරෙන තැන දක්වාම සත්‍යවාදී බව මහා ආශිර්වාදයක් පින්වත්නි. කිසිම දවසක පින්වත්නි දැන බොරු කියන්න එපා. දැන බොරු කියන්න එපා. දැන් ඔය බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීයේදී කර නොකළ දේවල් තමයි පින්වත්නි කවදාවත් දැන බොරුවක් කියලා නැහැ.
ඊළඟට අකෘතඥ වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ අකෘතඥ වෙලා නැහැ. කෙලෙහි ගුණ නොදැන කටයුතු කරලා නැහැ. දැන් දැන බොරු නොකීමේ ආනිසංස සතර දළදා වහන්සේගෙන් බුදුරැස් වී දෙනවා. අකෘතඥ වෙලා නැහැ. කෙලෙහි ගුණ අමතක කරලා නැහැ. සත්‍යයේ පිහිටලා තියෙනවා පින්වත්නි. සත්‍යයේ පිහිටලා තියෙනවා. ඉතින් ඒ නිසා අන්නේ දේවල් තමන්ට අත දීපු අය තමන්ගේ මේ ගමනට එන්න පිහිටක් වෙච්ච අය ඒ අය මතක තියාගෙන යන්න ඕනේ. අම්මා තාත්තා මතක තියාගෙන යන්නට ඕනේ පින්වත්නි. එහෙම නැතුව ගමනක් නැහැ ජීවිතේ. එහෙනම් අද සත්‍යවාදී වීම පිළිබඳව දේශනාවේ එකතු කර ගැනීමක් කරමු. අපි ඊළඟ සතිවල මේ කෝපය ගැන ඊළඟ සතියේ කෝපය ගැනත් දන් දීම ගැනත් එකතු කරගෙන, ඒ කියන්නේ අපි කතා කරමු, සාකච්ඡා කරමු පින්වත්නි. තමන්ට චුට්ටක් තිබුණත් පොඩ්ඩක් තිබුණත් දෙන හැටි කොහොමද කියලා අපි සාකච්ඡා කරමු ඉදිරියට ඊළඟ සතියේදී. එනිසා අද දේශනාව අවසන් කරනවා. හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ සැලසේවා, සියලු සෙත සාන්තිය උදා වේවා, ධර්ම අවබෝධය වේවා. බණ ඇසු ඔබ හැම දිනාටම සත්‍යවාදීව නිවැරදිව තව කෙනෙක් එක්ක හිනා වෙන්න කතා කරන්න පුළුවන් ශක්තිය ගොඩ නැගේවා. බණ ඇසු හැමටත් ඔබ හැමටත් මේ පිං ලැබේවා. හැම දිනාටම නැවත නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා මේ බණ ටික අහන හැම දිනාටමත් මේ පිං ලැබේවා. සියලු දෙනාගේ ජීවිත සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. net කාර්ය මණ්ඩලයටත් ආශිර්වාදයක් වේවා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක අදත් ආරාධනා කරනවා. ඉතින් මේ වසරේ කඨින පින්කම් සිදු කිරීමේදී අපේ විහාරස්ථානයේ කඨින පින්කම් සිදු කරන්නට අවස්ථාව තිබෙනවා කැමැති පින්වතෙකුට, පින්වතියක. ඒ සඳහා ආරාධනා කරනවා. ඊළඟට අපේ විහාරස්ථානයේ ගොඩනැගීමේ කටයුතු වලට දායක වෙන්න, ඒ කුටි ආවාස කුටි සදන කටයුතු ආදී දේවල් වලට දායක වෙන්න කියන පින්වන්ත ආරාධනාව කරනවා. ඔය ආරාධනා දෙකත් අද දවසේ කරනවා. ඉතින් මේ අවුරුද්දේ වස් ආරාධනා පින්කමේ දායකත්වය ගන්නත්, මේ කටයුතු දෙකට ආරාධනා කරනවා හැකි කෙනෙකුට ඒ දායකත්වයන් දක්වන්න කියන ආරාධනාව කරනවා. 071-2-5-03 මට කතා කරන්න. 071-2-5-03 මට කතා කරන්න කියන පින්වන්ත ආරාධනා කිරීමත් කරන ගමන් හැම දෙනාට මේ පින් ලැබේවා කියලා මෙන්න මේ විදියට අපි අදත් ප්‍රාර්ථනා

0: ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම නිවන් සම්පත් ලැබේවා.
1: සාදු සාදු සාදු. නිතෙෆෙම් ධර්ම දක්ෂිනාව පැවැත්වූ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ දන්නවා නිතෙෆෙම් රේඩියෝ මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා පින්කම් මාලාව කූරගල නේත්‍රාලෝක වෙසක් නමිනුයි පවත්වන්නේ. ඉතින් කූරගල රාජමහා විහාරය නිතෙෆෙම් ශ්‍රාවකත්වයට නුහුරු නුපුරුදු තැනක් නෙවේ. පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ, පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ, එවැගේම පූජනීය කුට්ටකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ, පූජනීය මහපුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේ ආදී දිවිනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එදිනට වැඩම කරවීමට නියමිතයි. එවැගේම වෙසක් පොහෝදා රාත්‍රී 10:00 සිට පූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ පවත්වන ලබන ලෝතුරු වර්ණ සනරාමර රාත්‍රිය තුන්යම් රැයක් පුරා ඔබට ශ්‍රවණය කරන්නටත් හැකියාව තිබෙනවා. කූරගල රාජමහා විහාරස්ථානයේට කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපයට පැමිණියොත්, එවැගේම උතුම් වූ ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට, වෙසක් පහන් කූඩු දැක බලා ගන්නට සැදැහැකි ආදී ආමිස කලාපයක අසිරේ විඳ ගන්නටත් ඔබට හැකියාව තිබෙන බව අපි මතක් කරන අතරේ ඔබටත් පුළුවන් නිතෙෆෙම් රේඩියෝ බොස්සේ ප්‍රචාරය කරන උතුම් වූ ධර්මානුශාසන සනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්න. ඔබේ ආදරණීය මව්පියන්ගේ අනුස්මරණයක් වෙනුවෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ඔබේ උපන්දිනය වෙනුවෙන් වෙන්නට පුළුවන්. 0777-275-217 අංකයට කතා කරලා ඔබට ඒ සඳහා ඊට ප්‍රස්තාවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ බොහෝම බැතිමතුන්ගේ කීර්තියක් ලබා ගත් ආයතනයක් තමයි දඹදිව වන්දනාව සඳහා ට්‍රැවල් නෙත් ආයතනය කියලා කියන්නේ. ඉතින් ඉතාම විශ්වසනීයව දඹදිව වන්දනාවේ දෙන්නට ඒ ස්ථානවලදී නිසි පුද පූජාවන් පවත්වමින් වන්දනාවේ දෙන්නට ඔබ කැමති නම් ඔබ ට්‍රැවල් නෙත් ආයතනය තෝරා ගන්න. ඒ සඳහා විමසීම් කරන්න 0112-863-376-716-3872 කියන අංකවලට රැඳී ඉන්න. දිගින් දිගටම නිතෙෆෙම් රේඩියෝව සමග ඔබේ දහම් පවස නිවාලන්නට නේකවිද පින්කම් ඔබට සමීප කරන්න. නිතෙෆෙම් රේඩියෝව නිරන්තරයෙන් සෝදානම්. තෙරුවන් සරණයි.
2: නිතෙෆෙම් පිරිත් මණ්ඩපය. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භය. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

සෙවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM Spirit Mandebeeld. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Magnete FM, Spirit Mandapil. බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ඉශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Spirit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි